0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ජීවිතේ හැමදේම අසාර්ථක වෙලා මානසිකව කඩාගෙන වැටිලා හිටපු තරුණයෙක් ප්‍රසිද්ධ දාර්ශනිකයෙක්ව මුණ ගැහෙන්න ගියා. එයා ඇහුවා, මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න මම මොනවද කරන්න ඕනේ? මට හැම තැනම මං පරාදයි වගේ දැනෙනවා කියලා. දාර්ශනිකයා හිනාවලා කියනවා, මේ ලෝකේ ජීවිතේ දිනන්න ලොකු දේවල් ඕනේ නැහැ. ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රධාන දිනුම් තුනක් තියෙනවා කියලා. පළවෙනි දිනුම මොකක්ද? ඒ තමයි මනස පාලනය කරගන්න එක. අනිත් අය ගැන හිත හිත එයාලා අපිට මොනවා කියයිද කියලා බය වෙවි ජීවත් වෙන එක නවත්තලා තමන්ගේ හිත පාලනය කරගන්න පුළුවන් වීම තමයි පළමු සහ ලොකුම දිනුම බවට පත් වෙන්නේ. දෙවන දිනුම, ඒ තමයි අමාරු මොහොතක වුණත් නොවැටි නැගී සිටින උත්සාහ කරන එක. වැටුණු හැම වෙලාවකම අඬඅඬින්නේ නැතිව ඒ අමාරුකම් වලින්, ඒ අසමත් වීම වලින් පාඩමක් ඉගෙනගෙන ආපහු ශක්තිමත්ව ඉස්සරහට එන එක තමයි දෙවන දිනුම වෙන්නේ. තුන්වන දිනුම, තමන්ටම සතුටින් සමාව දෙන එක. අතීතයේ කරපු වැරදි වලට තවදුරටත් ඔබේ හිතින් ඔබටම දඩොම් කරගන්නේ නැතිව තමන්ටම සමාව දීලා වර්තමානය ලස්සනට ජීවත් වෙන්න පටන් ගන්න. ඒක තමයි තුන්වන සහ අවසාන දිනුම. දාර්ශනිකයා තවදුරටත් ඔහුට පැහැදිලි කරලා දුන්නා, ඔයාට මේ මුළු ලෝකෙම දිනන්න අවශ්‍ය නැහැ. මේ පුංචි දිනුම් තුන දිනුවොතින් ඔයාගේ මුළු ජීවිතේම හොඳ පැත්තට හැරෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ කියලා. ඉතින් ඔබත් මතක තියාගන්න, අනිත් අයගේ කතා ගැන ඕනවට වඩා හිතන්නේ නැතිව තමන්ගේ මනස පාලනය කරගන්න පුරුදු වෙන්න. වැටුණු මොහොතක හැමදේම අතහැර දමා නොගොසින් නැවත නැගී සිටීමට අදිෂ්ඨාන කරගන්න. තුන්වෙනි කාරණාව, අතීත වැරදි අමතක කරලා වර්තමානය තුළ සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙන්න. ලෝකෙම දිනන්න කලින් මේ පුංචි දිනුම් තුන දිනුතින් ඔබ කවදාවත් පරාද වෙන්නේ නැහැ. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with Charmy.
0: Lakhanda Radio ITN.
3: Velau de hai minadi kai.
4: Me pay. Moima mata kirima. Sureki mumagatunda.
5: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
4: සුපර් ගමනක් පරිස්සමින් කිහිපෙන්න.
6: දෙත්තා

0: අයිබෝන් සුබ දැස්සනක් අද සැප්තැම්බර් මාසේ 10 වෙනිදා බ්‍රහස්පතින්දා දවස තවත් ජයග්‍රහය අලුත් දවසක් මේ විදියට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. සොදානමදත් ලංකාව වගේම ලෝකයේ සිදු වුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලවේ බඩවි සහ ලකන ප්‍රවෘත්ති අංශගෙන එන තොරතුරු ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් තුළින් ඔබට කියන්න. අවධානය යොමු කරන මුලින්ම අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යහපාලන සමයේ මෛත්‍රී ගුණරත්න අත්සන් කළ ගල් අඟුරු ගිවිසුමෙන් $15,15,000 පාඩුවක් මුල් ගිවිසුමේ කොන්දේසි වෙනස් කරලා ගල් අඟුරු විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි කියලයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලංකාදීප පුවත්පතත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. වසර 7ට ගල් අඟුරු පාඩුව කෝටි 414ක් බලාගාර අඩු ධාරිතාවකින් දුවලා අමතර වියදම කෝටි 1,250යි. වියදම් වාර්තා අවුල් විගණන වාර්තාවකින් හෙළිවෙයි කියලා අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ලංකාදීප පුවත්පත තොරතුරු සටහන් කරන අපි අවධානය යොමු කරමු. අද මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පත මොන විදිහටද තොරතුරු වාර්තා කරන්න කියලා බලන්න. Former ministry official testifies in SP call. 1,575,630 US dollars coal purchase lost during Maitri Gunaratna's tenure in 2015. For the more detail, it has been revealed at Special Presidential Commission of Inquiry investigation allegations of fraud and corruption in coal transaction and power generation that the state incurred a loss of 1,575,630 US dollars in the purchase of coal of Norchole Lakvijay power plant during 2015 and 2016 when President's Council Maitri Gunaratna served as chairman of the Lanka Coal Company. අපි අවධානය යොමු කරනවා අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරන්නේ කොහොමද කියලා බලන්න. දිනමින පුවත්පත සහ ලංකාදීප පුවත්පත අපි මුලින්ම අවධානය යොමු කරනවා. දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරන්නේ කොහොමද කියලා බලන්න. අද නුවන් ජයවික්‍රමයි වාර්තාව අරගෙන එන්නේ. ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ලංකා ගලඟුරු සමාගමේ සභාපතිවරයාව සිටි 2015-2016 කාලයේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්ලඟුරු මිලදී ගැනීමේදී මෙරටට ඇමරිකානු $15,15,000 පමණ පාඩුවක් සිදුව ඇතැයි ගල්ලඟුරු ගනුදෙනු සහ එයින් විදුලිය උත්පාදනයේදී වංචා දූෂණ සිදුවී ඇතැයි විමර්ශනය කෙරෙන විශේෂ ජනාධිපති කොමිසමේදී පෙරේදා හෙළිදරව් වුණා කියලයි සඳහන් වෙන්නේ. ගල්ලඟුරු ආනයනය සම්බන්ධයෙන් ලංකා ගල්ලඟුරු සමාගම සහ ලිබර්ටි කොමාඩෝටිස් සමාගම අතර මුලින් ඇති කරගත් ගිවිසුමේ කොන්දේසි පසුව වෙනස් කිරීම හේතුවෙන් මෙම ආලාභය සිදු ඇතැයි විදුලි බල සහ පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් ඩී අමරතුංග මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා කියලා සඳහන් වෙනවා. ලක්විජය බලාගාරයට ගල්ලඟුරු සැපීමේදී සම්පූර්ණ කළ යුතු තාක්ෂණික තත්වයන් සහ ප්‍රමිතී නොතිබුණොත් සැපයුම්කාර පාර්ශ්වයෙන් අය කළ හැකිව තිබූ දඩ මුදල ගණනය කිරීමේ සූත්‍රය ලංසුලේඛනයේ තිබුණාට වඩා වෙනස් කිරීම විශාල ගැටලුවක් යැයි මෙහිදී සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. මජ්ජාවාරම මඩින්න ඉන්දියාවේ පූර්ණ සහය අවශ්‍යයි. ජනපති ඉන්දියා ආරක්ෂක ඇමති හමුවේ කියයි. දෙරට අතර නව ගිවිසුම් 3ක් හුවමාරු කරගැනේ දීවර ගැටලුව විසඳන්නත් සාකච්ඡා කළ අදෝපාලි කරුණාරත්න දිනමිනට ගෙනෙන තොරතුරු වල සටහන් වෙනවා. ඒත් එක්කම දිවයින පුවත්පතත් අද සඳහන් කරනවා ඉන්දියා ආරක්ෂක ඇමති ජනපති අනුර හමුවේ දෙරට අතර සහයෝගීතාව පුළුල් කිරීමේ නව ගිවිසුම් 3ක් හුවමාරු කර ගණිති කියලාද ශාරූපත් සමගිනු තොරතුරු සටහන් වෙන්නේ. ලංකාදීප පුවත්පත සටහන් කරනවා ජනපති ඉන්දියා ආරක්ෂක ඇමති පිළිගෙන ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ඉන්දියා ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජනාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා. එහිදී ජනාධිපතිවරයා ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා පිළිගත් අවස්ථාව ඡායාරූපයට ඡායාරූප සහිතවද තොරතුරු සටහන් කළා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඩෙල් නිවුස් පුවත්පත තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තියෙනවා. President seeks India's help to curb drugs. India signs three defense-related agreements. For the more detail, President Chandrakumara Dissanayake sought India's fullest cooperation in the government's effort to combat the illicit drug menace when he met visiting Indian Defense Minister Rajnath Singh at the presidential secretariat yesterday. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටුවල තොරතුරු සටහන් කරලා තියෙනවා. සියලුම පුවත්පත් අපි අවධානය යොමු කරමු. අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ කොහොමද කියලා බලන්න. අද සඳහන් වෙනවා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම ආරම්භුනේ ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයකට එක්ව සිටින අතර ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙත්තේ වසර 38කට පසුවයි කියලායි සඳහන් වෙන්නේ. ඒ විශේෂත්වයක් කියලත් අද දිවයින පුවත්පත සඳහන් කරනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක ආර්ථික සාගර සහ කලාපීය හවුල්කාරීත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තව දුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතෙක්ම විෂ මද්‍රව්‍ය උවදුර මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර ඉන්දියානු සාගරය මද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් විෂ මද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා. විශේෂයෙන්ම දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාස පළ කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ඕනාවට වඩා බලපෑම් එපා, මානව හිමිකම් සමුළුවේදී ලංකාවෙන් දෝස් මුරයක්. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විමුක්ති ශ්‍රොද්‍රිගොයි වාර්තාව අරගෙනෙන්නේ රටක් මානව හිමිකම් ආරක්ෂා කිරීමට ජාතික ක්‍රියාවලීන් සංවාද සහයෝගීතාව සහ ජාත්‍යන්තර පාර්ශ්වවල තාක්ෂණික සහය ලබා ගනිමින් ප්‍රගතියක් අත්කරගෙන ඇත්නම් එම රට සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පවතින බලතල අවසන් කිරීමට පැහැදිලි මාර්ගයක් තිබිය යුතු බව ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී පෙරේදා අවධාරණය කළා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙනවා. අපි අවධානය යොමු කරමු. රටවල් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවත්වාගෙන යන බලතල අසීමිත කාලයක් සඳහා ක්‍රියාත්මක නොවිය යුතු බවත් එම බලතල නියමිත කාල සීමා තුළ සමාලෝචනයට ලක්කර අවසන් කළ යුතු බවත් ශ්‍රී ලංකාව සඳහන් කරනවා. ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වැනි සැසිවාරයේදී දෙවැනි න්‍යායපත්‍ර අයිතමේ යටතේ පැවති පොදු විවාදයේදී ශ්‍රී ලංකාව මෙම අදහස් පළ කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත. ඒකම අපි අවධානය යොමු කරනවා අද ලක්කන ප්‍රවෘත්ති අංශයේ ගෙන එන තොරතුරු වලට. ශාසන ඉතිහාසයේ ප්‍රථම වරට එකම ස්ථානයකදී කුලදරුවන් දහසක් පැවිදි කරවීමේ පින්කමක් ලබන 24 සහ 25 යන දිනවලදී රුවන්වැලි සෑමලුවේදී පැවැත්වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය මෙම පින්කම සංවිධානය කරන බවයි පිරිවෙන් අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ. අපි අහලා බලමු එනා හිමියන් මොන වගේ අදහසක්ද මේ සම්බන්ධයෙන් පළ කරන්නේ කියලා.
1: ලංකාවේ පිරිවෙන් 824ක් ක්‍රියාත්මක වෙනවා. මේ 824ෙම පුත්‍යාධිකාරී පරණාපති හාමුදුරන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් කුලදරුවන් 1000ක් පැවිදි කිරීමේ ඓතිහාසික පින්කමක් රුවන්වැලි සෑය මළුව මුල් කරගෙන සිද්ධ වෙනවා. ඒ පින්කමට සමගාමීව 24 වෙනිදා හවස ත්‍රිනිකායික මහානායක මහහිමිපාණන් වහන්සේලා අනුනායක මහහිමිපාණන් වහන්සේලා කුත්‍යාධිකාරී පරණාවිති ආම්දරන් වහන්සේලාගේ මූලිකත්වයෙන් හවස 5ට උත්සව සභාවක් ජයශ්‍රීමා බෝධීන් වහන්සේ අභය සන්නිපාන ශාලාව සිද්ධ කරලා ඉන් අනතුරු ජයශ්‍රීමා බෝධීන් වහන්සේ ළඟ බෝධි පූජාවක් පවත්ව රටට සෙත් පතලා ඉන් අනතුරු රාත්‍රී 8ට දහසක් ආම්දරන් වහන්සේලා වඩම්මෝලා මේ ස්වභාවික විපත්ති නැති වෙලා ජනතාවට සහනයක් ලැබේවා කියන ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් සිද්ධ කරනවා. ඊට අමතරව 500ක් ශිල්පීන් යොදවලා පොය හේ විසිවාදනයක් එළිවෙන තුරු සිද්ධ කරලා රටට අපි ආශිර්වාද කරන සෙත් පතනවා. අපි රටේ ජනතාවටත් ආරාධනා කරන මේ අසිරිමත් පින්කමට ඇවිල්ලා සහභාගී වෙන්න.
0: ලකන මෝර්නින් නිවුස් අලර්ට් අහගෙන ඉන්නවලු 6 විනාඩි 13යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: Radio ITN.
1: වෙලාව දෙහය විනාඩි 16යි.
0: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතුවන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: හලෝ දෙහයයි විනාඩි 18 වෙනකට ලක්හන මෝනින් නිවුස් සෙට් සමගින් අපි සෝදානම් දෙවයින පුවත්පතට අවධානය යොමු කරන්න. අද දෙවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සටහන් වෙනවා. කෝටි 4ක රන් පැලඳ කොණ්ඩරංජේ සුපිරි දිවියක් ගෙවලා গোল্ডන් වීසා පහසුකම් මත ඩුබායිහි රැඳෙමින් ලංකාවේ අපරාධ කරලා ශ්‍රී ලංකාවට කිසිම නිල දැනුමක් නොකර ඩුබායි වලින් පිටුවහල් කරලා කියලාද මේ සම්බන්ධයෙන් හේමන්ත රන්දුනු සහ ටීකේජී කපිල වාර්තාව අරගෙන මෙලලා තියෙනවා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා දිනමිනු පුවත්පතේ සටහන අද මෙහෙමයි වාර්තා කරන්නේ ඩුබායි සිට පිටුවහල් කළ කොණ්ඩ රංජී රඳවාගෙන ප්‍රශ්න කරයි ගයන් කුමාර වීරසිංහ සහ ටීකේජී කපිලගෙනෙන වාර්තාව අද දිනමිනු පුවත්පතට මේ සම්බන්ධයෙන් ඩෙල්ලි නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා ඩ්‍රග් ඩීලර් කොණ්ඩ රංජී arrested after Dubai deport for the more detail දිසානායක මුදියන්සේලාගේ රංජිත් කුමාර එලියස් කොණ්ඩ රංජී an organized criminal and drug trafficker was arrested while in Dubai deport from the country and sent to the Khatunayak airport yesterday morning let's see more details about it in Sinhala අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත සටහන් කරනවා මිනිස් ඝාතන කප්පම් ගැනීම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති කොණ්ඩරංජි නැමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ උදෑසන කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරට ගෙන තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. අද දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන එක්සත් අරාබි එමිරාජ්‍ය සමග පැවති රාජතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස එරටින් පිටුවහල් කළ ප්‍රබල මත්කුඩු ජාවාරම් කරුවෙකු මෙන්ම පාතාල අපරාධ කරුවෙකු වන රංජිත් කුමාර හෙවත් කොණ්ඩ රංජි නැමැත්තා මෙරටට පිටුවහල් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. කිසිම දැනුවත් කිරීමකින් තොරව පිටුවහල් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම අද සඳහන් කරලා තියෙනවා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ටාසේ රඳවාගෙන ඔහු කර ඇති අපරාධ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඩුබායි සිට ඊයේ මෙරටට පිටුවහල් කර එවූ කොණ්ඩරංචි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගුවන්තොටුපලේදී අත්අඩංගුවටගෙන බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහතාට බාර දී තිබුණා. කොණ්ඩරංචිගේ පාතාල ක්‍රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් කටයුතු ජා ඇල සහ කඳාන ආශ්‍රිතව සිදු කර ඇති බැවින් විමර්ශන කටයුතු සඳහා හෝ බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ටාසේ රඳවා තබාගෙන විමර්ශනය කිරීමට නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පියවරගෙන තිබෙනවා. 1 ජනවාරි මාසයේදී ඩුබායි බලධාරීන් විසින් පළමු වරට ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා කියලායි සඳහන් වෙන්නේ. සිය බිරිය සහ දරුවන් සමග ව්‍යාජ ලෙස සකස් කළ විදේශ ගමන් බලපත්‍රයකින් ඔහු ඉතාලිය බලා පලා යාමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඩුබායි පොලිසියට හසු වූ බව සඳහන් වුණා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු විදිහට සටහන් කරන්නේ. දශක දෙකකට අධික කාලයක් නොගෙවා තිබූ වතු කම්කරුවන්ගේ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම අද සිදු කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළා. ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
1: ඔබතුමා නගපු තර්කයක් තියෙනවා. අපි නිවාස 6000ක් හදනවා කිව්වා. ඒක තාම කෙරලා නැහැ කියලා. නිවාස 6000ක් නෙවෙයි, ඊට වැඩි ප්‍රමාණයක් හැදෙනවා. ඔබතුමා දන්නවා නිවාසයක් හදනවා කියන එක මේ දවස්ෙන් දෙකෙන් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබතුමා වැඩිපුර පැහැදිලි කරපු හපුතලේ හල්දුම්මුල්ල කබරගල නිවාස 50 එක ජනාධිපතිතුමා කියලා විවෘත කරපු එක 2020

0: පොරොන්දුව තිබුණි. අපි ඒක පර්චස් 10 දක්වා වර්ධනය කළා. අපි ඔය පූනාගල හදපු ගෙදරක වටිනාකම, අපි දාපු මුදලේ වටිනාකම ලක්ෂ 82ක් වෙනවා. එතකොට අංග සම්පූර්ණ අපි ගියක් ලබා දුන්නා. එතකොට එදාම පූනාගල තිබුණු උත්සවයේදී ඔබතුමා ඉස්සලා මතු කරා මේ දෙන්නේ හිමිකම් පත්‍රයක් කරදාසියක් විතරයි, ඒක වළංගුභාවයක් නෑ කියලා. මම ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. සින්නක්ක රෝප්පුව ලබා දෙන්න සූදානම් කරලා තියෙනවා. හෙටි මහනුවරදී බිලියන 45ක් අවුරුදු 20ක් ලබා නොදුන්න වතුකම්කරුවන්ගේ හිඟ අර්ථ සාධක මුදල් මහනුවරදී අපි ලබලා දෙනවා. එතකොට මෙයාලට වේදනාවක් එනවා. ඒක වෙනම කාරණයක්. ඒ හින්දා අපි ඉවට ඉඩමුත් දෙනවා, ගෙවලුත් දෙනවා, පඩි වැඩි කරලත් දෙනවා, අයිතිවාසිකම් ලබලා දෙනවා කියන එක ඔබතුමාට මතක් කරන්න කැමතියි.
1: දෙවයින පුවත්පත්‍රයේ මේ අවධානය අද සඳහන් කරනවා අපදීමට තරම් සුවිශේෂී කරුණු නැහැ. සුගීෂුවර යලි රිමාන්. එජේ අබේනායකයි අද වාර්තාව අරගෙන ඉන්නේ. ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සුගීෂුවර බණ්ඩාර මහතා ලබන 23 වෙනිදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා කියලයි අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කර ශ්‍රී ලංකාව තුළ දේශපාලනික පලිගැනීම් සිදු වෙනවා. මිලින්ද ජිනීවාහිදී කියයි. චතුර පමුණුවයි අද දිවයිනට වාර්තාව අරගෙන එන්නේ. නාමල් රාජපක්ෂ වැනි විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් සිදු කරන අත්අඩංගුවට ගැනීම හරහා දේශපාලනික පලිගැනීම් සහ තෝරාගත් පුද්ගලයින් තෙරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිල සැසිවාරයට ගෝලීය ශ්‍රී ලංකා සංසදය නියෝජනය කරමින් සහභාගී වූ මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ අවධානය යොමු කරමු. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජපක්ෂ මහතා සඳහන් කළේ වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් දේශපාලනික පලිගැනීම් සහ තෝරාගත් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සිදුවන බවයි අඟහරුවාදා ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සල සැසිවාරයට එක්වෙමින් මිලින්ද රාජපක්ෂ මහතා මෙසේ කරුණු දක්වා තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. අපේ කෙටි විරාමයක් ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමෙන් අනතුරු නැවතත් හමු වෙමු. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක රැඳී සිටින්න කියලා ආරාධනා කරන FM 93.5 FM 93.7. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:26.
2: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න බිඳුවයි හත්සිය හැත්තෑ හතයි දෙසිය හැත්තෑ තුනයි හාරිසිය පනස් හතර.
1: සඳමට ඇත්ත කියන්න සඳ ඉන්න ප්‍රශ්නක කියල මන් දන්නවා. මෙත නොදන්නවා නෙමි මට දැනගන්න ඕනේ ප්‍රශ්නෙ මොකක්ද කියලා.
2: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙකට.
3: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා.
1: සඳව බලාගත්තු සීයන්නේ නේද?
2: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. ඊට පස්සේ ආච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මාව බලාගත්තු කැම්පස් යනකම්. අම්මගේ මේ අත් දෙකෙන්ම සීයාවල් දාලා ඉවරලා.
3: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් සොයාගත් තමන්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසුන් විස් යෂෝ සතියේ දිනවල උදේ 10ට

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

0: වෙලාව දෙහයයි විනාඩි 28 ඔබ නැවතත් ලක්හන මෝනින් නිවුස් වලට සමගින් අපේ සුදානම් දින මින පුවත්පතට අවධානය යොමු කරන්න. අස්වැසුම මුදල් ගුරුවරුන්ගේ ගිණුම් වලට දාගෙන හැටන් ගුරුවරු 6කගේ වැඩ තහනම් කියලාද සඳහන් කරනවා. රංජිත් රාජපක්ෂ සහ මනුර සුදත් සෙල්ලෙහිවයි අද වාර්තාව අරගෙන එන්නේ. නෝඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුව ඇති අස්වැසුම මුදල් වංචාව ගැන කෙරෙන විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත හැටන් අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක ගුරුවරුන් 6 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා පෙරේදා පියවරගෙන තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවලයි තොරතුරු සටහන් වෙන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් වෙලා තිබුණා. මේ අතර ගුරුවරු 5 දෙනෙක් සහ ගුරුවරියක් සිටිනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අයගේ වැඩ තහනම් කර ඇත්තේ විමර්ශනයකට යටත්වයි. අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන මුදල් අංශයේ විගණන නිලධාරීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශයේ නිලධාරීන් විසින් එම මුදල් වලින් කොටසක් මෙම ගුරුවරුන්ගේ ගිණුම් වලට බැරවී ඇති බවට අනාවරණය කර ගැනීම නිසා මෙම වැඩ තහනමට ලක් කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. විගණනාංශයේ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය මෙත දැනුම් දීමෙන් පසු දිස්ත්‍රික් ලේකම්වරයේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇතැයි සඳහන් වෙනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන මේ විදිහට වාර්තා වෙන්නේ. සරසවි නේවාසිකාගාරවලට නව ජාතික ප්‍රතිපත්තියක්. සරසවි සිසුන් 16,000කට නේවාසික පහසුකම් කියලා අද සඳහන් වෙනවා. අගමැතිනිය සඳහන් කරනවා සරසවි සිසුවෙකුගේ අධ්‍යයන කටයුතු සඳහා සුදුසු සුරක්ෂිත පාරිසරික ප්‍රමිතියක් සහිත නේවාසිකාගාර පද්ධතියක් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය තුලත් තහවුරු කිරීම අරමුණෙන් නේවාසිකාගාර සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය පියවරගෙන තිබෙනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් සඳහන් කරන්නේ දිනමින පුවත්පත. ASP රොහාන් ඕලුගලගේ ඔත්තුකරු ඝාතන තැත දෙවැනි වරටත් වරදී. අද ගයන් කුමාර වීරසිංහ සහ සුමිත් ප්‍රේමතිලක වාර්තාව අරගෙනෙනවා. කිරින්ද මුහුදු තීරයේදී 2025 වර්ෂයේ නොවැම්බර් මාස 29 වෙනිදා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 325ක් අත්අඩංගුවට ගැනීමට සහකාර පොලිස් අධිකාරී රොහාන ඕලුගල මහතාට තොරතුරු ලබා දුන් උපාය දූතයා පොලිස් ජීප් රථයකට සමාන ලෙස සකස් කළ ජීප් රථයක් හප්පා ඝාතනය කිරීමට විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් උත්සාහ කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. එම ජීප් රථය කඩුවෙල පොලිස් වසමේ රාජසිංහ මාවත හේවාගම් ප්‍රදේශයේ පිහිටි ගජ ගරාජයක තිබී පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් පෙරේදා සොයාගෙන තිබෙනවා. ඔත්තුකරු කිරින්ද වරාය වෙත ගමන් කරමින් සිටින අවස්ථාවේදී පසුගිය 5 වෙනිදා උදෑසන 6ට පමණ ඔහු හප්පා මරා දැමීමට උත්සාහ දරා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා. තුවාල ලැබූ ඔත්තුකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ගන්නා බව උසස් නිලධාරියා සඳහන් කරා කියලා තමයි අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. අපේ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් ඔබ වෙත ගෙනෙන සූදානම් වෙනිනව. රැඳී සිටින ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක FM 93.5 FM 93.7. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 2:32.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලාව 6:33 අපි සුදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසයේ 9 වෙනිදා බදාදා දවස මහජන සම්පත 6305 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහ අංක සටහන් වෙනවා. අංක 1, අංක 6, අංක 4, අංක 5, අංක බිංදුව සහ අවසානයේට අංක 1 විදිහට. එතකම ගොවිසෙත 4547 වන ජයග්‍රහ දිනුම් වාරයේ එන් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 25, අංක 30, අංක 33 සහ අවසානයේට අංක 44. මෙගා පවර් 2653 වන ජයග්‍රහ දිනුම් වාරයේ එස් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහහි සුපිරි අංකේ අංක පහ, අනිකුත් ජයග්‍රහහි අංක සටහන් වෙන අංක 49 අංක 50 අංක 52 සහ අවසානයේට අංක 71 විදිහට. දරණිධානයේ 2335 වන ජයග්‍රහහි දිනුම් වාරයේ දවසේ දී ක්‍රියාත්මක වුණේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහහි අංක අංක 24 අංක 34 අංක 37 සහ අවසානයේට අංක 38 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1614 වන ජයග්‍රහහි දිනුම් වාරයේ සිංහ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහහි අංක අංක 9 අංක 50 අංක 54 සහ අවසානයේට අංක 55. අද සම්පත 880 වන ජයග්‍රහහි දිනුම් වාරයේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහහි අංක අංක 4 අංක 5 අංක 0 සහ අවසානයේට අංක 1. NLB ජය 573 වන ජයග්‍රහහි දිනුම් වාරයේ W ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහහි අංක අංක 0 අංක 7 නැවතත් අංක 0 සහ අවසානයේට අංක 5 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක් 421 වන ජයග්‍රහ දිනුම් වාරය අරගෙන බලන්න සුබ දවසක් ලොතරැයි පත. ඔබ මිලදී ගත්තු ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට වෘශ්චික ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහය අංක සටහන් වෙනවා අංක 21 අංක 22 සහ අවසානයේට අංක 35. එතකම සුබ දවසක් 421 වන ජයග්‍රහ දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා අංක බිංදුවත් එක්ක 928 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝර්නින් න්ියුස් වල තහගෙන ඉන්න වෙලාව මතක් කරන්න උදේ 6:35යි.

0: ලකන මෝනිං නිවුස් සලත් අහගෙන ඉන්න වෙලාව උදේ 6:40යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන සාධන අභිමානය රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින් සීලින් ෂීට්.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

වෙලාව දෙහයයි විනාඩි 42 අපි සූදානම් දෙවෙනි පුවත්පතට අවධානය යොමු කරන්න. රටට බලපා ඇති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අදත් පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළා තින අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතට. මාතලේට එල්නිනෝ ඔරවයි. දිස්ත්‍රික්ක 8ක ලක්ෂ 1හමාරක් පානීය ජල ගැටලුවක කියලා සඳහන් වෙනවා. වියලි කාලගුණය නිසා ගිනි පැතිරීමේ අවධානමක් හුරුළු උයන ලබන 20 තෙක් වසා දමයි කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. අපි අවධානය යොමු කරනවා අද දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන් වැඩි දුරතොරතුරුවලට. එල්නිනෝ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 7කට බලපා තිබූ පානීය ජල ගැටලුව ඊයේ වන විට තවත් දිස්ත්‍රික්කයකට එනම් මාතලේ දිස්ත්‍රික්කයටද බලපෑම හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ජනතාව මේ වන විට පීඩාවට පත් වී සිටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවල තොරතුරු සටහන් කළා තියෙනවා. අපි අවධානය යොමු කරමු. අම්පාර, අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙසේ පානීය ජල ගැටලුව මතුවී ඇති බවයි සඳහන් වෙන්නේ. එම දිස්ත්‍රික්ක 8ට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 36ක පවුල් 47,368ක පුද්ගලයින් 154,168ක් මේ වන විට පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත් වී තිබෙනවා කියලා තමයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මොනරාගල පවුල් 13,139ක පුද්ගලයින් 42,429ක්, මඩකලපුව පවුල් 11,142ක පුද්ගලයින් 33,394ක්, බදුල්ල පවුල් 5,435ක පුද්ගලයින් 20,418ක් වශයෙන් අද දත්ත සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන්. එතකම මේ වියලි කාලගුණය නිසා ගිනි පැතිරීමේ අවදානමක් සම්බන්ධයෙන් සටහන් කරා. අද දිවයින පුවත්පත සුසිල් කරුණාතිලක වාර්තාව අරගෙන එනවා. පොළොන්නරුව හුරුළු පාරිසරික උද්‍යානයේ ගිනි අවදානම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා තිබෙනවා කියලා තමයි හුරුළු රක්ෂිතයේ ස්ථාන භාර නිලධාරී HM වීරවර්ධන මහතා සඳහන් කරන්නේ කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන වෙලා තියෙන්නේ. අපරාධ සහ දූෂණයට එරෙහිව රජය ධනාත්මක පියවරගෙන තිබෙනවා. මානව හිමිකම් කවුන්සිලයේ අගයයි කියලා අද සඳහන් කළ තියෙනවා දිවයින පුවත්පතේ. ශ්‍රී ලංකාව විසින් පසුගිය වසර තුල ඉහළ පෙළේ අපරාධ පරීක්ෂණ කිහිපයක් දූෂණයට එරෙහි ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් මුලපිරීම් සම්බන්ධයෙන් වැදගත් ප්‍රගතියක් අත්කර ගනිමින් රට ඉදිරියට තබන ලද ධනාත්මක පියවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් අගය කරනු ලැබ තිබෙනවා කියලා තමයි ඒ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම දිවයින පුවත්පතේම සඳහන් වෙන තවත් පුවතකටයි මේ අවධානය. කපිලගේ දුරකථනයේ දත්ත ගන්න උසාවිනියෝගය ඇපල් සමාගමට CID උසාවියට දැනුම් දෙයි. AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන්. අද තොරතුරු කොහොමද සටහන් වෙලා තියෙන්නේ කියලා බලන්න. අද දීර්ඝ විස්තරයක් සහිතව AJA අබේනායක දිවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වූ මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ ඇපල් ජංගම දුරකථනයේ දත්ත ලබා ගැනීම සඳහා වූ අධිකරණ නියෝගය ඇපල් සමාගම වෙත ඊමේල් මගින් යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් වසන් අමරසේන මහතා හමුවේ දැනුම් දුන්නා. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩිදුරටත් වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරේ දුරකථනයේ දත්ත සම්බන්ධයෙන් පෙරදින ලබාගත් අධිකරණ නියෝගයකුත් අගෝස්තු 18 වෙනිදා ඇමරිකාවේ ඇපල් සමාගම වෙත යොමු කළ බවට කියලයි අද සඳහන් කළ තියෙන දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. මේවා තමයි අද දවසේදී පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත විදිහට සඳහන් වෙලා තියෙන්නේ. එතකම අද සඳහන් වෙන අතුරුගිරියේ වෙඩි තබා ඇත්තේ පුතා කියා හිතලා. අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුගත් ප්‍රේමතිලක වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන්. අද තොරතුරු සටහන් කළ තිබුණා අතුරුගිරිය පරණ හන්දියේ වලේ කඩේ නැමැති හෝටලයේදී පෙරේදා රාත්‍රී එහි සේවකයෙකුට වෙඩි තබා සිදුවිය සම්බන්ධයෙන් මේ වන විට හෝටලයේ හිමිකරු ඔහුගේ බිරිඳ එහි සේවකයන් ඇතුළු දස දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ති බව අතුරුගිරිය පොලිසිය සඳහන් කරනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කිරීමට පොලිස් කණ්ඩායම් 4ක් යොදා තිබෙනවා කියලත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව සඳහන් කරලා තියෙන්නේ. CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පරීක්ෂා කරන බවයි පොලිසිය සඳහන් කරලා තියෙන කියලා අද සඳහන් වෙලා තියෙන්නේ මේ සම්බන්ධයෙන්.
දීර්ඝ විස්තරයක් සහිතවද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා දිවයින පුවත්පත. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමෙන් අනතුරු අපි නැවතත් හමු වෙමු විදේශ තොරතුරු, ඒ වගේම ක්‍රීඩා තොරතුරු සහ කාටුන්ස් එක්ක. ලක්කන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:47යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus Youth

0: වෙලාව 6 විනාඩි 53 සූදානම් විදේශ පිටුවට අවධානය යොමු කරන්න. නාවික අවහිරතාවට විරෝධය පා අමරිකානු නෞකා දෙකකට ඉරානයෙන් මිසයිල ප්‍රහාර තෙල් නැව් 8කටත් පහර දෙයි. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ දෙන සියලුම පුවත්පත් දිගින් දිගටම ඉරාන නාවික මාර්ග අවහිර කිරීම හේතුවෙන් අමරිකානු යුද නැවකට සහ ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව ඉරාන විප්ලවීය හමුදාවේ ගුවන් බලකාය ප්‍රකාශ කර තිබෙනවා. එරට ටස්නීම් පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ අමරිකානු හමුදාවේ උපදෙස් මත හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැව් 8කටත් ඉරාන හමුදාවෙන් පහර දුන් බවයි. වසර ගණනාවක් පුරා අරාබි මුහුදේ අනසක පතුරු වාලීමට උත්සාහ කරමින් සිටින අමරිකාවට සිය යුද නැව් 2ක් ප්‍රහාරයට ලක් වූ බව පිළිගැනීමට සිදුව ඇතැයිද ඉරාන ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළ බව ටස්නීම් පුවත් ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කළා කියලායි වාර්තා වෙන්නේ. ඒත් එක්කම අද සඳහන් කළ තියෙනවා ජූලි මාසෙන් පසු පළමුවරට බොරතෙල් බැරලය ඩොලර් 100 ඉක්මවයි. අමරිකානු සහ ඉරාන හමුදා අතර හෝමුස් මුහුදු තීරයේ උද්ගත වූ ගැටුම් හේතුවෙන් ඊයේ පසුරු වන විට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 100 ඉක්මවා ගිය බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊයේ දවසේදී පුවත්පත්වල සඳහන් කරලා තිබුණා මේ ඇමරිකානු ඩොලර් 99.94ක් පමණ වන බව මේ බොරතෙල් බැරලයක මිල. අද දවසේදී සඳහන් වෙනවා ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගිය බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා කියලා. සෞදි අරාබියේ තෙල් යටතල පහසුකම් වලට යේමනයේ හවුති ප්‍රහාර වලින් පෙරේදා වන විට ඩොලර් 99ක් දක්වා හිල ගිය බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 0.7ක් දක්වා හිල ගොස් තිබෙනවා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. එතකම සඳහන් වෙන ඉරාන නැව් 5කටත් අමරිකාවෙන් ගුවන් ප්‍රහාර කියලා. අමරිකානු යුද නෞකා ඉලක්ක කරගනිමින් එල කර ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරාන තෙල් නැව් 5කට පහර දුන් බව ඉන් නෞකාවක් ගිල්වා දැමූ බවත් අමරිකානු මධ්‍යම අනදෙන මධ්‍යස්ථානයේ නිවේදනය කර තිබෙනවා කියලා තමයි අද සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් එතකම අද සඳහන් වෙලා තියෙනවා බටහිර ඉවුරේ අර්බුදයෙන් බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායල් ගැටුමක් කියලා චාරූප සමගින් තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල් විසින් නීති විරෝධී ලෙස අත්පත් කරගෙන සිටින ගාසා තීරයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල් ජනවාසවලින් නිපදවන සියලුම භාණ්ඩ ආනයන තහනම් කිරීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතු විදේශ ලේකම් එඩි මිලිබෑන්ඩ් ඊශ්‍රායල් බටහිර ඉවුලේ පලස්තීනුවන් ඉවත් කිරීමේ අමානුෂික ක්‍රියාකලාපයේ දැඩි ලෙස විවේචනය කර ඇති අතර බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ වේගයෙන් ව්‍යාප්ත වන ඊශ්‍රායල් ජනපද නීති විරෝධී බව බ්‍රිතාන්‍යයේ නිල ප්‍රතිපත්තිය ලෙස යලි තහවුරු කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. එතෙක්ම අද සඳහන් වෙලා තියෙනවා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පළමුවරට ජර්මානු ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික පක්ෂයට ජය හිමි වී තිබෙනවා කියලා මෙතමයි අද දවසේ විදේශ පිටුවෙන් වාර්තාවන තොරතුරු විදිහට සමහන් වෙන්නේ. අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා තොරතුරු මොනවද කියලා බලන්න.
1: Sports Roundup.
0: Champions කුසලානේ අහිමි වීමෙන් කෝටි 65ක පාඩුවක් ඩොලර් මිලියන 20ක ප්‍රචාරය බොරුවක් ක්‍රිකට් ලේකම් කියයි කියලා අද සමහන් කරලා තියෙන්නේ. තේරීම් රාජකාරි ප්‍රසිද්ධ කරන්න ප්‍රසිද්ධ වේදිකාවක කරන්න බැහැ කෙනෙක් තෝරද්දී කැපෙන අයගේ වැරදි කියන්නේ කොහොමද? කපිල විජේගුණවර්ධන අද සඳහන් කරනවා කියලා වාර්තා කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කොහොම සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති කපිල විජේගුණවර්ධන සහ ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ට යන මහත්වරුන් මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කාන්තා චැම්පියන්ස් කුසලානේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවෙන් ගිලිහි යෑම හේතුවෙන් ඇමරිකාන් ඩොලර් මිලියන 2ක පමණ පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ෂාෆ්ට මහතා සඳහන් කරනවා. ඇතැම් අයම පාඩුව ඇමරිකාන් ඩොලර් මිලියන 20ක් පමණ ගෙන ඇති බව වනු ඇතැයි අසත්‍ය ප්‍රචාර ගෙන යන බව ෂාෆ්ට මහතා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා තියෙනවා. නිසැකවම අපට සත්කාරක ගාස්තුවක් ගෙවනවා. මා විශ්වාස කරන්නේ ඩොලර් මිලියන 2ක් පමණ වන බවයි. අපට මේ මුදල් අහිමි වෙනවා. ෂාෆ්ට මහතා මෙහිදී මේ විදිහට සඳහන් කළා තියෙනවා කියලා තමයි අද වාර්තා වෙන්නේ. එතකම සඳහන් වන ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් නායකත්වය සහන්ට
2: ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩාවලියේ 2020 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිවීම වගකීම සහන් ආරච්චිගේට පැවරී තිබෙනවා. මේ මාස 24 වෙනිදා සිට ඔක්තෝබර් මාස 3 වෙනිදා දක්වා ආසියානු ක්‍රීඩාවලියේ නගෝයාහි පැවැත්වෙන අතර ඒ සඳහා යෝන් ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් උදා කර දී තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. ක්‍රීඩා තොරතුරු විදිහට අපි යමු පතරවල කාටූන්ස් කොහොමද කියලා බලන්න.
1: කාටූන්ස්
2: වේ අද මුලින්ම අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් හිරේ ඉන්න සරණට සරණ වෙන්න කියලා 104,000ක් අල්ලස් අරගෙන මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායක රිමාන්ඩ් වෙලාලු. මදයි ගොඩ ගන්න ගිය එකත් ඒ වළේම වැටුණා කියලා තමයි අද සඳහන් වෙන්නේ. අපි දිනමින පුවත්පතේ බලමු ඇතුල් පිටවල මම හිතන අද කාටුන් සඳහන් වෙන්නේ. ඔව් අංජනගේ කාටුනේට රනිල්ගේ කාලේ දාපු නඩු රනිල්ට මතක නැහැ. ඊ අර හොරා පොලිස් සෙල්ලම් කරපු කාලේනේ කියලා තමයි අද සඳහන් වෙන්නේ. ලංකාදීප පුවත්පත අද පංකජ රුවින්දගේ සරදම් කාටුනේත් ඇතුල් පිටුවලයි අද සඳහන් වෙලා තිබුණේ. අපි බලමු ඇතුල් පිටුවල කොයි විදිහටද මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ කියලා. විජිත දේශනාවකට යනවලු කළුව මාරපෙන ගියා වගේ දන්නේ නැහැ කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කරන්නේ අද. එහෙම ඒ විදිහට අපි දිවයින පුවත්පතෙන් අවසන් කරන ශ්‍රී සමයන් කාටුනේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකෙක් ගේනවා කියලා දයාසිරි කියනවා බං. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු කෙනා කණාමැදිරියටත් බයයි කිව්වට ගිය පාර කෑවේ ලැව් ගින්නක් නේ කියලා තමයි අද සඳහන් වෙන්නේ. ඔනෝකයි තත්වේ කාටුනියත් කියාගෙනම අපි ඉවර කරමු. පොයින්ට් එක නැතත් බිමල්ට මයික් එක එසේ නොදෙනු ඇයි මට අහිංසක දයාසිරි එහෙම දුන්නට වදන් එක පැලවත්තේ තමයි ඇත්තේ ස්විච් එක කියලා තමයි අද සඳහන් වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි අද පතරවල කාටුන් සඳහන් වෙන්නේ. හෙටත් උදැසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලර්ට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. මම බුද්මිනි මේකලා.
3: අකුරු අතර පුවත් සොයන පතර
4: සම අනුග්‍රහය යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01177 579 579
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
5: මම නම් දැන් මානම රිලැක්ස්
6: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
7: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
8: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි
9: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
10: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අවතන්න 0.71711 1
11: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
12: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
13: Good morning සුබදාසනක්
14: Good morning
13: 7 විනාඩි 7යි සුබදාසනක් අද අපි සැප්තැම්බර් 10 වෙනිදා මුණ ගැහෙන්නේ
14: බ්‍රහස්පතින්ද
13: දවසක් 2026 සැප්තැම්බර් 10 වෙනිදා
14: මේ අවුරුද්දත් ඉතින් ඉවර වෙන්න ළඟයි
13: අපි ඇඳුම් අඳිනකොට ඒක හරිම පෞද්ගලික එකක්නේ
14: ඔව්
13: ඔක්කොම ඇඳුම් ටික ගලවලා දාලා එකින් එක අඳිනවා අපි කැමති නැන්නේ ඕක කවුරුත් බලාගෙන ඉන්නවට
14: ඔව්
13: ඔයා දන්නවද ඒ උනට ගෙදර ඉන්න සොරතල් සතුන් අපි ඇඳුම් අඳිනකොට බලාගෙන ඉන්නවා
14: අයියේ
13: විශේෂයෙන්ම බල්ලෝ කවුරු හරි කෙනෙක් ඇඳුම් මාරු කරනකොට බලන් ඉන්නවා නම්
14: කවුරු හරි කෙනෙක් කියන්නේ ගෙදර කෙනෙක්
13: මේක ඇතුලේ තියෙනවා මේක ඇවිල්ලා විද්‍යාත්මක කතාවක් මම මේ කියන්නේ
14: මොකද්ද
13: දවා හිතනවා කොහේ හරි යන්න ඇඳුම් මාරු කරද්දී පර්ෆියුම් ගහද්දී එහෙම නැත්නම් සපත්තු දාද්දී ඔයාගේ බල්ලා ඇවිල්ලා කිසිම සද්දයක් නැතුව ඇයි පිල්ලන් නොගා ඔයා දිහා බලන්
14: ඉන්නවා හා ඔව් ඒක ඇත්ත
13: ඔයා හිතන්නේ ඌ නිකන් බලන් ඉන්නවා කියලාද නෑ ඒකට හේතුවක් තියෙනවා
14: මොකද්ද
13: සත්ව මනෝවිද්‍යාවට අනුව මේකට කියන්නේ ප්‍රෙඩික්ටිව් බිහේවියර් කියලා හා
14: හා
13: මේක ඇවිල්ලා ක්ලාසිකල් කන්ඩිෂන් එකක් හරි ඔය ප්‍රෙඩික්ටිව් බිහේවියර් සහ ක්ලාසිකල් කන්ඩිෂන් කියන தත්ත්වය.
14: හරි.
13: බල්ලන්ට අපිට වගේ ඔරලෝසු බල්ලා වෙලාව තේරුම් ගන්න බෑනේ.
14: බෑනේ.
13: එයාලා ජීවිතේ හැමදේම තේරුම් ගන්නේ අපේ පුරුතු. එතකොට අපේ ඉරියව්.
14: හරි.
13: අපේ පැටර්න් එක නිසා.
14: ඔව්.
13: ඔයා තුවාලේ ගන්නකොට නාන්න යනවා කියලා.
14: දන්නවා.
13: සපත්තු දානකොට එළියට යනවා කියලා එයාලගේ මොලේ සතහන් වෙලා තියෙනවා.
14: ආහ්.
13: එතකොට ඔයා ඇඳුම්ම දිත්ති එයාලගේ මොලේ උඩරිම සක්‍රිය වෙලා. හයිප් වෙනවා.
14: හරි.
13: දැන් තවිල්ලා එයාලා ඔයාගේ හැම ඉරියව්වක්ම අකුරක් නෑරම කියවන්න උත්සාහ කරනවා.
14: හා
13: ඊට පස්සේ එයාගේ ඔළුවට ගන්නවලු මගේ ස්වාමියා මාවත් ඇවිදින්න එක්කගෙන යයිද දන්නේ
14: නෑ. අනේ.
13: පොඩි එක්සයිට්මන්ට් එකක්
14: කියලා. හරි.
13: එහෙමත් නැත්නම් මාව ගෙදර තනි කරලා දාලා යනවත් දන්නේ
14: නෑ. අනේ.
13: හරි. සෙපරේෂන් ඇනෙක්සිට් කියනකොට කියන්නේ.
14: ඕකේ.
13: මේ විද්‍යානුකූලව මේවා මේ හරි වෙන්න ඕනේ. නමුත් මේ தத்துவය හරි මේ ඉංග්‍රීසි වචන කියනකොට පොඩි අවුලක් තියෙනවා මේ නේද හරි ඒක වුණත් එයාට ඒක ජීවිතයත් මරණයත් අතර වගේ අතිශය තීරණාත්මක හැඟීම් බර ප්‍රශ්නයක්
14: එච්චර ලොකුවට
13: අපි හිතන්නේ නැහැ ඒ නිසා ඔයාගෙන් නැස් ගන්න නැතුව බලන් ඉන්නවා හ් ඉතින් ඕක තමයි මේ කතාවෙන් අපිට ගන්න තියෙන්නේ ඊට වැඩිය මරු කතාවක් මට අහුණා
14: මොකද්ද
13: මම හිතනවා මේක
14: මොකද්ද
13: අපේ හැසිරීම දිහා බලලා හ් අපි ගැන අපි ඔවුන් එක්කම දැන් මේ මව්වා හිතනවා එයත් එක්ක එළියට යන්න කියන.
14: ඔව්.
13: ඒ වගේ අපි ජීවත් වෙන අපේ දෛනික ජීවිතයේ දිහා බැලලා සමහර විශ්ව හිතනවා අපි ඒගොල්ලොත් එක්ක ඉදිරියට යයි කියන. එහෙම හිතනවා හැබැයි එහෙම වෙන්නේ නැහැ. හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා
14: ගන්න බෑ.
13: බෞ්වටත් ඒක වෙනවා, මිනිස් වෙච්ච අපිටත් ඒක වෙනවා. සමහරු නිකන් අපිත් එක්ක කොහේ හරි යන්න වගේ ලෑස්ති වෙනවා, ජීවන ගමනේ යන්න වගේ ලෑස්ති වෙනවා. හැබැයි එක්කගෙන යන්නේ
14: බාගෙට නතර කරලා යනවානේ, මගෙන් දාලා.
13: ඔව්, කොහේ හරි මග දාලා යනවා. හා මේක ආදරයේදී වෙන වෙන තැන්වලදී
14: ඕනම බැඳීමක
13: ඕනම තැනකදී මේක පුළුවන්. ඔෆිස් එකේ බොස් නිකන් හැසිරෙන්නේ ඔය ස්ටාෆ් එකත් අරගෙනම ගොඩ ගිහි ගොඩ යන්න වගේ. නෑ, යා තනි
14: ගිහින් ගොඩ ගිහිල්ලා.
13: හරි, ඒ නිසා එහෙම එහෙම අපි සමහර තැන්වල බව් වගේ බලාගෙන
14: අපි බව් වෙන අවස්ථා තියෙනවා.
13: ගුඩ් මෝර්නින් සුබ දවසක්. 7:10.

0: උදේ 7 විනාඩි 14යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: මේ පැයේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කවලක් පරිස්සමින් කිහිගෙන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
0: David Peris Motor Company within Rajya Sevaka Obata Pidala DPMC Rajya Pranama Amatanna 0114 700 600
6: Dekya Surakimu Magatota Clean Sri Lanka Wedasathahana Yatate Kriyaatmaka Wana Jathika Marga Arakshawa Pilibanda Sisum Danuwat Kirime Dekya Meelanga Wedasathahana
7: September 10 ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර
8: සංධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
9: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙයියා සුරේකිමු මගතොට
10: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්

0: හතයි විනාඩි 26යි වෙලාව. අපි දැන් ඊළඟ මෙව්ව එකට යන්නේ.
1: කොයි එකටද?
0: ඊළඟ එපිසෝඩ් එකට යන්නේ.
1: මොකද එපිසෝඩ් එක?
0: ඊළඟ එපිසෝඩ් එක තමයි අපේ අනුග්‍රාහකයෝ මතක් කරන එපිසෝඩ් එක.
1: ඔව් ඒක මගාර ඉන්න බෑ.
0: රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන මේ දවස්වල කාගෙත් කතා බහක් තියෙනවා. ඉතින් මොකද්ද මේ අලුත් රූෆින් ෂීට් එක? රයිනෝ ප්‍රීමියර් කියන්නේ ලංකාවේ වසර 60ක වසර 60කට අධික පාරිභෝගික විශ්වාසය දිනාගත් ලංකාවේ අංකෙකි රූෆින් සන්නාමේ. ඉතින් රයිනෝ තමයි මේ ප්‍රීමියර් කියන ෂීට් එක ප්‍රධාන විශේෂත්වයක් වෙන්නේ. මේ ෂීට් එකේ යටපැත්තේ තියෙන ස්වභාවික මැටි ආලේපනය, මැටි ලේයර් එක, මේක සාමාන්‍ය ආලේපනයක් නෙවෙයි, ස්වභාවික මැටි වලින් යොදන ලද විශේෂ ලේයර් එකක්. ඉතින් මේ මැටි ආලේපනය නිසා සිවිලිමක් නැති වුණත් නේ නිවසේ අභ්‍යන්තරව ලස්සන නවීන පෙනුමක් අරන් දෙනවා. ඉතින් රූෆින් ෂීට්ස් වලට සාපේක්ෂව, අනිත් ඒවට සාපේක්ෂව නිවසට ඇතුළු වන උෂ්ණත්වය අඩු කරන්නත් මේක උපකාර වෙනවා. ඉතින් මේක වර්ණාලේපනයක් විදිහට නෙවෙයි පාවිච්චි වෙන්නේ, මැටි වලින්ම යොදන ලද ලේයර් එකක්. එතකොට රයිනෝ රූෆින් හි තවත් තියෙන විශේෂත්වයක් තමයි ජල විකර්ෂක ආලේපනය. උඩ පැත්තේ තියෙන නෙළුම් කොළි අර ස්වභාවික ජල විකර්ෂක ගුණය වගේම අන්න ඒක ආභාෂයට අරගෙන ඒ තාක්ෂණයට තමයි මේකත් හදලා තියෙන්නේ. ඉතින් රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා මිල්ලන් අමතක කරන්න එපා. දැන් වාගේ නිවසක් ඉදි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට නම්, එහෙම නැත්නම් තියෙන නිවසේ පහළේ වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා නම්, ඒ හැම එකකටම රයිනෝ රූෆින් ප්‍රීමියර් තමයි ෂීට් එක. ඉතින් දැන් මේ කතාවේදී නිවසේ පෙනුම, සුවපහසුව, දිගු කාලීන වටිනාකම් මුසු රූෆින් විසඳුමක්. ඉතින් අපි ජීවිත කාලයම හදන්නේ එක වහලයිනේ. ඒ නිසා හොඳම දේ තෝරගන්න රයිනෝ රූෆින් ෂීට් එකට මාරු වෙන්න කියලායි මතක් කරන්නේ. රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන ඒ මතක් කරේ. 7:28 රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ. විෂ මද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන්.
1: ඉතින් ඔයාලට කරන්න තියෙන මේ රටම එකට ජාතික මෙහෙවරට දායකත්වය ලබා දෙන්න මහලකු දේවල් කරන්න ඕනේ නැහැ. ඔයාගේ අවට ඉන්නවනම් කවුරු හරි එහෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, බෙදා හරින, ඒ වගේම

0: ඇබැහිවෙලා ඉන්න මත්‍රව්‍ය භාවිත කරන කෙනෙකින්නවන දැම්ම මදහනවය විසි හත කියන අංකයට කතා කරලා කියන්න. මොකද අපි හැමදාම කියනවා වගේ මේ පුංචි කෝල් එකින් ඔයාට පුළුවන් ජීවිත දහස් කරනක් බේරගන්න.
1: ඒ මතක් කරේ ඔය අයිස් කුෂ් හෑෂ් ඊටවස්සේ තව මොනවද ඔයා දන්න කියන ඕනම එකක්.
0: විෂ මත්‍රව්‍ය හැම දෙයක්ම.
1: මේ හැම දෙයක්ම ඔය ඇබ්බැහි වෙච්ච අයගෙන් සහ විශේෂයෙන්ම විකුණන අයගෙන් නේ. අනේ අය මේ කියන තත්ත්ව වලින් ගලව ගන්න ඒකට වාර දෙන්න පුළුවන් පොඩි සපෝට් එක තමයි 1927ට කෝල් එකක් දීලා ඔහුව මේ කතාවෙන් අපි මුදෝගමු.
0: ඔහුව හෝ ඇය.
1: හරි. ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන කියන්නේ වසර 77ක විශ්වාසයත් එක්ක ගෙදරක තීරණෝ නිෂ්පාදන කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙදර ඕනම කෙනෙකුට කොයි වෙලේ වුණත් උණක් හෙඹිරිසාවක් ඇදෙන්න පුළුවන්. ඊට පස්සේ බඩේ අපහසුතාවය නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කියන්නේ හෙම්බිරිසාව කැස්ස වගේ උගුරේ ආසාද නැති වෙන්න
0: පුළුවන්. ස්ට්‍රයිටිස් හැදෙන්න
1: පුළුවන්. හරි. ඔය කියන ඕනම තත්වයකට ඔයාට අවස්ථාවක් තියෙනවා ක්‍රිමිරාජ නිවසින් එන ඕනම නිෂ්පාදනයක් මිලදී ගන්න.
0: සඳුන් පැණිය තියෙනවා ගැස්ට්‍රයිටිස් වලට නම්. හරිද? එතකොට හෙම්බිරිසාව වුණ වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව තියෙනවා. එතකොට උගුරේ මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් වැල් මේ පැණිය තියෙනවා. එතකොට හන්දි තෛලය තියෙනවා. එතකොට විස සතෙක් එහෙම කෑවා නම් නාගරාජ තෛලය තියෙනවා. එතකොට කුද්දටි අනම්මනම් වගේ එනවා නම් සර්ව විෂාදි තෛලෙකුත් තියෙනවා. මේ හැම නිෂ්පාදනයක්ම ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න පුළුවන්. 0112 753 889.
1: ඒ මතක් කරේ අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන. ඒ වගේම විජය කෑම රස කරන ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම පිළිගත්තු කුළුබඩු නිෂ්පාදකයා. අද තුදී කෑම වේලේ ඉඳලා දවල්ට රෑට ඔය අතර මැද්දෙන් ගන්න තේක කොෆි එක ඒ හැමදේම විජය නිවසින් ගන්න පුළුවන්කමක් තියෙනවා. දවසේ පැය 24 මා කනබන දේවල් විශේෂම විස වලින් තොරව අපි කියන්නේ ශරීරයට අහිතකර කිසිවක් නැති
0: කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු නැති.
1: දැන් අද පත්තරේත් මම දැක්ක තියෙනවා අහිතකර මේ ආහාර හා විවිධ හේතු නිසා අවුරුදු 40ට අඩු අයට දැන් හાર્ට් ඇටැක් එනවා කියලා. මහනුවර මහරෝහලේ විශේෂඥ වෛද්‍ය රෝෂණ මල්ලවාරච්චි මහත්තයාගේ වෛද්‍යතුමාගේ ප්‍රකාශයක්. ඒකෙන් තව පොඩ්ඩකින් තව ටිකක් වැඩි ඉස්සරහ කතා කරමු. මේ සියලු දේවල් අපි කිව්වේ ඔයා වස විසින් තොර ආහාර රටාවකට හුරු කරගන්න. විච නිෂ්පාදන සියලු සියක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදකයා.

0: හතයි තිස් හතරයි ජාතික ලොතරයි මන්ලිය ගත ටිකට් එක අතරගන්න අපි වාසනාවන්ත පණිවිඩේ කියන්නම්. සල්ලි ටික නේද ඇදුනොත් වාට FD එකක් දාන්න RDB බැංකුවක් තියෙනවා. හා එතකොට දැන් ඒ ඔක්කොම දේවල් අපිට මතක් කරන්න පුළුවන්. ඊට කලින් අපි බලමු කොහොමද ඇදිලාද කියලා බලන්න. ඒ
1: කියන්නේ ඔයා බැංක් එකට දාලත් ඉවරයි.
0: හරි. මෙන්න NLB ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද්ද ටිකට් වල වාසනාවන්ත අංක ටික. අපි ගත්තොත් මෙතනින් මේ සුබ දවසක් ලොතරැයි ප්‍රතිඵලයේ බලමු. වෘෂික ලග්නයේ අංක 21 අංක 22 සහ අංක 35. ඒ වගේම ජය ලොතරැයි ගත්තනම් W අක්ෂරය අංක 0 අංක 7 අංක 0 සහ අංක 5. අද සම්පත අංක 0 අංක 1 අංක 5 අංක 0 අංක 1 අංක 4 අංක 5 අංක 0 අංක 1 සහ M අක්ෂරය. හදාන ලොතරැයි සිංහ ලග්නයේත් එක්ක ජයාංක අංක 9 අංක 50 අංක 54 සහ අංක 55. ඊට පස්සේ අපි බලන්නේ ධන නිධානය. R අක්ෂරයේත් එක්ක අංක 24 අංක 34 අංක 37 සහ අංක 38. මෙගා පවර් ගත්තනම් S අක්ෂරයේත් එක්ක ප්‍රසාද අංකය අංක 5. ඒ වගේම ජයාංක අංක 49 අංක 50 අංක 52 සහ අංක 71. ගොවිසත ගතනම් එන් අක්ෂරයත් එක්ක අංක 25 අංක 30 අංක 33 සහ අංක 44. මහජන සම්පත වගේ අතේ තියෙනවා M අක්ෂරයත් එක්ක අංක 1 අංක 6 අංක 4 අංක 5 අංක 0 සහ අංක 1. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ඊයේ දවසේදී දිනුම් මැදපු ලොතරැයි වල ප්‍රතිඵල. ඉතින් අදත් ටිකට් එකක් ගන්න රුපියල් 40කට එහා ගිය කතාවක් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඇතුල් පැත්තේ තියෙනවා. ඒක අපි ලෝකෙට පේන්නේ නැති වුණාට ඒගොල්ලෝ සෑහෙන දෙයක් කරනවා. ඔයා ටිකට් එකකට වියදම් කරන රුපියල් 40.
1: ඒ තමයි ඔයා දන්නේ නැති වුණාට මේ වෙනකොට ඔයා පුංචි රුපියල් 40ක් වියදම් කරලා කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිනු සේවාර මුදලට, සමාජ සේවාර මුදලට, ක්‍රීඩා මුදලට වගේම රාජ්‍ය සේවා රැසක් පවත්වාගෙන යන්න ඔයා දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා ටිකට් එකක් අරගෙන ඔයාට දිනුමක් තිබුණත් නැතත් ඔයා රටේ සංවර්ධනය වෙනුවෙන් ලොකු දායකත්වයක් සපයනවා.
0: රුපියල් 40ක් වියදම් කරන්න කියන්නේ ඒ නිසා රුපියල් 40කට ඔයා දිනනවා වගේම රටත් සංවර්ධනය වෙන්න ඔයා දායකත්වය දීලා. වෙලාව 7:34.

0: හතයි විනාඩි 37 වෙලාව වයස අවුරුදු 95ක කාන්තාවක් උස පැනීමේ තරඟයකට සහභාගී වෙලා.
1: ඈ වයස කීයද?
0: මේ 95යි. උස පැනීමද මේක රිටි පැනීම කියලා කියන්නේ. අර රිටක් අරගෙන දුවන දුවන දුවන ගිහලා රිටේ උල මෙහෙම බිමට තියලා
1: උඩින් යන්නේ.
0: අර බාරක උඩින් මෙහෙම
1: පනින්නේ.
0: අපිනේ මේ මෙතන මේ.
1: පුටේ ගිය වැදතර වෙනකන්.
0: වයස අවුරුදු 95යි. කොහොමද?
1: වැඩ.
0: ගැම්මක් තමයි.
1: අන්න කෙල්ල
0: ආලපාල ගෙවල් වලට එහෙම පයින් නැති සිටිස්ක අච්චම්ම කෙනෙක්
1: වයස කෙල්ල වගේ නේද වැඩ
0: මේක තමයි කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා
1: මොකද
0: දැන් මේක මේකට වීඩියෝ එකක් මේ දවස්වල වෛරල් වෙනවා හැබැයි මේක AI වීඩියෝ එකක්ද කියලා සමහරු සැක පළ කරනවා
1: හා ඔව් ඉතින් දැන් ඒක තේරෙන්නේ නැහැ හිතා ගන්න බෑනේ ඇත්ත මොකද බොරු මොකද කියලා
0: ඔව් ඒ නිසා මේක ගැන තවට යා හොයලා බලුවම මේක දෙපැත්තටම තියෙනවා හරිද මෙයාගේ නම ඊඩා කීලින් කියන කෙනා වයස අවුරුදු 95 දී මේ වර්තාව තිබ්බා කියලා තියෙන්නේ කමක් නැහැ අපි කොහොම හරි මේ කතාව මම ගන්න යත්තේ එහෙම වයස කියන එක ඉලක්කමක් නෙමෙයි සමහර අයට
1: අනිවාර්යෙන්
0: නේ සමහරුන්ට අර අපි ඊයේ කිව්වේ වයසක මිනිස්සු ලෝකේ කොච්චර දේවල් කරනවා බලන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ වයස කාටවත් ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඇයි? එයා ලෝකේ බලවතා.
1: බලවතා.
0: ෂී ජින්පින් ගේ වයස කාටවත් ප්‍රශ්නයක් නැහැ. පුටින් ගේ වයස කාටවත් ප්‍රශ්නයක් නැහැ.
1: ඔව්.
0: ඇයි? ලෝකේ සල්ලි තියෙන, බලය තියෙන මිනිස්සු. අපි වයසට ගියාම 40ට ළඟන ඒ නාගීනේ. ඔන්නෝකයි තත්ති. සල්ලි තියෙනවා නම් මිත්‍රවරුනි මේ ලෝකේ ඔක්කොම දේවල් යටත්
1: යටයි යටයි
0: සල්ලි වලට යටත් මේ ලෝකේ මේක නේද මේ කතාව ඇත්ත කතාව
1: ඔව්
0: මේ කොහොම වුණත් මේ අපි ඊළඟට කතා කරන්න යන්නේ ඔබ හිතන්නේ අපි මේ එන්නේ අපි අනුග්‍රහකෙක් මතක් කරන්න හරි මොකක් හරි නෑ ඒක නෙවෙයි අපේ කතාව අපි එතෙන්ට එන්න තව පොඩ්ඩකින්
1: අපි එනවා තව පොඩ්ඩකින්
0: අපි මේ කියන්න යන්නේ අතිශය දුෂ්කරම ගැටලුවක් විසඳපු ඇමරිකානු ඩොලර් මිලියනයක තෑගි මුදල පවා එපා කියපු අපූරු ගණිතඥයෙක් ගැන හැමදේම සල්ලි නෙවෙයි කියලා එයා කිව්වා. එයාගේ නම ග්‍රිගෝරි පෙරෙල්මාන්. ග්‍රිගෝරි පෙරෙල්මාන්. අවුරුදු 100ක් තිස්සේ ලෝකයේ ලොකුම ලොකු ගණිතඥයින්ටවත් විසඳ ගන්න බැරි වෙච්ච ඔය පොයින්කියා කන්ජෙක්ෂර් වගේ නමක් තියෙන ඒ ගානට මේ සංකීර්ණ ගණිත ගැටලුව 2002 සාර්ථකව විසඳන්න මෙයාට පුළුවන් කමක් ලැබුණා.
1: හා
0: වසර ගණනාවක පරීක්ෂණ වලින් පස්සේ එයාගේ විසඳුම 100%ක් නිවර්දී කියලා ලෝකයේ විද්වතුන් තහවුරු කළා. එතකොට මේ ඔක්ලේ මැතමැටික් ඉන්ස්ටිටියුට් එකෙන් එයාට ඩොලර් මිලියනයක තෑග්ගක්
1: දුන්නා.
0: මෙයා කිව්වා සල්ලි එපා. මගේ හැකියාවට හරියට ගෙවනවා නම් ඕගල්ලන්ට යුනිවර්සිටි එක ඉන්ස්ටිටියුට් එක විකුණලා ඒ ගාන ඇඩ්වාන්ස් එකක් විදියට දීලා
1: ඇඩ්වාන්ස් එකක්
0: හා තව ඔය වගේ දසදහස් ගුණයක් සල්ලි දෙන්න වෙයි.
1: තේයනේ.
0: ඒ හින්දා මේ ඕගල්ලන්ගේ මේ ඩොලර් මිලියනේ මට ගාණක් නෙවෙයි. පොඩි ලොකු ලහින්නයක් වගේ.
1: ඒකනේ.
0: ගණිත ශාස්ත්‍රයේ නොබෙල් ත්‍යාගය හා සමාන වෙන ෆීල්ඩ්ස් මෙඩල් කියන එක. මේ ගෞරව සම්මානය පිරිනමෙද්දී ඒකත් ත්‍යාගකෝ මට එපා.
1: හා?
0: මට එපා නේ ඌව.
1: ඇයි?
0: ඌව බලන්න නෙමෙයි මේ වගේ.
1: හා එහෙමද?
0: ඔව්. එයාට ඕනුනේ නෑ සල්ලි ප්‍රසිද්ධිය ලෝකයේ අවධානය.
1: හා
0: ඊට පස්සේ තමන් කරපු පර්යේෂණ රැකියාවෙන් පවා එයා අයින් වුණා. පෙරල්මාන් මුළු ගණිත ලෝකයෙන් ඈත්
1: වුණා.
0: අදටත් එයා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ තමන්ගේ අම්මා එක්ක ඉතාම සරලව නිහඬ ජීවිතයක් ගත කරනවා කියලා කියන්න පුළුවන්. ලෝකයේ ඔහුව අසමසම බුද්ධිමතෙක් විදියට මතක තියා ගනිද්දී එයාට නම් මේ සම්මාන සහ සල්ලි
1: නැති
0: මොනවාද බම්මේ
1: තම්මාන කියලා
0: ඔයත් හිතනවද සල්ලි සහ ප්‍රසිද්ධියට වඩා ආත්මගරුත්වය වටිනවා කියලා?
1: ඔව්නේ.
0: සරල බව වටිනවා
1: කියලා
0: ඔයා හිතන්න පෙරොල් මාල් වගේ. හරි. එහෙම හිතුවට කමන්නේ
1: සල්ලි හම්බ කරන්න
0: කාගෙන් හරි ඉලක්ක හරි කඩා ගන්න තමයි අපේ සල්ලි නැතුව හිනා වෙන්නෙත් නැහැ.
1: ඔව් හිනා වෙන්නේ. සල්ලි තියෙන මිනිස්සුත් එක්ක විතරයි හිනා වෙන්නේ.
0: RDB බැංකුවට වාගේ තැන්පතුව මේ දවස්වල කරන්න පුළුවන් නම් FD එකක් විදිහට ඔයාට හොඳ රේට් එකක් හම්බ වෙනවා. ඔයාගේ සල්ලි බැංකුවක දාන කාගෙවත් අහන්න ඕනේ. ඔයා අමාරුවෙන් හම්බ කරපුවා මේ.
1: ඒක නේ.
0: මේව කාගෙවත් පරිත්‍යාගත් නෙවෙයි.
1: ඔව්.
0: මේව ගත්තා කියලා ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ.
1: නැහැ.
0: නේ. හොඳ පොලියක් දෙන RDB එකට යන්න ශාඛා 272 රට පුරා.
1: ඉතින් ළඟම තියෙන RDB බැංකුවට යන්න. ගිහිල්ලා FD එකක් ඕපන් කරන්න. ඔයාගේ සල්ලි ටික දාන්න. ඊට පස්සේ කිසිම බයක් සැකක් නැතුව ගෙදරට වෙලා ඉන්න. මොකද ඔයා ළඟ තියෙනවට වඩා RDB බැංක එක දැම්මම ඔයාගේ සල්ලි ටික පරිස්සම්.
0: එවගේ මේලාම ලෙන්ස් ටෙක් අයිකියා ගැන මතක් කරනනම් ඔයාට පෙනීම සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නේද? අන්න ඒකට හොඳම විසඳුම දෙන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. මේක රජයේ අනුමත ආයතනයක්. ඉතින් රොබර්ට් ගුණවර්ධන මාමත කොස්සත් බතරමුල තමයි තැන. කෝල් කළා ඔයාට පුළුවන් කමක් තියෙනවා හැ සම්බන්ධ තියෙන සියලු රෝගවලට විසඳුම් හොයාගන්න.
1: ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ අවරේ ඉන්න හැම කෙනෙක්ගෙම ඇස් කෙන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. පෙනීමේ පොඩි හරි වෙනසක් තියෙනවා නම් ඇස්වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටග්ගාල ඒගොල්ලන්ටත් මේ ගැන කියන්න 076 478 478 එහෙමත් නැත්නම් 011 785 858.
0: ඒ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ඔයාගේ ඇහැ සනීප කරන්න බෑ කියලා ලෝකෙ කොහේ හරි තැනකදී ඔයාලට කියලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ඒ කියපු කෙනා වැඩක් නෑ. දැන් අපි කියන්නේ ඒක හරියටම කරන්න පුළුවන් තැන ගැන. ඉතින් ඔයාලට පුළුවන් මෙතනට පොඩි කෝල් එකක් දීලා බලන්න ඇත්තටම මේ කියන විදිහට මේ දේවල් කරගන්න අවස්ථාවක් තියෙනවද කියලා. ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක ඔය වෙබ් එකට ගිහිල්ලා උනත් මේගොල්ලෝ ගැන පොඩක් සර්ච් කරලා බලන්න පුළුවන්. ඒගොල්ලන්ට තියෙන කමෙන්ට්ස් මොනවද කියලා බලන්න පුළුවන්. රජයේ අනුමත ආයතනයක් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල්.

0: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙටදින එළිය කරයි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
4: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
7: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව,
8: ලකන මොමලින් ඒසල්
9: සම අනුග්‍රහය,
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
11: 7:54 වෙලාව දැන්. අද සැප්තැම්බර් 10.
12: ඔව්.
11: බොරතෙල් බැරල් එක උඩ ගියා. ඊයේත් කිව්වා මේ කතාව, අදත් කියනවා, හෙටත් කියනවා. මේක තාම අපි අඬන්න පටන් ගත්තේ නැහැ. මොකද මේක අපිට බලපාන ගත්තොත් තමයි අඬන්නේ. අද නිකන් මේක විවන් ප්‍රවෘත්තියක් විදියට ගමු. එච්චරයි ඉවරයි. මේකේ දැන්ට අපිට කිසිම අවධානමක් නැහැ. නමුත් ලබන මාසෙට නියමිත දේවල් දැන් කාලේ දැන් ඕඩර් කරනවා නම් එහෙමවත් කරන්නේ.
12: ඔව්.
11: එහෙම ඕඩර් කරන රටවල් වලට ඉතින් මේවා ඉස්සරහට බලපෑමක් ඇති කරයි. ජූලි මාසෙන් පස්සේ තමයි පළවෙනි වතාවට බොරතෙල් බැරලයක් $100 ඉක්මවලා තියෙන්නේ. ඉරාන් නැව් පහකටත් ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාර. ඉතින් දැන් තෙල් නැව් වලට තෙල් නැව් 8කට ගහලා තියෙනවා. එහෙම ගත්තම ඉතින් තෙල් 500ට ගියත් ඉතින් අනේ කමන්නෑ, ඉතින් මැද පෙරදිග ප්‍රශ්නනේ කියලා හිත හදාගෙන තෙල් ගහන්න වෙයි. සමහර රටවල, මේක අපේ රට නේ මං කියන්නේ,
12: සමහර රටවල
11: මේක අදාළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ලෑස්ති වෙමු. ඔය බලශක්ති අර්බුදය කියන එක අපිට හැමදාම තිබ්බ ලොකු මාතෘකාවක්නේ. දැන් හොඳ වෙලාවට ඔය ගංගා එළදොළ හරස් කළා, විදුලි බලාගාර ටිකේම ඒ කාලේ ඔය අය හදලා තිබ්බ නිසා නේද අපිට විදුලිය කියන එක ලැබෙනකොට යම් කිසි සහනයක් තියෙනවා. ඒකට ගාණක් ගෙවන එක වෙන කතාව. නමුත් ජල විදුලි බලාගාරවල තියෙන තත්ත්වයන් එක්ක ඒක හරි. හැබැයි එල්නිනෝ වගේ එකක් ආම ඒකත් අපිට ඒකටත් කනකොකා හෙඩුවට පස්සේ ඒකත් අපේ පර්ස් එකෙන් තමයි යන්නේ. ඒවට විසඳුම් අපි හොයන්න ඕනේ මොන මොනවා හරි. දැන් සෝලා පද්ධතියක අවශ්‍යතාවය අපිට දැනින්නේ මේ කාලේනේ හොඳටම. ඔයාගේ වගාවන් ටික කරගන්නේ කොහොමද? කුඹුරු අක්කර 1000 ගාණක් මේ වෙනකොට වේලිලා ගිහිල්ලා කරකුට්ටම් වෙලා ගොඩ මඩ දෙකම. එතකොට ඕවට වගාවට අවශ්‍ය කරන වතුර ටික හරි වෙලාවට සපය ගන්න තියෙන තැනකින් හරි ගෙනල්ලා නේ මොන මට්ටමේ හරි තත්ත්වයක් ගොඩදාගන්න ක්‍රමවේදයක් හොයනවා යාට මතක් කරනවා අපි ඩීප්ටෙක් වෝට පම්ප් එක ගැන.
12: ඉතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන මේ සෝලා වෝට පම්ප් සිස්ටම් එක වාට කාර්යක්ෂම වගේම දිගු කාලීන විසඳුමක් කියලා අපි මතක් කරනවා. එන්න ගැටලුවක් ආවට පස්සේ විසඳුම් හොයන්න එපා. අදම නිවැරදි තාක්ෂණ විසඳුමක් හොයා ගන්න ඕනේ, තාක්ෂණික විසඳුමක් හොයා ගන්න ඕනේ. ඒ වෙනුවෙන් වා කතා කරන්න ඕනේ හොඳම තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. 077 777 7374 077 777 7374.
11: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ සෝලා පද්ධතියක අවශ්‍යතාවය තියෙන ඕන කෙනෙක් මේ දවස්වල කතා කරන විශ්වාසවන්ත තැන තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. රටේ මේ කෙරවලේ ඉඳලා ඒ කෙරවලට යනකම් හැමදේම ඩීප් ටෙක් එක හරහා කරගත්ත සෝලා අවශ්‍යතාවයන් සපුරගත්තයි අපි දන්නවා. එහෙමයි ඉන්නවා, එහෙමයි කවුද කියලා උනත් ඔයාලට බලන්න පුළුවන් ඩීප් ටෙක් පේජ් එකට ගිහිල්ලා ඒගොල්ලෝ කොච්චර ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවද කියලා. ඒ වගේ මේ පැය යන්න කලින් මතක් කරනම් පැල්වත්ත නිවසින් ගෙන පැල්වත්ත කිරි පැකට් එක ගැන. ඉතින් ලංකාවේ අපිට බයක්සකක් නැතුව බොන්න පුළුවන් කිරි වීදුරුවක නේද ඒ අවස්ථාව අපිට තිළන කරේ පැල්ලත් නිෂ්පාදන ආයතනය. ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර පැල්ලත් නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඉතින් හොඳ නැවුම් කිරි වීදුරුවක රස බලන්න පැල්වත්ත කියන නමින්.

0: උදෑසනයි විනාඩි එකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුපුරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: දවසක් මැටි කලයක් සහ ඇලුමිනියම් කලයක් අතර පොඩි සංවාදයක්
1: තිබ්බා. හරි.
0: කල දෙකක් කතා කරා. හරි. ඉතින් ඇලුමිනියම් කලේ ඇහුවා මැටි කලෙන් කොහොමද යාළුවේ? ඉතින්
1: කොහොමද මගේ රටරන් යාළුවේ?
0: මැටි කලේ කොහොමද ඉන්නව යාළුවනේ වාඩ කොහොමද? ඉන්නව යාළුවනේ ඉතින්. එහුවම කියලා දෙන්න පොඩි පොඩි දන්නේද?
1: ඔව්.
0: ඕපතු උපටයක්
1: කතා කරා. කතා කරා.
0: හට්ටි මුට්ටි වලන් පිංහන් ඒව ගැන කතා කර. ගෙවල් වල ලිඳලංග සංගම් වල ඇතිවන තත්ත්වයන් ගැන කතා කර.
1: මිනිස්සු සලකන විදිය කතා කර.
0: ඉතින් ඊට පස්සේ එක පාරට මැටි කලේ ඇහුවා. ඔය ඇලුමිනියම් කලෙන් ඔයාට ඔයා ගැන මොකද
1: හිතෙන්නේ?
0: ඉතින් ඇලුමිනියම් කලේ කිව්වා මට මං ගැන සතුටුයි. මාව ගොඩාක් අය දැන් ඔයාට වැඩිය මට තමයි දැන් තැන තියෙන්නේ. ඉස්සරනේ ඔයාට තැන තිබ්බේ. ඉතින් එහෙනම් දැන් මට ලොකු ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ද්‍රවිඩ ප්‍රජාව අතරේ. දමිළ මිනිස්සු අතරේ මට ලොකු ඉල්ලුමක්
1: තියෙනවා.
0: ඉතින් මාව විවිධ ඔය උත්සවවලට සහල් වගේ දේවල් මේව කරන්න. මාව සෑහෙන්න පාවිච්චි කරනවා. මගේ තව ලොකු අක්කා තමයි හැලිය කියලා.
1: හැලිය.
0: හරි.
1: හැලිය අක්කා.
0: ඔව්. දැන් මේ කලයක් සහ හැලියක් කියන්නේ දෙකක් නේ.
1: හැබැයි
0: පොඩි හැඩේ පොඩි ළඟ ගතියක් තියෙනවා. එකම පරම්පරාවයි කියලා ගමුකෝ. ඉතින් මහා නිකන් පුරාජීරුව කියවන්න ගත්තා.
1: හරි.
0: ඊට පස්සේ අනිත් පැත්තට ඇහුවා මේ ඇලුමිනියම් කලේ මැටි කලේ. ඔයාට මොකද වගේ? මට යම් කිසි සතුටක් තියෙනවා.
1: හරි.
0: මිනිස්සු විශ්වාස කරනවා මැටි කලේ වතුර රහයි කියලා. මැටි කලයක් ඉස්සර ගෙවල් වල තිබ්බ ඔයා කිව්වා හරි. ඔයා කිව්වාගේ මට එහෙම දැන් මම වැජබෙන්න නේද රඟන්න උත්සාහ කරන්නේ. මට එහෙම කාලයක් තිබුණා. නමුත් මට තාමත් යම්කිසි තැනක් මේ සමාජයේ තියෙනවා කියලා මං විශ්වාස කරා. මෙයා පොඩ්ඩක් නිකන් එච්චර ලොකු කතා කියන්නේ නැන්නේ.
1: හරිම් පාඩු අහිංසක විදිහට හිටියා.
0: ආයි ඇලුමිනියම් කලේ හෝ මොකක්ද නේ ඔයාට කිසි නෑනේ.
1: ගතියක් නෑනේ නිකන්.
0: ඔයා ගැන කන්ෆිඩන්ස් යන්නේ නෑ වගේ. මැටි කලේ කිව්වා මෙහෙම. ඔයාට වගේ මට බොරුවට ලොකු ටොක්ස් දෙන්න බෑ.
1: හරි.
0: මොකද මම හැදිලා තියෙන මැටි වලින්.
1: කැඩෙනා
0: පොඩි තට්ටුවකින් පොලු පාරකින් ගල් කැට පාරකින් මං ආයි පොඩි පොඩි කෑලිවලට කැඩිච්ච නේද
1: මැටි ගොඩ.
0: ඔව්. කැඩිච්ච කල කෑලි ටිකක් වෙන්න පුළුවන්. ඒක තව ටිකක් නරක මතට ගියොත් මම ආයි මැටි ගොඩක් වෙන්න පුළුවන්. වතුර දාලා අනලා පුච්චලා මාව හදපු මිනිස්සුන්ටම පුළුවන් මාව ආයි මැටි ගොඩක් බවට පත් කරන්න. එහෙනම් මම ජීවත් වෙන්නේ මගේ තරම දැනගෙන. එහෙනම් මම මැටි කලයක් බව දැනගෙන තමයි මම මේ සමාජයේ මිනිස්සුන්ට සහාය වෙමින් ජීවත්
1: වෙන්නේ.
0: මේක මාර ලස්සන උත්තරයක්නේ.
1: ඔව්.
0: අපි ගොඩාක් වෙලාවට අපිව අමතක කරනවා. අපි හැදුන විදිය, අපි මොන වෙයින්ද හැදිලා තියෙන්නේ, අපේ ශක්තිය මොකද්ද, දුර්වලතාවය මොකද්ද,
1: අපිට මොනවද කරන්න පුළුවන්,
0: අපිට මොනවද කරන්න බැරි, මේ කියන ඒවා අපිට අමතක වෙනවා. ඔබටත් පුළුවන් නම් හිතන්න මැටි කලයක් වගේ ඔබ විනාශ නොවි ඉන්න ඔබම හේතුවක් වෙන්නේ නැහැ. සමහර මිනිස්සුන්ගේ විනාශය වෙන්නේ කවුද? තමන්මයි.
1: තමන්.
0: ඕවර් කොන්ෆිඩන්ස්.
1: යා.
0: යම් වැඩිපුර හිතනවා මම මාරයි.
1: මම වැඩෙක්.
0: මම මාර පොරක් කියලා හිතනවා.
1: තමයි පොර.
0: ඔය යන් ටොක්ස් කටින්. අර අපි උදාහරණයක් කටින් පුටින්. නේ? ඒ වගේ. කයිය දිනන.
1: වැඩ නැහැ.
0: වැඩ නැහැ. ඒ වගේ තමන්ගේ තරම දැනගන්න මේ පැය පටන් ගන්නකොට අපි මැටි කලේ කතාවෙන් ඔබට මතක් කරන්නේ අපි මතක් කරගන්නේ ඔබ මුකෙන්ද හැදිලා තියෙන්නේ ඔබේ මුල මොකක්ද මර මැටි කලේ මතක් කරන මාව හැදුනේ මැටි ටිකක් වතුර ටිකක් දාලා අනලා ඒක පදම් කළා ඊට පස්සේ ඒක පුච්චලා ඊට පස්සේ තමයි මම මැටි කලයක් උනේ නැත්නම් මම නිකම මැටි ගොඩක් ගොඩක් අයට අමතක වෙන්නේ තමන් මැටි ගොඩක් කියලා ඒ මැටි ගොඩට වටිනාකම් දීපු අයම සමහරට අමතක වෙනවා නේ එනිසා මේ පැය පටන් ගමු අපි මැටි කතාවකින් ඒ මැටි කතාව ජීවිතේට යම් කිසි දෙයක් එකතු කරයි 8යි විනාඩි 10යි

0: අටයි විනාඩි 17යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600. වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 0.77 777 7374.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: 8යි විනාඩි 27යි. මගේ යාළුවෙක් කීපනෝ මේ එයා මේ ඔය සෙකියුරිටි ජොබ් එකක් කරනවා. ඒ කියන්නේ දවසේ උදේ ඉඳන් හවස වෙනකම් වෙන ජොබ් එකක් කරලා ආයි හවස සරුවට රෑ 7ට විතර යනවා සෙකියුරිටි ජොබ් එකට.
4: උසයිද?
3: නෑ උස නෑ. කවුද උස?
4: නෑ උස අයට පුළුවන් නේ සෙකියුරිටි යන්න.
3: ආ ඒක. නෑ මෙයා එහෙම උස නෑ. මටත් වැඩිය පොඩක් කොටේ කියලා. මෙයා අර සෙකියුරිටි කියන අර නිසි කියන අපි කියන පිළිගත් විදිහ ගන්නේ අන්ඔෆිෂියල්.
4: ආ හරි හරි හරි හරි. තේරුණා තේරුණා.
3: සමහර යාළුවන්ට සමහර ගෑල්ලම එහෙමද කතා කරලා කියලා අයියා මට තනියෙන් ගෙදර කවුරුත් නැහැ චුට්ටක් ඇවිල්ලා ඉස්සරහා ස්තූපෙන් වාඩිලා ඉන්න පුළුවන්ද කිව්වම මෙයා ගිහිල්ලා ඉතින් ගෙදර කවුරුත් නැහැ වෙන මුකුත් නැහැ. ඒ කියන්නේ වෙන කවුරු හරි නැකන්
4: වාඩිලා ඉන්නවා.
3: වාඩිලා ඉන්නවා. ගෙදර එළියේ මේ කෑම බීමක්වත් නැහැ. වතුර වීදුරක්වත් දෙන්නෙත් නැහැ. හරි. ඒ එහෙම
4: සමාජ සත්කාර.
3: මාර මාර මිනිස්සු ඉන්නවා. ඒ තරම් අපි කියන්නේ helpful. නේ? තානෙත් මිනිස්සු ගැන හිතන මිනිස්සු ඉන්න රටක්.
4: එයා ගැලවෙයිද විතරයිද?
3: ඔව්.
4: හරි.
3: දැන් ඔය මෑත කාලේ හොයාගෙන තියෙනවා මේ යුරෝපා රටවල කාන්තාවන්ට වෙන අපි කියන්නේ අකටයුතුක. ඒ වගේ දේවල් වලට ටිකක් වයස අවුරුදු 40න් එහා පිරිමි පාර්ශවයේ වැඩි රැකවරණයක් සපයන පිරිස අතර ඉන්නවා කියලා.
4: හහ්.
3: ඒ කියන්නේ කාන්තාවන්ට කොහොමද මේ රැකවරණ අපි දෙන්න ඕනේ වයස කීයේ වුණා?
4: ඔව්.
3: දැන් මම මේ අර කතාවෙන් ආවේ දැන් අපි සමහල්ලාවට ගෙදරක වයසක අම්මා වුණා තනියෙන් තියලා යනවා. නේ? එතකොට පොඩි දරුවව තනියෙන් තියලා යනවා. ඩේ කෑයිකේ අරහි මෙහි එහෙම තියලා යනවා. යුරෝපයේ කියනවා කාන්තාවට සෑහෙන ආරක්ෂාවක් ඕන කාලයක් කියලා මේ. එතකොට ඒකෙත් ඒගොල්ල කරපු යම්කිසි සමාජයක් එක්ක කරපු මෙව්වහකින් ඒගොල්ල කියනවා වයස අවුරුදු 40ට වැඩි අය මේ සඳහා විශේෂයෙන්ම අර අර හවුස්මේඩ් වගේ. දැන් යන්නේ අපි විදේශ රැකියාවලට යන්නේ නේ. ඒ වගේ කාන්තාවන් ඉන්න සමහර අය අපි කියන්නේ මොනවද ඒවට කියන්නේ මේ මේ මේ මේ නර්සින් හෝම් ටයිප් එකේ වැඩිහිටි කාන්තාවෝ ඉන්න ඒවා රැකියාව සඳහා ගොඩක් පිරිමි පාර්ශවය බඳව ගන්න ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒකට හේතුව ඒ අයගේ ආරක්ෂාව ඉතාම වැදගත්. මොකද ওই ගොඩාක් දේපල තියෙන කාන්තාවෝ ඊට පස්සේ සමාජයේ ඉහළ ස්තරවල නේද අත්දැකීම් තියෙන කාන්තාව. ඔය ඔය වගේ අය දැන් හුදකලා වෙලා ඉන්න ප්‍රවණතාවයේ ලෝකෙ වැඩි. මේක ලංකාවේ අපිටත් මේක ඇප්ලයි කරලා ගත්තොත් අපේ ගෙවල් වල අම්මලා විශේෂයෙන්ම දහවල් කාලේ ගෙදර තනියම
4: ඉන්නේ.
3: රාත්‍රියට සමහරලාට එහෙම ඉන්නේ. එතකොට අපිට ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන එහෙම හිතන්න එහෙම ලොකු මේ මානසික වටපිටාවක් නැහැ. ආර්ථිකය පැත්තෙන් අපි හයියනේ. එහෙනම් අපිට දිවාරය නොබලා වැඩ කරන්න වෙනවා.
4: සමහරක් අයට ගාණක් නැහැ.
3: නමුත් ඒ කණ්ඩායම කියනවා වැඩිහිටි පරම්පරාව වෙනුවෙන් දෙන අවධානය අනිවාර්යයෙන්ම මේ දැන් තියෙනවට වැඩිය වැඩි කරන්න
4: කියලා.
3: අපි හිතනවානේ පොඩි දරුවව බලා ගන්න ඕනේ, තරුණ දුවව බලා ගන්න ඕනේ.
4: එහෙම නැහැ.
3: තරුණ පුතා හැමෝම පිටිපස්සෙන් ඉන්න ඕනේ කාලයක් කියලා. මොකද ඒකට හේතු ගණනාවක් ඒගොල්ලෝ කියලා තියෙනවා. මොකද අපිට මගහැරලා තියෙනවා දැන් ওই වැඩිහිටි පරම්පරාව කියන එක. හරි. ඒ නිසා කෝල් එකක් දීලා බලන එක, එහා පැත්තේ ගෙදරට කියලා බලන එක, ඒ වගේ දේවල් ගැන තව ටිකක් අපිට හිතන්න වෙනවා. ඔය ලංකාව

0: වැඩිහිටි කෙනෙක් වයවෘත කෙනෙක් ගෙදර ඉන්නවා නම් එයාගේ ආරක්ෂාව ගැන ඔබ මීට වැඩිය සැලකිලිමත් වෙන්න. 8:24 වෙලාව අපි මේ පැයට එනකොටත් අපි අනුග්‍රහකී ඉන්නවා. අපි ඒ අතරේ මතක් කරනවා RDB බැංකුව. RDB කියලා කියන්නේ ඔයාගේ මුදලට හොඳම ආරක්ෂාව දෙන තැන. රජයේ ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව සහිත බැංකුවක ඕනේ ඔයා සල්ලි ටික ගිහිල්ලා තැන්පත් කරන්න.
1: ඉතින් බය වෙන්න දෙයක් නැහැ. හැමෙහි රස්තිය අද වෙන්න ඕනේ නැහැ. ඔයාගේ සල්ලි ටික අරගෙන ශාකා 272ක් තියෙන හින්දා ළඟම තියෙන ශාකාවට ගිහිල්ලා FD එකක් ඕපන් කරලා සල්ලි ටික දාන්න. මොකද අර කිව්වා වගේ හොඳම පොලියක්, වැඩිම පොලියක් මේ දවස්වල දෙන්නේ RDB බැංකුව.
0: RDB එකට යන්න ළඟම තියෙන ශාකාවට. ඒ වගේම මේ පැයදි තමදක් කරන්න අපි ටේක් එකක් හණ්ඩායම අද දවසේ බලංගොඩට ගිහිල්ලා ඉන්නේ. අපි තව පොඩ්ඩකින් ගීත කෝල් එකක් ගමු. මේට අමතරව මතක් කරනවා අපි මේ වෙලාවේ අපේ අනුග්‍රහක අතරේ ඉන්න විජය නිෂ්පාදන අතරේ තියෙන විජය තුනපායක වාට මාළු කරි එකක් හැදුවත් ඕක දැන් මිරිසර සහ කිරට හදාගන්න පුළුවන් කමක් තියෙනවා. ගෙදර තුනපාටික හදාගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් අපිට තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්කනේ කන බොන දෙයක් ගැනවත් එහෙම හිතන්න ලොකුවට කාලයක් නැහැ,
1: වෙලාවක් නැහැ.
0: ඒ හින්දා උදේට වැඩට යනවා, හවසට ගෙදර එනවා. ඒනකොට මොන හරි කඩෙන් අරන් එනවා, ඒක තම්බල කරලා දෙනවා,
1: නැත්නම් පොඩි දෙයක් රත් කරලා ගන්නවා.
0: ඉතින් ඒකයි හරි. ඒ කොමුණත් ඔයාලට මතක් කරන්නේ විජය නිෂ්පාදන අතරේ තියෙන කුළුබඩු නිෂ්පාදන අතරේ ඔය තුනපහ වලට ලොකු අවධානයක් යොමු කරන්න පුළුවන්. මොකද 100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කළ තමයි තුන පාටික වාට ලබා දෙන්නේ. ඒ විජය නිවසින් එන කුළුබඩු ගැන අපි මතක් කරේ 8:26.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: සේවන ප්‍රදාන අභිමානය රයිනෝ.
4: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය දොතරයින් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.

0: අටයි විනාඩි 32යි. ටැප් එකෙන් එන වතුර වලට වැඩිය ඔයා විශ්වාස කරනවා අර ප්ලාස්ටික් බෝතලේ කඩේ විකුණන්න තියෙන වතුර එක
1: පිරිසිදුයි කියලා.
0: පිරිසිදුයි කියලා. හැබැයි ඇත්තම කතාව ඒක නෙවෙයි. ඇත්තම කතාව ඒක නෙවෙයි කියලා අපි මේ කියන්නේ යන්. අනනද ලෝකේ දියුණු රටවල විශේෂම ඇමරිකාව වගේ රටවල මිනිස්සු ගෙදර ටැප් එකේ වතුර බොන්නේ නැහැ. ඒ ඒ විතර නේ ලංකාවේ වුණත් සමහර ගෑල් වල අර ෆිල්ටර් නේ ෆිල්ටර් කරපු වතුර එක ගෑල්ලා තියෙන. ඒක මාසෙකට සතියකට සැරයක් මාරු කරනවා ගෙදර.
1: ඔව්.
0: ගෙනල්ලා අර මැෂින් එකට දානවා. ෆිල්ටර් කරපු එකක් ගෑල්ලා ආයි ෆිල්ටරේට දාන එකක් තියෙන. ඔය ඔෆිස් වල තියෙන. හරි. ඇමරිකාව විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් මිනිස්සු අද වෙද්දී කරාමින් ඉන්නේ වතුර බොන්න බයයි. එයාලා කඩේට ගිහින් එක එක ಜಾති ලස්සන නම් ගහපු සුපිරි කතා කියන වතුර බෝතල් ගන්නවා. හැබැයි මේ වතුර බෝතල් වලින් 100කට 60කටත් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ නිකම්ම නිකං ටැප් වතුර. මේ වතුර බෝතල් කම්පැනි කරන්නේ කරාමින් එන වතුර ටිකක් අරගෙන ඒක පොඩ්ඩක් ෆිල්ටර් කරලා ලස්සන ප්ලාස්ටික් බෝතලයකට දාලා ඒ වතුරේ නියම ගාන වගේ 4 ගුණයක් විතර වැඩි කරලා අපිට විකුණන එක. ලෝකෙ මිනිස්සුන්ගේ මාර විදියට රවට්ටපු ඩොලර් බිලියන 350ක මහ දවන්ත ව්‍යාපාරයක් තිබුණ වතුර බෝතල් ජාවාරමක් තියෙනවා.
1: මොකද?
0: මේක 1970 ගණන්වල. ඒ කාලේ මිනිස්සු මේ වගේ වතුර බෝතල් සල්ලි වලට ගත්තේ නැහැ. ඒ කාලේ ඇමරිකාවේ පාරවල් අයිනේ ඉස්කෝලවල පාක්වල ලස්සන්ට හදපු වතුර කරාම තිබුණා. මේක හරියට අපිට පිරිසිදු වතුර හැමෝටම නොමිලේ දෙන්න පුළුවන් වුණා කියන මුළු ලෝකෙට මේ මැසේජ් එක යවන අවස්ථාවක් වගේ. හැබැයි 1990 ගණන් වෙද්දී මේ දේවල් වෙනස් වුණා. මිනිස්සු පැණිබීම බොන එක අඩු කළා. මේ වෙලාවේ පැණිබීම හදන ඔය කෝලා වගේ සමාගම් තව ඒ වගේම එකක් තියෙනවා. මේ නිල් පාටයි රතු පාටයි සුදු පාටයි එකක් තියෙනවා.
1: ඔව් ඔව් ඔව්.
0: කෝලා එක්කම ළඟ යන එක.
1: ඔව් ඔව්.
0: හරි.
1: හරි.
0: මේගොල්ලෝ බය වුණා මේ වැඩේට. එයාලා අලුත් ප්ලෑන් එකක් ගැහුවා. එයාලා කළේ අර කරාමේන් එන වතුර ටිකම බෝතල් කරලා විකුණන්න පටන් ගත්තා. උදාහරණයක් විදියට දැන් ඇක්වෆයින් කියන නම සහිත බෝතලේ ඊට පස්සේ කෝක් සමාවෙන් කොකාකෝලා සමාවෙන් කෝලා කෝලා සමාගම හැදුවා දසානි කියලා බ්‍රෑන්ඩ් එකක් සමාවෙන් මට
1: සමාවෙන් හරි
0: වැරදිලා හරි
1: කට් ආයිගම්
0: මුලින් හරි. එතකොට මේ කාලෙදී ටැප් වතුර වල පොඩි පොඩි විස බීජ ප්‍රශ්න කීපයක් ආවා. මේකේ මිනිස්සු ගොඩාක් වෙලාවට ওই කරාමේ වතුර ගැන තියෙන විශ්වාසය නැති වුණා. මේකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත අර වතුර බෝතල් කම්පැනි අද වෙද්දී ඇමරිකාවේ පාරි කොහෙවත් වතුර කරාමයක් හොයාගන්න බැරි තැනටපත් කරා. ඒ කියන්නේ හැමතැනම ප්ලාස්ටික් වතුර බෝතල් පිරලා.
1: හරි හරි.
0: ඔය දසානි කියන ඔය සමාගම කරපු වැඩේ ලෝකෙට මාට්ටු වුණා. මේ වතුර බෝතල් වල ලස්සනට ගහලා තියෙනවා ස්වභාවික කඳු කරේන ආපු වතුර කියලා. 2004 මේ කතාවේ ඇත්ත නැත්ත හෙලි වුණා. ඇමරිකාවේ ඔය කෝක් සමාගම එයාලගේ දසානි වතුර බෝතලේ බ්‍රිතාන්‍යයේ එහෙම නැත්නම් යුකේ වලට අරන් ගියා. මිනිස්සු හොයාගත්ත මේකේ තියෙන මේකේ තියෙන්නේ ඔය ලන්ඩන් නගරේ කරාමෙන් එන වතුර කියලා.
1: නේද එයනේ. හරි. ඒක කඳු කරේ.
0: ඒ බොරු. අනික මේ වතුර ටෙස්ට් කරලා බලද්දී ඒකේ පිළිකා හදන හරි විෂ ද්‍රව්‍ය පවා තියෙනවා කියලා හොයාගත්තා.
1: තේරෙන්නේ.
0: අන්තිමට ඔය සමාගමට ලක්ෂ ගානක වතුර බෝතල් ආපහු එකතු කරගන්න සිද්ධ වුණා. ගොඩක් ඇමරිකන් මිනිස්සු හිතන්නේ මේ වතුර බෝතල් ටැප් වලට වැඩිය මාර පිරිසිදුයි කියලා. එහෙම එකක් නෑ. ආලෙතු ෆීජි වතුර සහ ක්වීන්ලන්ඩ් නේ
1: නෑ
0: ක්ලීව්ලන්ඩ්
1: ක්ලීව්ලන්ඩ්
0: වල කතාව. ඒ කියන්නේ ස්ප්‍රින් වෝටර්
1: ඔව්
0: ස්වභාවික උල්පත් ජලය එහෙමත් තියෙනවනේ සමහර. ෆීජි වතුර කියන්නේ ලෝකයේ තියෙන ගණන් වැඩිම සුපිරිම වතුර බෝතලය. ඒගොල්ලෝ කියනවා අපි මේ වතුර ගේන්නේ ෆීජි දූපතේ තියෙන ගිනි කඳු ආශ්‍රිත භූගත ජලාශයකින්.
1: බලන්නනේ
0: ඒ නිසා මේකේ මාර ගුණයක් තියෙනවා කියලා.
1: මේ පොවේ මිනිස්සු
0: ඉතින් බලන්න මේ වතුර බෝතල් කරලා කිලෝමීටර් 8000ක් විතර නැව්වල ඇවිල්ලා ඇමරිකාවට
1: ගේන්නේ.
0: ආ හිතන්නකෝ මාරයිනේ මාර
1: කැපකිරීමක් නේ කරන්නේ අපිට වතුර පොවන්න.
0: මේ ඔක්කොම බොරු. මේ ඔක්කොම බොරු. හරි. ඔය මේවා පරිශ්‍රණෙන් හොයාගත්තා මේවා හින බොරු කියලා. මේකට තව උදාහරණයක් කියන්න මෙහෙම තැනකින්. ටැප් වතුර ආරක්ෂිතද කියලා කවුරු හරි ඇහුවොත්. මේ පරිශ්‍රකී කියනවා 90%ක්ම. හා
1: හා.
0: ඇමරිකාව වගේම ලෝකයේ ගොඩක් දියුණු රටවල කරාමෙන් එන වතුර දවසකට 100 වතාවකට වඩා ටෙස්ට් කරනවා කියලා කියනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
1: මොකද?
0: ඔය EWG කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ Environmental Working Group.
1: හරි.
0: ඒ වගේ ආයතන කියන විදිහට මේ වතුරවල නීත්‍යානුකූල මට්ටමට වඩා අඩු වෙන්නුනත් ආසනික් වගේ දේවල් ඉතා සුළු ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හා
1: හා
0: හා. ඔනෝකයි තියෙන ප්‍රශ්නෙකට තියෙන. හැබැයි ගෙදර ටැප් එකේ යන වතුර පිරිසිදුයි කියලා කියනවා. අපි වගේ රටවල් වලට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපි වතුර බෝතල් බොන ප්‍රමාණය ටිකක් අඩුයි.
1: අඩුයිනේ.
0: අපි ගොඩාක් වෙලාට බොන්නේ ටැප් එකෙන් එන වතුර. ඒකත් අපි නේද?
1: උණු කරලා
0: නිවාගත් ජලය බොන්නේ. ඒ හින්දා මේ කතාව කාට හරි පුළුවන් ඕනේ නම් බැහැර කරන්න. අපිට අදාළ නැති කතාවක් කියලා. ඔව් බැහැර කරන්න. හැබැයි පිරිසිදු පානීය ජලය කියන එකේ අවශ්‍යතාවය අපි හැමෝටම තියෙනවා. නේ?
1: ඔව්.
0: මේ කාලේ හොඳටම දැනෙනවා. දැන් මේ කාලේ ඔයා දන්නව එල්නිනෝ තත්ත්වයන් එක්ක නියඟයෙන් පීඩාවටපත් වෙච්ච සත්තුන්ට මිනිස්සුන්ට වතුර අරගෙන කොළඹ ඉඳලා යන මිනිස්සු
1: ඉන්නවා.
0: ඔයා අර අශේන් වගේ සෝෂල් මීඩියා.
1: ඔව්.
0: අශේන්ලා හැම ඒ කියන්නේ අශේන්ලා බැනුම් අහනවානේ සමහර ඒවා කළා.
1: කරලා බැනුම් අහනවානේ.
0: ඔව්. හැබැයි කවුරුත් ඒකට රායකත්වය ගන්න නැති කාලයක නේද?
1: ඔව්.
0: අශේන්ලා වගේ සෝෂල් මීඩියා වල ඉන්න ඉන්ෆ්ලුවන්සර්ලා ඒගොල්ලෝ මේකට නායකත්වය දෙනවා. හොඳයි ඊයේත් වීඩියෝ එකක් දාලා පුළුවන් විදියට වතුර එකතු කරගෙන එහෙට අරන් යන්න. ඉතින් ඒ වගේ දේවලුත් කරනවා. මොකද මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යම කාරණාවක් තමයි වතුර කියලා කියන්නේ.
1: කෑම නැතුව ඉන්න පුළුවන් නැත් වතුර නැතුව ඉන්න බෑනේ.
0: 8:38 වෙලාව.

0: උදේ 8යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඔදේ 8:45 ඔෆිස්සල්ට එහෙම ඇවිල්ලා ඇති නේ.
1: ඔව්.
0: මේ දවස්වල වතුර බොන්න හොඳට.
1: හොඳ ළමයි.
0: ඔය AC එකේ ඉන්නවනම් කොහමවත් වතුර බොන්න ඕනේ. අපිට අමතකේ නෑ. අපි සාමාන්‍යයෙන් වතුර බොන්නේ උදේට කාලා. දවල්ට කාලා.
1: කෑවම් විතරයි.
0: කෑවම් විතරක් නෙමෙයි වතුර බොන්න ඕනේ. මගේ යාළුවෙක් ඉන්නවා දවසට වතුර ලීටර් 5ක් බොනවා.
1: වා හොඳ ළමයි එක්කනේ.
0: මාර ලස්සනයි ඈ.
1: නෑ.
0: ඔව්. ඉගෙන ඔය වතුර බොන අය බලන්න. ස්කින් එක මාර ලස්සනයිනේ.
1: නිකන් හරි ඔයිලි ගතියක් එහෙම තියෙනවා ඒකල.
0: ඔයිලි එකක් නැහැ.
1: නෑ නෑ.
0: තෙතමනේ තියෙනවා ඔයි.
1: අන්න ඒක තමයි මං කියන්නේ.
0: ස්කින් එකේ තෙතමනේ තියෙනවා.
1: අන්න ඒකට තමයි කියන්නේ.
0: ඩ්‍රයි නෑ කියන්නේ. ඔයිලි කියන්නේ වෙන එකක්. හරි. එතකොට දැන් අපේ සමගෙන අපි හිතන්නේ අතට අහුවෙන එකක් කනවා. දැන් ඔය ඇල්කොහොල් ගන්න අය නිතර ඒගොල්ලෝ දන්නවා ඩිහයිඩ්‍රේට් වෙනවා කියලා. කියන්නේ බියර් එකක් අරක්කු ටිකක් බිව්වම නේ. විජලන තත්ත්වයන් වගේ නැගේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙලා ඔය සමහර මත්පැන් තියෙනවා ඒවා බිව්වම වේලනවා කියලා. දැන දැන බොන. හරි. දැන් වයස අවුරුදු 30 විතර පැන්නම. ඔයා බලන්න අපේ සමට වෙන්නේ මොකද්ද? එන්න එන්න රැලි
1: වැටෙනවා.
0: ඊට පස්සේ ඔය ඇස් යට හා
1: රැලි වැටිලා කළු වෙලා
0: සමයේ තියෙන දීප්තිමත් බව, ඊ අර නැවුම් බව, ෆ්‍රෙෂ් ගතිය මේක නැති වෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ හස්බන්ඩ් නිතර බොන කෙනෙක් නම් වයිෆ්ලා බඩ බාන බොන් වයිෆ් ඕගලන් අකමැති වුණාට ඔය වයිෆ් ලස්සනට ඉන්නවට කොල්ලා වගේ ඉන්නවට ඕගොල්ල හිත යටින් කැමති අර ඕගොල්ලන්ට තියෙන වෙන ප්‍රශ්නයක්. එයාට ආකර්ෂණය ඇති වෙලා ප්‍රශ්නයක් නේ
1: තියෙන්නේ.
0: දැන් ඔය වගේ අවුරුදු 30ට එහා පැත්තට ගියාම විතරක් නෙමෙයි අපි ඕනම කෙනෙකුට අපේ සම කියන කාරණාවේදී අපි කියනවා මේක පරිස්සම් කරගන්න නම් සමට අවශ්‍ය කරන පෝෂණය දෙන්න
1: ඕනේ.
0: කෑමෙන් බීමෙන් අපි හරියට ඒක කරන්නේත් නැහැ. සමහරු ඉන්නවා කොලජන් බොනවා. නේ?
1: ඔව්.
0: කැප්සියුල් බොනවා, සමහරු අර හදලා බොන මේ ඩ්‍රින්ක් එක වගේ.
1: පවුඩර් එක.
0: ඔව්. ඔය කොහොම වුණත් ලික්විඩ් එක බොන අය
1: තියෙනවා.
0: කොලජන් බොන්න ඕනේ. කොලජන් වලට අමතරව තියෙනවා තව කීපයක් වාගේ සමට අත්‍යවශ්‍යම දේවල්.
1: විටමින් A, විටමින් C, විටමින් E, බයටින්, ඒ කියන්නේ විටමින් B7, එතකොට සින්ක්, අයන්, මෙන්න මේ වගේ දේවල් අපේ ඇඟ අභ්‍යන්තරයට ඕනි. හරිද? ඒ වගේම තමයි අපේ හැම මතු පිටට විටමින් C, විටමින් E, එතකොට සැෆ්රන්, නයිසිනමයිඩ්, ඇලෝවේරා, මෙන්න මේ වගේ විටමින්ස් උත් අපේ හැමට ඇතුළට වගේම අපේ හැමට බාහිරිනුත් අපිට ඕනේ කරන වෙලාවල් තියෙනවා. වෙලාවල් නෙමෙයි. යම්කිසි වයස් මට්ටමක් එනවා. එතනින් පස්සේ කොහොම හරි අපි විටමින් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. හොඳ ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕනේ. මේ කියන්නේ සුදු වෙන්න, ලස්සන වෙන්න එහෙම නෙවෙයි. හැම නිරෝගීවත් තියාගන්න. නිරෝගීව තියාගන්න පුළුවන් දෙයක් ගැන තමයි මේ කියන්නේ. එකක් හරි කිව්ව වගේ කැප්සියුල් එකක්. අනිත් එක නයිට් ක්‍රීම් එකක්. මේක මේ දවස් තුනෙන් ප්‍රතිඵල එනවා, මාසෙන් ප්‍රතිඵල එනවා එහෙම කියන්න බෑ. එහෙමනම් මේවල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන්න ඕනේ.
0: එක දිගට පොඩක් පාවිච්චි කරගෙන යනකොට මේක වෙනසක් තියෙනවා.
1: තියෙනවා.
0: දැන් බලන්න ඔය කොලජන් ගන්නවට අමතරව ඇන්ටිඔක්සිඩන්ට් සෝනි.
1: ඔව්.
0: එතකොට විටමින් සෝනි අර කිව්වා වගේ. ඊට පස්සේ අපි කියනවා මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් කියලා.
1: ඔව්.
0: මයික්‍රෝ නියුට්‍රියන්ට්ස් අලත. මයික්‍රෝ නියුට්‍රියන්ට්ස්. අර කියවෙන්නේ
1: මොනවද? නියුට්‍රියන්ට්ස්.
0: Nutrients. මේ සිංහලෙන් ලියන්නේ. ඊට පස්සේ අර කියපු hyaluronic.
1: හා.
0: එතකොට ඔය කියන ඇසිඩ් එකත් උනේ. මේ දේවල් අපි කියන්නේ පිටතින් නේ. අර outside beauty එකට ඔයාට පුළුවන් ක්‍රීම් එකෙන් මේ ගන්න, ඒ වගේම capsule එකෙන් inside beauty එකට ගන්න පුළුවන්. මේක පිරිමිසා කාන්තා දෙපාර්ශ්වයටම සුදුසුයි. ඉතින් අර ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනටම තිබුණු කාලේ මිස් කරගන්නතු ඒ විදිහටම තියාගන්න තමයි සෙට් ගේන් ගැන අපි මතක් කරන්නේ. දැන් ඔයාලා මේක ගන්න පුළුවන් ගොඩක් තැන් තියෙනවා. මෙන්න මෙහෙම කරන්න කොයා. මෙන්න මේ හොට්ලයින් එකට කෝල් එකක් දෙන්න. ගෙන්න ගන්න පුළුවන් ගෙදට්ටම.
1: 0.70 678 6000. WhatsApp එකක් දාන්න නැත්නම් කෝල් එකක් කරන්න.
0: නැත්නම් ෆැඩ්නා වෙබ්සයිට් එකට යන්න. එතනිනු තෝඩ කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් සමය තෙතමනේ පවත්වා ගන්න, සමය දීප්තිය පවත්වා ගන්න, ඔයාට මේ කියන විදිහට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් හස්බන්ව හැමදාම තරුණ පෙනුමට ජවයෙන් දකින්න කැමති නම්, තමන්ගේ නෝනව හැමදාම තරුණ පෙනුමට ජවයෙන් ලස්සන දකින්න කැමති නම් නේද? ඉතින් අපේ කල්චර් එකේ අපි කොහොමත් සාමාන්‍ය ওই ගර්ල්ස් ලාගේ වයසේ මහන්නේ කියන්න කැමතිත් නැහැ. තිං කෝමනත් තමන්ගේ වයි සඩුවෙන් පේනට හැමෝම කැමති. ඉතින් ඔය කියන දේවල් වෙනුවෙන් තමයි සෙට් කියන් ගැන මතක් කරේ. 8:50 වෙලාව අපි මේ පැයට එනකොට අපිත් එක්ක RDB බැංකුවත් එක්කගෙන ආවේ. මොකද වාගේ සල්ලි ටික පරිස්සමට හොඳ පොලියක් ලැබෙන තැනක ඕනේ තැන්පත් කරන්න. RDB ශාඛා 272 රටපුරා වඩපුලන් ළඟම බ්‍රාන්ච් එකට යන්න.
1: ගිහිල්ලා ඔයා මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික FT එකක් ඕපන් කරලා account එකක් ඕපන් කරලා දාලා නිදහසේ ඉන්න. මොකද සල්ලි වලට ලොකු ආරක්ෂාවක් හම්බ වෙන එකම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: 8:51 උදේට තාම කහලා නැහැ. උදේට කන දේවල් අතර වාගේ සාමාන්‍ය ඉඳ වැඩිපුර කනේ වද ඉදියාප්. බත්, පාන්, පිට්ටු,
1: රොටි.
0: බත් එකක් කෑවොත් නම් ඉතින් හොඳ තැනකින් බත් එකක් කන්න පුළුවන්. ඉදියාප්පු ටිකක් කෑවත් ඔය කඩවල වලින් කන ඉදියාප්පු වල නේ
1: ක්වොලිටි එකක් ටිකක් මදි.
0: නෑ. ඊට පස්සේ රොටියක් හදාගත්තත් ගෙදර හදාගන්න රොටියට නේ අපි කියනවා ඒකට ආදේශක නැහැ. කඩවල වල රොටියක් කියලා ගොම ඒකේ පොල් නැහැ. පාම් පිටි විතරයි තියෙන්නේ. හරියට අර කරවෙන්න අර කළු පාට පැචර්ස් එන්න ඕක මේව කරගන්න
1: ඕනේ.
0: නේ? ඔව්. පැචර්ස් නෙමෙයි අර කළු පාට
1: කරවෙලා වගේ නේද?
0: පොඩ්ඩක් කරුණාව දැන් රොටිය රහ. පොල් එහෙම කරුණාව රහ. ගෙදර හදාගන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ තෝසේ එකක් ඉඳලා හිටලා. ඉතින් විජේ නිවසිංහගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා ඩ ගෙදර ඔය කියන කැම ටික පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. වෙලාවක් තියෙන ලාවට දැන් රැයට වුණත් පොඩ්ඩක් දැන් වාඩ පුළුවන් ඕනනම් මොන හරි දෙයක් හදන්න සූදානම් කරලා තියන්. එතකොට උදේ කෑමට එහෙම නැත්නම් අද රැයට නේ කඩෙන් පාන් ගෙඩියක් අරගෙන යනට වැඩිය හොඳයි නූඩ්ල්ස් එකක් හදලා ගන්න එක. විජේ නූඩ්ල්ස් 100%ක් මේ හැම ප්‍රොඩක්ට් එකක් ගැනම වගකීමක් සහිතව අපිට කතා කරන්න පුළුවන් අපේ රටේ නිෂ්පාදනයක් නිසා. ඒ වගේම රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැනත් මේ වෙලාවේ මතක් කරන්නම්. වාගේ වහලට ඕනම කරන මේ වෙලාවේ හරියටම ගැලපෙන ෂීට් එක තමයි රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා කියන්නේ. වසර 60ක විශ්වාසයත් එක්ක.
1: මොකද ඒක මතු පිට තියෙනවා ජල විකර්ෂක ආලේපයක් වගේම ඇතුළතින් තියෙනවා මැටි ආලේපනයක්. මේ මැටි ආලේපනයේ හින්දා එළිය රස්නේ පොඩ්ඩක් අඩුවෙන් තමයි ගේ ඇතුළට දැනෙන්නේ. ඒත් එක්කම ඒකෙන් එන පෙනුම ගේ ඇතුළට ලස්සන පෙනුමක් විදියට අරගෙන එනවා. ඒ වගේම තමයි මේ ජල විකර්ෂක ආලේපයේ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, පහසුවෙන් ඉවත් වෙලා යනවා. ඉතින් වතුර දෙලා වෙන ඒව වගේ කළු වෙලා දියසවල බැඳිලා පරණ පෙනුමක් එන්නේ නැහැ. හැමදාම අලුත් පෙනුමක් තියාගන්න පුළුවන්. ඉතින් ඔය අදම රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න.
0: ඒ රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මතක් කරේ 8:53.
2: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
5: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 10 ආනන්ද මෛත්‍රී මධ්‍යමහා විද්‍යාලය රත්නපුර.
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
8: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
9: ඉහළම
4: රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
9: මම නම් දැන් මානම රිලැක්ස්.
10: ඕනම
11: සන්ධිවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
2: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
3: ඉල්දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඉවිලි ෆ්‍රයි.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි රයිවි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
0: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidala DPMC Rajya Pranama Amatanna 011 4 700 600 Lakhanda Radio ITN

0: Lakhanda Radio ITN
1: Velamudina Vyai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරායින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධාන

0: ලක්න ප්‍රවෘත්ති සමගින් බම් වෙනුරු ගින්නලියේ ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: හබරණ මිනේරිය ප්‍රධාන මාර්ගයේ ගල්මංගුව ප්‍රදේශයේ සිදු අනතුරකින් මගීන් 20 දෙනෙක් තුවාල ලබා තිබෙනවා පෞද්ගලික බස් සත්‍යයන් මාර්ගෙන් ඉවතට ගොස් ඇලිකට බැටීමෙන් අනතුර සිදු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එවැනි විට බස් සත්‍ය තුළ මගින් 40 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. තුවාල පුවන්ගෙන් 15 දෙනෙකු පොළොන්නරුව මහරෝහල්ට සහ 5 දෙනෙකු හබරණ ප්‍රාදේශීය රෝහල්ට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැති බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. පිලිපීනයේ යාත්‍රා අනතුරකින් අතුරුදන්වන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. යාත්‍රාවක් ගිනිගැනීම හේතුවෙන් සිදු අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියා. 43 දෙනෙකු බේරාගෙන තිබෙනවා. තවත් 86 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි පිලිපීන වෙරළ ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ. සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක මගින් සහකාරී මණ්ඩල සමාජිකයන් 134 දෙනෙකු සමග යාත්‍රා කරමින් තිබෙදී එහි ගින්න හටගෙන තිබෙනවා. ලකනේ බිලංග ප්‍රවෘත්ති ප්‍රකාශය 2010ට බලාපොරොත්තු වන්නේ
5: 24 පෑම සිරුවෙන් ලකන

0: 93.7 Radio ITN 7 Sri Lankia 100
1: උදේ 9:00 වෙනාඩි 3යි.

0: නවයයි විනාඩි හතයි. සාමාන්‍ය අපිට කෙනෙක්ගේ ඇස් දෙකක් මතක තියෙන්න පුළුවන්නේ.
1: ඔව්.
0: ඒ ඇස් දෙක මට තාම මතකයි.
1: හ්ම්.
0: කියලා අපිට නිකන් පොඩි නිකන් අමුතු ෆීල් එකක් එන තැන් තියෙනවා. හ්ම්. සමහර විට අපි යනවා කොෆි ෂොප් එකකට.
1: හ්ම්.
0: එතන කොෆි එක මෙලෝ රහක් නැහැ. හැබැයි එතනින් නංගි ලස්සන.
1: නංගි ලස්සන හින්ද කොෆි එක බොනවා.
0: ඔව්. අපි යනවා තව කොහේ හරි. බුක් ෂොප් එකකට.
1: හ්ම්.
0: ඕන කරන පොත් ටික ගන්නෝ. එතන ඉන්න නංගි ලස්සනයි. ෆාමසිකට ගියා. එතන ඉන්න අයියා මාර් ලුක්. අර එහෙම කියන්නේ. නේ. මාර කොල්ලෙක් හිටියා. පෙනුමට සෑහෙන වටිනාකමක් තියෙනවා. නේ?
1: ඔව්.
0: දැන් ඕක මනෝවිද්‍යාත්මකව ගත්තම අපිට මෙහෙම හිතෙනවා. කවුරුහරි දැක්කම හිතනවා අපිට පොඩ්ඩක් හිතෙන්න පුළුවන්. මීට කලින් මට
1: කවදාද
0: මෙයාව ඕ මට හොරුවක් තියෙනවා.
1: දැකලා පොරොතයි.
0: මනෝවිද්‍යාවට අනුව එහෙම වෙන්න පුළුවන්ලු.
1: හා.
0: පෙර සංසාරේ කවදා හරි දවසක එහෙම හම්බෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්ලු.
1: හා.
0: නිසා එහෙම සමහර දේවල් තියෙනවා.
1: හා.
0: දැන් බලන්න ඔය මනෝවිද්‍යාව කියලා කිව්වම මේක හරිම පුදුමයි.
1: හ්ම්.
0: දැන් ඔයා ආදරය කරන කෙනෙක් ළඟ ගිහිල්ලා කතා කරනකොට ඔයාගේ කටහඬ වෙනස් වෙනවා කියලා කියනවා.
1: හ්ම්.
0: ඔයා එයා ළඟ ගිහින් කතා කරන විදියයි මේ විදියයි.
1: හා.
0: දැන් ඔයා අනුරාධ විදියට අනු විදියට ආ මෙතන කතා කරන විදිය නෙමෙයි කොල්ලා ළඟ කතා
1: කරන්නේ. ඔව් ඒකත් ඒකත්.
0: පුදුම රැවටීමකින් කතා කරන. මේක අපි හැමෝටම පොදේ.
1: හ්ම්.
0: ඒ කියන්නේ ලෝකයේ හොඳම මිනිස්සයා වගේ.
1: ආ.
0: කටහඬෙන් පවා ඒක අඟවන්න උත්සාහ කරනවා.
1: කටහඬෙන් ආදරය පුරවලා නේද? හ්ම්.
0: ගොඩක් අඬන එක ඔයා දන්නවද? මනෝවිද්‍යාවට අනුව ගොඩක් අඬන එක ඇහිපිහාට වර්ධනයට උදව් කරනවා කියලා කියනවා.
1: ආ.
0: මේ ඔබ දන්නේ නැති වුණාට මේක සම්බන්ධවත් එහෙම මතයක් තියෙනවා.
1: අඬන්න ඕනේ අද කියලා.
0: ගොඩාක් අඬන අයගේ කොණ්ඩේ වගේ තියෙන්න ඕනේ. ඇයි පියාට කොණ්ඩේ වගේ වැවිලා තියෙන්නේ? ඔයා නිතරම බඩපැත්ත, කියන්නේ අපි කියන්නේ මුණින් අතට හැරලා නිදා ගන්නවා නම් මේ ඔයා දුකින් ඉන්න කෙනෙක් බවට හඟවන සලකුණක් කියලා කියනවා.
1: ආ හරි හරි හරි.
0: මුණින් අතට නිදා ගන්න කෙනෙක්.
1: වන් දුකින් කියලා තමයි අනිත් අය හිතන්නේ.
0: ඔව්. අද ඉඳන් උඩු පැත්ත නිදා ගන්න මොන තත්ත්වෙකින්
1: හිටියත්
0: එක හිබමක් පමණක් උස්සන්න පුළුවන් නම් ඔයාට ඔයා වැඩි ආකර්ෂණීය කෙනෙක් කියලා
1: කියනවා. වව් මට පුළුවන්නේ.
0: මට දෙකම පුළුවන්. එතකොට හදිස්සියම කෙනෙක් ඔයාට මතක් වුණොත් ඒ ඔවුන් ඔබ ගැන සිතමින් සිටින නිසා වෙන්න පුළුවන් කියලාත් කියනවා.
1: හා ඒක නම් ඇත්ත වෙන්න පුළුවන්. ඔව්.
0: පාරට කවුරු හරි මතක් වුණොත් එයා මේ වෙලාව ඔයා ගැන හිතනවා කියලා කියනවා.
1: එහෙනම්
0: වෙන්න පුළුවන්. නිදා ගන්න කලින් සමහර ඉන්නවා කැමති සින්දු අහන. මේක ඔයාගේ දුක තුනී කරන්න හේතුවක් වෙනවා කියලා කියනවා. මේක නිකන් ඇත්තද කියලා ඔයාලා කල්පනා කරලා බලන්න පුළුවන්. පොඩි පොඩි දේවල් ටිකක් කිව්වේ.
1: අපි නෙමෙයි මේවා කියන්නේ.
0: අර කතාවරුම මේක. දුක හිතුරම නිදා ගන්න නිදි. ඇන්ද බදාගෙන නිදි.
1: කොට්ට බදාගෙන.
0: ඔව් අනිත් පැත්ත හැරුණා නිදා ගත්තා. මොකද අපි ඉන්න අපේ නින්දේ ස්වභාවය වුණත් කාට වුණත් පේන්නේ නැහැ. නේ. අඬන්නත් පුළුවන් නේ කොට්ටේ.
1: මොන හංගගෙන.
0: ඉතින් ඒ වරන් හරියටම හරි. ඔයාට පොඩ්ඩක් මේ දේවල් කල්පනා කරලා බලලා ඔයාගේ ලයිෆ් එක ඇතුලේ එහෙම දේවල් තියෙනවද කියලා චුට්ටක් හිතලා බලන්න.
1: බලන්න අනිත් අයත් කොහොමද කියලා.
0: රයිට් එහෙනම් අපි මේ අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. මේ පැයත් අපි මෙතනට එනකොට මතක් කරනවා විජේ නිෂ්පාදන ගැන. කැමරස කරන විජේ නිෂ්පාදන. විජය නිවසින් ගැන අපි මතක් කරමු. විජය කෝපි ගැන. කෝපි කියලා කියන්නේ ওই මූඩ් එක නේද චේන්ජ් කරගන්න හොඳ බීමක්, රාජතාන්ත්‍රික බීමක්. ලොක්කෝ උනත් ඕන තැනක හම්බුනාම කෝවි බීලා කතා පටන් ගන්න. සහ සමාජ තත්ත්වයෙන් පෙන්නන බීමක් විදිහටත් නේද කෝපි ගැන කියන්න පුළුවන්. සමහරු එහෙමයි අපි කෝෆි එකක් බොමුද?
1: කෝෆි එකක්.
0: අපි කෝෆි එකකට යමු.
1: එළියට යමුද? තියෙනවනේ පොඩි එකෙක්.
0: ගොඩක් ගර්ල්ස්ලා බොයි කෙනෙකුට ආමන්ත්‍රණය කරනකොට ශිෂ්‍යෙම් මොකද කියන්නේ? අපි කොෆි එකට යන්න. ඊයේ මම කොෆි එකට ගියානේ. හැම දේකම බොරුව තමයි. හරි ටී එකක් කියලා ගුවන් පැල්ලත්ත කිරිතේ එකක් සියලු සියක් කිරිසාරය කිරි එකක් කියලා ගුවම බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවන්නේ. කිරි රහ නැතුව වැඩක් තියෙනවද ටී එකක?
1: නෑනේ වැඩක් නෑ. වතුර වගේ බීලා මොකටද?
0: ඔය අපේ කැන්ටින් එකේ ඉන්නවා ලීලේ අයියා. එයා හදනවා රස ටී එක.
1: දෙනවා සුප්පිරි ටී එකක්.
0: ඒක නියමයි. ඒක නියමයි.
1: දවසම ආයේ.
0: එයා වුණත් මූණ බල්ල හදන. හරි. හැමෝටම හදන්නෙත් නෑ. එයාට පෙර කවුරුත් එයාගේ හිතරි ඉඳලා නැත්තම් එයා දැක්කා ලීලේ අයියා කියලා හරි කතා කරනවා. එයා දෙන ටී එක සුපිරි.
1: සුපිරි තමයි.
0: එයාව සත පහර කවුරු හරි ගණන් ගත්තේ නැත්තම් එයා වාඩුව ගන්නවා ටී එක.
1: පවනේ.
0: 9යි විනාඩි 12යි. නැනේ ලීලේ හොඳ මනුස්සය. මට දෙනවා ආයේ සුපිරි ටී එක. පැල්ලත්ත කිරිතේ එකක් බිව්වම තන්නේ ෆීල් එක වට එන්න ඕනේ. නේ?
1: ඔව් නැත්තම් වැඩක් නැහැ.

0: නවයයි විනාඩි විස්සයි.
1: අපි අද ඇහුව ප්‍රශ්නය තමයි මොන රටේ හිටියත් නේ
2: ඔව්
1: සිංහලෙන් කෑ ගහන සතා කවුද?
2: කවුද
1: නේ
2: ඔව්
1: මේ
2: විවිධ පිළිතුරු ලැබිලා
1: තියෙනවා. සමහරු එවලා තියෙනවා එළුවා උඹෑ උඹෑ
2: උඹෑ කියන්නේ
1: බෑ
2: කියන්නේ උඹෑ කියන්නේ හරකනේ
1: සිංහලෙන් කෑ ගහන සමහරු කියනවා මොන රටේ හරි මොනර කෑ ගහන්නේ ෂාන් ෂාන් ෂාන් ෂාන් කියලා ලෝ හරි නේද තාමන මොනර කෑ ගහන
2: ෂාන් ෂාන්
1: අලිත් සතු අපි දන්නා නේ
2: දවස බර අලියා කියලා දාලා තිබ්බා
1: නෑ අලියා අලියා නෙවෙයි
2: අලියා නෙවෙයි
1: සිංගලෙන් කෑ
2: ගහන්නේ ඔව්
1: රයිට් කමෙන්ට් එකක් දාන්න මේ
2: ඔයා දන්න හැම කවුරු හරි ඉන්නවනම් මේ සතෙක් ඉන්නවනම්
1: ලක්කන මෝනින් පේජ් එකට යන්න ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න රයිට් මේ පැයදිත් මතක් කරනවා මේ ක්‍රිමිරාජ කරල් ගුලි කාට හරි ගුලියක් අපරන්න
2: එපා ඒව අවුල්
1: කාට හරි ක්‍රිමිරාජ කරල් ගුලි ගැන කියන්න සාරිලෝ දැන් ඉන්න පරම්පරාව දන්නේ නැති වෙන්න පුළුවන් ඉස්සර බඩේ අමාරුවක් හැදිච්ච ගමන් මේ ඉක්මනට හොස්පිටල් එකට දීුවේ නෑ හා කෙලින්ම ක්‍රිමිරාජ කඩේට ගියා ක්‍රිමිරාජ පැට්ටක් ගෙනාව ඔය කරල් ගුලි නේ වතුර එකක් එක දුන්න හැම නැත්තම් දෙය මුල් ටිකක් දාලා අඩු කෝප්පයට දාලා පොඩ්ඩක් මෙහෙම මෙහෙම කලම් කලම් කරලා කචකරේ යාලා
2: යාර
1: දුන්නා බඩේ අමාරුව කොහෙන් ගියාද නේ
2: සුන්
1: හරි ක්‍රිමිරාජ කරල් ගුලි වසර 77ක විශ්වාසයත් එක්ක
2: එවගේම තවත් නිෂ්පාදන ගොඩාක් තියෙනවා වැල්මේ පැණිය ක්‍රිමිරාජ පේයාව සඳුන් පැණිය නාගරාජ තෛලය කුරුලෑසුවේ වගේ ගොඩාක් නිෂ්පාදන තියෙනවා මේ හැම නිෂ්පාදනයක්ම ඔයාලට මිලදී ගන්න පුළුවන් gedara ඉන්න මොණි වෙද මහත්මයෙක් තමයි මේ ක්‍රිමිරාජ නිෂ්පාදන කියලා කියන්නේ 0112 753 889 ට කතා කරන්න
1: රයිට් එවගේ පේපැයිද ලෙන්ස් එකයි කිය හොස්පිටල් එක ගැන මතක් කරනවා වාගේ හැ සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙන රජයේ අනුමත ආයතනය තමයි ලෙන්ස් එකයි කියලා කියන්නේ ඉතින් ඇහැට කාච දාන වගේ දේවල් සුලභව අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඇහැ සාමාන්‍ය අවුරුදු 40 වගේ පේනකොට 40 ඇඳිරිය. ඉතින් පස්සේ තව තව විවිධ තත්ත්වයන් මොබයිල් වල ඉඳලා ඩිජිටල් තිරවල ඉඳලා වෙන වෙන රැකියාවල දැන් ඔය වැල්ඩින් වගේ ජොබ් එක කරන අය නේ. ඉතාලම සියුම් දේවල් කරන අය රාත්‍රියේ නිදි වර්ජිතව වැඩ කරන අය විවිධ ආලෝක ධාරා විවිධ විකිරණ වලට Taman ගෑස් නිරාවරණය වෙන අය.
2: ඒ
1: වගේ කෙනෙක් වෙන්න පුළුවන් එක පාරට පෙනීම අඩු වෙනවා. කණ්ණාඩි දෙකක් දානවා. කණ්ණාඩි දෙක දාලා ටික කාලයකට පස්සේ හොඳට මතක තියාගෙන ඕනේ මේක. දැන් සමහරු ඉන්නවා මේ අද කණ්ණාඩි දෙයක් දාලා තව අවුරුදු දෙක තුනකින් ආයෙ ඇස් පරිස්සම් කරන්නේ අර කණ්ණාඩි දෙකම පාවිච්චි
2: කරලා. දෙකටම දාගෙන ඉන්නවා.
1: ඒක හරියන්නේ නැහැ. නේද? අවුරුද්දකට සැරයක්වත් අඩුම.
2: අඩුම අඩුම. ඔව්.
1: ගිහිල්ලා ඇස් දෙක පරිස්සම් කරලා ඒ ඇස්වල කණ්ණාඩි ඔය කාචය වෙනස් කරගන්න වෙනවා. ඉතින් ඔය කියන ඔක්කොම දේවල් ලෙන්ස් එක අයිකියා හොස්පිටල් එක හරහා ඔයාට කරගන්න පුළුවන්කමක් තියෙනවා.
2: ඒ වගේම තමයි ඇස සුදු ඉවත් කරන්න පුළුවන් දෙවැඩියා සායන තියෙනවා ග්ලූකෝම සායන තියෙනවා ලමාක්ෂ සායන තියෙනවා අරකෝ වගේ ඇස් කණ්ණාඩි සේවා තියෙනවා බාහිර රෝගියාංශ තියෙනවා මේ හැම සේවාවක්ම ඔයාලට ලබා ගන්න පුළුවන් ඉතාමත් සුහදශීලී සේවාවක් ලබා ගන්න පුළුවන් ඔයා එතනට ගිය වෙලාවේ ඉඳන් එතනින් ඒව ඔයාගේ අදාළ වැඩේ කරගෙන එනකම් ඊට පස්සේ ආවට පස්සේ තවාගෙන හරිය හොඳට හොයලා බලනවා 0706 478 478 ට කතා කරන්න නැත්නම් 0112 785 858 ට කතා කරන්න
1: උදේ 9:23
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
1: නමේ 24යි කියලා නේ වෙලාව කිව්වේ. රයිට් මේ තව දෙයක් කියන්න ඕනේ. අර අරකට කමෙන්ට් කරන ගමන් නේද ලක්කන පේජ් එකේ තියෙනවා popular awards. popular awards link එක. ඒකට ගිහිල්ලා බලන්න ඕනේ අපේ චමිතුයි
2: චාරුයි.
1: ආයෙ දෙන්නගේ post එකක් තියෙනවා popular award වසරේ ජනප්‍රියතම රේඩියෝ කපල් එක මේ දෙන්න. කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා පොඩි vote එකක් දාන්න.
2: එච්චරයි කරන්න තියෙන්නේ.
1: ඔව් පොඩි
2: support එකක් දෙන්න.
1: අනිවාර්යෙන් දෙන්න. හරි. ඒකේ අර category එක තෝරන්න ඕනේ රේඩියෝ කියන category එක. ඒ link එකෙන් ගියාට පස්සේ ඒ හින්දා පොඩ්ඩක් බලන්න උඩම තියෙන post එක ලක්කන page එකේ

0: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16
2: දෙක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 10 ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය රත්නපුර
1: සම්බන්ධය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාල

0: ලින් ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
2: ඩේවිඩ් පිරිස් මෝට කම්පනි වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රීරෝද රථ සහ මෝටසයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රනාම අමතන්න 0114 700 600

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලිමක් නැතුවත් ලස්සන එකනේ සර් හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ
4: සේවන ප්‍රදාන අභිමානයයි රයිනෝ
1: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලිම් ෂීට්
5: විජය
6: නූඩල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
7: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
8: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
9: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
8: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදුබණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
10: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
11: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
10: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
12: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
11: සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව
11: හැම වංගුවකම අලුත් කතාවක්
10: 18 වංගුව
11: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
10: 18 වංගුව 18 වංගුව
13: සම අනුග්‍රහය
14: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්බී ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
15: දියබඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
16: 9 විනාඩි 34 වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න ඕනේ. අද දවසේ හොයා ගත්ත ටිකට් එකේ වාසනාවන්ත අංක ටික බලන්නේ අද දවසේ නෙවෙයි ආයේ ටිකට් එකක් ගත්ත ඊයේනේ. සුබ දවසක් කුෂික ලග්නයේ අංක 21 22 35. ඒ වගේම ජය ලොතරැයි ගත්ත නම් W අක්ෂරයත් එක්ක අංක 0 අංක 7 අංක 0 සහ අංක 5. අද සම්පත ගත්ත නම් අංක 0 අංක 1 අංක 5 අංක 0 අංක 1 අංක 4 අංක 5 අංක 0 අංක 1 M අක්ෂරයත් එක්ක. හඳහන ලොතරැයිය සිංහල අග්නියත් එක්ක අංක 9 අංක 5 පහ නෙමෙයි 50 අංක 9 අංක 50 අංක 54 සහ අංක 55 ධන නිධානයේ ආරක්ෂරයත් එක්ක අංක 24 අංක 34 අංක 37 අංක 38 ඒ වගේ මෙගා පව ගතනම් S අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක අංක 5 ජයග්‍රහය අංක 49 අංක 50 අංක 52 සහ අංක 71 ගොවිසෙත N අක්ෂරයත් එක්ක අංක 25 අංක 30 33 සහ 44 මහජන සම්පත M අක්ෂරයත් එක්ක අංක 1 අංක 6 අංක 4 අංක 5 අංක 0 සහ අංක 1 මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද වාසනාවන්ත ප්‍රතිඵලය. ඉතින් අදත් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ටිකට් එකක් ගන්න. මොකද හැමතිස්සෙම මතක් කරනවා ජාතික ලොතරැයි මණ්ඩලය දශක 6ක් පුරාවට ඔබ කෝටි ගණන් මිලියන ගණන් ලක්ෂ ගණන් මුදල් ත්‍යාග හිමි කර දෙමින් සුපිරි ජයග්‍රහකින් බවට පත් කරලා තියෙනවා. රුපියල් 40කට ඔබගෙන් ලබා ගන්න මේ මුදල නේද ඒ මුදල් ජයග්‍රහණ ලබා දීම විතරක්ම නෙමෙයි රටේ සංවර්ධන කාර්යයන්වලදී දායකත්වය දීලා තියෙනවා. ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශ, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල මේ සියල්ල හැරෙනකොට රට පුරාම ප්‍රජා සත්කාර කිරීමේ පෙරගමන් කරුත් ජාතික ලොතරැයි මණ්ඩලය. සෞඛ්‍ය ශාස්ත්‍රයේ, අධ්‍යාපන ශාස්ත්‍රයේ, එවගේම සමාජයේ විවිධ තැන්වලදී විවිධ ශේෂ්ත්‍රවලදී මේ සමාජ මෙහෙවර ලබා දෙන ජාතික උත්සවය මල්ලේ ඊළඟ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතිය හම්බන්තොට ඉහළ බෙලිගල්ල මහාවිද්‍යාලයේ වෙත අත්‍යවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීම සිද්ධ වෙලා තියෙනවා. ඊයේ දවසේ ඉතින් දෑත් පුරා මුදල් ත්‍යාග ලබා දෙන සිත් පුරා සතුට බෙදෙන ජාතික උත්සවය මල්ලේ රට පුරා හැම ශේෂ්ත්‍රයක්ම ඉහළ නංවන්න ඒ අවශ්‍ය කරන දායකත්වය දෙන්නේ ඔයා වියදම් කරන රුපියල් 40 කියලත් මතක් කරනවා. 9 විනාඩි 36යි RDB බැංකුවේ FD එකක් දානවා නම් මේ දවස්වල හොඳම අවස්ථාව තියෙන වට RDB එකේ.
17: මොකද ශාඛා 272ක් තියෙන හින්දා බැංකු ගානේ බැංකු හොය හොය රස්තියද වෙන්න ඕනේ නැහැ. බැංකු ගානේ රස්තියද වෙන්න ඕනෙත් නැහැ. ළඟම තියෙන RDB බැංක එකට යන්න ගිහිල්ලා වගේ සල්ලි ටික පරිස්සමින් තැම්පත් කරලා වැඩි පොලියක් ගන්න පුළුවන් කියන කෝලුවේ තියාගෙන ගෙදරට වෙලා සනසීමෙන් ඉන්න.
16: RDB බැංකුව ගැන අනිත් අයටත් පණිවිඩය කියන්න. මොකද ඔය තනියෙන් විතරක් මේක නේද? ඔව් මොකද හොඳ අවස්ථාවක් මේ වෙලාවේ. ඉතින් සල්ලි ටිකක් අතර ලැබිච්ච ගමන් FD එකක් දානවා. ගොඩාක් අය කරනවා මේක. සල්ලි ටික අතේ තියන් ඉන්නවට වැඩිය නේ ඒක තව ටිකක් පොලිය බවට පත් වෙලා හොඳ ගාණක් අතර එනවා නම් RDB බැංකුවේ කරන ආයෝජනය 9:37යි.

0: ඔන්න අපේ තේරීම් කමිටුව ඊයේ දවසේ මාධ්‍ය හමුවක් තිබ්බා. අලුත් තේරීම් කමිටුව.
1: හරි.
0: ඉතින් මාධ්‍ය වේදීන් ගිහිල්ලා එක එක විදිහේ ප්‍රශ්න කරා.
1: හරි.
0: ප්‍රශ්න කළා, ප්‍රශ්න විසඳුවා. දැන් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: ආ දැන් ඔක්කොම ක්ලියර්ද?
0: ඔක්කොම ක්ලියර්.
1: දැන් ගහන්නයි තියෙන්නේ.
0: කට්ටිය දිනනවා. හරි.
1: හරි.
0: එතකොට මරු. ඉතින් දැන් අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳ තැනකට ඇවිල්ලා තියෙන්නේ.
1: තියෙන්නේ.
0: ඉතින් මේ දැන් ඔය මාධ්‍ය හමුවේ කතා වෙච්ච ඒවා එහෙම Facebook වල එක එක හොඳ සහ නරක කියලා කියනවා. ප්‍රෙස් කන්ෆරන්ස් දීලා, වොයිස් කට් දීලා, කෙස් පැලන තර්ක ඉදිරිපත් කළා. ක්‍රිකට් වගේ හදන්න බෑ කියලා සමහරු කියනවා. සමහරු කියනවා නෑ, ඉතා හොඳ පැහැදිලි කිරීමක් කියලා. අපි මේ ඔක්කොම බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා අපි හෙටත් මැච් බලනවා. අපේ අය පරදිනවා, අපි දුක්
1: වෙනවා.
0: අපේ අය දිනනවා,
1: අපි හොඳ කියනවා.
0: ඕක තමයි ක්‍රීඩාවේ ස්වභාවය. දැන් මේ දවස්වල චමරි ප්‍රමුඛ අපේ කාන්තා ටීම් එක ගිහිල්ලා ඉන්නවා ආසියානු කුසලාරීට. හෙට 12 වෙනිදා. හෙට නෙමෙයි.
1: හෙට 11නේ.
0: ඔව්, අනිද්දා තියෙනවා අපිට මැච් එකක්. බංග්ලාදේශයට ගහලා පාකිස්තානය තමයි මුණ ගැහෙන්නේ. ඉතින් අපි මැච් එක ඒක දිනයි. කාන්තා ටීම් එක ඉතා හොඳ තැනක තියෙනවා.
1: ඔව්.
0: හර්ෂිතා සමරවික්‍රම. අපි අර පිරිමි ක්‍රිකට් එක තේරීම් කමිටු ඔක්කොම ඒ කතාව එතන ඉවර කළා වේ. ඒක නේ අපිට no comments. හරි. සමහරව තියෙනවා no comments.
1: No comments.
0: ටීම් එක හොඳද, තේරීම් කමිටු හොඳද, ප්‍රෙස් එක හොඳද?
1: අපිට වැඩන්නේ.
0: No comments. අපි මැච් බලමු. පරදිනව, දුක් වෙනව, දිනනව, සතුටු වෙනව. එතකොට දැන් අපි කාන්තා ටීම් එක ගැන අපිට කමෙන්ට්ස් තියෙනවා. හොඳයි, නියමයි, මාරු, වාව්, පට්ට, සුපීරි නේද?
1: ඔව්.
0: මොකද චමරි හොඳ නායකත්වයක් දෙනවා. චමරි ප්‍රමුඛ කණ්ඩායමේ ඉන්න අනිත් අය හොඳ
1: දායකත්වයක් දෙනවා. ටීම් වර්ක්.
0: නායකත්වයට අනිත් අයගේ දායකත්වය දුන්නොත් තමයි උඩට යන්න පුළුවන්. හර්ෂිතා සමරවික්‍රම, විශ්වි ගුණරත්, නීලක්ෂිද සිල්වා, තව කවුද? ආරයා, මෙයා. ඔක්කොම ටීම් එකක් විදිහට හොඳට හොඳට පර්ෆෝම් කරනවා.
1: ඔව්.
0: ඒක තමයි ඒෂියා මේ ආසියානු කුසලාන තරගාවලියේ මේ මේ ඊළඟ මැච් වෙනකන් ටීම් එක එන්න හේතුව.
1: ඒක තමයි වෙන්න ඕනේ.
0: සමහර තැන් තියෙනවා චමරිම නෙමෙයි ලංකාවේ ක්‍රිකට් කියලා කියන්නේ කාන්තා. හර්ෂිතා ගොඩ දාපු මැච් තියෙනවා. නිලක්ෂි ගොඩ දාපු මැච් තියෙනවා. අන්න එහෙමයි පුතාලා ක්‍රිකට් ගහන්න. අපිට අර අරකට කිසි ප්‍රශ්නයක් නැහැ.
1: අපි ඒකට නෙමෙයි මොකක්
0: කියන්නේ. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය කියන තරම් කාන්තා ටීම් එක ප්‍රෙස් කන්ෆරන්ස් තියන්නෙත් නැහැ.
1: ඇත්තටම නේද?
0: ටීම් එකට අදාළ. වොයිස් කට් දෙන්නෙත්
1: නැහැ. දෙන්නේ නැහැ. දකලත් නැහැ අපි එහෙම.
0: තමරි එහෙම ඉඳලා හිටලා මොකක් හරි අදහසක් කිව්වත් ඒ ටීම් එක ඒ හැංගීම නේ. ඉතින් අර
1: කයිවරු නැහැනේ.
0: ඔව්. මේ කාන්තා කොහොමත් එහෙමනේ. වැඩි කතා නැහැ, වැඩි කරන. ඉතින් ඒක මරු. ඒක මරුයි කියන්නේ අරක අවුල් කියන එක නෙවෙයි. හරි. 9:44 මේ අද තියෙන ඉන්දියාවයි බංග්ලාදේශයි. නැත. අද මැච් එක.
1: බංග්ලාදේශ.
0: ඉන්දියා බංග්ලාදේශ. ඉන්දියාව තමයි මේකේ දක්ෂතම කණ්ඩායම වගේ ඉදිරියට පේන්නේ. බලමු මොනවයි මොනව වෙයිදන්නේ. ආසියානු කුසලාන ගැන කිව්වේ. හරි. අපි ෆැඩ්නා ඔතෂීල් ඇක්ටිව් ප්ලස් ගැන කියනවා. කාන්තා ඔබ සාමාන්‍යයෙන් අපි කියනවා වයස ඇහුවම කියන්නේ නැහැ. මොන්න කාන්තා වුණත් වයස හංගල තමයි කතා
1: කරන්නේ. ඒක ඇත්තයි.
0: ඒක කමන්නේ
1: නැහැ.
0: සමහරු ඉන්නවනේ අවුරුදු 40යි 50යි පේන්නේ. 28 කෙල්ල වගේ.
1: කෙල්ල වගේ ඉන්නවා.
0: නියමයිනේ නේ. හොඳ කැමරටාවක් තියනවා වෙන්න පුළුවන්. හොඳ මානසික සෞඛ්‍ය වටපිටාවක් තියෙනවා. හොඳට නිින්ද ලැබෙනවා. නේ, අවුවට යන්නේ නැහැ.
1: හොඳ ව්‍යායාමයක් දිනනවා වෙන්න පුළුවන්.
0: අන්න ඒකයි. හරි. එතකොට රූපලාවන්‍ය සම්බන්ධ විශේෂ පාඩමක් මේ කියන්නේ. ඔයා ගන්නවා කොලජන් කියලා එකක්. දැන් ගොඩාක් අය කොලජන් වබාන TikTok channel තියෙනවා. කොලජන් විතරයි විකුණන්නේ.
1: ඔව් ඔව්.
0: කොලජන් විකුණලා, ක්‍රීම් විකුණලා, ටැබ්ලට් විකුණලා ගොඩගිය කම්පැනි කීයක් තියෙනවා?
1: ඒවා ගණන් කරන්න බෑ.
0: ඔය දැන් ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවින් ක්‍රීම් විකුණලා කෝටිපතිය වෙලා. ඇයි ඒගොල්ලෝ හරි මාකට් එක අල්ලලා තියෙනවා. බියුටි එක පැත්තකන අපි සෑහෙන්න හිතනවා. පිරිමි අය වැඩිය ඕක හිතන්නේ. කාන්තාව හිතනවා. අනේ ආදරණීය කාන්තාවනි, ඔබ ඔබේ හස්බන්ඩ් ගැන, බෝයිෆ්‍රෙන්ඩ් ගැන හිතන්න. ඒගොල්ලන්ව ලස්සනට තියාගන්න. කාන්තා පිරිමි දෙපාර්ශවයටම ගැලපෙන නේද? කොලජන් සහ අනිකුත් විටමින්ස් අඩංගු සෙට් ගේන් ගැනයි මේ මතක් කිරීම.
1: මේක කැප්සුල් එකකුයි ක්‍රීම් එකකුයි තියෙනවා. එතකොට කැප්සුල් එකේ නම් තියෙනවා විටමින් A, විටමින් C, විටමින් E, එතකොට බයොටින්, සින්ක්, අයන් මෙන්න මේ වගේ විටමින් වර්ග. ඒ වගේම ක්‍රීම් එකේ තියෙනවා නයිසිනමයිඩ්, ඇලෝවේරා, විටමින් C, විටමින් E, සැෆ්‍රන් මෙන්න මේ වගේ හොඳ දේවල් ටිකක්. ඉතින් හැමදාම හැම තරුණව තියාගන්න නම් ඔයා මෙන්න මේ සෙට් කේන් කැප්සුල් එක හරි ක්‍රීම් එක හරි පාවිච්චි කරන්න ඕනේ. මිලදී ගන්නවනම් මෙන්න මේ නම්බර් එකට කතා කරන්න 0770 678 6000.
0: දැන් ඕකේ තියෙනවා කොලජන් විතරක් නෙවෙයි, ඇන්ටි ඔක්සිඩන්ට්, ඊට පස්සේ අපි කියන මයික්‍රෝ නියුට්‍රියන්ට්ස්, ඊට පස්සේ තව තියෙනවා හයිලෝරොනික් නේ,
1: හයිලෝරොනික්
0: ඇසිඩ්. ඔය කියන ඒවත් එක තමයි ඔයාගේ සමේ තියෙන ඔය පෙනුම පරිස්සම් කරන්න. තෙතමනේ රැක දීලා ඉතාම නැවුම් නේද, ප්‍රසන්න සමක්, ඉතාම ලස්සන පෙනුමක්.
1: කොච්චර වයසට ගියත් හැම ලස්සනට තියාගන්න.
0: ඔය කියන්නේ ඔයා හොඳටම හිටපු කාලේ
1: තියෙන්නේ
0: 20 ගණන්,
1: 18 19 20 වගේ
0: ලස්සන ස්කින් එකක්, හොඳ පෙනුම. ඒක පරිස්සම් කරගන්න. එතනට ආයි වාට ඕනනම් ගිහිල්ලා එන්න අවස්ථාවක් තියෙනවා. ටිකක් ටික දවසක් මේක පාවිච්චි කරන්න. මේක ගන්න පුළුවන් අර ෆැඩ්නා වෙබ් අඩවිය හරහා. එහෙම නැත්නම් ෆෝන් නම්බරය මතක් කරා.
1: ඔව්, 0770 678 6000.
0: ඔය මත්පැන් මත්ද්‍රව්‍ය එහෙම ගන්නවා නම් පෙනුම කියන ඉක්ම නැති වෙනවා. මෙහෙම කරනව නැති වෙනවා. මං උදේ කිව්වේ සිගරට් බොන අය.
1: මේ මොනා පාවිච්චි කරත් වැඩක්
0: නැහැ. තොල් කළු වෙලා, දත් කහ පැහැ වෙලා,
1: ඇස් යට ගිහිල්ලා, හකු ඇතුළට ගිහිල්ලා,
0: ඊට පස්සේ අක්මාව කර වෙලා නේද, පෙනහලු හැක් වෙලා
1: අම්බරිලා.
0: හිතන්න හැමදාම දුමා දිනවා දිනවා දිනවා ඉවරයක් නැහැ. ඉතින් ඒක විතරක් නෙමෙයි, විෂ මත්ද්‍රව්‍ය කියලා කිව්වම එතනින් එහාට තව දේවල් දිය වෙලා යනවාම ලස්සන වෙනවලු සමහරු කියනවා. ඕ පිස්සු හැද
1: කොරේ නතරේ
0: ඉක්මනට ඔයා ඉන්නවට වැඩිය නේද, ඔයා ගන්න දෙයක් නැති වෙනවා මානසික කායික වශයෙන්. එහෙනම් ඔයා මේවෙන් මිදෙන්න ඕනේ. එහෙම දන්න කියන කෙනෙක් ඉන්නවා නම් මේවට ඇබ්බැහි වෙලා සහ මේවා ජාවාරම් කරන කෙනෙක් නේ, එයාව මෙතනින් ගලවගමු. දෙන්න ඔත්තුව
1: 19:27ට වැඩි දේවල් කරන්න ඕනේ, පොඩි කෝල් එකක් දෙන්න. මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා, මෙන්න මෙයා ජාවාරම් කරනවා, නැත්තම් මෙන්න මෙයා ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා කියන්න. හැබැයි ඔයා දෙන හැම තොරතුරක්ම රහසිගතයි, රහසභාවය සුරකින්න. එහෙනම් බය වෙන දෙයක් නැහැ. හැබැයි ඊටත් වඩා ඔයා හැම ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම් ඒත් කමක් නැහැ. 19:27ට කතා කරා.
0: හෙලෝ 19:27ද? ඔව් මම මේ අසංක කියලා කෙනෙක් කතා කරන්නේ. අනේ මම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා කතා කරයි කියලා හිතනවා. එයාට එහෙම මනසක් නැහැ. මුලින්ම යාව මානසිකව නේද එතනට ගේන්න ඕනේ. ඔයා ගන්න කෝල් එක අරන් කියන්න. අනු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නේ සර්. යාව ගලව ගන්න. හරි? එයා මේ හවසර හවසර යාළු එක්ක පාටි වල ගිහිල්ලා එක එක ටැබ්ලට්ස් පාවිච්චි කරනවා. එක එක මේ මම මේ බොරුවට උදාහරණයක් කියන්නේ.
1: ඔව් මිනිස්සු බය වෙනව නැත්තම්.
0: හරි. එතකොට ඒක අනිත් කෙනාට කරන නරක දෙයක් නෙවෙයි.
1: නෙවෙයි හොඳක්.
0: යාව ගොඩ දාගන්න තමයි මේ අපි හදන්නේ. හා? ඒකනේ මතක් කරේ. 9:49.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඇසේසු දැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල, දුරකථන අංක 0706 478 478. කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: මම නම් දැන් මානම රිලැක්ස්.
6: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
7: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
8: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මග තුට
1: වාහනයකින් බැසයාමේදී මාර්ගය දෙසට ඇති දොර විවෘත නොකරන්න.
10: සුපකමනක් පරිස්සමින් කිහිටෙන්න.
11: ලකන්ඩ රේඩියෝ ITN.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
1: නවය විනාඩි 56 වෙලා අපි යන්න හදන්නේ
2: යන්න කලින්
1: ඔව් යන්න තෝනේ කියන්නේ යම් දැන් යම්
2: හැබැයි කියන දේවල් තියෙනවානේ
1: ඔව් ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්න ඕනේ වාට ඩීප් ටෙක් සෝලා මේ දවස්වල මේ එල්ලිනෝ තත්ත්වයන් එක්ක එහෙමනේ අනිවාර්යයෙන්ම අපේ වගා කටයුතු වල සම්බන්ධ කරගන්න මොකද ඩීප් ටෙක් ඔයගලන්ට සහනයක් දෙයි පුළුවන් උපරිමයෙන්
2: ඉතින් ගැටලුවක් ඇති වුණාට පස්සේ විසඳුම් හොයන්න එපා. ඒ ඊට කලින් විසඳුමක් හොයාගන්න. අදම ඩීප් ටෙක් එක කතා කරන්න 077 77 73 74 077 77 73 74.
1: රයිනෝ රූෆින් ගැන මතක් කරන්න ඕනේ ආට රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක වසර 60ක විශ්වාසයත් එක්ක ලේයර් දෙකක් එක්ක එකක් ජල විකර්ෂක ආලේපනය එක තියෙන උඩු පැත්තේ අනිත් පැත්තේ තියෙනවා මැටි ආලේපනයක්.
2: ඉතින් මේ මැටි ආලේපනයේ හින්දා ගේ ඇතුළට සිසිල් බවක් ලැබෙනවා වගේම හරි ලස්සන පිනුමකුත් දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ජල විකර්ෂක ආලේපයේ හින්දා කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, පර්ණ පිනුමක් එන්නේත් නැහැ. හැමදාම අලුත් විදිහට තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි ශක්තියෙන් උසස් ෂීට් එකක් තෝරගන්නවා නම් ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් මත
1: විජය නිෂ්පාදන සහ පැල්ලත නිෂ්පාදනයට මතක් කරන පැල්ලත කිරිබිටි පැටයක් අත ගෙදර යනකොට අරගෙන යන්න ලංකාවේ අපේ අභිමානියත් එක්ක. ඒ වගේම විජය නිෂ්පාදන ගැන මතක් කරනවා නම් රටේ කොහේ ගියත් අපේ රසයට තමයි අපි කැමති ගන්න කැමති. ලෝකෙ කොහේ ගියත් දැන් වාඩේ අවස්ථාව තියෙනවා විජය නිෂ්පාදනත් එක්ක. එහෙනම් අපි ආයෙ හම්බ වෙනවා හෙට උදේ 7ට. ගිහින් එන්න
2: ගිහින් එන්න සතරෙන් ඉන්න ඒ අසා මංගලෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
7: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සෑමට දැනුම් දීමයි.
8: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus. Youth එකටම set වෙන banking partner. RDB Youth Plus කියනවා.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
9: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. Deep Tech Solar Water Pumps. අදම අමතන්න. 071 711 711 1.
10: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි. බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි.
11: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 06 4768 478.

0: 93.5 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 10:00යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගිනලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් තුන්දෙනෙක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවරගෙන තිබෙනවා. ඔවුන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායකට පැමිණ ඇති බවට ඒ විමර්ශනවලදී හෙළිවුණේ. කාන්තාවන් තුන්දෙනා රැගෙන ගමන්මළු තුළ තිබී ග්‍රෑම් 803ක් පමණ වන මරිජුවානා තොගය සොයාගෙන ඇති බවයි කටුනායක අප වාර්තාකරු පවසන්නේ. ඉරානයේ සිරික්කදුරු ප්‍රදේශකිහිපයකට ප්‍රහාර එල්ලවී තිබෙනවා. වෙල්ල ආශ්‍රිත ස්ථාන ගණනාවක පිපිරීම් සිදු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. පසුගිය දින කිහිපෙදී අමරිකාව සහ ඉරානය අතර ගැටුම් වඩාත් උත්සන්න වුණා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ නොවැම්බර් පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් පසු යුද්ධය වහාම අවසන් වන බවයි. ක්‍රියාකාරී ගණතිනුවක් සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නා. ලකුණු මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය පෙරවරු 11ට බලාපොරොත්තු වන.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: පහර ලංකාවටම ලක්න පෙරනෝවරු උදේ 10යි විනාඩි 4යි
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: අයිබෝන්
2: අයිබෝන්
0: සුබදාසනක්
2: සුබදාසනක්
0: අද කවද්ද
2: අද සැප්තැම්බර් 10
0: බ්‍රහස්පතින්දා
2: සුබ දවස
0: බ්‍රහස්පතින්දා කියලා කියන්නේ සතියේ මැද දවසක් සතිය දවස් පහ කියන්න කියලා කිව්වොත් සතිය දවස් 5යි 7 හරිද සතිය පොඩි දවස් 7 කියන්න කියලා කිව්වොත් බලන්න
2: සඳුදා ඉඳලා
0: නැත්තම් වෙන දිනවද
2: මට හිතුණ වෙන දවසකින් පටන් ගන්න
0: කියන්න බෑ
2: සඳුදා අඟහරුවාද පදාද බ්‍රහස්පතින්දා සිකුරාද සෙන්සුරාද ඉරිදා
0: දවසල දන්නවා
2: හරි
0: කොහොක තව විදිහකට කියන්න කියලා කිව්වොත් කියන්න බලන්න පුළන්ද
2: කියන්න බලන්න
0: රිවිදා
2: ඔව්
0: සඳුදා කුජදා බුදදා ගුරුදා කිවිදා ශනිදා
2: ශනිදා සෙන්සුරාද ශනිදානි
0: තව විදිහකට කියන්න කිව්වා
2: මකද්ද
0: බැරිද
2: කියන්න බලන්න
0: දැන් ඔයා නිකන් හිතන්න දැන් අද කියන තැනින් අපි වන්න දවසේ පටන්
2: ගන්නවා
0: හරිද
2: හරි
0: අතීතයට ගියොත්
2: ඔව්
0: ඊයේ පෙරේදා පළමුදා
2: ඔව්
0: අනාගතයට ගියොත් හෙට අනිද්දා
2: ඉංගනිද්දා
0: ඉංගනිද්දා කොහොමද දාසතුම කිව්වනේ හරි සමහරලාට අලුත් විදිහට හිතුවොත් කියන්න බැරි කමක්
2: නැහැ
0: කොහොම නමුත් බ්‍රහස්පතින්දා සාමාන්‍යයෙන් කියන්නේ නම් සුබ දේවල් වලට හොඳයි කියන.
2: ඔව්.
0: ඒ නිසා මේ අද සුබ වැඩ පටන් ගන්න හොඳ වැඩ පටන් ගන්න අලුත් චවීකින් ඉස්සරහට යන්න.

0: සමහරලාට එහෙම හිතන වෙලාවලු තියෙනවානේ.
1: ඒක තමයි.
0: උරුමකාරයා පස්සෙන් එනවා.
1: ඔව්.
0: අපි එහෙම මිදුණා කියලා හිතුණාට වෙන්නේ
1: නැහැ.
0: ඔව්. හරිද? මේ පැත්තේ ඉක්මනට මෙසේජ් එකක් ගන්න. අද 18 වංගුවේ අපි රවුමක් ගහන ගමන් මම ලස්සන ගීත කිහිපයක් අහන්න.
1: හා 0 7 0 3 93 5 93 7ට ඉක්මනට මෙසේජ් එකක් ඉවන්න මේ පැත්තේට.
0: මන් දැක්ක ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙනවා පිළිකාවන් ගැන. මේක ටිකක් භයානක ප්‍රවෘත්තියක්. කවුරුත් ඒ තරම් කැමැත්තක් දක්වන කතාවක් නෙමෙයි. ඒ වුණාට කියන්න වෙනවා.
1: ඔව්.
0: පොඩි වෙලාවක් දෙන්න සින්දෙන් පස්සේ කියනවා.

0: 10යි 12යි
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.
4: 75 සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
5: ක්‍රිමිරාජ සුවසඳ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
4: ක්‍රිමිරාජ සුවසඳ.
5: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය.
2: 18 වංගුව.
6: දහයයි 13යි අපි වෙලාවත් බලමු.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
6: රයිට් මේ වෙලාවේ Facebook log වෙලා ඉන්නවනะ. යන්න ලක්ෂණ page එක පැත්තට.
8: ඔව්. ගිහිල්ලා අපුදින්දගේ පෝස්ට් එකක් තියෙනවා, කමෙන්ට් එකක් දාන්න පුළුවන්, ෂෙයාර් කරන්න පුළුවන්. ඉතින් අපේ 18 වංගුව ගැන ඔයාට හිතේ තියෙන ඕන දෙයක් කියන්නත් පුළුවන් නේද දසුන්?
6: සමහරවල්ලාට ඕන දේවල් කිව්වොත් එමු ආයෙ දෙන්නේ කුත් නැති.
8: ඒක තමයි. ඕන දෙයක් කියන්න එපා. ඉතින් ගැළපෙන දෙයක් කියන්න.
6: රයිට්. අපිට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා අතර ඔබේ අදහසක් සටහන් කරලා යන්න. අපි ඒක කියන්නම්.
8: ඒ
6: වගේම ඉක්මනට මේ පැත්තේ මෙසේජ් එකක් දාන්න වැඩ කරන අතරතුර ගමනක් බිමනක් යන අතරතුර සාලාට ඔහේ අපි කියන්නේ මනෝපාරක් ගහගෙන ඉන්න අතරතුරක් කවන්නේ.
8: මේ පැත්තට එන්න 0703 93 5 93 7ට ඉක්මනට මෙසේජ් එකක් එවන්න.
6: රයිට්. අර කතාව මම කියන්නද?
8: කියන්න බලන්න.
6: මොකක්ද දන්නවද?
8: මොකද්ද?
6: දැන් අපි හිතනවානේ සමහර වෙලාවට අපි සෞඛ්‍ය පිළිබඳව වැඩියෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ වයසට ගියපුවාම කියලා.
8: ඔව්.
6: දැන් ඒක එහෙම වළංගු නැහැ.
8: හා.
6: හරිද? සමහර තැන්වල අපි වයසට යන්නත් කලින් අපිට සිද්ධ වෙනවා අපේ සෞඛ්‍ය ගැන හිතන්න.
8: ඔව්.
6: අම්මලා තාත්තලා නම් පුංචි දරුවන්ගේ සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර හිතන්න වෙනවා.
8: ඔව්.
6: ඔබටත් ඔබේ සෞඛ්‍ය ගැන කොයි වයස පරතරයක හිටියත් ඔබට හිතන්න සිද්ධ වෙනවා. හරිද? ඒකට හේතුව තමයි ඊයේ වාර්තා වෙනවා, විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍ය සුරජ් පෙරේර මහත්මයා තමයි මේ ගැන කියන්නේ. හරිද? එතුමා කියනවා උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන්ගෙන් සහ නව යෝන් වියේ පසුවන දරුවන්ගෙන් අවුරුද්දකට 917 අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් විදිහට මේ රටෙන් වාර්තා වෙනවා
8: කියලා.
6: මේක සැලකිලිමත් විය යුතු දෙයක්. හරිද? දැන් මෙතුමා කියන විදිහට, හරිද, මේ හඳුනා ගැනීම වල ලක් වෙලා තියෙන පුද්ගලයන් අතරින් මොන මොන පිළිකාද මේ ඇති වෙලා තියෙන්නේ කියලා හොයාගෙන යනකොට මොන වාර්තා කරන දේ තමයි ලේ පිළිකා. එහෙම නැත්නම් ලියුකේමියාව.
8: ලියුකේමියාව වසාගන්ත්‍රයේ ආශිත පිළිකාවක් වෙන්න පුළුවන්. ඒ වගේම මොළයේ ආශිත පිළිකාව,
6: වසාගන්ත්‍රී ආශ්‍රිතව හැදෙන ලිමෝෆෝමාව කියන පිළිකා තත්ත්වය, ඒ වගේම මොළය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන්, ඒ වගේම තමයි අස්ථි ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්විනුත්, ඒ වගේම මෑතකදී අම්මාකාරයක මේ වාර්තා වෙන තත්ත්වයක් තමයි මේ ඇස් ආශ්‍රිතව පිළිකා තත්ත්වයන්. එතකොට මේ කොයි තත්ත්වයකින් ඇති වුණත් මේවා පිළිකාව. එනිසා මේකේ තියෙන ලොකු බරපතල කමක්. හැබැයි මේ වාර්තාත් එක්ක 1000ක් විතර අවුරුද්දක 910 අතර ප්‍රමාණයක් මේ එකේ ඉඳන් අවුරුදු 19 වෙනකම් වයස් කාණ්ඩවල මෙහෙම වාර්තා වුණාට ඔවුන්ට ලොකු සම්භාවිතාවක් තියෙනවා මේ පිළිකාව පරාජය කරන්න. අපි අර කියන්නේ මුලින් පිළිකාව හඳුනාගත්තොත් ඒක නිට්ටාවට සුව කරගන්න බැරි කමක්
8: නෑ.
6: කාන්තා පාර්ශ්වයටත් ඔක කියනවනේ. පියවරු පිළිකා, ගැබ් කියල පිළිකා, මේවා ගැන පරීක්ෂා කරගන්න. මේ වගේ සෞඛ්‍ය ආයතන ස්ථාපිත කරලා තියෙනවා. ඔබ ගිහිල්ලා මේවා ගැන පරීක්ෂා කරන. මොකද මේ නොමිලේ ලබා දෙන සේවාව.
8: ඔව්. සමහරක් වෙලාවට දසුන් අර කට්ටිය ඒව ගැන දැනුවත් වුණා. මේක අඩු වෙලා යයි කියලා හිතන් ඉන්න ඕනේ. හැබැයි ඒක ආ හිතන්නේ නැති විදිහට ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරක් වෙලාවට ගොඩාක් දුර ගිහින් වෙන්න පුළුවන්. මේක සුව කරගන්න තියෙන අවස්ථාව නේද දසු?
6: අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔබ යම් ආකාරයක ඔබට නිකන් අවිනිශ්චිතතාවයක් තියෙනවා නම්,
8: ලක්ෂණ පහළ වෙලා තියෙනවා නම් නේද
6: මේ ගැන? ඔබ දෙපාරක් හිතන්න එපා. යන්න රෝහලකට ගෙහෙල්ලා ඔබ පරීක්ෂා කරගන්න.
8: හරිද?
6: දැන් ඇත්තටම මේ පිළිකා තත්ත්වය නැති වෙන්න හේතුව මොකද්ද කියලා හොයාගෙන හොයාගෙන ගිහුවම සමහර වෙලාවට අපි කන කෑම.
8: අනිවාර්යෙන් කෑම තමයි පළවෙනි තැන නේද?
6: ඔව්. ඊට පස්සේ ඇඟට, ශරීරයට යම් ආකාරයක ව්‍යායාම නොමැති කම.
8: ඔව්.
6: අනිත් එක තමයි ස්ට්‍රෙස් එක. මේ වගේ දේවල් දෙන්න එපා. ඒ කියන්නේ යම් තැනක මෙහෙම ඔබ වැඩ කරනවා කියලා එක දිගටම වැඩ කරගෙන යන්න තමයි යම් තැනක ඔබ විවේකයක් ගන්න. ඒ වගේම රිලැක්ස් වෙන්න.
8: මේ ටයිම් කියලා කියන තමන් වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගන්න නේද?
6: පුංචි වෙලාවක් නෙවෙයි ඇත්තටම. තමන් වෙනුවෙන් ලොකු
8: වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් හොඳයි අපිට.
6: ඇත්තටම. එහෙම වුණොත් තමයි නිරෝගී ඔබ ජීවත් වෙන්නේ. නැත්තම් නිරෝගී ඔබට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙරීගෙන හම්බ කරාට වැඩක් නැහැ. හම්බ කරන ඔක්කොම
8: වතුර යනවා. ඔයා ජීවත් වෙන්න නිරෝගී වුණේ නැත්තම්.
6: බෙහෙත් වලට තමයි යට කරන්න වෙන්නේ
8: ඈ. ඔව්.
6: ඇත්තටම දරුවෝ හැම ලෙඩ වෙනවා වගේ නම් අම්මලාට ඉතින් ලෝකෙම කඩා වැටෙනවා වගේ තමයි. ඒ නිසා දරුවෝ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.

0: ගීත ගායනා කළේ ශෛලිවයි ජයන්ත උදේ 10:32 10:32
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
2: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 600 600
3: 18 වංගුව
0: දස්සන් විත් යෂෝ අපි 10:32 නේ
4: වැඩක් තියෙනවා ඒක ඔලුවේ තියාගත්ත නිසා වෙලාව ඒ වෙලාව කිව්ව නේද
0: මේ අපි ප්‍රේකියා අද පැවැත්වෙනවා
4: ඔව්
0: කොහෙන්
4: ආනන්ද මෛත්‍රී විද්‍යාලයේ තුමයි අද දවසේ පැවැත්වෙන්නේ අපි ඒකේ නෝනාට කියන සූදානම් වෙලා
0: ඉන්නවා ආනන්ද මෛත්‍රී විද්‍යාලේ කොහෙද
4: බලංගොඩ තුමයි තියෙන්නේ බලංගොඩ ඉඳලා අපි ගියාන් ගියත් ෂෙයර් සූදානම් වෙලා ඉන්නවා මේ ගැන විස්තර අපිත් එක්ක කියන තව චූටි වෙලාවක් කොහොමම ඉන්නවා
0: අපි මේ පැත්තට යන්නත් ලෑස්ති ඒ වගේම තමයි දැන් උදේම වැඩ පටන් අරගෙන එක හුස්මට වැඩ කරගෙන යනවා නම්
4: කොච්චර
0: බ්‍රේක් එකක් ගන්න හොඳ තේ එකක් බොන්න මොනවනම් කිරුතේ එකක්
4: කිරුතේ
0: කියලා කිව්වත් පළවත්ත කිරි ටිකක් දාපු පිරිඩියක් දාපු කිරිතේ එකක් තමයි ඔබ බොන්න ඕනේ.
4: ඉතින් ඔයා දන්නවනේ විශ්වාසවන්ත කිරි පිටි එකක් ගන්නවා නම් හොඳ ගුණ රස හොඳ කිරි රසයක් තියෙන කිරි පිටි එකක් ගන්නවා නම් ඔයා මතක් කරලම ගන්න ඕනේ පැල්වත්ත කිරි පිටි එකක් කියන එක ඔයා දැන් දන්නවා. ඉතින් ඔයාලා විශ්වාසයෙන් බය නැතුව පුංචි පොඩිත්තාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම පාවිච්චි කරන්න පුළුවන් හොඳම කිරි පිටි එකක් තමයි පැල්වත්ත කියලා කියන්නේ. ඒක නිසා ඔයා ගන්නකොට පැල්වත්ත කියන කිරි පිටි නමින්ම මෙලදී ගන්න.
0: අමතක කරන්න එපා.
4: ඔව්.
0: right අපිට message කරලා තියෙනවා කීප දෙනෙක් අපි ඉක්මනට කියාගෙන යමු
4: 18 වංගුව පැත්තට ඇවිල්ලා තියෙන වහ රවුමක් ගහන ගම ලස්සන සින්දුවක් ගහනෝ good morning කියලා දෙනවා දෙන්නට මොන ලස්සන දවසක් වේවා කියලා තින අපි අදත් අපි දෙන්න ඉන්නවා ඔයාලත් එක්ක කියලා තින බොහොම ස්තුතියි දොල දෙන්න ඉන්නවා මෙත්සදී අමන්දි ඒ වගේම හේමන්ත සිල්ව හස්බන් ඉන්නවා අම්මා අයියා ඒ වගේම සුදු අක්කා ඉන්නවා මෙහම ඕම එකතු කරගන්න කියලා මට message එක දැම්මේ කවුද දන්නවද මැනි කිය තුමයි දොඩම් ගස්ලන්ද ඉඳලා ඔයාව හරි ආදරෙන් එකතු කරගන්නවා වගේම බොයිකට සුමුන ඔයාව එකතු කරගන්න තු කොහොමද නේද ඩබල් ගුඩ් මෝර්නින් කියලා තිනා ගුඩ් මෝර්නින් සුමුන ඔයාට ඔයාලා දෙන්නා කියන විදිහට හැම වංගුවකම 18 වංගුව කියලා තියෙනවා වෙනසක් දකින්නවා 18 වංගුවේ බොහොම ස්තුතියි ශ්‍රාවක පිරිස ආකර්ෂණය කරගන්න පුළුවන් හරි ලස්සන වැඩසටහන ඉතින් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා ඔයාට අපි වහගෙන ඉන්නවට කඳු අතරින් උදේ හව සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනා සරච්චන ඩයස් තමයි අහලා තියෙන්නේ රයිගොම ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ
0: අපේ ගීතයත් අහමු ඊළඟට
4: හදවත

0: 18 වංගුව
1: දසවිද්‍යාෂෝ
2: උදේ 9 විනාඩි 29යි අපි ලකර 18 වංගුවේ ඉන්නේ. අපි ලැසි අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් කියන්න. අපි ඉක්මනටම මෙසේජ් කරපු කීප දෙනෙක් කියලා යන්න සූදානම්. ටේක් යාලු මොකද වෙන්නේ කියලා බලන්නත්
3: මම වෙලාවේ අපි දෙනම අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනේ. ඉරේක ඔබණ්ඩාරෝ යාව එකතු කරගන්න ඕනි. මහත්තයා ඉන්නවා, ලසන්ත සංජීව අපි වහගෙන ඉන්නවා, ලක්වින් සස්පින් ඒ වගේම ගෙත් වින්ද ඉන්නවා අපි දෙන්න වහගෙන. ජනකී ආවත් එකතු කරගන්න ඕනේ. පූගොඩි දර තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආය බෝවන් කියලා තියෙනවා, මඩපාත සිංහ සමාජයේ රංජිත් අබේරත්න ඔයාවත් එකතු කරගන්න ඕනේ. මිල්ටන් චන්ද්‍රදාස ඉන්නවා, ඒ වගේම මොහන් අමරසිංහ අපි වහගෙන ඉන්නවා. ලක්ෂ්මන් එකතු කරගන්න කියලා තියෙනවා, ලස්සන සිංහයක් අහන්න. ඔය මේ දෙහෙටම ඉන්න දවල් එක වෙනකන් ඉන්නවා අපි දෙනා මේ පැත්තේ. පොළොන්නරුවට යන්න ඕනේ සුජීව ප්‍රින්ටර්ස් එකේ. සුජීව එක්කම මේ වෙලාවේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සිංහයක් අහන්න. ඒ හැමෝටම අපි ලස්සන සිංහයක් රෙඩි කරන් ඉන්නවා අහන්න දෙන්න. මම තහගෙන ඉන්නවා කියලා තියෙන වැඩ කරන ගම 18 වංගුව ලස්සන ප්ලේලිස්ට් එකක් යනවා කියලා තියෙන. බොහොම ස්තුතියි. නොදන්න දේවල් ගැන දැනගන්නවා කියලා තියෙන. ඒක තමයි වෙන්න ඕනේනේ. මහන්සිය නිවෙනවා. ගොඩාක් ස්තුතියි කියලා තියෙන වෛශාල් වලින් චන්දන තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
2: ඉෂාරගෙත් ආවා ගියා.
3: ගියාද? අපි බලමුද? අපි චුට්ටක් බලමු.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979
1: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි
3: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් අපතින්න ඉවිනි ට්‍රයිවේ

0: සෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: යුත්තකගේ නොයාගේ ෆියචෙක්ට ප්ලස් පයින්ට එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB Youth Plus කිනුවා
6: උදේ 10:35

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාඩක් පේන්නෙම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්.
3: අපි යන්න ලෑස්සි. අද ටේකයා මොකද වෙන්නේ කියලා බලන්න අපේ මිත්‍රයා මුණ ගැහෙන්න අපිට උත්සාහ කළා මේ සම්බන්ධ කරගන්න. අන්තිමට ඉතින් අපිට කරන්න බැරි හින්දා අපි
4: තාක්ෂණික ශිල්පියෙක් එක්කගෙන ආවනේ.
3: දෙන්නම් හරි වගේ.
4: දැන් හරි වගේ අපි බලමු.
3: අපේ මිත්‍රයා ඉන්නවා නේද? අයිබුවන්. අයිබුවන්.
4: ඇහෙනවද?
3: අයිබුවන්.
4: අයිබුවන්.
3: අපිට ඇහෙනවා. කතා කරමුකෝ ගීත්.
4: අපිට ඇහෙනවා
3: ගීත්. ගීත් අපිව අමතන්න මොකක් කරේ බාධාවක් තියෙනවා වගේ අපි. ඔව් මම හිතන්නේ ගීත් මේ ඔබගේ මම හිතන්නේ ඉන්න යන සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා මොකක් හරි. අපි හරි උත්සාහ ගන්නම් ඔබව සම්බන්ධ කරගන්න. රයිට්. මට කියන්න ඕන කමක් තියෙනවා. මේ දැන් අපි යන්නේ ටේකියා වලින් වටේම ඔබේ ජීවිත සුරක්ෂිත කරගන්න ගමන බිමන පිළිබඳව වන ආරක්ෂාව ඔබ හරි ගස්ස ගන්න. ඔබ පරිස්සමෙන් කොහොමද යන්න ඕන කියලා ඔබ දැනුවත් කරන්නනේ අපිට ඒකෑවලින් ඔබ ওই පැත්තට යන්නේ. ඒ වගේම තමයි පහුගිය කාලේ ටිකක් බරපතල විදිහට තොරතුරු වාර්තා වුණා ඩෙංගු නිසා යම් ආකාරයක ජීවිත හානි වීම වර්ධනය වෙමින් තියෙනවා කියලා. හරිද? එතකොට මේ වෙනකොට ඊයේ සවස් භාගයේ වෙනකොට මේ තොරතුරු වාර්තා වෙනවා මේ ඩෙංගු හින්දා 74 දිනකට ජීවිතේ අහිමි වෙලා තියෙනවා කියලා. හැබැයි ඉතින් ඩෙංගු වලින් ජීවිතේ අහිමි වෙනකොට අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද යම් තැනකදී මේවා අපිට වළක්වා ගන්න පුළුවන් ජීවිත හානි. අපි වටපිටාව පිරිසිදු කරගන්නවා නම්, වටපිටාව සුරක්ෂිත පරිසරයක් විදිහට අපි තහවුරු කරගන්නවා නම්, කොතනකවත් අපිට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ නැහැ. හරිද? අපි බෞගේ කාලේ අපි දැක්කා පොලිසියෙන් සෞඛ්‍ය බලධාරීන්, ඒ වගේම ස්වේච්ඡා අංශ, යුද හමුදාව මේ සියලු දෙනා එකතු වෙලා ගම් නියම් ගම්වල ගියා තමන්ගේ වත්තපිටිය සුද්ධ කරගෙන තියෙනවද කියලා බලන්න. සමහර තැන්වල ආගමන් ගියා අපි දැක්කා. හැබැයි මේ ගියපු හැම තැනකම දවසේ වාර්තා වෙච්ච දෙයක් තමයි කොතරකම හරි හිටියා මදුරු කීටෝ. ඔබ නොහිතන තැන්වල ජෝගට් කප් එකක වෙන්න පුළුවන්. සමහරලාට ඔබ ඉටිකොලයක් දාලා තියෙනවනම් මොකක් හරි ආවරණේ වෙන්න ඒක උඩ වෙන්නත් පුළුවන්.
4: ඒ වගේම තමයි දසුන් දැන් සමහරක් වෙලාවට ලස්සන හදනනි මල් පෝච්චි. ඒ මල් පෝච්චි වල හිතන්න නැති විදිහට අර කොළවල වතුර රැඳෙන්න පුළුවන් අර ගොට්ටක් වගේ. එහෙනම් ඒ වගේ තැන්වල තුනත් මදුරු කීටියත් බෝ වෙන්න පුළුවන්. ඉතින් වා මේ ගැන දැනුවත්ද කියලා අපිට පොඩ්ඩක් හිතන්න වෙනවා. ඉතින් වාගේ වගකීමක් තියෙනවා නේද දසුන්?
3: අනිවාර්යයෙන්ම. ඔබ මේ පිළිබඳව ටිකක් මේ සැලකිලිමත් වෙන්න ඔගේ ඔබ ඉන්න ජීවත් වෙන වටපිටාව ගැන. ගෙත් ඇහෙනවද මාව? ගෙත් ඇහෙනවද මාව? ගෙත් යලි සම්බන්ධතාවයේ පොඩි ගැටලුවක් තියෙනවා. අපි උත්සාහ ගන්නම් මොකද තත්ත්වය කියලා බලන්න. රයිට්. ගීතය අහලා පියමුකෝ.

0: උදේ 10 විනාඩි 43
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
4: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
6: හාට වංගුව
9: දසම් විත් යෂෝ
10: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්
0: යෂෝර
11: හා
0: මං අද වැඩට එනකොට මං දැක්කා ඉස්සරහින් ගියපු ලොකු බස් එක ගහලා දෙනවා
11: මොකද්ද
0: බාධක දෙක ඉදිරියේ මොන නදියද නැවතුනේ
11: කියලා අපිට වගේ
0: අපිත් එහෙම තමයි බාධක තිබ්බා කියලා අපි නවතින්නේ අපි සුබෝධ මහත්තයා ලහි ලහි වැඩ අපිට පුළුවන් වෙයි ගීත්ව සම්බන්ධ කරගන්න මේ වෙලාවේ කොහොමද ටේකියා කටයුතු ටික සිද්ධ වෙන්නේ කියන කාරණේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න රයිට් ඒත් එක්කම මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා
11: මොකද්ද
0: දැන් ඔය මං කිව්වේ බාධක දෙක ඉදිරියේ මොන නදියද නැවතුනේ කියලා පිටිපස්සේ අර ලස්සනට ගහගෙන යන බස් ඉස්සරහ බාධක තිබුණායි කියලා නවතින්නේ නැහැ සමහර
11: වෙලාවට. හරි වේගෙන් යනවා.
0: කඩාගෙන බිඳගෙන යනවා.
11: කවුරුත් අපිට වැඩක් නැහැ කියලා යනවා තමන්ගේ ගමන කොහොම හරි.
0: සමහර වෙලාව එහෙම ගිහිල්ලා වල අවසානේන ප්‍රවෘත්තියේ තියෙන්නේ අනතුරින් 23 දෙනෙක්. හරිද? තුවා. හරිද? රියදුරු මරුට.
11: මරුට.
0: කොහොම කියලා තමයි තියෙන්නේ. දැන් එහෙම ඒ වාර්තා වෙලා තියෙනවා මේ අද අලුයම හරිද ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තියෙන අලුයම හතරට විතර මේ හබරණ පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරි 7:90දී බස් එකක් පෙරලලා තියෙනවා 22ක් තුවාල ලබලා
11: තියෙනවා
0: හබරණයි හිඟුරක්ගොඩ රෝහල් වලටයි ඔන්න ඇතුළත් කරලා තියෙනවා රෝගීන් ප්‍රතිකාර සඳහා තියෙන තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා පිටිපස්සේ අර විදිහට ගහගත්තට කමන්නේ බාධ කියලාක නවතින්න ඕන වෙනකොට
11: නවතින්න පොඩ්ඩක් නේද කවුරුත් මුකුත් කියන්නේ නැහැ ඉති.
0: ඕ නැත්තම්
11: බස් එකේ ඉන්න සෙනඟට මොකද වෙන්නේ නේද? ඔයා පරිස්සමන ජීවිත ගොඩාක් එක්කගෙන යන්නේ.
0: ඕ නැත්තම් ඔබට කියන්න වෙන්නේ නේ බාධක දෙක ඉදිරියේ නැවතුනේ නෑ අනේ දැම්මම රෝහලේ කියලා තමයි.
11: ඊට පස්සේ ඉතින් පොලිසියෙන් ගහන දේවල් වලට උත්තර දෙන්න වෙනවා ජීවිත ගණනාවකට වගකීම වාට තියෙනවානේ.
0: ඕ ඒ නිසා මේ ඔබ පරිස්සමෙන් යන්න. ඔබ ඔය අරගෙන යන්නේ තව ජීවිත රසක්.
11: ඔව්.
0: අයිත් එක තමයි කලට වෙලාවට ඔබේ බස් රථය ඔබේ වාහනේ නඩත්තු කරගන්න. හරිද? රිපයර් කරගන්න. සර්විස් කරගන්න. එහෙම වුණාම තමයි සුරක්ෂිත ගමනක් තහවුරු කරන්න පුළුවන් වෙන්නේ.
11: නැත්නම් බස් එක ලස්සන කරන දේවල් කරාට වැඩක් නැහැ. බස් එකේ ආරක්ෂාව ගැන ඔයා හිතුවේ නැත්තම් නේද?
0: උඩින් ඔපේ යටින් හපේ කියලා තමයි කියන්නේ.
11: ඔව්.

0: රයිට් අපිට දැන් යන්න පුළුවන් ඉෂාරව මුණගැහෙන ඉෂාරගේත්ව ඉෂාරගේත් මේ දවස් ටිකේම ටේකයත් එක්ක රටවටේ යන්න සූදානම්. අපි තව කණ්ඩායමකුත් ඉන්නවා. අපි ගේත්ව සම්බන්ධ කරගන්නේ මේ වෙලාවේ මොකද තත්ත්වය කියලා දැනගන්න. ගේත්
1: අයිබෝන් දසුන් අයිබෝන් ඇෂෝරා
0: අයිබෝන් අයිබෝන් අයිබෝන්
1: පැහැදිලි
0: ඇහෙන්න ඕන. හොඳටම ඇහෙනවා.
1: ඔව්, අපි පොඩි දුරකතන තාක්ෂණික දෝෂයක් නිසා තමයි අපිට කලින් සම්බන්ධයෙන් බැරි නේ. ඉතින් අපි ටේක් කෑ සුරකිමු. මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අතිර දසුන් ඔබ දන්නවා දැන් අපි ආරම්භ කළා මේ වර්ෂයේදී. ඉතින් පසුගිය නිවාඩු සමයත් එක්ක පාසල් නිවාඩු, ඒ වගේම මේ පාසල් දූ දරුවන්ගේ විභාගික කටයුතු හේතුවෙන් අපි මාසයක් පමණ කාලයක් අපි දීර්ඝ නිවාඩුවකින් පස්සේ තමයි මේ විදිහට දෙවන අතිරේ අපි නැවතත් වැඩ කටයුතු ආරම්භ කරන්න අද දවසේදී. අපි 17 වන වැඩසටහන තමයි අද දවසේදී මේ විදිහට ආරම්භ කළ තිබෙන්නේ. අපි අද සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් බලංගොඩ ආනන්ද මෛත්‍රිය මධ්‍ය මහාවිද්‍යාලය තමයි අපි අද දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ. ඉතින් අද මේ වන විටත් දසුන් මේ අවට පාසල්වල, මේ කලාපයේ අවට පාසල්වල දුව දරුවන් 650කටත් අධික සංඛ්‍යාවක් මේ වන විටත් මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්නවා. අද උදෑසන මේ දුව දරුවන් අපි ආරක්ෂිතව බලංගොඩ නගර මධ්‍යයට කැඳවාගෙන ගියා. එහෙදී මේ දුව දරුවන්ට මාර්ග භාවිතයේදී දැනුවත් විය යුතු ඒ කොහොමද අපි නිවැරදි ආකාරයෙන් මාර්ගයේ ගමන් කරන්නේ, මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීම තමයි අද දවසේදී උදෑසන බලංගොඩ නගර මධ්‍යදී සිදු කරන්නේ. ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන මූලස්ථානයේ අපේ කණ්ඩායම අද දවසේදී පැමිණියා. ඔවුන් නාට්‍යානුසාරයෙන් මේ දූ දරුවන්ට මාර්ගයේදී අනතුරු සිදුවන ආකාරයෙන් සජීවීව සිදු කරලා පෙන්වන දසුන් ඔවුන්ගේ ජීවිත ගැනවත් හිතන්නේ නැතිව තමයි මේ අනතුරු සිදු කරලා පෙන්වන්නේ. ඔවුන් වාහනවලට හැප්පෙනවා, ඒවා ඊට පස්සේ කොහොමද අපි වැරදි ආකාරයෙන් තමයි මුලින්ම මේ නාට්‍ය කණ්ඩායම විසින් මේ සම්දර්ශන ඉදිරිපත් කරන්නේ. ඉන් අනතුරුව මේ වැරදි නිවැරදි කරගන්නේ කොහොමද කියලා ඉන් අනතුරුව මේ දූ දරුවන්ට අපි කියලා දෙනවා. මේ විදිහට අපි සමස්ත දිවයිනේම මේ මාර්ග අනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් අපි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි අපේක්ෂා වෙලා තිබෙන්නේ සමස්ත දිවයිනේම අධ්‍යාපන කලාප සියම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන්න මේ වැඩසටහන් මාලාව. අපි ගිය වර්ෂයේදී අතිසාර්ථක වැඩසටහන් 56ක් අපි නිමාවට පත් කළා. දැන් මේ අවුරුද්දේ අපි මේ වැඩසටහන් මාලාවේ දෙවන අදියර ආරම්භ කළා. දැන් මේ වන විටත් අතිසාර්ථක වැඩසටහන් 16ක් අපි නිමා කළ තිබෙනවා. දැන් අද දවසේ 17 වන වැඩසටහන තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දසුන් මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපිත් එක්ක සාර්ථක කර ගැනීමට අත්වල් බැඳගෙන ඉන්නවා ශ්‍රී ලංකා පොලිසිය. මේ දූ දරුවන් නිරන්තරයෙන්ම දැනුවත් කිරීම කටයුතු කරන්නේ වුන් ඉන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ආදරණීය පාසල් දූ දරුවන් අපිට සම්බන්ධීකරණය කරමින්, ඒ වගේම මේ පාසල් සම්බන්ධීකරණය කරමින් ඔවුන් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට. ඔවුන්ගේ සහයෝගීත්වය සහිතව තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කරන්නේ. අපි තවත් අවස්ථාවක් සූදානම් ලක්කඬ ඔස්සේ තොරතුරු ගෙනෙන්න. බෙහෙම ස්තුති දසුන් අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට.
0: හොඳයි, බොහොම ස්තුතියි ගේත්, ඒ වගේම සමන්ත රත්නායක. අපි කණ්ඩායමටම ගෙහිල්ලා මේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න, එක තැනකදී දෙමව්පියන්ටත් දරුවන් හරහා පණ වෙලේ ආරම්භ දෙන්න ටෙකයත් එක්ක රටවටේ යනවට ගෙහිල්ලා ඒ කටයුතු කරනවට සහ ඉතනින් එහාට ගිහින් ඒ තොරතුරු රටට ගියන්න අපිත් එක්ක සම්බන්ධ වෙනවට. රයිට්. මේ අපිට මතක් කරන්න යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා. පළවත ගැන මතක් කරන්න ඕනේ, ඒ වගේම ධන නිදාණය ගැන මතක් කරන්නත් ඕනේ. අපි ඉස්සෙල්ලා මතක් කරමු පළවත ගැන.
2: පළවත කියලා කියනවා දන්නවනේ, කිරියාශිත නිෂ්පාදනයක් වමලදී ගන්න හොඳ නමක් හොයව හිටියනම් ආට බය නැතුව පළවත කිරිපිටි එකක්, පළවත යෝගට් එකක්, පළවත අයිස්ක්‍රීම් එකක්, මේ කියන ඕන දෙයක් ඔයාට පළවත කියන වෙළඳ නාමයත් එක්ක බය නැතුව විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්.
0: ඒ වගේම තමයි කෝටිපතියෙක් වෙන්න අදහසක් තියෙනවා නම් ඔබ කරන්න ඕන ධන නිදාණය ටිකට් පතක් මිලදී ගන්න එක.
2: ආදන්නවා ජීවිතේ හීන වලට පාර කියන හොඳම තැන තමයි ජාතිගල උතරයි මණ්ඩලේ වට හඳුන්වා දෙන ධන නිදාණයේ ලොත්තරය. ඉතින් පුංචි රුපියල් 40කින් ඔයාගේ ජීවිතවලට හීන හොබා යන හොඳම තැන.
0: ඒ වගේම තමයි දුර බලන්නත් ළඟ බලන්නත් නොදකින ලෝකෙත් පැහැබරව දකින්නත් ඔබ ඔබේ ඇස් දෙක ලස්සනට තියාගන්න ඕනේ.
2: ඔයාර පුළුවන් ලේස්ට් එකයි කිය හොස්පිටල් එකට යන්න. ඔයා දන්නව නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මවද කොස්වත්තු බත්තර මුල්ල. මේ කියන ලිපිනෙට ගිහිලා ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මම ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරනවා 0758 7478.

0: උදේ කලයි විනාඩි 57යි.
1: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 01114600
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා

0: 95.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 11යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ශ්‍රී ලංකාවේ ජාතික ධීවර ප්‍රතිපත්තිමේ ප්‍රමුඛතා ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සාකච්ඡා වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මූලස්ථානයේ පැවැත්වෙන ධීවර කමිටුවේ 37 වන සැසිවාරයේදී ධීවර අමාත්‍යංශ ලේකම් කෝලිත කමල් ජිනදාස් මහතා ඊට සහභාගී වුණා. ධීවර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය සහ අනාගත සැලසුම් පිළිබඳව ඔහු එහිදී අදහස් පළ කර තිබෙනවා. පිලිපීනයේ යාත්‍රාන්තරින් අතුරුදන්වන් සෙවීමේ මෙහෙයුමට බලපෑමෙලවී තිබෙනවා. තද සුළං හට ගැනීමයි ඊට හේතුව. වලපාර හේතුවෙන් යාත්‍රා වෙනත් ස්ථානයකට ගසාගෙන ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. 86 දිනක් තවමත් අතුරුදන්ව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. පිලිපීනයේ වෙරළ ආරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් ඔවුන් සෙවීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ලක්නේ ප්‍රධාන ප්‍රවති ප්‍රකාශයේ දහවල් 12ට බලාපොරොත්තු වන.
5: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව 18 වංගුව
1: මේ පැය පුළුවන්
2: මේ පැත්තට එන්න
1: මොකද අඩි දාලා
2: නෑ මෙතන හරිම සිසිලසයි ඒකයි
1: රයිට් මේ පැත්තට පුළුවන් මැසේජ් එකක් ඉක්මනටම දාන්න නම්බර් එක කියමු
2: 0703 93 93 7 ටෝ මැසේජ් එකක් එවන්න
1: අද ඌව නැගෙනහිරට අපිට රස්නේ දැනුණාට හොඳටම වහිනවා කියලා කියනවා
2: ඔව්

0: විශාරද නීලා වික්‍රමසිංහ තමයි ගීතය ගායනා කළේ. හරිද? මේකයි කතාව. අපිට මෙසේජ් කරලා තියෙනවා බොහෝ දෙනෙක්. ඒ අය ගැන කියන්න ඕනේ. ඊට පස්සේ පේජ් එක පැත්තට ගිහිල්ලා අපිට කමෙන්ට් කරලා තියෙන අය ඉන්නවා. ඒ අය ගැන කියන්නත් ඕනේ. නැත්නම් මොකද ඒ අය තරහ වෙන්න පුළුවන්.
1: ඔව්.
0: අපි ඉස්සෙල්ලා මෙසේජ් කියමුද Facebook පේජ් එකේ?
1: මෙසේජ් ටික කියලා ඉමු. අපි දෙන්න වහගෙන ඉන්නේ කවුද කියලා 18 වංගු පැත්තම වෙලා විසද්දිටුම. පොඩි මාසේ වන් දෙනවා සඳ ලංකාවෙන් අපි දෙන්න වහගෙන 18 වංගු පැත්තේ ලස්සන සින්දුව කියලා තියෙනවා. ගීතයකට අපිවත් එකතු කරගන්න කියලා තියෙන හැමදාම දිනය පුරාම අපිත් එක්ක ඉන්නවා කියලා තියෙන ගම්පහවෙයංගඩ විරමවතේ ගිනේෂ් ග්‍රීනරි වලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තාත්තා ඉන්නවා, ඒ වගේම අම්මා, ලොකු දුව ඉමායා, චුටි පුතා අනුසර ඉන්නවා. චමිල් තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. උදේම වැඩට ගිහිල්ලා තියෙන ඒක නිසා තමයි පුංචි මැසේජ් එකක් අපිට ඇවිල්ලා තියෙන්නේ. ගමක් නැ වැඩ කරන ගමන් හරි අපි වහගෙන ඉන්න මාන්සිය අන්නත් එක්ක අපි වාට ලස්සනම ලස්සන සින්දු ටිකක් රෙඩි කරන් ඉන්නවා දෙන්න. තව ඉන්නවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා කුවෙත් වලින් අපි වහගෙන ඉන්නවා. ප්‍රියනාත් එයාගේ වයිෆ් එකතු කරගන්න කියලා තිනවා. කාන්තිව කාන්තිවත් එකතු කරගන්න ඕනි සින්දුවක් අහන්න. ඒ වගේම ජායල එයාගේ අක්කවත් එකතු කරගන්න කියලා
0: තියෙනවා.
1: ජායල වලින් අක්කව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් හැමෝම එකතු කරගෙන අපිට පුළුවන් මේ සින්දුව අහන්න.
0: අපි හමු මේ චලක චමුපති.

0: උදේ කළහයි විනාරිය කළහයි.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්කර 5 අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථනාංක 01 1 286 1 1 1.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374. රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
2: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
0: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: අවට ගින්නාව වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්පෙන් සමහ ්‍යාපාර විතුන්ගේ අපි අහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍රේ වී කෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හැයි හයිසේ හත්තනමයයි පන්සේ හැතනමය
0: දශක තුනක ලක්හඬ අභිභානය සමගින් අවතම රේඩියෝ රියලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
2: අපි සොයන්නේ නුඹේ හඬයි
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්
1: 11:15
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. 18 වංගුව.
4: බොමුද ගොත්තමල්ලි.
5: බොමු බොමු.
4: මේ වෙලාවේ තොඳයි කොත්තමල්ලි ටිකක් බොන්න පුළුවන් නා.
5: ඒ තමයි නේ මාල් රසයක් තියෙන්නේ.
4: දැන් ඔයා දන්නවද? වැස්ස එනකොට කොහොමත් සෙම්ප්‍රතිශ්‍යාව එහෙම හැදෙනවා.
5: ඔව්.
4: හරිද? වැස්ස. අර එහා පැත්තේ කන්දට වහිනකොට මෙහා පැත්තේ කොනේ ඉන්න අයට කිවිසුන් යන්න පටන් ගන්නවා. ඔයත් එහෙම කෙනෙක්
5: නේ? ඔව්.
4: නේ? උදේ ඉන්නේ හචින් හචින් හචින්. එහෙමනේ?
5: එහෙම තමයි.
4: ඔය සමහර අය ඉන්නව එහෙම.
5: හහ්.
4: ඒ කියන්නේ අර පැත්තේ කන්දට වහිනකොට මේ පැත්තේ කිවිසුන් යනවා.
5: සෙම්ප්‍රතිශ්‍යාව හැම වෙලේම තියෙන කට්ටිය.
4: ඒ වගේම තමයි. දැන් පායන කාලෙටත් හැදෙනවනේ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය.
5: ඔව්, දූවිල්ලවට හැදෙනවා.
4: දූවිල්ලට හැදෙනවා.
5: ඔව්.
4: හරිද? ඒක තමයි ටිකක් අමාරු.
5: ඔව්.
4: හරිද? මට තේරෙනවා ඔයාලට එහෙම කියන අමාරු.
5: ඔව්.
4: හරිද? කරන්න දෙයක් නැහැ එමු නම් ඉතින් ඔළුව රෙදෙනවා.
5: ඔව්.
4: ඒ කාලේ එහෙම හැදෙනකොට දැන් අපි ගෙවල් වලත් ඉන්නකොට මොකද කළේ අම්මලා ඒ දවස්වල?
5: දින්න නහරි අම්මා හදලා දෙන කසාය ටිකක් එහෙම නේද?
4: කසාය ටිකක් හදලා දෙනවා. නැත්තම් දෙහි කොළ, නික කොළ, පාවට්ට කොළ දාලා
5: දුන් ටිකක් අල්ලනවා.
4: දුන් ටිකක් අල්ලනවා. මේවා ඇත්තටම එක තැනකදී මේ සෞඛ්‍ය සම්පන්නයි. ස්වභාවික දේවල්. එතකොට යම් තැනකදී අර තියෙන සෙම්ප්‍රතිශ්‍යා ගතිය
5: සමහන්
4: වෙලා යනවා. හරි. ඒ වගේම තමයි අම්මලා කරන්නේ සුදුලුන් ටිකක් දාලා කොත්තමල්ලි ටිකක් දාලා මොකද කරන්නේ?
5: බොන්න දෙනවා.
4: තාම්බලා බොන්න දෙනවා.
5: ඔව්.
4: හරිද?
5: හරි.
4: කොත්තමල්ලි වල තියෙන ගුණේ දැනගෙන හිටියද එහෙම දුන්නාම බිව්වට?
5: ඉස්සර නම් මම දරන් හිටියේ නැහැ. ඉතින් ඔය දෙනකොට බොනවා ඉතින්. හැබැයි දැන් නම් චුට්ටා චුට්ටා දන්නවා ඉතින්.
4: දන්නව?
5: ඔව්.
4: මම කියන්නව.
5: දැන් ගොඩක් කරාට දවසින් දන්නවනේ කොත්තමල්ලි වල විටමින් C තියෙනවානේ. විටමින් C තියෙනකොට ප්‍රතිශක්තිකරණයට උදව් කරගන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට අපේ දරා ගැනීමේ ශක්තිය ප්‍රතිශක්තිකරණය අඩු වෙනකොට තමයි මේ වගේ දේවල් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොත්තමල්ලි වල ප්‍රතිශක්තිකරණයේ තියෙන ඒ වගේම විටමින් A තියෙනවා. S වගේම සමේ සෞඛ්‍යයට වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් එක්ක අපිට කොත්තමල්ලි ටිකක් බොනවා කියන එක ගොඩක් හොඳ දෙයක්.
4: ඔව්. කොත්තමල්ලි වල ආයේ කියනවා නම් විටමින් C තියෙනවා. ඒක ප්‍රතිශක්තිකරණයට උදව් වෙනවා.
5: හරිද?
4: එතකොට විටමින් A තියෙනවා. ඇස්සා සමේ සෞඛ්‍යයට ඒක
5: උදව් වෙනවා.
4: වැදගත් වෙනවා.
5: හරි.
4: විටමින් K තියෙනවා.
5: ඔව්. රුධිරයේ කැටි ගැස්සෙන එක අඩු වෙනවා. අස්ථි සෞඛ්‍ය කරන්න පුළුවන් වෙනවා.
4: අස්ථි
5: සෞඛ්‍යයට වැදගත් වෙනවා.
4: අස්ථි සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත් වෙඩෙන්න ඒක උදව් වෙනවා.
5: ඔව්.
4: හරිද? ඊට පස්සේ විටමින් K තියෙනවා.
5: ඔව්.
4: ඒක රුධිර කැටි ගැසීම සහ අස්ථි සෞඛ්‍යයට වැදගත් වෙනවා.
5: කැල්සියම් තියෙනවා.
4: කැල්සියම් තියෙනවා. ඊට පස්සේ යකඩ තියෙනවා. හරිද? මැග්නීසියම් සහ පොටෑසියම් තියෙනවා. ඔක්සිකාරකයක් වෙන ඔක්සිකාරක තියෙනවා. එතකොට තවමනක් තියෙන ආහාරමේ
5: තන්තු
4: තියෙනවා. හරිද? දැන් බලපුවම කොත්තමල්ලි මොනවද නැත්තේ?
5: නැති දෙයක් නෑ වගේ.
4: ඒ නිසා කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න.
5: බොනකොට මේව දැනගෙන බොන්න.
4: කැස්සා කෙම්බිරිසාව කැදිච්ච ගා ස්පීඩ් දාලා දුවන්න ලෑස්ති වෙන්න.
5: එපා. අර නිකන් දෙන බෙහෙත් ටික ගන්න ඩිස්පෙන්සරියට එහෙම යන්න එපා. ගෙදර තියෙන දේවල් ටික හදාගෙන පොඩි බෙහෙත් ටිකක් කරගෙන බලන්න. බැරිම වුණත් විතරක් බෙහෙත් ටිකක් ගන්න යන්න. ඉතින් මේව දේවල් අපිට ස්වභාවිකව තියෙන දේවල් නේද දස?
4: ඔව්. කොත්තමල්ලි වල ගුණහ ගන්නකෝ ඈ. මේ ජිප්සිස් සුනිල් පෙරේරා කියන්නේ.

0: කුත්තමල්ලි
1: මතට තිත.
2: එනිසා කුත්තමල්ලි බොන්න මතට තිත. හරිද? 11 විනාඩි 22 දැන්.
3: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: 18 වංගුව.
2: දහට වංගුවේ අපි යන්න ලෑස් වෙන 18 වංගුව වැත්තට මේ වෙලාවේ. ඒ ගීතය අහන්න කැමති කියලා අපිට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. අපි කියමුද බලන්න.
5: අපි මතක් කරමු අපි දෙන වහගෙන ඉන්නේ කවුද කියලා. සුබ දවසක් කියලා දෙන ඔය දෙන්නටම කොහොමද ඉතින් අහලා තියෙනවා. අපි දෙන ගොඩාක් හොඳින් ඉන්න කොත්තමල්ලි එකක් බීලා හැම. මේ වෙලාවේ චන්දි තමයි අහලා තියෙන්නේ. ඒ චන්දි ඕව එකතු කරගන්න ඕනේ ලස්සන සින්දුවක් අහන්න. මේ වෙලාවේ යාගේ පුතාලා ටික ඉන්නවා කියලා තියෙනවා. සිතු නෙතු එවැගේම දමිත් අසංගගේ සින්දුවක් දෙන පුළුවන් කියලා අහලා දෙන අපි බලමු.
2: නෑ අපි දෙමු.
5: දෙමු. ඔයා කියන එක තමයි යන්නේ. ඔයාලා ෂෝක් කියලා දීර බොහොම ස්තුතියි. අපිව සතුටු කරන්න ලස්සන ලස්සන දේවල් කියලා කියනවා කියලා තියෙනවා. ඉතින් ලක්කරන අපි ගොඩක් ආදරේ කියලා තියෙන ජය වේවා. චන්දි ඔයාටත් හයි. අපි මහරුගමින් රොන්සල් එකෙන් තමයි මැසේජ් එක දාලා තියෙන. අතන වැඩි කරන හැමෝම එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඉරේෂ් අක්ක ඉන්නවා, නිල්මිනි අක්ක ඉන්නවා, රවින්දු එවාගේම අචලා අක්ක ඉන්නවා. දමිත් තමයි මට මැසේජ් එක දැම්ම. ඉතින් ගම්මන් ටිකේ වැඩ කරන ගම ටාගට් එක කවර් කරගෙන මහන්සි යන්නත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න සද්ද වැඩි කරගෙන ලක්කන අහන්න. තව ඉන්නවා මම වඩා කියව ගන්න ගමන් තමයි හිටියේ කවුද කියලා. අපි වහගෙන ඉන්නවා කියලා දින මහත්තයා රොෂාන් ආදෝ උමායා ඉන්නවා. ගයත්‍රි තමයි අපිට මැසේජ් එක දැම්මේ. ගයත්‍රි ආවත් එකතු කර ගන්නම් සින්දුවක් අහන්න. දහඩ වංගුට සෙට් වෙලා අපි ඉල්ලම් ගන්නවා කියලා තියෙනවා. ඒ මොකද? කලගක පැත්තේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා
2: තියෙන්නේ. ඊට හොඳ මැණිකක් හම්බෙන්න ඕනේ.
5: මැණිකක් හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන සුපිරි සින්දු සෙට් එකක් කියලා තින බොහොම ස්තුතියි. චරිත ඉන්නවා, නිශාන්ත, රෝහිත, සිරිවර්ධන ඉන්නවා අපි දෙන්න වහගෙන සුපිරි වැඩසටහනක් කියලා තිනවා දහඩ වංගුව. බොහොම ස්තුතියි.
2: ගීත අහන ගමන් පොඩක් ගතසිත ප්‍රබෝධමත් කරගන්න කල්වත් කිරි එකක් බොන්නමද කරන්න එපා.
5: ඔයා දන්නවනේ හොඳ රසට උකුවට ගුණට කිරිපිටි එකක් හොයනවා නම් ඔයාට පැල්වත්ත කිරිපිටි එකක්ම කියන එක. ඉතින් කිරිපිටි විතරක් නෙමෙයි ඔයාට අයිස්ක්‍රීම්, බටර්, ගිතෙල් එවැගේම මේ ඕන දෙයක් කාට කිරි ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔය මිලදී ගන්නකොට පැල්වත්ත කිරි නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා.
2: ළඟද ගියා 18 වංගු පැත්තේ.
5: නෑනේ.
2: එකපාරක් හරි ගිහිල්ලා තියෙනවා.
5: මං ගිහිල්ලා තියෙනවා.
2: කොච්චර
5: ලස්සනද?
2: දැන් හරිම ලස්සනයි.
5: සා
2: පහසුවෙන් යන්න පුළුවන්.
5: අලුත්
2: අඩුයි. ඉන්සාව පොඩක් ගිහිල්ලා එන්නේ පැත්තේ. මයංගනේට බහැලා සොරබුරුවේ පැත්තේ ගිහිල්ලා නේද? මයංගනේ පැත්තෙන් අම්පාරට ගිහිල්ලා අම්පාර පැත්තෙන් ආපහු වැල්ලවාය පැත්තේ

0: 18 වංගුව
1: දස මිත් යෂෝ දස මිත් යෂෝ
2: right මේ ගීතය අහන කලින් මතක් කරන දෙයක් තියෙනවා.
3: මොකද්ද?
2: සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ඩ්‍රීම් එකක් තමයි හරිද මේ යශෝරා වාට නැති වුණාට
3: මොකද්ද
2: හොඳට ඉගෙනගෙන
3: ඔව්
2: හොඳ රස්සාවක් කරලා
3: හරි
2: කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන එක.
3: මම කැමති නෑ කාටවත් කරදරයක් නොවි ඉන්න. මම කැමති කරදර කරන්න.
2: ඒකනම් ඉතින් අඩුවක් නැතුව විඳිනවා මම පැය 3ක් ඉස්සේ. ඒකනම් අම්මෝ වැඩන්නේ. මේ මට කියන්න ඕනකම තිබුණේ. එහෙම හිතන අයට.
3: ඔව්.
2: හරිද? පුළුවන්කම තියෙනවා හොඳට ඉගෙන ගන්න.
3: ඔව්.
2: දෙමව්පියන්ට පුළුවන්කම තියෙනවා එහෙම සිතුවිල්ලක් තියෙන දරුවන්ට හොඳට උගන්වන්න.
3: උගන්වන්න පුංචි උදව්වක් දෙන්න.
2: ඔව්. දැන් එහෙම ඉගෙන ගන්න කියපුවාම ඉස්සල්ලාම තියෙන බලාපොරොත්තු තමයි එක වසරේ හොඳටම ඉගෙන ගන්න.
3: ඔව්.
2: නෑ එක වසරේ ඉගෙන ගන්න එක වසරේදී ඉස්කෝලේ යන ආසාව.
3: ඔව් ආසාවනේ.
2: ඊට පස්සේ පහ වසරේදී ශිෂ්‍යත්ව පාසල.
3: ඔව් අම්මගේ විභාගය. අම්මලාගේ විභාගයනේ.
2: ඔව් අම්මලාගේ විභාගය හරි ගමන් නෑ ශිෂ්‍යත්ව පාසල් එක තමයි තියෙන්නේ.
3: ඔව් හරි.
2: ඊට පස්සේ තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් ගන්න
3: එක.
2: ඒ කියන්නේ ශිෂ්‍යත්වේ පාස් වුණාට පස්සේ හොඳ ඉස්කෝලේකට යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
3: ඔව් ඔව්.
2: ඊට පස්සේ O level කරලා හොඳ රිසල්ට් එකක් කරගෙන A level වලට හොඳ සබ්ජෙක්ට් එකක් තෝරගන්න.
3: එහෙම
2: නැත්නම්
3: හොඳ ඉස්කෝලේකට යන්න.
2: ඉස්කෝලේ මාරු කරන්න. ඊට පස්සේ A level

0: කරලා
1: කැම්පස්
0: අන්න ඒක තමයි තියෙන ලොකුම බලාපොරොත්තු. හැබැයි පහුගිය කාලේ ওই තත්ත්වෙ ටිකක් වෙනස් වෙලා තිබුණා. අපි අර තියෙන රිසල්ට් එකත් එක්ක සමහර දරුවෝ දේශීය විශ්වවිද්‍යාල වගේම විදේශීය විශ්වවිද්‍යාල පිළිබඳවත් බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. ඒක සමහර දරුවන්ගේ ඩ්‍රීම් එකක්.
1: කොහොම
0: නමුත් අපේ රටේ බහුතර දරුවන්ගේ බලාපොරොත්තුව තමයි කැම්පස් එකට යන්නේ. කැම්පස් එකට යන්න සමහර වෙලාවට දැන් රිසල්ට් ආවට පස්සේ ඉස්සිස්කෝ එකෙන් බලලා දැන් බලනවා කොහෙටද යන්න පුළුවන්. මේකට යන්න වෙයිද, මේකට පුළුවන් වෙයිද, අනේ නැත්තම් බෝට්ටුවක් හරියද
1: කියලා. කමක් නැහැ කියලා හිතනවා නේද?
0: හිතනවා. හරිද? දැන් එහෙම බෝට්ටුවෙන් හරි කැම්පස් ගිහපු අය ඉන්නවා.
1: ඔව්.
0: නේ? යෂෝ වගේ.
1: නෑ මම බෝට්ටුවෙ නෙමෙයි ගියේ. මට හොන්ඩ ඉස්කෝ එකක් තිබ්බා.
0: පොඩි chance එකක් දුන්නා ඉස්කෝ එක කියන්නේ.
1: ඔව්.
0: රයිට්. දැන් මට කියන්න ඕන කම තියෙන. ඔන්න දැන් ඔබ මේ සැරේ 20-25 වසරේ
1: අපොස
0: උසස් පෙළ විභාගයේ ලියලා
1: ඔව්.
0: කැම්පස් එක බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පළවෙනි වටේ උපාධි පාඨමාලා සඳහා දරුවෝ තෝරගත්තනේ. දැන් දෙවෙනි වටේ අර හිරස් පුරවන්න
1: බෝට්ටු
0: ටික ඔන්න දැන් එවන්න ලෑස් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව සඳහන් කරනවා මේ වෙනකොට දරුවෝ තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. දැන් මේ සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිද්ධ වෙන හින්දා දරුවෝ අනිවාර්යයෙන්ම
1: එහෙම
0: බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉක්මනින්ම සැප්තැම්බර් මාසේ 17 වෙනිදාට ඉස්සෙල්ලා ලියාපදිංචි වෙන්න කියලා.
1: ඔව්.
0: කියන්නේ ඔන්න බෝට්ටු ඇවිල්ලා තියෙනවා ළමයිනේ.
1: යන්න.
0: නගින්නයි තියෙන්නේ.
1: ඔව්. කැම්පස් එකකට යන්න කොහොම හරි නේ හීන හැබෑ කරගන්න.
0: ඔව්. ඒ නිසා 17 වෙනිදාට ඉස්සෙල්ලා ඔබ අනිවාර්යයෙන්ම ලියාපදිංචි වෙන්න. අදාළ ප්‍රතිඵල විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ ලියාපදිංචීමට අවශ්‍ය වැඩිදුර තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය. මොකද්ද? www.ugc.ac.lk වෙබ් අඩවියෙන් ඔන්න දුවේ පුතේ ඔබට ගන්න පුළුවන්. හරිද? ඔබේ බලාපොරොත්තුව නැත්නම් ඔබේ ඉලක්කය මේ ඔබේ අවසන් අවස්ථාව. ඒ නිසා ඔබ අනිවාර්යයෙන් මේ අවස්ථාව මග අරගන්න බා. දැන් එහෙම යාළුවෙක් හරි ඉන්නවා නම්
1: කියන්නනේ අපි වහගෙන ඉන්නවා නම් ඔයා දන්නවා නම් දැන් ඔයාට ඇහුණනේ. ඇහුණට පස්සේ වගේ යාළුවෙක් මේ ගැන ඉන්නවා නම් දැන් දන්නේ නැතුව ආඩ පුළුවන් යාළුවාට පුංචි උදව්වක් කරා. ඉතින් ඒවට ලොකු පිනක් නේ.
0: ඔය
1: අවස්ථාවක් කියන එක.
0: ඒ අවස්ථාව මග අරගන්න දෙන්න එපා යාළුවට.

0: පෙරවර 11 විනාඩි 36යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, හෙට දින එළිය කරයි.

0: අට වංගුව
1: දසම විද්‍යාෂෝ
2: තෝරගත්තේ එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක්. හරි ලස්සන සින්දුවක් මේක. අපි ගීතේ අහමු. ඊට කලින් අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා. මම දැක බැනලත් මෙසේජ් එකක් තියෙනවා. නෑ හැමෝම අපි මතක් කරනවා. පොදුවේ ඔක්කොම මතක් කරනවා. නම් කියන්න බැරි වෙන්න පුළුවන්. මගේ හැරෙන්න පුළුවන්. කොහොම නමුත් උපරිම උත්සාහයක් දාන හැම මෙසේජ් එකක්ම කියන්න අපි කියමු.
3: අපේ හිතේ ඉන්න ඔයාව ඉතින් ඔයාව එකතු කරගන්න. ඉතින් හායකි කොහොමද කියලා අහලා තියෙන අයියත් ඉන්නවා. අපි දෙන්නම ගොඩක් හඳින් ඉඳ ඔයා ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා. බොහොම ස්තුතියි. දරණීගලින් තෙනුක් තමයි අපි හැමදාම අහගෙන ඉන්නවා පෑ 24ම ලක්කන කියලා තියෙනවා. බොහොම ස්තුතියි ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. නම මොකක්ද?
2: නමක් ගමක් නැහැ. කොහොම හරි අපි අහන කෙනෙක්.
3: ඔව් ඒක කරගන්න. සුබ දවසක් කියලා දෙනවා ලක්කන අහන්නේ පාසල් යන කාලේ ඉඳලා කියලා. ඒකනේ මේ අපිත් එක්ක ළඟින්ම ඉන්න ශ්‍රාවිකාව. ඉතින් එකතු කරගන්න හරිම ආදරෙන් ඒ වගේම කෑගල්ලෙන් උපරන්දවවත් එකතු කරගන්න ඕනේ ඊළඟ සින්දුවට. මතක ඇතුව මට අමතක කරන්න එපා. සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා ධනංජලි. අපි බලමු මේ සින්දුව දෙන්න. ජය කලනි අහගෙන ඉන්න අපව කොහුලේනේ ඉඳලා හැමකමුන් සේපාලිකවවත් එකතු කරගන්න ඔයා තමයි මට කෝල් කරේනේ. ඔයාව හරිම ආදරෙන් එකතු කරගන්න අපේ ළඟ සින්දුවට. දහඩ වංගුව යශෝ දසුන් කොහොමද කියලා අහලා දෙනවා. එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් කියලා ලලා තිනු. අපි දෙන්නම් සින්දුවක්. වසන්ත කුමාරී ගම්පල ඉඳලා අහගෙන ඉන්නවා කියලා තිනුවා. ඔය දෙන්නවත් එකතු කරගන්න ඕනි. බොහොම ස්තුතියි.
2: මේ එච්.ආර්. ජෝතිපාල

0: කාලේ ගෝල්ඩන් වොයිස්. ලක්කන්ඩේ ගෝල්ඩන් වොයිස් අද?
1: අද නැහැ, අපි චමිත්තක චැට් එකක් තමයි තියෙන්නේ. අද මොකද උනේ කියලා දැනගන්න පුළුවන් නෑට.
0: දැනගන්න පුළුවන් වෙන්නේ ගෝල්ඩන් වොයිස් ගැන තමයි.
1: ඔව්, අහගෙන ඉන්න ඕනේ දවල් එකේ ඉඳලා. චමිඳුම
0: චමිඳු නයි 11:42යි දැන්.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්.
0: ගෝල්ඩන් වොයිස් හවස එකේ නම් චාමි අරගෙනේවේ. මේ වෙනකොට තරඟ කරන රසක් තරඟ කරලා දෙනවා. ඉදිරියට අර ලස්සන දිගහැරුමක් ඔබට විඳින්න පුළුවන් කමක් තියෙනවා. අපේ Facebook page එකට යන්න, මේකෙත් තොරතුරු ගොඩක්
1: තියෙනවා.
0: හරිද?
1: හරි.
0: ඒත් එක මතක් කරන්න ඕන අපිට අනුග්‍රහය එකතු කරන අපේ යාළුවෝ ගැනත්.
1: ඔව්, අපි වහගෙන ඉන්නකොට ඔයාලට මතක් කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන. ඔයා දන්නවා ඔයාට ඇස්වල ඇහිසේ සුද ඇවිල්ලා තියෙනවා නම් ඒකම සැත්කමක් කරගෙන ඔයා හොය හොය හිටියන හොඳ විශ්වාසවන්ත තැනක්. ඒ වගේම තමයි ඇස් කණ්ණාඩි ලබා ගන්න, ඒ වගේම ළමාක්ෂි සේවාවක් ලබා ගන්න, ග්ලූකෝමා සායනය, බාහිර රෝගී අංශය, මේ හැම දෙයක්ම ඔයාට විශ්වාසවන්ත තැනකින් කරගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක කියන්නේ. නම්බර 74 එක රොබර්ට් ගුණවර්ධන මාමතු කොස්වත්ත බත්තර මුල්ල. මේ කියන ලිපිනයට යන්න පුළුවන්. ඊට කලින් ඔයාලට කෝල් එකක් දීලා තව ටිකක් විස්තර දැනගන්න පුළුවන්. මේ තමයි මේ ෆෝන් නම්බර් එක. 0-7-64-78-478 0-7-64-78-478

0: එහෙමත් කියලා සෙන්දු තිබිලා තියෙනවා.
1: ඒක තමයි අහලා තියෙනවද?
0: මම මොකද්ද කියන්නේ කියලා හිතාගෙන ඒකට කියන්න දෙයක් නැහැ ඉතින්. ඔබේ සතුටේ මගේ සතුටයි.
1: ඔව් එහෙම කියමු අපි.
0: ඔව් මේ
1: මොකද්ද?
0: මෙසේජස් කීපයක් කියන්න තියෙනවා.
1: ඔව්
0: ඊට කලින් සමහර වෙලාවට මට එක අත්දැකීමක් තියෙනවා යාළුවෙක්ගේ මිත්‍රයෙක්ගේ.
1: හරි.
0: මේ සමාජය තුල හැමෝම එක වගේ නැහැ.
1: ඔව්.
0: එක විදිහට නැහැ. හරිද? ශරීරාංග පැහැය හරිද? රූපය
1: ඔව්.
0: හඬ මේ සියල්ල එකම විදිහට තියෙන්නේ.
1: ඔව්.
0: එහෙම තිබුණහමත් මේ සමාජයේ ලස්සන
1: නැහැ.
0: එකම පාට මල්ලෑයක් තිබුණොත් ඔක ඇති වැඩක් තියනවද?
1: නෑ වෙනස් මල් තියෙනවනේ.
0: පාට මල් පිපුණු මල් වත්තක් තමයි ලස්සන.
1: ඔව්.
0: එකම පාටක මල් පිපුණොත් වත්තක
1: ලස්සනකුත් නැහැ විශේෂත්වයක්කුත් නැහැ.
0: විශේෂත්වයක්කුත් නැහැ ලස්සනකුත් නැහැ සමානලට ඒක තමන්ගේ තෘප්තිය වෙනස නැත්තම් තමන්ගේ සතුට වෙනස ඕකේ.
1: ඔව්.
0: හරිද? දැන් සමහර අය ඉන්නවා.
1: ඔව්.
0: තමන් විශ්වාස කරනවා තමන්ට තමන් හිතනවා මට මේ අඩුපාඩුව තියෙනවා.
1: ඔව්.
0: මට මේ නොහැකියාව තියෙනවා.
1: ඔව්.
0: මම හරි කැතයි.
1: හහ.
0: මම කතා කරන හඬ එච්චර ලස්සන
1: නැහැ.
0: නැහැ.
1: හහ.
0: ඒකට මට හරියට වචන උච්චාරණය කරගන්න
1: බැහැ.
0: බැහැ. එතකොට සමාජයේ මේ විදිහට හිතයි කියලා.
1: ඔව්.
0: සමාජයේ සමහර වෙලාවට ඒ අය හිතනවා.
1: ඔව්.
0: හැබැයි ඔබ විශ්වාස කරන්න සමාජයේ ඒ විදිහට ඔබව පිළිගන්නේ නැති වෙන්න පුළුවන්.
1: ඔව්.
0: එතකොට ඔබ ළඟ තියෙන්නේ ඔබ පිළිබඳවම අව탁සාවක්.
1: ඔයා ගැනම හිතන් ඉන්න මට මේ දේවල් බෑ මේ දේවල් බෑ කියලා නේද?
0: බෑ කියලා. දැන් ඉස්සර තමයි සමහර තැන්වල උහම බලපෑම් තිබුණේ.
1: ඔව්.
0: දැන් ලෝකේ හරි වෙනස්. මිනිස්සු හිතන විදිහත්
1: වෙනස් වෙලා තියෙනවා.
0: වෙනස් වෙලා තියෙනවා. සමහර වෙලාවට අතපය නැතුව ඇවිද ගන්න බැරුව ශරීරය විතරක් පිහිටලා තියෙන අය ලෝකෙම නැගිටින විදිහ ගැන ලෝකෙට කියනවා.
1: ඔව්.
0: හරිද? සමහර වෙලාවට කතා කරගන්න බැරි අය
1: ඔව්.
0: අතින් හරි ලස්සනට ලෝකෙ චිත්‍රණය කරනවා.
1: ඔව්.
0: දකින්න බැරි අය සමහර වෙලාවට තමන් නොදකින ලෝකයක ඔබ දකින දේ මේ වෙන්නේ නැති කියලා හරි ලස්සනට ස්ටේජ් එක උඩ
1: කියනවා.
0: අපිට කියනවා.
1: ඔව්.
0: ඒ නිසා ඔබට තියෙන හැකියාව ඔබ දකින්න.
1: ඔව්.
0: සමහර වෙලාවට ඔබ නොහිතුවට ඔබට තියෙන හැකියාවට මේ ලෝකේ කොතනක හරි
1: ලොකු වටිනාකමක් තියෙන්න පුළුවන්.
0: අනිවාර්යයෙන්ම ලොකු පිළිගැනීමක් තියෙන්න පුළුවන්. මාළුවට බෑනේ පියාඹන්න.
1: ඔව්.
0: කුරුල්ලට බෑ පීනන්න.
1: ඔව්.
0: ඒ නිසා තම තමන්ට තියෙන හැකියාවෙන් තම තමන් වැඩ ගන්න. මං දැන් මේ කරන්නේ කිසිම වැඩක් බැරි කෙනෙක් එක්ක ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ.
1: ඔන්න කිව්වා.
0: නේ?
1: මට හිතුණා කොහෙන් හරි ගිහිල්ලා මල් ලඟින් නතර වෙයි කියලා.
0: සී ගිරිසු කුමාලි ගිතයන්නේ.

0: පෙරවරු විකුණහයි විනාඩි 53යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: 18 වංගුව
0: දසමිත් යෂෝ. එළංගරි අපිට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට
4: මැදිරිය වෙලාව ඇවිල්ලා.
0: මැදිරිය වෙන් කරලා අපිට යන්න වෙලාව ඇවිල්ලා. මේ අපි මතක් කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. හැමදාම වගේ රසට ගුණට දරුවන්ට සාම්පුරුෂයාට උයලා දෙන්න කැමති අපේ බිරින්දෑවරුන්ට තමයි මේ මතක් කිරීම. මේ උයන වෙලාවේ නම් එන්නේ ඔබ පැල්වත්ත බටුරු ටිකක් ඔබේ කෑම වේල රහ කරන්න එකතු කරගන්න.
4: එයා දන්නවා ලුණු සහිත ලුණු රහිත වගේම සුදු ලුණු රසට කැමති අයට පැල්වත්ත බටර් වෙතින් අරගෙන එන මේ බටර් වර්ග ඉතින් කෑම ටික රසට ගුණට සුවඳට දෙන්න පුළුවන් හොඳම දෙයක් තමයි පැල්වත්ත බටර් ටිකක් එකතු කරගන්න.
0: ඒ වගේම තමයි කෝටිපතියෙක් වෙන්න අදහසක් තියෙනවා නම් රුපියල් 40යි වේදම් කරන්න ඕනේ.
4: ඔයා දාන වසන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියනවට අවස්ථාව හදලා දීලා තිනා. ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන ධන නිධානය ලොතරැයියත් එක්ක කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම මේ සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදා ගන්න පුළුවන්. ඉතින් ඔබ රක් වෙන්න නැතුව දැම්ම යන්න ජාතික ලොතරැයි මණ්ඩලය අරගෙන එන ධන නිධානය ලොතරැයිය අරගෙන ආගේ වාසනාව උරගා බලන්න.
0: රයිට් එහෙනම් අපි යනවා යන වෙලාවෙත් අපි කියාගෙනම යමු. අපිට මෙසේජ් කරපු යාළුව කීප දෙනෙක් මොකද බලාගෙන ඉන්නවන්නේ.
4: ඔව් ඒක තමයි. දහරි වංගු සුප්‍රී කියලා තියෙන බොහොම ස්තුතියි. අපි ආසාවෙන් අහන ගමන් වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ. මාතලේ නදීෂානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හෙලෝ යෂ්මාරි කවදසුන් කොහොමද කියලා අහලා තියෙනවා. හොඳින් ඉන්නවද? අපි ගොඩාක් හොඳින් ඉන්නවා දෙන්නටම. මම මාතලේ දෙලිනි කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අචින් තෝව එකතු කරගන්න ඕනේ. නම කිව්වේ නෑනේ කියලා තියෙන දුකින් ඉන්නේ පානේ. අපි තින් වාගේ නම කොහොමද මතක් කරනවා. ඉති අන්ර පුස්සල්ල වවත් එකතු කරගන්නම් යන්න කලින් ගම්පහ ඉඳලා මැසේජ් එකක් දාපු කවුද මේ? නදු නෝව එකතු කරගන්නවා හරිම ආදරෙන්. අපි යන්න තමයි හදන්නේ.
0: රයිට් සෙන්ට්‍රියට් ගායනා කරන මේ ගීතයත් එක්ක අපි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු. දවල් 12. ඊට පස්සේ ආයි හම්බෙමු
4: දවල් 12:30ට.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus.

0: ஞானசாரஸ்தல. ஞானசார හිමිට මෛත්‍රී දුන් පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි. මේ ගණදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ගුවන් හමුදා අපතේ FCIDට. දෙරටේ මිතුතම ශක්තිමත් කළ ඉන්දියා ආරක්ෂක ඇමති නුවරඑළියේ. උතුරු මැද උෂ්ණත්වයේ වැඩි වෙද්දී තද වැසි ගැන අනාවැකේ. සිරිලිය සවිය ගැන ප්‍රකාශයක් දෙන්න ජෝතිර්වේදී සුමනදාස අල්නසට. පොල්නරුවේදී අනතුරකින් 20 දෙනෙක් රෝහලේ. පිලිපීනයේ මගී යාත්‍රාවක් ගිනිගනී.
1: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරේ ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන පාරසිංහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගල්ගුඩාත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් පොදු සමාව මල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වර්ධකරු වූ පූජ්‍ය ගල්ගුඩාත්තේ ඥානසාර හිමියන්ට 2018 වසරේ අභ්‍යඥාධිකරණය මගින් වසර 6ක සිරදඬුවම් නියම කළා. එම දඬුවමින් ඥානසාර හිමියන් නිදහස් කරමින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් පොදු සමාවට එරෙහිව අතුරුදන්ව සිටින මාධ්‍යවේදී දීප දීප් එක්නැලිකොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිකොඩ ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි පොදු සමාව බල රහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ. හිටපු ගුවන් හමුදාපති එයා චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පැමිණ තිබෙනවා. විඥාන මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ගුවන් හමුදාපතිවරයා කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. මෙතර ජෝතිර්වේදී සුමනදාස අභිගුණවන්ත මහතාද අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට කැඳවා තිබුණා. ඒ සිරිලිය සමය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නිරත ඉන්දියා ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිංහ මහතා මෙරට පිහිටේ ඉන්දියා සාම සාධක හමුදා ස්මාරකයේ වෙත ගොස් පුෂ්පවහර පුද කළා. ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමගද සාකච්ඡා කළා. දෙරට අතර සහවිතාවේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරක නිරතව සිටින අතර ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙත්තේ වසර 38කට පසු වීමද විශේෂත්වයක්. දෙරට අතර ආරක්ෂක ආර්ථික සාගර සහ කලාපීය හවුල්කාරීත්වය මෙන්ම ඓතිහාසික සම්බන්ධතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැසෙන ආකාරයෙන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. විශ්වමාත්‍යව උදුර මැඩලීම සඳහා ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා. ඉන්දියා සාගරයේ මද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් විශේෂ මද්‍රව්‍ය වැඩිලීමේ කටයුතු සඳහා ඉන්දියා සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. දෙරට අතර සහභාගිතාවේ ශක්තිමත් කරන නවගියසුම් තුරක් හෝමාරු කිරීමද සිදු වුණා. ඉන්දියා රාජ්‍ය ප්‍රධානයකට අනුව කුරුණෑගල සහ මඩකලපු දිස්ත්‍රික්වල ස්ථාපනය කළ බේලි පාලම් තුරක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියා ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිංහ මහතා මාර්ගද තාක්ෂණය ඔස්සේ එක්ුණා. ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ජයවන්ත ප්‍රකෝට්ටේ පිහිටේ ආරක්ෂක අමාත්‍යංශයේ වෙතද පැමිණියා. මේ අතර ඉන්දියා ආරක්ෂක අමාත්‍යවරයා නුවරඑළියට ගොස් තිබෙනවා. ඒ හග්ගල පිහිටේ සීතා අම්මාන් කෝවිලේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගී වීම සඳහා රජයේ ඩිජිටල් කරන වැඩපිළිවෙල මගින් රාජ්‍ය ආයතනවල කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
2: ඩිජිටල්කරණය තුලින් තමයි මේක අවම කරගන්න වෙන්නේ. ඒ සඳහා සියලුම අමාත්‍යාංශ රාජ්‍ය ආයතනවල මේ වෙනකොට වැඩ කරමින් පවතිනවා. නමුත් මේක යම් කාලයක් යනවා. උදාහරණයක් ඇටියට ඩිජිටල් සිග්නේචර් එක පිළිගන්න පුළුවන් කියන එක දැන් ඒ ප්‍රින්සිපල් එක අපි එස්ටැබ්ලිෂ් කළා. කරලා තියෙන්නේ මේ විදියට විශේෂයෙන්ම ලිපිගොනු හුවමාරු කිරීම මෙවැනි කාරණා ගණනාවක් ඩිජිටල් පද්ධති හරහා කරන්න හැකියාව ඉදිරියට ලැබෙනවා. ඩිජිටල්කරණය තව ස්ථාපිත වුණාම මේ කඩදාසි භාවිතය බොහෝ දුරට අපිට අඩු කරන්න පුළුවන් වෙයි කියලා.
0: දරුවන්ගේ පොත්බැගේ බර පැඩිවීම සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකටද අගමැතිවරිය පිළිතුරු ලබා දුන්නා.
2: ආධමික පන්තිවල කොහොමටත් ඇක්ටිවිටි බුක් ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලියක් යන නිසා තවදුරටත් අවශ්‍ය වෙන්නේ පොත් එහාට මෙහාට ගෙනියන පොත තියෙන්නේ පන්ති කාමරේ ළමයා එකත් එක්ක වැඩ කරලා වාර අවසානයේදී තමා එක ගෙදර ගෙනියන්න අවශ්‍ය වෙන්නේ. 2027 ඉඳන් අපි 6 වසරට හඳුන්වා දෙන ක්‍රමවේදය තුළ මොඩියුල ක්‍රමය නිසා, මොඩියුල කියන්නේ ටෙක්ස් බුක් තරම් ලොකු පොත් නෙවෙයි, ඒ නිසා ඒ විෂය අනුව ඒ වාරයට අදාළ මොඩියුල් එකක් තමා දරුවන්ට ලබා දෙන්නේ. ඒක කොහොමටත් ඉතින් ප්‍රින්ට් කෝපි එකක් වෙන්න ඕනේ. ඒ සියලු දේම ඩිජිටල්කරණය කරන්න බෑ. විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය වෙනවා පොත්පත් ලබා දෙන්න සහ ඒවා තුළ වැඩ කරන මේ ක්‍රියාවලියක් ඇති කරන්න. නමුත් මොඩියුල ක්‍රමය තුළින් මේ පොත් බෑග් එකේ බර නම් සෑහෙන දුරට අඩු වෙනවා.
0: අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස් මහතා අදහස් පළ කළා.
3: හෝමියෝපති වෛද්‍යවරුන්ගේ ගැටලුව දැන් 15 දෙනෙක් නිසා 120කට ලියාපදිංචි කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ අයගේ විභාගයේ දිනෙන් දින කල් යනවා.
4: පැමිණිලි කීපයක්ම අමාත්‍යංශයෙන් ලැබිලා තිබුණා. මම හෝමියෝපති සභාව සහ පාර්ශ්වය ගැන සාකච්ඡා කළා. ඒ අනුව පනත ප්‍රකාරව දැන් විභාගයට ලියන නැති තුන්වෙනි කණ්ඩායම තුන්වෙනි අවස්ථාව ලබා දීම සඳහා අපි ඉක්මනට කටයුතු කරනවා. සමහරට ඔක්තෝබර් මාසෙට කලින් ඒ විභාගය අපි පැවැත්වීමට කටයුතු කරනවා. කඩමෙන් පවත්වන විභාගය.
0: උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල දැඩි උෂ්ණත්වයක් පැවතීද පස්වරුවේ ගිගුරුම් සැත වැසි ඇතිවිය හැකි බව කලුම විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
5: දිවෙන හරහා නිරත දිග මෝසම තරමක දුර්වල මට්ටමේ තමයි මේ දිනවල පවතින්නේ. මේ නිසා ඇතරම් තද වැසි අපේක්ෂා කරන්න නැහැ බෞද්ධලට දිවෙනේ නිරත දිග කොටස. කෙසේ නමුත් මේ දුර්වල නිරත දිග මෝසම තත්ත්වයේ බලපෑම හේතුවෙන් විශේෂයෙන් උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ කිකුරුන් සැත වැසි වර්ධනය වීම සඳහා හිතකර තත්ත්වය තවදුරටත් පවතිනවා. තද දිනෙදිත් විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත්වලත් ඒ වගේම මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන කිකුරුන් සැත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව බස්නාහිර සබර ගමුව වගේ පළාත් ඒ වගේම මහනුවර නුවරලි සහ ගාල්ලමාතර දිස්ත්‍රික්කවල ස්ථාන කීපයක වැසි ඇතිවීමේ හැකියාව අද දිනෙදි පවතිනවා. ඒ සමගම උතුරුමැද සහ නැගෙන පළාත්වල දැඬ පවතින උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපි තවදුරටත් අපේක්ෂා කරනවා. අද දිනේ ගත්තොත් උතුරුමැද සහ නැගෙන පළාත්වල ඊට අමතරව යාපනය මුලතිව් වවුනියා සහ කුරුණෑගල දිස්ත්‍රික්ක සහ ඒ වගේ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස්තුරට දැනෙන උෂ්ණත්වය අවදානය යොමු කළ මට්ටමක පැවතීමේ හැකියාව අද දිනේ පවතිනවා. මේ නිසා ඒ ප්‍රදේශවල ජීවත් වන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.
0: හෙක්ටර් කොබ්බැකඩුව පරීක්ෂණ හා පුහුණු කිරීම් අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එල්. සන්තික මහතා සඳහන් කළේ ගෙවතු වගා කටයුතු ආරම්භ කිරීම වඩාත් යෝග්‍ය වන බවයි.
6: සාමාන්‍ය ජනතාවට කියන කැමති පෙළෝලවල මිල විශාල වශයෙන් ඉවර යෑමේ අවධානමක් තියෙනවා නම් තමන්ට පුළුවන් තමන්ගේ නිවසේ යම්කිසි එළවලු ප්‍රමාණයක් හදාගත්තොත් පුළුවන් විදියට ගෙවතු වගාවට යොමු වුණොත් ඒක සුදුසුයි කියලා මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. 2027 වසරේ යලකන්නේට සූදානම් වීම සඳහා දැනට පෑවිල්ල නිසා හිඳිලා තියෙන වැව් ජලාශ ටික නැවත ඒ රොම්මඩ ඉවත් කරලා යථාතත්වයට පත් කරගත්තොත් නොවැම්බර් ඉඳලා එන වර්ෂාවේ ජලය රඳවා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට ওই තත්ත්වයට මුණ දීමේ හැකියාව ගොඩනගා ගන්න පුළුවන්.
0: හබරණ මිනිහරිය ප්‍රධාන මාර්ගයේ ගල්වංගු ප්‍රදේශයේ සිදු අනතුරකින් මගීන් 20 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. පෞද්ගලික බස් සතයක් මාර්ගින් ඉවතට ගොස් ඇලකට වැටීමෙන් අනතුර සිදු ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ වන විට බස් සතය තුළ මගීන් 40 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා. තුවාල ලැබුවන්ගෙන් 15 දෙනෙකු පොළොන්නරුව මහරෝහලට සහ 5 දෙනෙකු හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැති බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. මෙරට කඳුකරයේ හින්දු පූජකවරුන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්තුණා. කඳුරට හින්දු පූජකවරුන් මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ දීර්ඝ වශයෙන් එහිදී සාකච්ඡා වී තිබෙනවා. කඳුරට ප්‍රදේශවල හින්දුස් කෝවිල්වල පරිපාලන කටයුතු දහම් පාසල් පවත්වාගෙන යාම පෝජකවරුන්ගේ අවශ්‍යතා සහ කෝවිල් ඉඩම් මෙන්ම ආගමික ස්ථානවල පවතින ගැටලු පිළිබඳවද එහිදී සොයා බලා තිබෙනවා. දැනට ගොඩනගා ඇති ආරෝග්‍ය මධ්‍යස්ථාන හරහා මානසික සෞඛ්‍ය පිළිබඳ කතිකාව වෙනස්ම ආකාරයේ තලයකට රැගෙන යාම අරමුණ වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළා. මානසික සෞඛ්‍ය සහ පාගමන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඊට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් සමාජයේ බොහෝ විට ඍණාත්මක අදහස් පළ කළද ඒ ධනාත්මක සාකච්ඡා කළ යුතු කරුණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.
7: මේ තාක්ෂණික මෙවලම් කියන එක අපිට අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ යම් ඇබ්බැහියක් වෙලා තියෙනවා ඒ තාක්ෂණික උපකරණ සමග. නමුත් ඒ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන ගමන්ම අපි කොහොමද අපේ සංස්කෘතික බැඳීම් වැඩි කරගන්නේ කියන අභියෝගය තමයි අපිට තියෙන්නේ. අපි හිතනවා රජයක් විතරත් අපිට ඒකේ කරන්න පුළුවන් කාර්යයන් ගොඩක් තියෙනවා කියලා. ඒක නිසා ඒ පැත්ත අපි ප්‍රතිපත්ති සම්පාදනයේ පැත්තෙන් අපි කරන්න පුළුවන් කාර්යයන් පිළිබඳ අපේ කතිකාවතක් තියෙනවා. අපි ඒ පිළිබඳ අපිට ගන්න පුළුවන් තීරණ අපි ඉදිරියේදී ගන්නවා. ඒ වගේම අපි ජනතාවගේ පැත්තෙනුත් ඒ කතිකාව ගවත ගොඩනැයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රජා මානසික වෛද්‍ය සේවාව කියන එක ඇත්තටම හරියට අපි පිහිටුවලවත් නැහැ. ඒකට අවශ්‍ය බඳවා ගැනීම සහ ඒකට අවශ්‍ය යාන්ත්‍රණ හදලා නැහැ. ඒක නිසා අපේ බලාපොරොත්තුවක් තියෙනවා මේ ප්‍රජා මානසික සෞඛ්‍ය පිළිබඳ යම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපි දැනට ගොඩනාගෙන යන ආරෝග්‍ය මධ්‍යස්ථානවලට අනුයුක්තව අපේ ගම්වලට මේ ප්‍රජා මානසික විශේෂඥතාවය අරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.
0: මේ අතරේ ලෝක රෝගී සුරක්ෂිතතා දින විශේෂ සැමරුම් උත්සවයේ මාතලේ මහරෝහලදී පැවැත්වුණා. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඉදිරියේදී විද්‍යුත් බස් අතමේට ප්‍රවාහන පද්ධතියට එක්කන බව අමාත්‍ය අනිල් ජයන්ත මහතා සඳහන් කළා. ඒකලදී මෙට්‍රෝ බස් තුන තුන්වන අංගනේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් ඔහු මේ අදහස් පළ කළා. ලංගම සඳහා නව බස් අත 600ක් ආරණ්‍ය කිරීම සහ වසර 300ක් අලුත් වැඩියා කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. අලුතින් දුම්රිය කට්ටල පහක් ආරණ්‍ය කිරීමටත් මුදල් වෙන් කර තිබෙනවා.
8: ආර්ථිකය දියුණු කිරීමේ ප්‍රධානම පදනමක් බවට පත් වෙන්නේ ප්‍රවාහන සේවය. ඒනුත් පොදු ප්‍රවාහන සේවය. හොඳ මාර්ග පද්ධතියක් අවශ්‍ය වෙනවා. ප්‍රවාහන පද්ධතිය විසින් තමයි අපේ මේ ආර්ථිකයේ යම් භාණ්ඩ සේවා නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදන පිරිවැය මීට වඩා පවතින උඩ පල්ලෑ මට්ටමට ගේන්න පුළුවන්. බස් එකේ ගුණත්වය, උගලන් යන ගමනේ ගුණත්වය, ඇඟ තැලෙන්නේ පොඩි වෙන්නේ නැතුව බොහොම සැප පහසුව යනවා දකින්න. ඒ ප්‍රවාහනයේ ගුණත්වය පැත්තෙන් ගත්තාම අපිට අවශ්‍ය වෙන්නේ එන්නේ එහෙම ප්‍රවාහන සේවය. ඒ සඳහා තමයි මේ බස් පද්ධතිය අපි කසලා තියෙන්නේ. ඉදිරියට තව මේක පුළුල් වෙනවා. විද්‍යුත්කරණය හරහා ගොඩ නැගිච්ච බස් රථ ගෙන ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අර්ථයෙන් මගී ප්‍රවාහන දැන් මිනිස්සුන්ට කොච්චර කාර්යක්ෂමව සුවපහසුවට යන්න එන්න පුළුවන් නම් අන්න ඒක ඒ නිෂ්පාදන පිරිවැයෙන් තමයි අපි කරන කාර්යයේ ගුණත්වයේ ඉහළ යනවා, කාර්යක්ෂමතාවය වැඩි වෙනවා, පිරිවැය පල්ලෑට යනවා.
0: ළමා පිළිකා සීගෙන් වර්ධනය විය හැකි බව විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා සඳහන් කළා. ඒ මාධ්‍ය හමුවකට එක්වමින්
9: ළමා පිළිකා ඉතාමත් ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා හඳුනා ගැනීම පරක්කු වුණොත් එහෙම පිට ප්‍රතිකාර කරන්න හම්බෙන්නේ රෝගී තත්වයෙන් වැඩි අමාරු තත්වයක ඉන්න දරුවෙකුට. එතකොට ඔවුන්ට ඇති වෙ හැකි සංකූලතා වැඩි වෙනවා විතරක් නෙමේ අපිට වැඩියෙන් ප්‍රතිකාර කරන්න ඕනේ. එම නිසා ප්‍රතිකාර වලින් වෙන හැකි අමතර සංකූලතාත් අපි දකින්න පුළුවන්. ඒ නිසා අපි හැම විටම උත්සාහ කරන්න ඕනේ හැකි ඉක්මනින් හඳුනගන්න. යම් දරුවෙකුට පැහැදිලි කර නොහැකි එක දරුවෙකුට රෝග ලක්ෂණ තුනක් වෙන හේතුවක් නිසා පැහැදිලි කරන්න බැරි නම් තියෙනවනම් අපි සෑම විටම පිළිකාවක් ගැන හිතන්න ඕනේ. එහෙම නැත්නම් එක රෝග ලක්ෂණයක් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් ප්‍රතිකාර කරාට හොඳ වෙන්නේ නැතුව මාස 3කට වඩා තියෙනවනම් ඒ අවස්ථාවෙත් අපි හැම වෙලාවෙම පිළිකා තත්ත්වයක් ගැන හිතන්න ඕනේ. යම් දරුවෙකු යම් ප්‍රශ්නයක් නිසා සති 8ක් වගේ කාලයක් තුල එකම හේතුව නිසා තුන් පාරක් වෛද්‍ය උපදෙස් ගන්න යනවනම් ඒ අවස්ථාවේදීත් ළමා පිළිකා ගැන හිතන්න ඕනේ. දරුවන්ට අහුලෝම හැදෙන පිළිකාව තමයි ලේ ආශ්‍රිත පිළිකා, හෙවත් ලියුකීමියාව. ඒ දරුවන් හුඟක් වෙලාවට එන්නේ කල්පවත්නා උණක් තිබෙනවනම්, බෙල්ලේ කිහිලිවල ඉකීවල කුද්දැට්ටි වගේ තිබෙනවනම්, සුදු මැලි භාවයක් තිබෙනවනම්, ඔයගොල්ලන්ගේ විදුලි මහින් හරි හමේ හරි යම් යම් ලේ ගැලීම් ඉතාමත් පහසුවෙන් ලේ ගැලීම් වලට ලක් වෙනවනම්, ඒගොල්ලන් වෙනදා වගේ වැඩි ක්‍රියාශීලී නෑ, ඒගොල්ලන් පැත්තකට වෙලා ඉන්නේ, ඒගොල්ලන් බොහොම අමාරුවෙන් ඉන්න ගතියක් දෙමව්පියන්ට දැනෙනවනම්, විශේෂයෙන්ම උදරේ උඩකොටස ඉදිරියට නෙරායනවනම්, ඒ විදිහේවල් අමා පිළිකා විය හැකි, විශේෂයෙන්ම ලියුකීමියාව විය හැකි. එවන් දෙයක් තිබෙනවනම් ඔබ ඒ විදිහ අවස්ථාවක තමයි වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ.
0: නියමිත දිනට වත්කම් පෙරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ අයට දඩමුදල් අය කර ගැනීමට පෙර ඊට හේතු දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. සැප්තැම්බර් 30 වනදා හෝ ඊට පෙර ලිඛිතව කරුණු දැක්වීම සිදු කරන ලෙසයි අලුසු දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව දැනුම් දෙන්නේ. වත්කම් පෙරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය ජුනි 30 වනදායින් අවසන් වුණා. නියම දිනේ පසුවේ ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රමාදෝ දින ගණ්ඩට අදාළව පරිපාලන දඩමුදල් අය කිරීම නිත්‍යානුකූලව සිදු කරන බවයි අල්ලස් කොමිසම පවසන්නේ. ඊට පෙර ප්‍රමාදයට සාධාරණ හේතු දැක්වීම සඳහා අවස්ථාව ලබා දීමට කොමිසම් සභාව තීරණය කර තිබෙනවා. 2015 වසරේ මහ බැංකු බැඳුම් කරන එකතුවේදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කළ බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන වහින්ද්‍ර නැතුරු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නඩුව නොවැම්බර් 2 වනදා යළි කැඳවන ලෙස නියම කර තිබෙනවා. කොළඹ තිබුත්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණ හමුවේ පෙනී සිටියා. පළමු විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අධිකරණයේ මගහැර සිටින අතර ඔහු අත්නගුරු ගැනීම සඳහා මීට පෙර වරින් තුදු නිකුත් කර තිබෙනවා. ඊට අමතරව ඔහුට මැතිව නඩු විභාගයේ පවත්වාගෙන යාමටත් තීරණය කර තිබුණා. පිලිපීනයේ යාත්‍රාන්තරින් අතුරුදන්වන් සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. යාත්‍රාවක් ගෙන ගැනීම හේතුවෙන් සිදු වූ අනතුරින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියා. 43 දෙනෙකු බේරාගෙන තිබෙනවා. තවත් 86 දෙනෙක් අතුරුදන්ව ඇති බවයි පිලිපීන බෙරළ ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේ. සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් මගින් සහ කාර්ය මණ්ඩල සමාජිකයින් 134 දෙනෙකු සමග යාත්‍රා කරමින් තිබේදී එහි ගින්න හටගෙන තිබෙනවා. මේ අතර ඉරානයේ සිරික්කදුරු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ලෙමින් තිබෙනවා. බෙරළ ආශ්‍රිත ස්ථාන ගණනාවකට පිපිරීම් සිදු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. පසුගිය දින කිහිපෙදී අමරිකාව සහ ඉරානය අතර ගැටුම් වඩාත් උත්සන්න වුණා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ නොවැම්බර් පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් පසු යුද්ධය වහාම අවසන් වන බවයි. මැදපැරදිග ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වීමත් සමග ජූලි මාසයෙන් පසු පළමු වරට ඒ දිනේදී බොරතල් බැරලයක බිල අමරිකානුල 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පාකිස්තාන්ට එරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේ ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම ලකුණු 156ක් රැස් කරගෙන සිටිනවා. කඩලු 4ක් බිඳ වැටුණා. එම්ඩියුගේ ලකුණු 60යි. හැරි බ්‍රෝක් නද වීරස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 52ක්. තරගයේ පළමු ඉනිම සඳහා මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දෙවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 133ක් පමණයි. ඥානසාර හිමිට මෛත්‍රී දුන් පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බල රහිත කරයි. මිග ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දෙන්න හිටපු ගුවන් හමුදාපති FCIDට. දෙරටේ මිතුදම ශක්තිමත් කළ ඉන්දීය ආරක්ෂක ඇමති නූරේලියේ. උතුරු මැද උෂ්ණත්වයේ වැඩි වෙද්දී තද වැසි ගැන අනාවැකේ. සිරිලිය සවිය ගැන ප්‍රකාශයක් දෙන්න ජෝතිර්වේදී සුමන දාස අල්ලසට. පොළොන්නරුවේ රියන්තුරකින් 20 දෙනෙක් රෝහලේ. පිලිපීන මගී යාත්‍රාවක් ගිනිගනී. ලකන මෙලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. 24 පෑම සිරුවෙන් ලකන ප්‍රවෘත්ති. දැන් ඉකොනොමික් ගෝල් විශේෂාංගය.
10: අත ඉද සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. ඉකොනොමික් ගෝල්.
11: 2025 වසරේ පළමු මාස 6ට සාපේක්ෂව 2026 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ රජයේ බදු ආදායම 25.9% කින් ඉහළ ගොස් ඇති බවත්, එය ග්‍රාමීය යටිතල පහසුකම් ඉහළ නැංවීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පසුගියදා ප්‍රකාශ කළා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නීල් වසන්ත මහත්මා.
12: ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම 2026 වසරදී 2026 මුල් මාස 6 තුලදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. එය 2025 පළවෙනි මාස 6 තුලදී ලැබුණු රුපියල් බිලියන 2152.1ට සාපේක්ෂව 2026 වසරදී 2017.6 දක්වා 25.9%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙතනදී දේශීය ආදායම බදු හා බදු නොවන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. මොකද බදු වශයෙන් බදු ආදායම ලංකාවේ රුපියල් බිලියන 1037.9 සිට රුපියල් බිලියන 1247.6 දක්වා 26.2%කින් ලංකාවේ බදු ආදායමේ වර්ධනයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි බදු නොවන ආදායමේ 2026 පළවෙනි මාස 6 තුළදී ලොකු වර්ධනයක් වෙලා තියෙනවා. එය රුපියල් බිලියන 169.6 සිට 243.6 දක්වා 43.6%කින් වර්ධනයක් වී තියෙනවා. එවිට ශ්‍රී ලංකාවේ සමස්ත බදු හා බදු නොවන ආදායම රුපියල් බිලියන 2321.7 සිට රුපියල් බිලියන 2954.2 දක්වා 27.2%කින් ඉහළ ගොස් තිබෙනවා.
11: කුමන ශේත්‍රවල ග්‍රාමීය සංවර්ධනයේ උදෙසාද මේ මුදල් භාවිත කරන්නේ?
12: ඔව්, මෙම ආදායමේ වර්ධනය අපිට මේ නැවත ආයෝජනය සඳහා යොදා ගන්න පුළුවන්. විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධන උදෙසා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථික හා සමාජ යටිතල පහසුකම් වර්ධනය සඳහා මේද යොදාගත හැකි. විශේෂයෙන්ම ලංකාව කියන්නේ කෘෂිකාර්මික රටක්. ඒතර කෘෂිකර්මයෙන් ජීවත් වෙන මිනිසුන් විසින් ග්‍රාමීය ප්‍රදේශවල නිෂ්පාදන දායකතාව වැඩි කිරීම සඳහා මෙම මුදල් නැවත ආයෝජනය කරන්න පුළුවන්. මොකද එම ආයෝජනය කිරීම තුළින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පුළුවන්. විශේෂයෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම්, ඒ වගේම තමයි ඔවුන් ගෙවතු ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේම වැලියු ඇඩිෂන් එකතු කළ අගයන් ආශ්‍රිත නිෂ්පාදන අපිට වැඩි කරන්න පුළුවන්. මේ තුළ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ යාම, සේවා නියුක්ති ඉහළ යාම සිදුවීමට බොහෝ ඉඩකඩ තියෙනවා.
11: ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය තුළින් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ සහ ඒ රටේ ආර්ථිකයට බලපාන්නේ කොහොමද?
12: ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම තුළින් රටේ ජනතාවට, ග්‍රාමීය පළාත්වල ජනතාවට එහි ප්‍රතිලාභ ලැබෙනවා. විශේෂයෙන් ග්‍රාමීය පළාත්වල මහා මාර්ග දියුණු කරන්න පුළුවන්, අතුරු මාර්ග දියුණු කරන්න පුළුවන්. ඒ තුළින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් වැඩි දියුණුවීමක් වෙනවා. ඒ තුළ ඔවුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ඉක්මනින්ම ගෙන යාමේ හැකියාවත්, ඒ නිෂ්පාදනයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාවත් වැඩි දියුණුවෙනවා. ඒ වගේම තමයි ග්‍රාමීය පළාත්වල අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මෙම මුදල් වැය කරන්න පුළුවන්. මෙය දීර්ඝ කාලීන ආයෝජනයක් රටේ. එතකොට රටේ අධ්‍යාපනය ඉහළ නංවනකොට, ගුණාත්මකයේ ඉහළ නංවන්න අවශ්‍ය ගුරුවරුන්, සේවා සපයන්නන් එතකොට මේ පළාත්වලට ඇදී එනවා. ඒ වගේම තමයි එහි තියෙන භෞතික ගොඩනැගිලි, ජල පහසුකම්, සනීපාරක්ෂ පහසුකම්, මේ සියල්ල වැඩි දියුණු කිරීම තුළින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමක් කරන්න පුළුවන්. මෙන්න මෙවැනි ආදායම් වැඩිවීම නැවත අපි ආයෝජනය සිදු කළ යුත්තේ මේ වගේ ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය කරන්න. මොකද ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන තමයි අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ. එතකොට අපිට ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් ග්‍රාමීය ජනතාව වෙත ගලා යන්න සැලැස්වුවොත් රටේ සංවර්ධනය, රටේ සේවා නියුක්තිය, රටේ නිෂ්පාදනය, ඒ තුළින් සමස්ත ජීවන තත්ත්වය ඉහළ යන්න හැකියාව තියෙනවා.
11: නිවැරදි ලෙස කළමනාකරණය කරන බදු ආදායම යනු ග්‍රාමීය දුප්පත්කම තුරන් කරමින් ප්‍රදේශ අතර පවතින ආර්ථික පරතරය අඩු කිරීමට ඇති හොඳම මගයි. ගමේ යටිතල පහසුකම් දියුණුවට විට එහි වක්‍ර ප්‍රතිලාභය මුළුමහත් රටේම ආර්ථික වර්ධනයට ඍජුව බලපානවා. ඒ නිසා බදු මුදල් විනිවිද භාවයෙන් යුතුව ග්‍රාමීය සංවර්ධනයට යෙදවීම අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන අගනා ආයෝජනයක්. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
13: Economic Goal.
14: Economic Goal.
13: Swa ආදීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
14: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
15: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල්

0: RTN රටට වග කියන රේඩියෝ
1: දවල් 12:27යි

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසන් විත් යෂෝ
1: දහට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහට වංගුව
3: දහඩ වංගුවේ තුන්වෙනි පැය අවසන් පැය. තව හරියටම විනාඩි 29ක් ඔබලඟ ඉන්න පුළුවන්.
4: ඇහා ඉක්මනට එන්න මම පැත්තට අපු දෙන්න ඉන්නවා දහඩ වංගුව පැත්තේ. 0703 93 5 93 7ට මැසේජ් එකක් එවන්න.
3: මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්න අපි කියමු ඉක්මනට.
4: අනුෂා ඉන්නව එකතු කරගන්න කියලා අනුරාධපුරේ ඉඳලා තමයි අනුෂා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආවත් එකතු කරගන්නවා හරිම ආදරෙන්. දරණීගල ෂොප් එකකින් මේ

0: ලාවේ අපි දෙන සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ වෙලාව හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියන්නේ. දහඩවංග ඔයාලා දෙන්නම අහන්නේ. ඔය දෙන්නටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අපි වෙනුවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. අබේසිංහව එකතු කරගන්නම්. මෙරිඳ තමර කුමාරී ඉන්නවා. ඒ වගේම පොඩි දුව රිද්මි එකතු කරගෙන අපි අහමු ලස්සන මේ සින්දුව.
1: මේ චන්දන ලියනාරච්චිගේ

0: මෙවල ෆෙස්බුක් ලොග්ගල ඉන්නවනම් යන්න අපේ පේජ් එක පැත්තට ගිහිල්ලා ඉක්මනටම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔබට තොරතුරු බොහොමයක් තියෙනවා. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න වැදගත් පණිවිඩ රසක් තියෙනවා අපේ පේජ් එකේ. ඒ පැත්තට ගිහලා ලයික් එකක් දාලා ෆලෝ කරන්න නේද?
1: ඔව්. ඉතින් අපි දෙන ඉන්න ඔෆිෂල් ෆේස්බුක් එක පැත්තට මේ විදිහට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. කමෙන්ට් එකක් දාපු අය ඉන්න බල සිංහල දහරා ඔයාව එකතු කර ගන්න ඕනේ. දෙලිනිය ඔයාවත් එකතු කර ගන්න ඕනේ. අපි හරිම ආදරෙන් මහේෂ් රණු වීර ඔයාව එකතු කර ගන්න ඕනේ. ලස්සන සිංහල ග්‍රහණ පොබුදු ඉන්න ප්‍රියංකර එවැගේම දර්ශනී කුමාරතුංග අදිනවත් ඔයාවත් එකතු කර ගන්න දහ දිහාරා ඉන්නවා. දිහාරා ඔයාවත් එකතු කරගෙන අපිට බලන් මේ ලස්සන සිංහල සිංදු අහන්නෝ.

0: දවල් 12 විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට

0: හන්දෑවට ගිනා වෙවි සිින්දු අහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුවා
3: පත්තරේ අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
3: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට ආන්නයි. සෙනසුරාදා උදේ අටට.

Telti Mobitel Fiber එකෙන් ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටිමියන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකකයි හතයි හයිසි හත්තනමයයි පන්සේ හැතනමය
1: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් විලදීගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අමතන්න 0.71711711
2: 18 වංගුව
0: දස විද්‍යා ශෝ දස විද්‍යා

0: මොකදගන් කියමුද ගේත හන්න කලින් මෙසේච් කරපු යාලු කිපදන
1: අප දෙන්නව හගෙන ඉන්න බෙවෙලාවේ සද්දෙටම දමයන්ට කියරතින වැඩස්සටහන සුපිරී අප ආසවෙන් හගෙන ඉන්න කියලා අයදෙන මාරු කියලා තින බොහොම ස්තෝතියි. ඉතින් අපේ අලුත් වැඩසටහනට ඉතින් සුබ පැතුම් එකතු කරලා තියෙනවා. අය වගේම තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි සුබ උදෑසනක් නෙවෙයි දැන් දහවලක් වෙලා තියෙන්නේ. සිරිගම් පරිශානින්දු මැසේජ් එකක් දාලා තිනවා. ඒ වගේම අක්කා නෙත්මි ඉන්නවා. අද අක්කාගේ 22 උපන්දිනය. කවුද අක්කා? නෙත්මි අක්කා. ඉතින් ඔයාට සුබම සුබ උපන්දිනයක් නෙත්මි. ඔයාට විශ් කරනවා වගේ අම්මා චිත්‍රානි තාත්තා, ඒ වගේම ශිරන්ත, එයාගේ යාළුවෝ මැක්සි, කටුන කටුපත, ආචි, මේ හැමෝම එකතු කරනවා නෙත්මිට සුබම සුබ උපන්දිනයක් කියලා 18 වංගුවෙන් අපිත් ඔයාට විශ් එකක් එකතු කරනවා. ඒ වගේම තමයි නෙත්මි ගේ තාත්තගේ උපන්දිනය ඊයේ තිබිලා තියෙන. ඉතින් තාත්තටත් විශ් කරන්න කියලා තියෙන. ඒ හැමෝම විශ් එක අපි අහමු මේ ලස්සන සින්දුව.
0: මේ ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. හරිද? මේ පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වෙනකොට දිවයින පුරාම වැඩලීම් සිද්ධ කරනවා. මම දැක්කා මේ පාන්වල බරමණින්ද පටන් අරන් තියෙනවා ලංකාව පුරාම තියෙන බේකිරිවල. හරිද? මේක හරියටම පාන් රාත්තල තියෙනවාද කියලා ග්‍රෑම් කීයද? රාත්තර ග්‍රෑම් කීයද?
1: 400. දැන් වෙනදට පාන්වල කෑවම දෙන්නෙක්ට විතර කන පුළුවන් පාන් ගෙඩිය. හැබැයි දැන් එක්කෙනෙක්ට විතර කන පුළුවන් ඒ තරම හරිම සැහැල්ලු පුළුන් වගේ.
0: ඒක තමයි කොහමරේ ග්‍රෑම් 400 තියනවාද කියලා බලනවා. ඒ නිසා මේ පාරිභෝගික කටයුතු අධිකාරිය නිරන්තර බැටලීම් සිද්ධ කරනවා. ඔය අතරතුර හරිද? මේ දඩේ ගැන අහුවොත් නම් මේ ඇත්තටම අනේ කියලා හිතෙනවා. ඒ කියන්නේ එක තැනකදී ඒක හොඳයි.
1: ඔව්. එහෙම වෙන්න ඕනි.
0: පාර්බෝගිකෙන් නොමගෙවමින් කල්ලිකුත්තු බේකරි නිෂ්පාදන අලෙවික් කිරීමේ චෝදනාවට වර්ධකරු වෙච්ච බේකරි නිෂ්පාදන ආයතනයකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කරලා තියෙනවා.
1: ඔව්.
0: හරිද? විකුණලා තියෙන ක්‍රීම් බනිස්තුකුනේ.
1: ඔව්. ක්‍රීම් බනිස්තුම. ඉතින් කෑම ගානකට පොඩක්වත් එක්ස්පයරි ඩේට් එක බලන්න නැත්නම් ඉතින් ප්‍රශ්නේ ලෙඩ හැදෙන්න පුළුවන් ඉතින් නේ. ගන්න කලින් ඔයාලට වගකීමක් තියෙනවා. එක්ස්පයරි ඩේට් එක බලලා මේක එක්ස්පයර් වෙලාද කියලා බලලා ගන්න.
0: ඔව්. සාමාන්‍යයෙන් ඔබ ආහාරයක් ගන්නකොට දිනු රටවලක අනිවාර්යයි. ඔබත් අනිවාර්ය කරගන්න. දැන් අපේ රටෙත් ඒක අනිවාර්ය වෙලාද?
1: හරිද?
0: ඒ කියන්නේ නිෂ්පාදිත දිනේ තියෙන්න ඕන, කාණ්ඩ අංකයේ තියෙන්න ඕන, ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක තියෙන්න ඕන, ඊට පස්සේ අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා තියෙන්න ඕන.
1: අනිවාර්යෙන්ම බලන්න.
0: ඔව්. දැන් සමහරట్లాට ඉස්සලරන් ওই අඩංගු ද්‍රව්‍ය මේ අනුව ලියලා දෙන්න. ඊට පස්සේ සමහරట్లాට ওই sugar මට්ටම අරම මේවා ටික ඔක්කොම ටික මේ දේ කොච්චර තියෙනවද කියලා සමහර කලර් කෝඩ් එකකින් එන්නේ.
1: ඔව් ඔව්.
0: දැන් පරිවර්තන මෙමින් තියෙනවා. ඇත්තටම හොඳයි. මහජන සෞඛ්‍ය වෙනුවෙන් මේවා යහපත්. හැබැයි මේ දඩ ගැහුවා වගේම අනෙක් පැත්තෙන් ඒ දඩ කෑවා වගේම ආයි දඩ ගහන්න නැති වෙන්න දඩ
1: කරන්න
0: වැඩ කරන්න. පාරිභෝගික ඔබත් සවිඥානික වෙන්න. බස් එකේ ගියත් ටිකට් එකක් ඉල්ල ගන්න. කොන්දොස්තර මහත්තයා සද්ද දාන්න පුළුවන් කවන් නෑ. උනාට ටිකට් එක ඉල්ල ගන්න. රෙඩිග වයිද දන්නේ නෑනේ.
1: ඒක තමයි.
0: නෑ, ඇත්තටම මේ කොන්දොස්තර මහත්තයාත් වගකීමක් තියෙනවා. ටිකට් පතක් දෙන්න ඕන අදාළ මුදල අය කරගෙන. ඒ වගේම තමයි බඩුවක් ගන්න ගියපුවාම ඔබත් බිල් පතක් ගන්න. මොකද යම් තැනකදී ඔබට ගෙදර ගිහිල්ලා බලනකොට මේකේ කල්ලිකුත් වෙලා තියෙනව නම් නැත්තම් මේක නිෂ්පාදනය අවුල් වෙලා තියෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා.
1: හරි, දැනුවත් කරන්න හරි පුළුවන් වාටේ බිල් එක තිබ්බොත්.
0: ඔව්. ඔබට පුළුවන්කම තියෙනවා නඩුවක් හරි දාන්න.
1: ඔව්. නඩුවක් දානවද?
0: නෑ, අනිවාර්යෙන්ම දෙන්න.
1: දැන් බලන්න.
0: ඔව්. ඉස්සෙල්ලා දැනුවත් කරලා බලන්න. ඇහුවේ නැත්තම් නඩුවක් හරි දාන්න.
1: හහ්.
0: මොකද ඔබේ සෞඛ්‍යය යහපත, ඔබ සතුයි, ඔබ සුරක්ෂිත වෙන්න. පාම්බර කීයද?
1: 450යි.
0: රාත්තල 450 ග්‍රෑම් නේ. හහ්. අම්මේ බලන්න රා පුඩින් ඈ.
1: ලොකු ප්‍රශ්නයක් වෙනවා.
0: අපිට ගහනවා දඩයක්. Thank you ලසන්ත අයියේ.

0: අපේ පාරිභෝගික සේවා අධිකාරිය
1: මෙහෙට එනවා.
0: අපි දෙන්නට දඩ ගහනවා. පාංගල ලක්ෂ්‍ය එකක් කරනවා
1: සම්පූර්ණයෙන්. ඒක තමයි.
0: රයිට් වරාතල ග්‍රෑම්
1: 450යි.
0: ඔන්න බේකරි වල මේ දවස්වල පාරිභෝගික සේවා අධිකාරිය වැඩලිම් ක්‍රියාත්මකයේ කරගෙන යනවා. නියමිත බර තියනවාද කියලා බලනවා. ඇති වුණොත් 50-90 ඔබට දඩ කන්න වෙයි.
1: ඔව්.
0: ඒ නිසා මං කියන්නේ කවුරු හරි කෑමක් කන්නේ ඇත්තටම සතුටින්නේ දේව පිනව ගන්න ජීවත් වෙන්න කුස පුරව ගන්න
1: සියල්ල මා පඩිය මා කිරි මාසයක් මහන්සි වෙලා අපි ගන්න පඩියත් එක්ක ඉතින් ගෙදර ආයට කෑම ටිකක් එම් අරගෙන යනවා ඔය සල්ලි වලින් නේද
0: එනිසා ඔබ කෑම ටික හදනකොට ටිකක් පිරිසිදුව හදන්න ඔබේ ගෙදර ආයට කෑම ටික දෙන්න සකස් කරන විදිහටම කෑම ටික පිරිසිදුව හරි ගස්සන්න එතකොට ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ නේ
1: ඔව්
0: මේ වෙලාවේ මැද පෙරදිග දරුණු හැවිලීමක ඉන්නේ. දැන් මැද පෙරදිග තියෙන සමහර වෙලාවට මේ
1: පොඩක්
0: සමහර වෙලාවට දැන් තියෙන පලිගැනීමේ ප්‍රහාර.
1: ඔව්.
0: හරිද? ඉස්සෙල්ලා ඇත්තටම බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් නරේ මෙහෙ ගැව්වකට මතක ඇති. හොමු සමුද්‍ර සන්ධියට මේ පැත්තෙන් මෙහෙ ගැව්වා. මේ පැත්තෙන් හෙට ගැව්වා. ඊට පස්සේ අම්මාකාරක සම්බාධක පිළිබඳව කතා කරා. ආර්ථික හයියන් පිළිබඳව කතා කරා. යුද ශක්තියන් පිළිබඳව කතා
1: කරා.
0: දැන් මෑතකින් දැන් කරලියට එනවා අර කට්ටිය ගැහුවොත් අපි ගහමු. දැන් ඒ කට්ටිය ගහපු හින්දා තමයි අපි ගහන්නේ.
1: ඔව්. ඒක නැවතීමක් නැති වෙන්න පුළුවන් සමහරකට නේ.
0: නෑ. ඇමරිකාව ප්‍රහාර එල්ල කළා ඉරානයේ තෙල් නැව්වලට. කොහොම හරි ඉරානයත් පෙරලා තෙල් නැව්වලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මැද පිළිම කලාපයේ ඉරානයේ හමුදා කඳවුර වලටත් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඔය අතරේ හුතී කැරලිකරුවන් සෞදි අරාබියාවට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. යේමනයටත් ගහනවා. කොහොම හරි යේමනයට සෞදි අරාබියාවට හුතී කැරලිකරුවන් ප්‍රහාර එල්ල කරලා කිව්වේ මොකක්ද දන්නවද? ඔයාලා අපිට ගැහුවානේ ඒක නේද අපි ගැහුවේ. ඊට පස්සේ දැන් සෞදිය සහ යේමනය මේ වෙලාවේ හුතී කැරලිකරුවන්ටත් ප්‍රහාර එල්ල කරමින් ඉන්නවා. ගැහුවොත් ගහනවා. දෙගොල්ලම කියන්නේ එහෙම. දැන් අපිට ඇති අපි නවතිනවා කියලා කවුරු කියයිද?
1: ඒක තමයි හිතාගෙන අමාරුයි. හැබැයි මේ හැම දෙයකින්ම සෙසු රටවල් තමයි අපහසුතාවයට පත් වෙන්නේ.
0: එහෙම කිව්ව දවසට නැත්නම් දැන් ඇති අපි නවතිනවා කියලා කිව්ව දවසට තමයි අපිට සතුට දැනෙන්නේ.

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහාට වංගුව
2: කලාවක් සොයාගත් තමන් දියුණු වෙන්න ඕනෑ
0: දසුන් විත් යශෝ
1: දහාට වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහාට වංගුව සම අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ ගහන නිරතුරයෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝම වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: පෙනුම දුර්වල වෙලාද?
6: නෑ.
5: එහෙනම්
6: ඇසේ සුදිවත් කරගන්න යන්න ඕනේ.
5: යන්න මෙන්න තැන.
6: මේ තමයි තැන ලෙන්ස්ටෙක් අයි කෙයා හොස්පිටල් එක. ඔයාගේ ඇසේ සුදිවත් කරගන්න, ඒ වගේම ඇස් කණ්ණාඩි ලබා ගන්න, ළම ආක්ෂි සායනයක් කරගන්න හොඳම තැන. ඔයා හොය හොය හිටිය නම් බය නැතුව යන්න හොඳම තැනක් තමයි ලෙන්ස්ටෙක් අයි කෙයා හොස්පිටල් එක කියලා කියන්නේ. නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතරමුල්ල.
5: රයිට්, එහෙනම් අපිට යන්න වෙලාව ලැබෙලා 12:56 එකට චාමියනවා. එහෙනම් අපි යනවා. සතුට කියලා කියන්නේ හැම දෙම ලැබුණ දවසට අත්විඳින්න තියෙන දෙයක් නෙවෙයි මිත්‍රයා. හරිද? ලැබෙන හැම දෙයකින්ම සතුට හිතෙන්න තියෙන දෙයක් දකින්න එක තමයි සතුට කියලා කියන්නේ. ඒ තුල ඔබ සතුටු වීම තමයි ජීවිතේ විඳිනවා කියලා කියන්නේ.
6: හරි. එහෙනම් ජීවිතේ විඳින්න අපු දෙන්න යන්න ගේන.
5: මොන දේ නැතත් තියෙන දේෙන් සතුටු වෙන්න.
6: ඔබට
5: ජය වේවා. මම දසුන්.
6: මම යෂෝ.
5: මොකද අපි ඉන්නේත් එහෙම තමයි.
6: ඒක තමයි.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්න ප්‍රවෘත්ති සමගින් මම වෙනුරිගින් ලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රන්නාලාපිත ගිනි අවියක් පොලිස් බහට ගැනීමේ සිද්ධියේ බිත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ තවත් කාන්තාවකට එරෙහිව අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා භාර දී තිබෙනවා. 2025 වසරේ මැයි 25 වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැවලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රන් ආලේපිත ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම චෝදනා යටතේ ඔවුන්ට අධිචෝදනා ගොනු කර තිබෙන්නේ. නඩුව කොළඹ මහාධිකරණ මිනිසුරු උදේෂ් රණතුංග මහතා ඉදිරියේ කැඳවුණු ලැබුවා. එහිදී මීට පෙර අධිකරණය මගින් නිකුත් කළ නොටිසියකට අනුව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක සහ අයිගුල් ෂෙරගාසියා නැමැති කාන්තාව අධිකරණය හමුවේ පෙනී සිටියා. දීපාංශික සම්බන්ධතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පාකිස්තානය සහ තුර්කිය අතර සාකච්ඡාවක් පැවැත්වුණා. දරටේ විදේශ මාත්‍යවරුන් දුරකථන ඔස්සේ අදහස් හමාරු කරගෙන ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දුන්නේ. පලස්තීන්ට සහාය ලබා දීම පිළිබඳව ඔවුන් සාකච්ඡා කර තිබෙනවා. කලාපීය ගැටලු සාකච්ඡා මාර්ගන විස්තා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් විදේශ මාත්‍යවරුන් සාකච්ඡා කළා. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන්නේ

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොනම මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
0: Lakhanda Radio ITN.

දවල් එකපහු වෙලා විනාඩි 11යි වෙලාව. ලස්සන වෙලාවක් නේ. ඉතින් කොහොමද? අයිබෝවන් සුබ දහවලක්. සැප්තැම්බර් මාසේ 10 වෙනිදා අපි බ්‍රහස්පතින්දාවක මුණ ගැහෙන්නේ. මොකෝ ය මුණ? හිනා වෙලා නැවෙදි ඉන්නේ. මෙහෙමයි ප්‍රශ්න ඉවර වෙනකල් හිනා වෙන්න බලාගෙන ඉන්නව නම් හුඟක් වෙලාවට වට ඉන්න වෙන්නේ ඔහොක් කරගෙන තමයි. නේද? හැබැයි මෙහෙම අපි හිනා වෙලා ඉන්නව නම් අපේ ප්‍රශ්න මොහොතකට අමතක කරලා දාලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට ඔහමගෙන් අහයි ප්‍රශ්න කියන්නේ අමතක කරලා දාන්න ඕන දෙයක් දනේ කියලා. නෑ නෑ නෑ. ඒවට විසඳුම ඕනේ තමයි. හැබැයි හිනා වෙලා ඉන්නකොට හිතාති ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආත්ම ශක්තිය අපිට වැඩ කරගන්න පුළුවන් කියන දේ මතක තියාගන්න. ජීවිතය ඇතුලේ ලස්සන මයින්ඩ් සෙට් එකක් හදාගෙන නම් හදවතින්ම හිනා වෙන්න උත්සාහ කරන්න. චුට්ටක් මං කියනවට අද්දටුවයි ප්‍රත්‍යක්ෂය. ඒකනේ මම මෙහෙම කියන්නේ. අමාරුයි තමයි. ඒුණාට ඉතින් අඬලා වෙන දෙයක් නැහැ. ඒක නිසා හිනා වෙලා ජීවිතේ දරා ගන්න කියලා මට වඩ කියන උමනාව තිබුණේ. වෙන දෙයක් වෙයි කියලා අපි හිතුවමත් සමහර වෙලාවට ඒ වෙන දේ වෙන්නේ අඩුවේ. නරකක් මං කියන්නේ. සමහර නරකවල් වෙනවා තමයි. හැබැයි ඒ දේවල් වෙන්නේ අපි හිතනවට වඩා ටිකක් අඩුවේ. ඒක නිසා හිනා වෙලා සතුටින් ඉන්න. Like a golden voice. දැන් ඒ දවසදී මොකද ආත හිතුනේ? තරගකරුවන් 12 දෙනෙක් තරගවදනා. ඊට පස්සේ සඳුදු දවසේදී වාටහන ලැබුණා තරගකරුවන් 12 දෙනෙක් තරඟ වදින අපෝඩු. එතකොට ඒ දවස් දෙකේම තරඟ වැදුණු තරගකරුවන්ගේ එකතුව ගියේ දා ගණන් බුණා කියන්න බලන්න. 16 කීයද? 24. ඒ 24 දෙනාට මොකක්ද වෙන්නේ කියලා දැන කියා ගන්න ඔයා වැඩි ඈතට යන්න ඕනේ නෑනේ. හෙට හරියටම මේ වෙලාවට මාව අහන්න. එතකොට මං කියනවා 3:00 විතර වගේ පස්සේ ඒ 24 දෙනාට මොකද උනේ? මොකද වෙන්න යන්නේ කියලා. හරි, අද අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරන්න ලෑස්සේ. හවස 4 වෙනකම් මං ඉන්නෝ මේ පැත්තේ. 0.7, 0.3, 93, 5, 93, 7 කියන්නේ. ඕගලගේ නම්බර් එකට වඩා මතක තියෙන මගේ නම්බර් එක මේ වෙලාවේ. මට මැසේජ් එකක් එවන්නකෝ. මං කියන්නම් හිමීට. 1 විනාඩි කීයද? 1 විනාඩි දැන් 13යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකේ වෙනට වෙස්සයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව ඒක දින එළිය කරයි
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2006 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් කිව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
8: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-4-700-600
9: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි
10: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා
11: ඉල්දාල මෙහින්දාල යන අතරින් අපතින්න ඉවිනි සයි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
1: මක්ස්ෙන් සමහ ්‍යාපාරයවිතුන්ගේ අපිත හරින දැන් නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍ර වී කිටිම යන්ත්‍රක සාතම්බර හිමිකරයුක වන්න අදමාවතන්න බිතුව එකැකයි හතයි හයිසේ හතනමයි පන්සේ හැතනමය
2: FM 93.5 FM 93.7 ලකාන Radio ITN
1: පසර එකයි වෙනටි වෙසතනයි
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
1: ඩෙක්යම් සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 11 කරවිට ජාතික පාසල නෙවිතිගෙන
1: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට ඇසේසුදැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබාගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකයා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තරමුල්ල දුරකථන අංක 0706 478 478

Radio ITN. Lakhana Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Pasaru ekai, venade visinavayai.

බෙන්ඳුවයි හතයි බෙන්ඳුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හත එය අපේ මැසෙජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් ඔහට වෙලාවක් ස්පාසුවක් තියෙනවා නම් ඒ නම්බර් එකට මට මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? හැබැයි ඉතින් හතරට කිට්ටු වෙලා වෙන මැසේජස් ටික කියව ගන්න මට වෙලාව මදි වුණා. තරහ වෙන්න බෑ. ඒව ඔට්ටු නෑ. ඒ වගේම ලක්කන Facebook page එක පැත්තට ගිහලා එන්න පුළුවන්. අද අපේ post එකක් තියෙනවා. ඒක like එකක් දාලා comment එකක් දාලා තියන්න. ලක්කන Facebook page එක තාම follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. ඊට පස්සේ ලක්කන golden voice අපේ Facebook page එකත් follow කරලා තියාගන්න. මොකද ඉස්සරහට මොකද වෙන්නේ ලක්කන golden voice? තරඟ කරුවන්ට තරඟ කාරණියන්ට. කොටිම මේ සතිය තරඟ වැදුණු 24 දෙනාට මොකක් වෙයිද? 24 දෙනා මේ ළඟ වටේට සුසුකම් ලබයිද? හා කියන්න බලන්න. මොකද ඔයාගේ අදහස? අපි බලමු හෙට හවස් වෙනකොට අපිට ඒක ගැන හරියටම දැන කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කට්ටියගේ නම් ටික මම කියන්න ඕනද? මම තා ටිකකින් කියන්නම්. අගේ කරලා බෑ කියන්න. දැන් ඔයාලට මතක නැහැ නම් ටික සින්දු වලින් තමයි මතක. අර සර සින්දු කියප කෙනා නියමිට කිව්වා. එහෙම නේ මතක. මම නම් ටික කියන්න යනවා තා ටිකකින්. මොකද මැසේජස් ටික කියන්න බෑ. මට හචිමා කියන්නේ යන්න වගේ. ඒක මාව මතක් කරලා තව මැසේජස් කියව නැහැ කියලා නේද? නෝකෝඩ් වෙන්න ඉන්නේ සමහරු. ඒක නිසා මැසේජස් ටික බලමු. අම්මණිකේ කොහමද අම්මෝ අපි මතකද දන්නේ නැහැ කියලා මේ මැසේජ් එක එවලා තියෙන පැතුම් සංජය මතක නැහැ වගේ අනේ දිගු කලකට පස්සේ වගේ කියලා තියෙනවා පල්ලේ භාගයේ නිලෝගාමන්තිකේ චිල්ලකේ හංගි ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ කියලා තියන්නේ සතුටුයි සතුටුයි හෙලෝ චාමියක්කේ කොහමද අලුත් ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි කියලා මාතලේ දෙල්ලි මට මැසේජ් එකක් කියලා තියෙනවා නියමයි ඊට පස්සේ අපි යන්නේ කොටිය අකුමුර පැත්තට වසන්ත ඔයාගේ මැසේජ් එක කවුද ඉන්නේ වයිෆ් වෙන වයින් දෙක චොටි දුව මතු ශිවත් එකතු කරගත් අය පැත්තේ චම්යකි කොහමද මං හොඳින් අනේ තෙරුණි ආගේ මැසේජ් එක මාතලෙන් ඔයාවත් එකතු කරගත්තා අකේ සින්දුවක් දෙන්න හෂාන ආගේ මැසේජ් එක ඔයා ඉන්නේ පිටිපන කියලා තියෙනු බර්දල් පොල්ට තියම්ද එසල් ප්‍රනාන්දු ලහිරෝ ශහනි නතාලි ශනාර දුමින්ද සල්ගේ ශනල් මිරෝන එකතු කරගෙන මං හිතුවා ඉතුරු මැසේජ් එක සින්දුව කහලා මැවිලා කියනවා කියලා හානේ අන් එකයි දවල් එකයි විනාඩි 32

0: FM 93.7 Lakana Radio ITN
1: පසර එකයි වෙනාඩේ 36යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ දුතරයි රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලක්කන Golden Voice.

0: FM 93.7 Lakana Radio ITN
1: එකයි විනාඩි 40යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel tire හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

විනාඩි 42යි. දැන් සඳුදා බදාදා දින දෙකේදී තරග වැදුණු මෙන්න මේ අය ඔයාලට මතකද? තලවතුගොඩ නොමිකා, අලුබෝමුල්ලේ අමිල, පාදුකේ තුෂි, වෙදී කවින් හංසක, මොරවකින් පැතුම් හිටිය, නාරම්මලින් ශානිකා තරග වැදුණා, ඊට පස්සේ රුවන්වැල්ලේ හෂිනී, කොළඹින් උදයංග, අනුරාධපුරින් කසුනි, යටියන්තොටින් දමෙත් හිටිය, ගණ්‍යබුලෙන් යසස්වි, කඩුගස්තොටින් චාමේෂ්, මාතරෙන් නදේෂා, හොරණ ගයාන්, නෙටබුවේ නිලු, කලවානේ පුබුදු, පාදුකේ අමන්දි, මේකමුවේ ශාන් හිටිය. ඉන්නවා ගොනුලේ සශිකලා, පූගොඩින් දිනුක හිටියා, වැල්ලවත්තෙන් තසංග, එපාවලින් ශානුක, මේගමුවේ දැහැමි අලාවේ හෂන්. මේ 24 දෙනා තමයි සම්දා සහ බදාදා දිනවල FM 93.5 FM 93.7 ඔයාලට තමන්ගේ ගාන හැකියාව ඉදිරිපත් කරලා තිබුණේ. හරිද? දැන් එතකොට ඒ අය ඊළඟ තරග වටේට සුසුකම් ලබනවද කියලා කුකුසක් තියෙනවනේ. ඩික් ඩික් ඩික් ඩික්. එයාගේ හදවත් නම් වැදවසල වැඩිපුර වේගෙන් ගහනවා. මොකද හෙට මොන වගේ තීන්දුවක් ලැබෙයිද කියලා තියෙනවනේ පොඩි නේද? සැකයක් සංකාවක් සමහරුන්ගේ හිතේ. ඔබට විනිශ්චය මණ්ඩලයේ අදහසුත් එක්ක පහල බලනකොට පොඩි නිකන් පොඩි ඒ පැත්තරත් නෑ මේ පැත්තරත් නෑ වගේ එකක් තියෙන අයත් ඉන්නවා. සමහරුන්නම් කෙලිම කොලලියා කැටුනවා ආවට යන්න පුළුවන් වෙයි වගේ කියලා. තවත් සමහරුන්ට කිව්වා මෙන්න මේ අඩුපාඩු ටික හදාගත්තොත් වාට ඊළඟ වටේදී හොඳ දක්ෂතාවයන් පෙන්වන්න පුළුවන් කියලා. ඒක නිසා ඇත්තට මෙහෙට මොනව වෙයිද කියන ප්‍රශ්නේ ඉතින් මගෙත් හිතේ තියෙනවා. මම දන්නෙත් නෑනේ මේ පඬිතියා වගේ කිව්වට. අපි ඔක්කොමල එකතු වෙලා හෙට වෙනකම් බලාගෙන ඉමු. හරිද? ලකඩ ගෝල්ඩන් වොයිස් අපේ Facebook page එකත් follow කරලා තියාගන්න. ඊට live එකක් එනවා. ලක්කඩින් බලන්නත් පුළුවන්. එකයි වෙනාදී 44.

0: Lakhanda Radio ITN.
1: පස්සරු එකයි විනාඩි 48යි වෙලාව. බෙන්දවයි 7යි බෙන්දවයි 3යි 93යි 5යි 93යි 7ට මැසේජ් එකක් එවුවද? ඔයගෙන් තමයි අහුවේ. බලමු මෙතන වගේ මැසේජ් එක තියෙනවද කියලා. සුබ දහවලක් ලස්සන සින්දුවකට අපිත් එන්න හදන්න කියලා තියෙනවා. හරි හරි ආදරෙන් පිළිගන්නවම. ධර්ණියකල මහතන්නේ මහින්ද කිතුල් මහින්ද කියලා තියෙනවා. කිතුල් වලින් ලස්සන වැඩ කරනවානේ. කොහොම පහදනවා? ලස්සන ලස්සන දේවල් කැටියම් කරනවානේ. නියමයි. දෙලා නිරෝ ශංගලෙන් මොකද කියන්නේ? පරිස්සම් වෙන්න කරපෝ හොඳ නොකියුවට නොකරපෝ වැරදිත් හදලා කියන්න ඕන තරම් මිනිස්සු ඉන්නවානේ. සහතික ඇත්ත. අපිට ඕකට සැලෙන්න ඕනේද නිරෝෂ්? නෑනේ නෑනේ නෑනේ. චෞමි අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. මොරටුවේ මේ මැසේජ් එක ඉඳි බැද්දේ. රංග ඉන්නවා, වචර ඉන්නවා, අසෙල. අසෙලද බොස්? අසෙල කියලා තියෙන බොස් කියලා තියෙනවා. මට බොස් කවුද කියලා පැහැදිලි මදි. බොස්ස අසෙල නම් ප්‍රශ්නයක් නෑ. තම් බොස් කියන්නේ වෙනම කෙනෙක්ද දන්නේ නෑ. තම් බොස් කෙන් අසෙලට තමයි ප්‍රශ්නයක් එන්නේ. හරි චෞමි, කොහොමද යාට? එනකල් බලන් හිටියේ කියලා තියෙනවා. මහත් එහෙමයි අනේ, මේ කිව්වට නියද? මහත්තහගින්නේ සින්දුවක් කියලා තියෙනවා, අපි බලමු. ධර්ණිකලින් තරුව වස්නායක ස්තුතියි මැසේජ් එකක් කිව්වට. චාමි සුබ දවසක්, ලස්සන සින්දුවක් දෙන්න. එලෝ විලා ෆැක්ටරි එකේ රෝෂිනි නේද? ශාන්තිනව වස්නා විශාකා ප්‍රියදර්ශනී දීපා එකතු කරගන්න ප්ලීස්. ප්ලීස් කියන්නේ නැහැ මං කියනවානේ. අපිට අවහගෙන ඉන්නේ ජයලින් මේ මැසේජ් එක. ඇන් ඉරෝෂිනි සහ පවුලේ අය කාන්තින්නව, චන්දින්නව, සිල්වා ටීචර්, ඉසුරු මල්ලි, මානෙල් මහත්මිය එකතු කරගන්න කියලායි කියන්නේ. මිනිසුන් හමු වෙනවා පුදුමයක් නෙවෙයි. ඒත් මනුස්සකම පිරුණු මිනිස්සුකු හමු වුණොත් මග අරගන්න එපා. ඒක ඇත්තටම දුර්ලභයි. අපිට එහෙම කෙනෙක් මුණ ගැහුණාම අතරණ ගන්න තේරෙන්නේ නැහැ නේ ඒක දුර්ලභයි කියලා. ඒ තරම් ඉතින් අපේ වාසනාවක ඉනක සෑහෙන තියනවා මං කියන්නේ නැද්ද? හරි සින්දුවක් අහලමුකෝ දුකටත් එක්ක. එකයි විනාඩි 50යි, තප්පර 50යි.

0: මොකද කියන්නේ බහ දෙන්නද? එකයි විනාඩි 54යි.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: දෙයියන්ගේ මගේ විහිිතයි
4: පෙරහැර දවසේ මං අයියව හම්බෙන්නනකොට ඒකි දේවාලය තුලට ආවා. එතකොට දේවාලය තුර වෙලා හිටියේ තවුසේ ආවදීමේ වාසනාව විතරයි. කියපන් පීහුට මොකද උනේ?
5: අනේ රත්තරන් ඔයා කියන්න පස්සේ මමත් ලෑස්ති වෙලා පෙරහැරට ගියානේ. ආවදීම විතරයි මේ හිටියේ.
6: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
7: අපි හැමෝගෙම ජීවිතවල මිස් අපි කාටම හරි ආදරය කරනවා. ඒක සාමාන්‍යයි නේ මිස්. මන් දන්නවා මිස් මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියලා. ඒ වුණත් මිස් අපි දින්න ඇත්තටම ගැලපෙන්නේ නැහනේ. ඇත්ත කතාව ඒකනේ. මිස් සිටුවරෙක් ගෙදුවේ. එතකොට මම නිකම්ම නිකන් දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් විතරයි මිස්.
8: ඇලන් නාය කියන්නේ අම්මෙක් තාත්තෙක් නැතුව පාරේ හැදිච්ච එකේ. ඔයා කැමතිද මං එයාට අයිති වෙනවට?
6: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න. දෙයියන්ගෙම පිහිටයි. අපි යනවා ඊළඟ පැයට. මට මැසේජ් එකක් කවන්න. 07:03:95 93.7.
9: ලක්කන්ද

ශක්තියක් පෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්න ප්‍රයෝතිය සමගින් මම විනුරිගින්නලිය ප්‍රයෝතිය සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙදහස් විසිතුන 25 කාලසීමාවේ භාණ්ඩ ආනනය කරන බව පවසමින් අමෙරිකා ඩොලර් මිලියන 80ක මුදලක් විදේශගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා. මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එම මුදල් විදේශගත කර ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට තිබෙනවා. ඊශ්‍රායල් ආරක්ෂක අංශ බටහිර ඌරේ ප්‍රදේශ කිහිපයක සෝදිසි මෙහෙයුම් සිදු කර තිබෙනවා. පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. පැය 6කට වැඩි කාලයක් මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව ඊශ්‍රායලයේ පෙන්වා දුන්නා. රස ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීම සඳහා සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි ඊශ්‍රායල් ආරක්ෂක අංශ සඳහන් කළේ. ලකන බිලඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ඔබට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට
2: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිපෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN

හවස දෙකයි වෙනටි හතරයි ලකඩ ගොල්ඩන් වයිස් චටත් චාමේ අපි දෙවනි පැය පටන් ගන්නවා. 0.7, 0.3, 0.3, 5, 0.3, 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: Radio ITN
1: හවස දෙකයි විනාඩි 12යි.
2: David Peel's Motor Company within Rajya Sevak Upad Pidana DPMC Rajya Pranama Amatanna 01114600
3: NLP Hadahana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadahana Obat Adama NLP Hadahana Bala Ganna
4: Rajya Bankoka Surakshita Bhavaya Ihalama Rekabarane Samagin Sthavara Tanpatu Sandaha ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
6: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
7: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
8: ඉතින් දාල මෙහින් දාල යන අතරින් නවතින්න ඉවිලි ට්‍රයිවෙක්.

0: අවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩි මළුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
1: ශාස්ත්‍රයේ දන්න අයයි සූත්‍රයේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර්ජෙන් දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package class එක SLT Mobitel Fiber

0: වෙනට පහළවයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.

අයි වෙනාතේ පහළවයි කියලා වෙලාව දැන් දන්නවනේ. අපිවත් මතක් කරන්න කියලා මේ මැසේජ් එක සරච්චන්ද්‍ර රයිගමින් මට එවලා තියෙන්නේ. හරි හැන මතක් කළා ඔන්න. සුබම සුබ වාසනාවත ලස්සනම දවසක් වේවා. හයි පේශල අමලිය සමරසේකර, ඔය ඉස්කොලේ පටන් ගත්තද? නියමයි, මම තමයි එකට හොය දෙරිමත් කරේ නේ. හවදාම අහලා අහලා නේද? හවදේම සාර්ථක වෙන්න ඕනේ. අනුරක මාන්ලාවතේ මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා පුතා හර්ෂණ එකතු කරගන්නන් වදේ මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. Thank you. සුබ දහවලක් අපි තින්නවා වහගෙන දෙමට හත පාලම ළඟ කඩේ ඉඳන්. අම්මයිනෝ, ඉනෝකා, තාතා සංජීව, අක්කා සෙනුරි, අයියා සහන් සහස්නා thank you message එකක් එව්වට ඔයාට. ඊට පස්සේ ඔපෙල්ලේ කැපි ආලෝ ටික එකතු කරගන්න ඕනේ. විමල සර්, ඩිලංක නදීෂාන් රසක ඉන්නවා, ගයාන් සිරිවංශ, ගාමිනී ලසිත, චුට්ටි අනුර කුමාරි, ශාන්ති ඉන්නවා, නිරෝෂා, හර්ෂිනී, සුභා, දිනූෂා, කම්මනී, චන්ද්‍රානී, ඉරේෂා, නයිනි දෙල්ප චිත්‍රවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකේ තිබුණේ. අපිටත් ලස්සන සින්දුවක් ඕනේ අක්කේ. අම්මා, අප්පච්චි, හස්බන්ඩ්, දුමින්ද, දුව, ඕලු ඇතුළු පවුලේ හැමෝම එකතු කරගන්න. කුරුණෑගලින් සුසීම, ඔයාගේ මැසේජ් එක. ඊට පස්සේ මං යනවා පෝගුඩ පැත්තට. ඉරේකා බණ්ඩාර, ඔයා මට මැසේජ් එකක් එව්වනේ. බලන්න මේකද මැසේජ් එක කියලා. මහත්යලා සන්ත සංජීව, ලක්වින්, සස්මින්, ගෙට්මින් ජනික එකතු කරගන්න කියලා තියෙනවා. වගේ නෝ මෙහෙම දෙයක්. කෙනෙකුගේ ජීවිතයට මුණ ගැහුණ හොඳම හමුවීම වෙන්න. හිමිවීම කොහොම වුණත්. සමහර විට හිමිවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි කෙනෙකුගේ ජීවිතයට මුණ ගැහුණු හොඳම හමුවීම වෙන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා නම්. ඔයා දිනු. හරිද? දැන් ඔයාලගේ ජීවිතේ මම ඉන්නේ. ආන් ඒ වගේ. 2:17.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: හවස දෙකයි විනාඩි 25යි.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද?
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව.
5: හැම වංගුවකම අලුත් කතාවක්.
4: දහාට වංගුව
5: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව. 18 වංගුව
7: සම අනුග්‍රහය
8: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි 8 NLB දනඩ දහනිය දොතරයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: හවස දෙකයි වෙන දෙවසි අටයි වෙලාව. 0.7, 0.3, 0.95, 0.37 එයාගේ මැසේජ් නම්බර් එක. ඒ වගේම ලක්කඩ ෆේස්බුක් පේජ් එකත් ගිහින් බලවද? හා බලවද? ගිහින් බලන්න එක අපේ අද පෝස්ට් එකක් තියෙනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා තියන්න. බලමු මැසේජස් ටික නේ. මම තාම ඉන්නේ WhatsApp එක පැත්තේ, text messages පැත්තේ මම තාම සේන්දුනේ නැහැ මිත්‍රවරුනි. කේන්ති ගන්න එපා. හරිද? මේ මැසේජස් ටිකත් කියවනවා. Golden Voice සඳහා apply කරන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. මේ මගෙන් නෙහන්නේ ඉතින් නේද? දැන් මෙහෙමයි, මේ වටේ තරඟ වලට සම්බන්ධ වෙන්න බෑ. يعني මේ ආදීරිය තරඟ ටික දැන් ඉතින් ඔහොම මේ පටන් ගත්ත විදිහට කිරීගෙන යනවා. එතකොට මේ යන විදිහට ලැබෙන ඉල්ලීම් අනුව මට හිතෙන අපිට දෙවන ආදීරියකට යන්න වෙයි වගේ. ඒක හොද ඉගයක් නේද? ඒ කියන්නේ මේ අවස්ථාව මිස් කරගත්ත අය දැන් එහෙම මෙහෙම මතු වෙනවා. අනේ අපිට බැයිද තව චුට්ටක් චාන්ස් එක දෙන්න? පොඩ්ඩක්. තව දෙතුන් දිනක් ඉන්නවා, මගේ යාළුවෝත් ඉන්නවා. මේකයි මේ පොඩ්ඩක් බැරිද කියලා අහන අයට තමයි මේ උත්තරය දෙන්නේ. මේ අදීරේ දැන් බැ. හරිද? එතකොට අපේ දෙවන අදීරක් ඒ වගේ. ඒ තරම් තියනවා දැන් ඉතින් කතිකාවක් නේද? බලමු ඒ වෙනකන් විසලා ඉන්න. මේ යන විදිහ බලන්න. මොකද මේ තරඟ අහන් ඉන්න එකේ වැදගත්කම තමයි ඔයා දැන් සාමාන්‍යයෙන් ඔයාගේ ගායන ප්‍රතිභාව එළිදක්වන්නේ ගෙදර කවුරුත් නැති වෙලාවට. එහෙම නැත්නම් නාන වෙලාවේ බාත්รูම් ගායකෙක් වෙන්න පුළුවන් නේද? එහෙම නැත්නම් පාටිස් වල නම් ඔයාගේ යාළුවොත් ඔයා නැතුවම බැරි ගායකෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම කොයි හැටි වුණත් ඔයාට ඔයාගේ ගායනයේ තියෙන හරි ඔය කියන ස්තුති හරිද කියන එක පොඩි සැකයක් එමු දිනනවා. මේ අනිත් අය දැන් ඇවිල්ලා තවත් තරගෙට තමගේ ගායනා හැකියාව ඉදිරිපත් කරනකොට ඒ විදේශ මණ්ඩලය කියන දේවල් අහගෙන හිටියාම ඔයාට ඔයා ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒකයි වටින්නේ. මේක චාන්ස් එකක්. තමන් ගැන තමන්ට ගියක් ලබා ගන්න මේ අවස්ථාව මග අරගන්න එපා. ඒක තමයි සඳුදා බදාදා කියන දවස් දෙක අපි ඔයාට වෙන් කරලා දීලා තියෙන්නේ. ගායන තරු අපි හඳුන්වලා දෙනවා එක දවසකට 12 දෙනා බැගින්. එතකොට තරංකරුවන් 24 දිනක් තමන්ගේ ගායන හැකියාව විතරපත් කරන ආකාරය ඔයාට සතියකට ඇහෙනවා. ඒ සින්දු කියනකොට ඔයත් කියලා බලන්න. ඔයාට ඊට වඩා හොඳට කියන්න පුළුවන්ද? නැත්තං එයා ඔයාට ඉස්සරහින් දෙන්නේ. ඊට පස්සේ ඔයාට වඩා හොඳයි නම් එයාට මොකද ඇත්තටම ලැබෙන කමෙන්ට් එක? ඔයා හොඳයි කිව්ව පමණින් එයා ඇත්තටම හොඳයිද කියලා ඔයාට හිතා ගන්න. එතකොට විනිශ්චය මණ්ඩලයේ අදහසොත් එක්ක ගලප ගන්න බලවා. පැහැදිලි නේද? එතකොට දැන් 24 දිනකට හෙට මොකද වෙන්නේ? මොකක් හරි වෙන්න යන්නේ නේද? දවල් එකට හංගෙන්න හෙට. එතකොට බලමු මේ 24 දිනාගෙන් කවුද ඉස්සරහට යන්නේ කියලා. සමහර විට ඉතින් නේද 24 දිනාම දක්ෂණන් එක වගේ. ඒ 24 දිනාටම මේ සතිය ඉදිරියට යන්න පුළුවන්. එහෙම මෙහෙන් කෙනෙක් පොඩ්ඩක් නිකන් නේද හරියටම තමන්ගේ ගායන හැකියාව මේ වෙලාවේ ඉදිරිපත් කරන්න අදක්ෂ වෙලා තියෙනවා නම් මොකද වෙන්නේ කියලා අහන්නත් පුළුවන්. 0.7, 0.3, 0.95, 0.97 ආපු මැසේජස් ටික කියවන්න තමයි මම ඇත්තටම හැදුවේ. ඒනවාට ඉතින් ඕපදුප කෙනෙක් චුට්ටක් වැඩි වුණා. සින්දුවක් අහන්න දීලා මැසේජස් ටික කියන්න. 2:32
1: Lakhanda Golden Voice.

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: අපේ අම්මගේ දරාවද

0: ඇත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑ. ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනෑ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල්තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

හවස දෙකයි වෙනාඩි 28යි වෙලාව. එන්න එන්න එන්න එන්න. දැන් තමයි මම මැසේජස් හතරම කියන්න හදන්නේ. අපිවත් සිද්දුවකට එකතු කරගන්න. යමි සමන්ත. හරිනේ මම නම කිව්වා. ඔය එවලා තිබ්බ විදිහට මම කිව්වා. හයි මුල්ම වතාවට තමයි මැසේජ් කරන්නේ. හැමදාම ටයිම් තියදී ඔයාලා වහනවා කියලා තේනු. දුබයි වලින් පූර්ණිමා ස්තුතියි ඔයාගේ මැසේජ් එකට. අපි ඔබ ආදරෙන් පිළිගන්නවා. හරිද? හලෝ ජාමි. ගොඩ දවසකින් වරකා පොලින් රන්මිණි විලාසිත ආයතනයේ නේද? සින්දා කනෝනේ කියලා කියන්නේ. බොස් පුෂ්ප කුමාර, ඉසුරු මල්ලි, කුමාරි අක්ක, සන්ධ්‍යා නංගී, අවන්ති නංගී, සුජීව නංගී, චමිත පුතා, චලන පුතාවත් එකතු කරගන්නවා කියලා තමයි තියෙන්නේ. ස්තුතියි මැසේජ් එකට. සුබ දවසක් ජාමි. ලස්සන සින්දුවක් දෙන්න අප ගහපොඩ එලියට් එකේ. ඩිලානි, සමුදු, සදමාලි සහ අස්වින් එකතු කරගන්නවා කියලා තියෙනවා. සර් තින්නවා කියලා තියෙනවා. චමත් කවයාගේ නම අමතක කරලා තිබුණේ. හරිද? ඊට පස්සෙ මතකෙච්ච එක මං මට හැබැයි තින් එවලා තිබුණා. මට තින් ඔයාව අමතකුණා. හරි හරි හරි. ඊට පස්සෙ ඇති කරා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. සුබ සන්ධ්‍යාවක් වේවා චාමි. කාලෙකට පස්සෙ කියලා කියන්න බෑනේ. මහත්තයා වසන්ත පුතාලා දෙන්න පන්ට් පොල් වෙහස් එකතු කරගන්න කියලා තමයි තියන්නේ. අක්කර 45 තමා ආගේ මැසේජ් එක. අපි සෙදා කහම එකට වෙලා හරි. ඊට පස්සේ අපි යනවා මඩ පාත පැත්තට. ලක්ෂ්මන්, තමරා, නිශානී, චේතනා, පුංචි පුතා තේජ්, අවුරෙක, භාග්‍ය, අවිෂ්ක, සේරුවා වෙලින් කෙඩිය, සමරසිංහවත් එකතු කරගන්න කියලා තියෙනවා. ආදරණීය සුන්දර දවසක්. කෑකල්ල, කංකිටි, හෙට්ටු මොල්ලේ, චම්දිම, කොමද? ලාලනි, රේනු, නිශානි, සුදුම්මා, කොටලින් චන්දිනාගේ වත මතක් කරන්න කියලා තියෙනවා. හයි චාමි අක්කා, හයි මදෝ, කොහමද? ඔයා මට කිව්වේ මට ආදරේට තමයි. ඒත් මං ආදරේ ශාන්ත කියලා තියෙනවා. මන්දන් ඇවිත් ඉන්න ෂොප් එකෙත් අහන්නේ ඔයා. ඒකනේ එකනේ රට වටේ. FM 93.5, FM 93.7. ඒකේ දැන් හතර වෙනකන් ඇහන්නේ මොකද්ද? ලකන Golden Voice. එතකොට මොකද්ද මේ කියන්නේ? පොඩි පොඩි තියෙනවා පොඩි පෝස්ට් එකක්. ඒක ඉතින් කිව්වේ නැත්තම් මදුගේ හිතරේ දෙයක් දන්නේ නැහනේ. කියන්නද? ඩොක්ටර්, මගේ ඔළුව රිදෙනවා හොඳටම. වාඩි වෙන්න හනං ඉක්මනට තිබ්බේ නලාව පපු වැවම් පැත්තට. බෙහෙත් ඕනෙමද? ඔහට මේකට. පැන්ඩෝල් නම් මම බිව්වා හැමදාම හවසට. පැන්ඩෝල් බිල වැඩක් නැහැ මෙව්වට. ඇත්ත කියපන්. නුඹ මෙච්චර ආදරය කරන්නේ කාටද? ඕවටින් බෙන්නේ නැහැ. ඕවටින් බෙන්දේ ඩොක්ටර්ස්ලා නැහැ. ඕවටින් හිතලා හදා ගන්න ලෙඩනේ පුතේ කියලා අම්මල හැම කියලා නන්ද? මං එහෙනම් කියනවා. ඕවටින් නේත් ඉල්ලේ. දෙකයි විනාඩි 42.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: වෙලාව දන්නවද? දෙකයි විනාඩි 45.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
0: Lakhana Golden Voice.
1: ලස්සන සින්දුවක් අහන්න දුන්නාම මට මොකද්ද දෙන්නේ? මට මැසේජ් එකක් එවන්න. හරි?

0: ලකන්න රේඩියෝ ITN
1: දෙකයි වෙනාඩේ 51යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: ලකන්න රේඩියෝ ITN
1: හවස 2:52 වෙලාව. දැන් අදම මවහන් ඉන්න කෙනෙක් ඉන්නවද? එහෙනම් මම චුට්ට පැහැදිලි කරන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. මෙහෙමයි ලකඩ ගෝල්ඩන් වොයිස්. අපේ රන්හඳ තෝරාගෙන යමින් ඉන්නේ. මේ වෙනකොට සඳුදා බදා දකින්න දවස් දෙකේ තරගකරුවන් 12 දෙනා බැගින් ඔබට අපි ඒ හඳ පෞර්ෂය අහන්න ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒ අයට ලැබෙන අවසන් විනිශ්චය, ඒ කියන්නේ ඊළඟ වටයට ඒගොල්ලෝ තේරෙනවද නැද්ද කියන කාරණාව, ඒ සතියෙම සිකුරාදා අපි ප්‍රකාශයටපත් කරනවා. ඉතාම විනිවිද භාවයකින් යුක්තව, විශ්වාසනීයත්වයෙන් යුක්තව, අපක්ෂපාතීත්වයෙන් තමද වචන ටික අපි ඒ වැඩේ කරන්නේ. හරිද? එතකොට හෙට හවස 3:00න් පස්සේ දැන් මේ සතිය තරග වැදුරු 24 දෙනාට මොකද වෙන්නේ අපේ කියලා හිතාගිනවාට අපි විස්තුභක් දෙන්න ලෑස්තේ. ලකඩ Facebook page එකෙන් වගේම ලකඩ ගෝල්ඩන් වොයිස් අපේ Facebook page එකෙන් අදේ ලයිව් එක බලන්න පුළුවන් කමක් තියෙනවා. හරි, නොකියුවයි කියලා කියන්න එපා. අපි දන්නේ නැහැ ජාමියෝ ලයිව් එකක් ඇවිල්ලා නේ කියලා පස්සේ මැසේජස් දාන්න එපා, කමෙන්ට් දාන්න එපා. හරි, මම මේ අදේ නම්මයි කියවගේ ඉන්නේ ගැන. හරි, බලමු මැසේජස් ටිකක්. 0.7, 0.3, 0.5, 0.7 මැසේජයක් කියලා මැසේජස් මම කියවන්නේ සාමාන්‍යයෙන් සතිය දවස් දෙකක් ඇතුළතනේ. ඒ දවස් දෙක තමයි අගහරුවාදායි බ්‍රහස්පතින්දායි. ඒ දවස් දෙකත් මග හරගන්න එපා. මොකද මේ වුණා මං ඉන්නවනේ නේ. චාමී සුබ දවසක් ඔයාට. අදත් ඔයා වහගෙන ඉන්නවා කියලා තියෙනවා මැසේජ් එකේ. මැසේජ් එක බණ්ඩාරගමේ. ප්‍රියා, ඕ ප්‍රියා කොහොමද? හස්බන්ඩ් තුෂාර එකතු කරගන්න. ඔයා මෙහෙම දෙයක් කියනවා මට. තවකෙකුට අපිව රවට්ටන්න පුළුවන් ඔහුව අපි විශ්වාස කරන තාක්කල් විතරයි නේද? මම හරි නේද චාමී කියලා මගෙන් අහනවා. ඇත්තටම ඇත්ත. ඒ කියන්නේ අපි කෙනෙක්ව විශ්වාස කරන තරමට ඒ කෙනාට අපිට පුළුවන් නේ නාස්තන උදා ගන්න. නේද නේද නේද නේද? එහෙම වෙලාම නැද්ද? එහෙම තමයි. ඒ නිසා මිනිස්සු මූණට වඩා විශ්වාස කරන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති කරගන්න එපා. මෙන්නිස් ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. අකට 578 නම්බර් එක. හෙලෝ හෙලෝ කියලා දාලා තියෙනවා. මට ඉතින් ඔයාගේ නම හොයාගන්න එහෙම තමයි පුළුවන්කමක් තියෙන්නේ. නම එවන්න ඊට පස්සේ. මම තින්නවා. කතා කරන වේදිය. ඒ මොකෝ? කියලා මං අහන්නේ. වර්ජිනියා මරටේ ගිහපු මැසේජ් එක අපි ලස්සන සිද්දුවක් අහන්නත් ඕනේ තමයි නේද?

ඒකමට ගෙලාසන මට මෙහින්න ඉන්නන වගේ මට සාමාන්‍යෙන් තියෙන්නේ කියල මම හන්න පටන්ගන්න වෙලාව හෙව්ව එක අංශත දොළහයි කියන්න ති නතින් ඉන්ඩ බැ මේ හන්ඩකෝ ඒ මේ පැයත්තිවරයි අපි යනවා අපේ අද දවසේ අන්තිම පැටක්.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
0: පළාත් පාලන සතිය තුළ රට පුරා වැඩසටහන් 4000කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැප්තැම්බර් 14 වනදා සිට 19 වනදා දක්වා පළාත් පාලන ආයතන මගින් ඒවා ක්‍රියාත්මක කිරීමයි සැලැස්ම වී තිබෙන්නේ. පුනෘතියේ පුරවර නමින් පළාත් පාලන සතිය ප්‍රකාශයට පත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙන්රත් මහතා සඳහන් කළා. අනාගත දැක්ම තහවුරු කරමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. නොවැම්බර් මාසයේ පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කළහොත් වැඩිහිටි සෑම ඇමරිකා ජාතිකයකටම ඩොලර් 5000ක ත්‍යාගයක් ලබා දෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. කෙසේ වෙතත් එම සැරසුම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔහු අදහස් පළ කර නැහැ. ඩෙමොක්‍රටික් පක්ෂයෙන් පවසන්නේ ඒ ඉටු කළ නොහැකි පොරොන්දුවක් බවයි. ලකඩේ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොයිම මතක් කිරීම සුරැකිමු මග තුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්.
0: Lakhanda Radio ITN.

හවස 3:00 වෙනාටේ 4:00

හවස 3යි විනාඩි 8යි වෙලාව. ලකඩ ගෝල්ඩන් වොයිස් චැට් විත් චාමි. මැසේජ් එකක් එවනවා නම් තව පැයක් නෑ ඔන්න. 0.7 0.3 0.3 5.3 7 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලකඩ Facebook page එකට ගහමු අපි post එකක් දෙනවා. එකට ලයික් එකක් දාලා program එක ගැන හිතන comment එකක් දාලා තියන්න. මම යන්න කලින් ඒ comments එකත් බලනවා හොඳේ. මම දැන් ඒ හැමෝටම reply එකක් දැම්මා. අපි හැබැයි. Hi Chami Suba Santawa Kata. Nishu adawa besi dadawa mata post ekak yawala natte eka nisada. Dotam gaslan de manike. Manike. Ahagen denne. Oya mukata kiyanne. මනුස්සයෙකු මරන්න මහලොකු ආයුධ ඕනි නැහැ. එක බොරුවක්, කෑලමක්, හිත රිදෙන වචනයක් හොඳට ඕම ඇති. ඒක නිසාන කියන්න නේද? ඔයා ඔය කියන්න හදන සමහර වචන කියන්න කලින් පොඩ්ඩක් නවත්තකන්. ස්ටොප්. නවතින්න. නවතින්නයි කිව්වේ. කියලා චුට්ටක් ඉන්න. හරිද කේන්ද ගියාම විශේෂයෙන්. මොකද ඔයා ඔය කියන වචන කියලා කියලා කියලා කියලා කියලා කියලා කියලා ඉවර කරාට. ඒවා අහගෙන ඉන්න අයට. ඒවා සමහර විට මුළු ජීවිත කාලෙම මතක තියනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට වාගේලා සමාවෙල්ලයි. අනේ සෝරි මට ඒ වෙලාවේ කේන්ද ගියා. මං හිතන්නේ මොනවා කිව්වද මන්දා. ගණන් ගන්න එපා හොඳේ. කියලා කිව්වට ඒ කෙනාට ඒවා ඒ වෙලාවේ හිතට වැදුණු විදිහට, හිත රිදුණු තරමට. සමහර ඊතල තියෙනවානේ, ඊතල ගිහිල්ලා වැදිලා තුවාල වෙච්ච ඒවා ඊතල අයින් කරා කියලා එකපාරට සුවපත් වෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි. ඒක නිසා වචන කියන හිසර ඔය කටින් පිට කරන කලින් දෙතුන් වතාවක් හිතන්න මිතුර පැහැදිලි. හරි, ලස්සන දවසක් වේවා. දුර දෙන්න මෙත් නදී අමන්දි මහත්තයා, හේමාතද සෙල්වා, අම්ම ඩිංගිරි මැණිකේ අහගෙන දෙන්නේ. අයියා ඉන්නවා නිමල් තිරකසිරි, සුදුවක්ක මනෝහරි ප්‍රනන්ද, අනුමකා ප්‍රභානංගී ගාමිණිය යවුන එකතු කරගත් අය පැත්තේ. අපිවත් එකතු කරගන්නකි කටහඬ ලස්සමයි කියලා තියනවා. හරි, ඉන්නවා ලක්මාල් කොටකල, ප්‍රසන්න වල්පිට, සංක ජයනන්ද, ජයනාද නේද? සංක ජයනාද. ඊට පස්සේ තරිදු පුතා එයාව එකතු කරගන්න. අයිකොනික් ගෲප් එකේ කට්ටියවනේ. ස්තුතියි මැසේජ් එකක් කිව්වට. චාමි අක්කේ කොහොමද තින්වාට? ලස්සන සින්දුවක් අපිටත් දෙන්න. ගෝල්ඩන් වොයිස් එකේ මාර දක්ෂෝ ටිකක් ඉන්නවා. තරගේ ඉදිරියට ගොඩක් ලස්සන වෙයි අනිවාර්යෙන් කියලා තියෙනවා. තරගෙන් හැමෝටම විශ් කරනවා කියලා නෝරින් ශෂිනි තමයි මට මේ මැසේජ් එක එවලා තියෙන්නේ. ඇත්තටම ඒක නම් ආයි තින් කතා දෙකක් නැහැ. එකිනෙකාට එකිනෙකා දක්ෂයි. සමහර අයගේ තියෙන අර මුල් ගායන ශිල්පියාගේ ශිල්පිනියගේ හඬ නොවෙන්න පුළුවන්. නමුත් අහන් ඉන්න ගියාම භාවනාවක් වගේ දැනෙන හඬවල් අපිට අහන්න ලැබුණා. ඒක මං එහෙම කිව්වේ ඇයි කියලා අහන්න ඔයාට chance එකක් තියෙනවන්නේ සඳුදායි බදාදායි. ඒ දවස් දෙකේ එකට හතර වෙනකන් අපි ඒ ගායන ප්‍රතිභාව ඉදිරිපත් කරන්න ඒගොල්ලන්ට දීලා තියලා chance එක ඔගොල්ලොත් ගන්න අහන්න. හරිද? මම එහෙම කියනවා. සතුටින් ඉන්න කරුණු හයක්. ශෂිනි ඔයාගේ post එක මේ කියන්නේ හොඳේ. වෛර කරන්න එපා. අහිමුණු දේවල් ගැන දුක් වෙන්න එපා. සරලව ජීවත් වෙන්න, වැඩිපුර දෙන්න, අඩුවෙන් බලාපොරොත්තු වෙන්න, හැමදේම තාවකාලිකයි කියලා හිතන්න. සහතික ඇත්ත. ඊට පස්සේ මදුමට වෙලා තියෙන මැසේජ් එක. ආදරය කරපු කෙනෙක්ව ඉක්මනට අමතක කරන්න බෑ. මං දැන් මතකෙක ඉන්නවා කියලා. ඒකට හොඳ විදිහක් කියන්නද මම? සමහර අය අපිට අමතක කරන්න ඕනෙමයිනේ. හැබැයි ඉතින් ඒක කරන්නත් බෑ. මන් දැක්ක ලස්සන පෝස්ට් එකක තියෙනවා ඔයාට කෙනෙක් අමතක කරන්නම බැරි නම් මෙහෙම හිතන්න. ඒක නා ජීවතුන් අතර නැහැ කියලා. එහෙම හිතුවම ඔයාට කවදාහක්වත් බැරිණු මිනිස්සෙක් එක්ක හිතේ වෛරයක් ඇති වෙන්නේ නැහැ නේද? එහෙම වුණාම ඔයා දන්නවා යාව අපෝ ලැබෙන්නේ නැහැ කියලා. ඒක තමයි වඩාත්ම සාධාරණ විදිය මං හිතන්නේ.

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 3යි වෙනාඩි 15යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව එතදින එළිය කරයි
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:06
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොඩින් ඉස්සල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: සමහර සම්බන්ධකම් ඇතුලේ ජීවිතයේ ඒගොල්ලන් ඉස්සරහට යන්න තීරණය කළ තෝරගත්ත කෙනා ඔවුන්ගේ පළවෙනිම තෝරා ගැනීම වෙන අවස්ථා හරි අඩුයි. ඒ වගේ තෝරා ගැනීම් කීපයක් පහු කළා තමයි සමහර වෙලාවට මේ දැන් කියන තෝරා ගැනීමට ඇවිල්ලා
9: තියෙන්නේ.
10: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
11: ජිෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපල සමක සන්තතිය තහර
10: අද රෑ 7

0: Lakhanda Radio ITN
1: බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට මැසේජයක් එවනවා නම් පරක්කු වෙන්න එපා.

0: 7 Lakhana Radio ITN
1: Tonai Vinade Visayakai
2: Riya Pativimedi Oban Nivirativu Pamanin Anaturu Walakwa Gatadu Heka Mandayat Samavitama Anik Riyaduran Verdikiri Mutta Idad Avadhanin Riya Padavanda
3: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්නවා

හවස තුනයි වෙනාට විසි දෙකයි වෙලාව. බෙන්ඩුවයි හතයි බෙන්ඳවයි තුනයි අනෝ තුනයි පහයි අනෝ තුනයි හත. මැසේජ් නම්බේකට වෙලතින මැසජ ටික බලන්නයි හදන්න. චමිනෝනේ අයි බොහෝ අවටා පල්ගහල දෑන මස්සන. අද මස්සන සෑහන සතුටකින් ලුන්නේ මං ඉන්නවනේ. හරි, පොපුතු ප්‍රියංකර නදේශා උද්‍යානගනේ හංසක චමෝත් මට හිතෙනවා ඉදිරියට යයි කිය. මං හිතන්නේ ගෝල්ඩන් වොයිස් හොඳටම හපු කෙනෙක් තමයි නේ නේද ශාලි? ඒ තමයි වාගේ චොයිස් එක. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හැට අද බර්ත්ඩේ එකක් තියෙනවා කියලා තේනවා ප්‍රසාද රාජවංශ. හැපි බර්ත්ඩේ ටු යූ. නිදුක් නිරෝගී වාසනාවත සුව උපන්දිනයක් වේවා කියලා රංජි අයියා, තුෂාරි අක්කා, කමල් හසන් අයියා සමගේ හැමෝම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. අපි ඔබේ නෑ වගේ පද මැසේජස් එකක් නෙමේ සියයක් විතර වෙලා තියෙනවා. එහෙම මැසේජස් ගොඩක් එවන්න එවන්න මොකද වෙන්නේ? එයාව කියවන්න වෙන වෙලාව පහු වෙනවනේ. කොච්චර යුපත් තේරෙන්නේ නැහැ නෝ යාට. හරියන්නේ නැහැ. නෑන කමෙන් අස් කරන්න ඕනේ. හරි, මොකද මේ පෝස්ට් එක? දුප්පත් කෙනෙකු ඉදිරිපිට ඔබේ ධනවත්කම ගැන කතා නොකරන්න. රෝගියෙක් ඉදිරිපිට ඔබේ නිරෝගී බව ගැන කතා නොකරන්න. දුර්වලයින් ඉදිරිපිට ඔබේ බලය ගැන කතා නොකරන්න. දුකින් ඉන්න කෙනෙක් ඉදිරිපිට ඔබේ සතුට ගැන කතා නොකරන්න. සිරකරුවන් ඉදිරිපිට ඔබේ නිදහස ගැන කතා නොකරන්න. දරුවෙක් නැති අය ඉදිරිපිට ඔබේ දරුවන් ගැන කතා නොකරන්න. අනාථයින් ඉදිරිපිට ඔබේ දෙමව්පියන් ගැන කතා නොකරන්න. මං ඒකට එකඟයි. බද සමහර අවස්ථාවන් වලදී අපිට තේරලා තිනවා ඒ දේවල් වෙන කෙනෙක් කියනකොට එතනදී ඒක නොකියවනම් හොඳයි කියලා නේ. ඒක නිසා තනි තනිව අපි හිතට ගමු. ඒ අවස්ථා ටික ඔයාලට මම මතක් කරලා දුන්නා. Thank you Nana. ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරලා ඒකේ බලපෑම මෙහෙටත් තියෙනවා කියලා මැලේසියාවේ නිෂු මට මැසේජ් එකක් කියවලා තියෙනවා. පරිස්සමට ඉන්න. හැමදේම හොඳින් වේ කියන ප්‍රාර්ථනාව තියාගන්න. මම තහනවා කියලා සඳ ලංකාවේ තාරුණී ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. පවුලේ හැමෝටම සින්දුවක් දෙන්න. මම තහනවා කියලා ඔයාත් මැසේජ් 100ක් විතර එවලා. ඉවසීමක් නෑ නේ ඔයාලට? මේ මට වගේ. චුට්ටක් මැසේජ් එකක් එවලා අහගෙන ඉන්න. අපේ පිළිම තලාවේ වුඩන් ස්ටීල් ස්ටුඩියෝ එකේ ඉන්දික සමරකෝන්, කපිල, චමින්ද, සුද්ධා, ආනන්ද, ලනිල් කියලා කෙනෙක් ඉන්නවා. පින්තු ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. කොහොමත් ගෝල්ඩන් වොයිස් එක අතියරකින් නවතින්නේ නැහැ. බොරුනම් බලන්නකො කියලා කපිල මුදලිගේ තමයි ඒ මැසේජ් එක වෙලා තියෙන්නේ. මාත් කිව්වේ ඒකයි. මටත් හිතෙනවා මේ යන විදිහට අපිට දෙවන අතියරටත් යන්න වෙයි වගේ. ඊට පස්සේ තියෙන මැසේජ් එක කාගෙන්ද බලමුද? ජය මාමා. ඔයා වෙනස් වෙලා අලුත් වෙලා. ඔයාව එකතු කරගන්නම්. හරි. අනේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නානේ. කවුද ඔයා කියලා බලමු. බන්දරගම තලාවෙන් සමන් කොස්තා, පුංචි පුතා අදිත්, සදේන්ත, ලොකු පුතා අමෝද, දුව කවිනි, බිරිඳ දිනෝෂානි, අනුරුද්ධිකා, අම්ම ශ්‍යාමණි, තාතා සිරිල්. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න සත්තට අහගෙන ඉන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. දැන් මේ අතරේ කෝල්ස් ගත්තාම මට මැසේජ් එක පේන්නේ නැහැ කියලා තේරෙන්නේ. අගට 5037 නම්බර් එක. අයිසරයක් කෝල් කරමු මුල නම්බර් එකම කියනවා. හරිද? චවි, ඉතින් කොහොමද සැප සමීප සින්දුවක් දෙනවද කියලා? වාතුවෙන් රූපසේන, සුනන්දනි, ඔයා නමේ මුලකුරු විතරක් කිව්වා දන්නවනේ. මට සෑහෙන හොඳ මතකයක් තියෙනවා කියලා. ඔයා රෝ කිව්වා මම දන්නවා, රූපසේන කියලා. ඔයා සෝ කිව්වා මම දන්නවා, සුනන්දනි කියලා. අපි එහෙමයි. කාල වෙනස් වුණත්, තාල වෙනස් වුණත් මතකයන් හැමදාම එහෙමමයි. 3:26 හිස් කල්දාසයා කළා තිබ හිතේ මං ඔයාගේ නම සදාටම ලියාගත්තානේ.

තුනයි විනාඩි 32යි වෙලාව. දැන් හට ලක්කට ගෝල්ඩන් වොයිස්. මේ වෙලාවට හංගින අයක හදවතේ රාවය ඔයාලට හිතාගන්න පුළුවන්ද? මම නම් දන්නවා. තරගකරුවන් 24 දෙනෙක්. ඒ 24 දෙනා කවුද කියලා මතක් කරලා මතක් කරන් යන්නද? තලවතු කොට නොමිකා ඉන්නවා අලුබ මුල්ලේ අමිල පාදකේතෝෂි රිදීගම හංසක මොරවක පැතුම් නරම්මල ශානිකා රුවන්වැලේ හෂිනී කොළඹ උදංග අනුරාධපුරේ කසුනි යටියන්තොට දමෙත් ගනිමුල යසස්වේ කටුගස්තොට චෞමේෂ් මාතරේ නදේශා හොරණ ගයාන් නිටබුවේ නිලු කලවානේ පුබුදෝ පාදුකේ අමන්දි මේගමුවේ ශාන් ඉන්නවා තව ගෝනුල්ලේ සශිකලා පුගොඩෙන් දිනුක වැල්ලවත්තෙන් තසංග එපාවලින් ක මේගමුවේ දැහැමේ අලවේ හෂාම් මොනව වේදාදේ මොකද ඔයාලා හිතන්නේ ඔයාලගේ කමෙන්ට් එකක් තේරෙනවා නම් අපිට එක කමෙන්ට් එකක් දාගෙන යන්න ලක්කඩ Facebook page එකේ වගේම ලක්කඩ Golden Voice අපේ page දෙකේම මේ තරගකරුවන්ගේ නම් තියෙනවා ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම් තියෙනවා අය අය අහන්න බලුවන් ඔයාගේ හිතේ තියෙන කමෙන්ට් එක ටයිප් කරන් යන්න බලන්න ඒ වගේම මම ලක්කඩ Facebook page එක නතර ගිහිල්ලා මගේ post එක දිහා බලුවා අසගටුනා චුට්ටකින් බලන්න අපේක එකත් කියන් යන්නද තරුණි සන්දීපා thank you ආගේ comment එකට පසුදු බාලක නරේකා ලක්මාලි දමයන්තේ වික්‍රමරත්න කල්යاني ජයසිංහ ශ්‍රීමල් රණතුංග සමීර දේශාන් ජනිත් වර්ණකුලසූරිය නිසංසලා කුමුදුනි කලපුගේ කරුණාදාස හසිනී දෙලොක්ෂි දෙලා නිරෝෂන් හිතනි වල භවනාව කියලා තියෙනවා මේ මට කියන්නේ කසමින්ද ගීතක වෙජරත්න කෞශල්‍ය කරොපු

ඇසල් ෆනාන්ඩෝ පුබුදූ ප්‍රියංකර මේනක සොඳරුවන් ප්‍රමසලි බංගමූගේ දර්ශනය කුමාර්තුන් ආතරයක් කේගලදෙන මතාතරයානේ. හින්න සභාවනකම තන ලක්කන ලක්ෂාන් වගේ කමෙන්ට් එකට ස්තූතියි. මංජුල පැතුම් නදේශ උදයන්ගන යාල ඔක්කොමන එකතු කරගන්නා කමෙන්ට්ස් ගොඩක් දාලා තියෙනවා. ඊට පස්සේ තවකාගෙදමට නම් අමතකුණේ කියලා ටක් ගල මං කියන්න. කුසුම් නදේශානි නිමන්දන බණ්ඩාර කියන නමක් තියෙනවා. මහින්ද කුමාර, පසිදු මාලක, දෙමුණි, ඉන්දිකා, යසංග ලක්මාල්, රනිල්, සරසන්ත එක්ස්ප්‍රෙස් අපි ටීම් එක. චාවර ලියනගේ හායි චාවර, කොහොමද තනුව මතක් කරා කියලා කියන්න. යතේ ශටිගේ රංගන ගීත්, මිසිරි කුමාර, උපුල් වචිර, දුලිප් සමරසිංහ, රොෂිත ෆර්නාන්ඩු, ගානි සිල්වා, ප්‍රියංකර ප්‍රියංකා නම් හදලා කියනවා. මන් තමයි ඉදින් රූපසේනගර තිලක, සමුදුනි කෞශල්‍ය, හායි කොහොමද දැහැමි අපි මහනේ, තුසිත ආදරෙන් මතක් කරනවා. හරි එහෙනම් ඉතුරු වයිට දැන් හිතන්න එපා නම් ටික කිව්වනේ මා ලයික් එකක් දාන්න ඕනේ නැහැ කියලා. නැමං විමසිලිමත්තු ඉන්නේ. පෝස්ට් එක ගිහින් බලන්න. ලස්සන ගැල්ලා මේකෙන් යන්නේ. තුනයි විනාඩි

Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සැමට දැන් දීමයි ඉබත් වෙන.
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
1: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනට තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
7: හවස 3 වෙනාඩි 41
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: හවස 3 වෙනාඩි 41 කියන්නේ චාමි, ඔයා දැන්වත් යනවාද ටෙක්ස්ට් මැසේජස් ටික කියන්න කියලා? මම මටම ගියා ගන්න වෙලාව. අහුණා දාලාට ඒක. ආත්ම භාෂණයක තමයි හිටියේ, හැබැයි ඉතින් අහුණා. කිව්වනේ චෝමි අපි නුවරින් සංජීව අපි යන ගමන හරිනම් පාර පැහැදිලි නම් දෙපැත්තේ අය ඉඳන් ගහන ගල් වලින් වැඩක් නෑ කියලා එයා කියනවා. අනේ අනිවාර්යෙන් අනිවාර්යෙන්. හැබැයි ඉතින් ඔයා හතන ගේට ඒ ගල් ටික එකතු කරගන්න. හරිද? අයිවන් චෝමි කුණ්ඩාගලින් සෙනයා එකතු කරගමු. හංසක චමෝත් තරගෙන් ඉදිරියට යා යුතුයි කියලා ධනංජනී පුෂ්පමාලා යෝජනා කරනවා. අන්නන්න කමෙන්ට්ස් බලමු මොකද වෙන්නේ කියලා. චෝමි අදත් අතරේ නාගේ ප්‍රෝග්‍රෑම් එක හනෝ වෙයන්කොටේ ලස්සන සිද්ධාක් දෙන්න දීපා. හයි ද්වචතෝ පුතා මදු මහතයා සුදත්තත් එකතු කරගම්. ඊට පස්සේ මං යනවා ලව්ව පැත්තට. ජයකලනී ඔයා ඉන්න උපාලිය චිත්‍රානි මාධව කසුන් එකතු කරගන්න කියලායි තියන්නේ. සබසන්ධ්‍යාවක් වේවා අපි සිදුරංගල වත්තෙන් මහත්තයා ඉන්දික ලොකු දුව ඉසුරි පොඩි දුව නැතුල්යා චූටි දුව චනුලි අම්මවයි තාතවයි එකතු කරගන්න කියලා බට්ටි හයි අට සිද්ධක් අහන්න දෙන්න. ආතරේ පිරුණු මැසේජ් එකදී මන් දන්නවා කාගෙන්ද කියලා. රත්නපුරේ රන්නේ තවලා කුමාරේ කොහොමද යාද එකතු කරගන්නම් හඳ. ඊට පස්සේ සෙරුව වෙල පැතර ගියාම කෙඩිය සමරසිංහ යාළුවෝ කොමලවයි රෑනම එකතු කරගන්නවා මං. ආයි මං යන WhatsApp එක පැත්තට. චාමි සින්දුවක් දෙන්න අපිටත් කියලා ආයෂා මැසේජ් එකක් කියලා තියෙනවා. අත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න. හයි අපි තාගෙන ඉන්නේ වැඩසටහන ෂෝක් කියලා තියෙනවා. ෂෝක්ද? හේ ශාන් තැන්ක් යූ වගේ කමෙන්ට් එකට. ඊට පස්සේ මේකට යාළුවෝ ටික මං ඔයාලව මතක් කරා. හයි හයි සුබ දවසක්. අපිට නම් හොඳටම බැස්ස කමක් නෑ. ඒද ලස්සන සින්දුවක් ඕනි කියලා තියෙනවා. ඉතාලියෙන් එකතු කරගන්න ප්‍රභා මහත්තයා චින්තක දුව සවිත්‍යා පුතා සිටිජ එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙන්නේ. මං බැලුවා වැස්ස කිව්වහම කොහෙද කියලා. බලිනම් එහෙ අපිටත් සින්දුවක් දෙනවද චෝමි? කියලාහලා තියෙන්නේ නෙරංජි. නෙරංජිට මල් මේ ලස්සව සින්දුව තෝරගත්තා. ගලන දොලක දියරැල්ලක සිසිලස්ස රැදි හදවතයි, පිපෙන මලක මල් පෙත්තක සිව්මැලි බව රැදී වතයි, ආදර කරුණා දයාව උතුරා ගිය ඇති සිතයි, සදවන් වූ මඩලක් ඇතිරුව චාමි ඒ ඔබයි. ඒක ලස්සද ගෝමද? අල්බෝමුල්ල ජගත් රෝහන තැන්කූ.

0: Radio ITN.
1: තුනයි විනාඩි 48යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
0: එන්න මාරාතිකයි.
1: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
0: ඩෙංගු මාරාතිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: හවස 3යි. විනාඩි කියයි කියලාද?

0: හවස 3:52
1: මමනම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: ලකන්ද රේඩියෝ ITN.
0: බගතොටදී යත්‍යදී පරිස්සමෙන් කියලා අපි කොච්චරවත් කියනවා. ටේක් කෙයාර්. හැබැයි තින් සමහරටකො ඇඟිල්ලෙන් ඇඟිල්ල ගිහුවත් ගණන් ගන්න තියෙනවානේ. එහෙම හිට ගිහිල්ලා අපි ළඟටම ගිහිල්ලා පණිවිඩය දෙන ලෑස්ති. මේ වෙනකොට අපේ ටේක් කෙයාර් 17 අදියර. පවත්වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කලාපයේ ආනන්ද මෛත්‍රී පාසලේ මේ වෙලාවේ අපේ ටීම් එක ඉන්නේ ගිහන් ගේතේෂේ රයිබෝවන්. ගිහන්?
5: ඔව් අයිබෝන්.
0: මොකෝ මොකෝ ඒ පැත්තේ තත්ත්වේ.
5: අයිබෝන් ශාමී අපි දැන් ඇවිල්ලා ඉන්නවා ආනන්ද මෛත්‍රී බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලයෙන් දැන් ඇවිල්ලා ඉන්නේ අපි කරවිත ජාතික පාසලට. ඒ හෙට දවසේදී ටේක් ඇසුරකින් මගතර වැඩසටහන් මාලාවේ 18 වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ශාමී සඳහන් කරපු වගේ අපි 17 අදියර තමයි අද උදෑසන ආරම්භ කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේදී. ඉන් අනතුරුව අපි හර දවසේදී අපේ ටේක් එක කණ්ඩායමේ වගේම මේ පැමිණෙන ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ කණ්ඩායම මේ සියලු දෙනාම අපි අද දවසේදී ඇවිල්ලා කරවිට ජාතික පාසලට හෙට දවසේදී පැවැත්වෙන 18 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පෙර සූදානම් කටයුතු සිදු කිරීම වෙනුවෙන්. ඉතින් ශාමී අද දවසේදී රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල දුවදරුවන් 550කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහනට සහභාගී වුණා. ඔවුන් අපි ඉතාමත් සුරක්ෂිතව බලංගොඩ නගර මැදට උදෑසනින්ම කැඳවාගෙන ගියා. මේ රථවාහන මූලස්ථානයේ මැදින් සන්නිධානය කරලා තිබුණු මාර්ගනතුරු සම්දර්ශනය සඳහා එහෙදී මේ දුවදරුවන්ට මාර්ග අනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම ලබා දීමයි සිදු කරන ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ නාට්‍ය කණ්ඩායම එහෙම නැත්නම් මේ කණ්ඩායම ඇවිල් නාට්‍ය අනුසාරයෙන් තමයි ශාමී මේ රියානතුරු සිදු වන ආකාරය සජීව සිදු කරලා පෙන්නනවා. ඉන් අනතුරුව ඒ වැරදි වළක්වා ගන්න ආකාරය මේ දුවදරුවන්ට ඒ අත්දැකීම ලබා දීම වෙනුවෙන් තමයි මේ වැඩසටහන් ක්‍රියාත්මක වුණේ. ඉන් අනතුරුව අපි මේ දුවදරුවන් ඔක්කොම කැඳවාගෙන ආවා ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ ශ්‍රවණාගාරයට. ඒදී තවදුරටත් රථවාහන දේශනය පැවැත්වුණා. තවත් මේ දූදරුවන්ට මාර්ගයේදී ගමන් කළා ඇවුරු. ඒ වගේම තමයි නිවැරදි ආකාරයට හිස්වසුම් පාවිච්චි කරන්නේ කොහොමද, ආරක්ෂිත හිස්වසුම් පාවිච්චි කරන්නේ කොහොමද, යත්‍රපදයක නිවැරදි ආකාරයෙන් ගමන් කරන්නේ කොහොමද, මෙන්න මේ කින කරුණු කාරණා සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුවත් කිරීම තමයි අද දවසේදී සිදු කරන්න ලැබුවේ. ඉතින් අපි හෙට දවසේදී සිදු කරන වැඩසටහන සඳහා තමයි දැන් අද මේ විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ තවත් පාසලකට කරවිට ජාතික පාසලට අපි අද දවසේදී පැමිණලා තිබෙන්නේ. ඉතින් දවසෙදිත් මේ අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් අපේ කණ්ඩායම මේ වෙලාවට යොසුළු කටයුතු කරමින් ඉන්නවා. ඉතින් අපි හෙට දවසේදී හම්බ වීමේ බලාපොරොත්තු වෙන තමයි මේ විදිහට සමුගන්න හදන්නේ. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය තමයි ශාමී මූලිකත්වයෙන් කටයුතු කරන්නේ. එතකම ආදරණීය පාසල් දුවදරුවන් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය එවැගේම මේ පැමිණෙන සියලුම දුවදරුවන් දැනුවත් කිරීමෙන් ශ්‍රී ලංකා පොලිසිය අපිට එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. මේ හැමදෙයකම සහයෝගීත්වය ඇතුළු තමයි රටට වගේ කියන මාධ්‍ය නාලිකාවක් විදිහට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය අපේ සියලුම අංශය ස්වාධීන රූපවාහිනී ලක්ෂණ ගුවන්විදුලි වසන්තම් ටීවී වසන්තම් මේ වගේම ITN ඩිජිටල් අපේ කාර්ය මණ්ඩලයේ මේ සියලු දෙනාම මේ වෙනුවෙන් අපි කටයුතු කරන්නේ. අපි ඉතින් හෙට දවසේදී හමු වීමේ බලාපොරොත්තු වෙමින් තමු ගන්නවා මේ වෙලාවේ වෙහෙම සුභචාමි අපිව සම්බන්ධ කරගත්තට.
0: ටේක් කෙයාර්. හරි. එතකොට 3:55 මට කතා කරන්න ඉඩක් නැහැ. හැබැයි මම දැක්කා ශාමරව මට මැසේජ් එකක් එවලා තියෙනවා. තනු ඔයාලා දෙන්නවත් අහතට මම මතක් කරනවා. එතකොට යාළුවනේ හෙට තමයි දවස. ශබ්ද බදත දවස් දෙකේ තරග වැදුණු ලකඩ ගෝල්ඩන් වොයිස් තරගකරුවන් තරගකරණියන් 24 දෙනාගේ ඊළඟ වටය සඳහා තේරී පත්වීම අපි කියන ලෑස්ති. අපි හෙට 3:00 පස්සේ ලයිව් එකකුත් කරනවා. ලකඩ ෆේස්බුක් පේජ් එක, ලකඩ ගෝල්ඩන් වොයිස් ෆේස්බුක් පේජ් එක ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගෙහින් එන්නද මං? මට මැසේජස් එවපෝ, මම අහගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. ගෙහින් එන්න. මම චාමිකා මනෝජිරි. සුබ දවසක්.

0: රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලව සවස 4යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: තද සුළන් සහ රළු මුහුද ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාත්මක නිවේදනයක් නිකුත් කළා. ඒ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශ වෙනුවෙන් සුළඟේ වේගයේ විරින් මිට 5 කිලෝමීටර 60ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව දීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. යෙමනයේ හූති කැරලිකරුවන් රතුමුහුදු ආශ්‍රිත ක්‍රියාකාරකම් වර්ධනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. බාබිල් මැන්ඩිබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඔවුන් ක්‍රියාත්මක වීම හේතුවෙන් වෙළඳ කටයුතුවලටද බාධා එල්ල වුණා. සෞදි අරාබියේ ඉන්ධන යටිතල පහසුකම් වලට කැරලිකරුවන් ප්‍රහාර එල්ල කළා. ඊට ප්‍රතිචාර ලෙස සෞදි ආරක්ෂකංශ ගුවන් ප්‍රහාර 40ක් පමණ එල්ල කර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට.
9: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
8: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්ම නම් ගාල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: අතරයි විනාඩිය 11යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක් ගුඩ් ඉවෙනින්. කොහොමද?
0: කොහොමද හඳින් ඉන්නවා නේද?
1: හඳින් ඉන්නවා. අපේ කට්ටියත් හොඳින් ඇතිනේ.
0: අපේ කට්ටියත් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අනිවාර්යෙන්ම හොඳින් ඉන්න ඕන. අපේ ප්‍රාර්ථනාව ඒක නේද? අද දවස් 6 හමාර වෙනකන් උන්න හැන්දෑව ලස්සන කරන්න අපි ඇවිල්ලා ඉන්නේ. ඔයගේ දවස අවසාන වෙද්දි හැන්දෑව ලස්සන කරන්න අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ. හවස 6 හමාර වෙනකන් ඉවින් ඩ්‍රයිව් එක. ඉතින් ආදත් එකතු වෙන්න පුළුවන්. ඔයා කැමතිම ආදරය කරන අයවත් එකතු කරගෙන ලස්සන සින්දු ගොඩක් අහන අතරේ පොඩක් කතා කරන්න නේද? පොඩි චැට් එකක් දාන්න.
1: ඕකේ, උපදූප කියන්න.
0: තමන්ගේ ළමයින්ට සමහර පාඩම් කියලා දෙන්නේ ක්‍රියාකාරකම් ඇසුරේ.
1: ආහහා.
0: යා මේක සරේට මේකයි මේක මේකයි මේක කියලා කියන්නේ නැහැ.
1: ප්‍රැක්ටිකල් තමයි පෙන්වන්නේ.
0: ඔව්. සමහර දේවල් ළමයින්ට අවබෝධ කරලා දෙන්නේ ප්‍රැක්ටිකලි කියන්නේ මේ කේක විදිහ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් තමයි කියලා දෙන්නේ.
1: එතකොට මතක හිටිනව වැඩිනේ.
0: මතක හිටිනව වැඩිනේ. ඔය කියනෝනේ සමහර වෙලාවට අපි පාඩම් කරන දේවල්
1: තව කෙනෙක්ට කියලා දෙන්න කියලා.
0: තව කෙනෙක්ට කියලා දෙන්න.
1: ඔව්.
0: එතකොට දැන් අපි අහන් ඉන්න දේ මතක හිටින ප්‍රමාණයට වැඩිය අපි ලියනකොට මතක හිටින ප්‍රමාණය වැඩි. අපි ලියනවට වැඩිය අපි තව කෙනෙක්ට ඒ කියලා දුන්නම මතක හිටිනව වැඩි.
1: මං ඉස්සර පුටු වලට උගන්නනවා.
0: අම්මා. පුටු වලට උගන්නලා මෙතෙන්ට සං ආවේ.
1: හිතා ගන්න පුළුවන්නේ.
0: පුටු වලට ඉගෙනුවේ නැත්තම් කොහේ නවතීද? පුටු වලට උගන්නලා කියන්නේ. ඒක පස්සේ කතා කරමු වෙන මාතෘකාවක් ඒක.
1: ඒක ඊළඟ වෙලාවේ කතා කරමු.
0: දැන් ට්‍රැක් පණිනු නැත්තම්. මගේ ට්‍රැක් පණිනවා.
1: කොහෙන් ආවේ ගත්තේ කියලා.
0: ඔව්.
1: හරි හරි කියන්නකෝ.
0: දැන් මේ මහාචාර්තුමා දුන්න ළමයින්ට යාගේ බැලුන් බෝල ටිකක් ගන්න කියලා. බැලුන් බෝල් ටිකක් අරගෙන හොඳට පුම්බලි කරලා මේ බැලුන් බෝලේ නම ලියන්න කියලා කිව්වා.
1: ඕකේ.
0: තමන්ගේ නම ලියන්න කියලා කිව්වා. නම ලියන්න කියලා එල්ල ඊට පස්සේ මේ බැලුන් ටික ඔක්කොම ලොකු හෝල් එකක
1: දෙමට
0: ළමයි ඉන්නවා මේ 600ක් විතර.
1: හා හා ගොඩක් ඉන්නවා කියන්නේ.
0: ලොකු හෝල් එකක් 500ක් විතර ඉන්න හෝල් එකක් ළමයි ඉන්න. මෙයා

0: ඔක්කොටම බැලුන් එක පුම්බලා නම ලියලා අතාරින්නේ කෝ බිමට.
1: රයිට්.
0: බිමට අතාරියට පස්සේ දැන් මහාචාර්යතුමා කිව්වා
1: ඔව්
0: තමන්ගේ නම තියෙන බැලුන් එක හොයාගන්න කියලා කිව්ව. හරිද? දැන් කට්ටිය පොර කාලා බැලුම් පුපුරනවා.
1: බැලුම් හුලගේ යනවනේ. උඹලාවත් තියෙනවනේ කට්ටිය.
0: මෙහෙ යනවා.
1: ආහා.
0: බැලුන් එකේ තමන්ගේ නම තියෙන බැලුන් එක හොයාගන්න බැරි වුණා.
1: තල්ලු කරනවා කොහොමරි.
0: විනාඩි 5ක් 10ක් ගියා තමන්ගේ බැලුන් එක හොයාගන්න බෑ මේක. දැන් එහෙම හුලඟට ගිහිල්ලා.
1: ඔව්.
0: එක වගේ නම් තියෙන අය ඉන්නවා.
1: හැමෝම කරට කර හොයනවා.
0: එක පාට බැලුන් තියෙනවා.
1: හරි.
0: පොරයක් මේක එහෙම මෙහෙ ඇවිදිනකොට කොහොමත් බැලුන් එහෙම මෙහෙ විසියලා හොයාගන්න බෑ. තමන්ගේ නම ඊට පස්සේ මේ මහාචාර්යතුමා කිව්වා රයිට් දැන් බෑනේ හොයාගන්න. ඕකේ කට්ටිය සයිලන්ස් කියලා. ඊට පස්සේ මෙයා කිව්වා දැන් ඔයාට අහුවෙන අතට අහුවෙන බැලුන් එක අතට අහුවෙන බැලුන් එක ගන්න.
1: හරි.
0: අරගෙන ඉවර වෙලා ඒ බැලුන් එකේ නම තියෙන කෙනාට දෙන්න කියලා. වැඩි වෙලාවක් ගියේ නැහැ. විනාඩි 2-3ක් යනකොට තමන්ගේ අතට අහුවෙන බැලුන් එක අරගෙන ඒ බැලුන් එකේ නම තියෙන කෙනාට
1: දුන්නා.
0: දැන් හැමෝගේ මතේ
1: තමන්ගේ නම තියෙන බැලුන් එක තියෙනවා.
0: තමන්ගේ නම තියෙන බැලුන් එක හැමෝගේ මතේ තියෙනවා.
1: හරි.
0: ඉතින් මහාචාර්යතුමාට ඕනුනේ දැන් මෙතෙන්දී උගන්වන්න නැත්තම් කියලා දෙන්න. තමන්ගේ සතුට වෙනුවෙන් හැමෝම වැඩ කරද්දී තමන්ගේ සතුට හොයාගෙනම හැමෝම වැඩ කරද්දී තමන්ගේ සතුට හොයාගන්න ඒ තමන්ට තමන්ගේ සතුට හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි අනුන්ගේ සතුට ගැනත් හිතලා අනුන්ට උදව් කරගෙන තමන්ගේ සතුට හොයාගන්න යනවනම් තමන්ගේ සතුට හොයාගන්න
1: ලේසි.
0: හරි ලේසි. ඒ නිසා අනිත් අයටත් උදව් කරගෙන
1: තමනුත් ගොඩ යන්න.
0: එතකොට තමන්ගේ ගාවට තමන්ගේ සතුට
1: සාර්ථකත්වය
0: මේ හැම දෙයක්ම ළඟට එනවා. ඒ නිසා ඒ විදිහට ට්‍රයි කරන්න. ඔයා වැඩ කරන තැනක නම් ඉන්නේ. ඔයා කට්ටියක් එක්ක ලොකු පිරිසක් එක්ක වැඩ කරන කෙනෙක් නම්
1: ඕකේ.
0: වාඩි මේ කතාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. වටිනී. ඒ විදිහට උත්සාහ කරන්න. එතකොට හරි ලස්සන වෙයි නේද වැඩ කරන තැන්. මේ සමාජෙම හරි ලස්සන වෙයි.
1: රණ්ඩු සරුවල් නැති වෙයි.
0: 4:16 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක.

0: Lakhanda Radio ITN දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනඩ දහනිය නතරයෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු තුනක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 0111 286 1 0111 286 11 ශනිගමතුම් 19:16.

0: රුපියල් 40 අලුත්ම සම්පතක් ආවෝ.
1: හවස 4 විනාඩි 22යි විලාම.
2: වෙලාව ඔබ වෙතගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලාගන්න.
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩයයි.
6: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල අත්තරමුල්ල දුරකථන අංක 0706 478 478.
7: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුලදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: හතරයි විනාඩි 25යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව බැංකුවකට යනකොට අපි යන එක එක විදිහ බැංකුවට අපි ගිහින් තියෙනවා.
1: හරි.
0: හැම බැංකුවකින්ම අපිට බංකුවක්වත් නැති වෙච්ච නාවල් තියෙනවා. සමහර බැංකුවලට ගියාම බංකුවේ වාඩි වෙලා ඉන්න සෑහෙන වෙලාවක් තමන්ගේ අවස්ථාව වෙනකන්
1: සමහර තැන්වල බංකුවත් නැහැ.
0: ඔව් බංකුවත් නැහැ සමහර තැන්වල. RDB බැංකුව කියන්නේ එහෙම නෑ. ඔයාගේ ගමන් හොඳ සේවාවක් ඔබට ලැබෙන කාර්යක්ෂම සේවාවක් ඔබට ලබා දෙන බැංකුවක් තමයි RDB බැංකුව කියන්නේ. ඉතින් රාජ්‍ය බැංකුව ආරක්ෂාව ඔබේ මුදලට ලබා දෙනවා වගේම ඉහළ පොලි අනුපාතයක් ඔබට ලබා දෙනවා. ඔබේ ස්ථාවර තැන්පතු සඳහා මේ දවස්වල තැන්පත් කරන මුදල් සඳහා ඉහළ පොලි අනුපාතයක් ලබා ගන්න හැකියාව තියෙනවා දිවයින පුරාම තියෙන RDB බැංකු ශාඛාවන්ගේ.
1: දි ශාඛාවන් 272ක් තියෙන RDB නමින් දෙවෙනි ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට ඔන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනව ආයෝජනය කරන්න ඔන දැන් RDB බැංකුව ස්ථාවර තැන්පතු යෝජනා තියෙන. ඉතින් ඔයාගේ කැමැත්තට අනුව ඔයාට පුළුවන්කම තියෙන RDB බැංකුවත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුව පටන් ගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවෙන් ඔයාට ලැබෙනවා.
0: ආයෝජනය කරනකොට මුදල් ආයෝජනය බැංකුවල එතකොට මූල්‍ය සමාගම් වල එක එක තැන්වල අපි ආයෝජනය කරනවා. ඒ වගේම අපිට මුදල් ආයෝජනය කරන්න තව ක්‍රම තියෙනවා. වගාවන් වෙනුවෙන් ඒ වගේම එතකොට ඒ විදිහේ දේවල් වලට ආයෝජනය කරන වගේම තව පැත්තකින් අපිට පුළුවන්කම තියෙනවා සෝලා හරහා නැත්නම් මේ සූර්ය ශක්තියෙන් විදුලි උත්පාදනය කරන ක්‍රමවේදයන් වලට අපේ මුදල් ආයෝජනය කරන්න. හොඳ සෝලා පද්ධතියක් සවි කර ගන්නවා කියන්නේ ලොකු ආයෝජනයක්. ඒක පැත්තකින් වාගේ පොකට් එකට වාසි මොකද ලයිට් බිලට ගෙවන්න තියෙන මුදල ඉතුරු කර ගන්න. තව පැත්තකින් ඔබට විදුලිය අතිරික්ත විදුලියක් තියෙනවා නම් ඒක අලෙවි කරන්න පුළුවන්. මේ වගේ වාසි ගොඩක් තියෙනවා. ඉතින් ලොකු ආයෝජනයක් හොඳ ආයෝජනයක් තමයි වර්තමානයේ වන විට මේ සෝලා කියන්නේ. ඉතින් සෝලා පද්ධතියක් හරියාකාරව සම්බන්ධ කරගෙන සවි කරගෙන මේ වැඩේ බයිනවනම් තමයි ඒකේ හරි ප්‍රයෝජනෙ ගන්න ඔයාලට පුළුවන්කම නැපෙන්නේ. අන්න එහෙම කල්පනා කරන අයට පුළුවන්කම තියෙනවා. දැන් ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගන්න ඔබේ වැඩබිමට නිවසට මේ ඕනම තැනකට දැන් පුළුවන්කම තියෙනවා. ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සවි කරගෙන තමන්ගේ වැඩේ ගොඩ දාගන්න.
1: ඒ වගේම තමයි ඩීප් ටෙක් ආයතනත් එක්ක සම්බන්ධ වුණොත් එහෙම අපේ ගොවි මහතුන්ට චාන්ස් ගොඩක් තියෙනවා. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගැන තමයි මේ කියන්නේ. යන්නේ අස්වැන්න සරු කරගන්න පිරවැය අඩු කරගන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක අපේ ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා මෙලදී ගන්න. එතනදීත් ඩීප් ටෙක් ආයතනය විශේෂයෝ මිලාඩු කිරීම එක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගොවි මහතුන්ට දෙන සෝදනමෙන් ඉන්නේ. ඒ නිසා ගොවි මහතුනි මේ chance එක නම් miss කරගන්න එපා. ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගෙන ඔයාගේ වගාවේ ප්‍රශ්නත් විසඳ ගන්න කියලා මතක් කරනවා. මෙන්න number එක ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න වැඩි විස්තර දැනගන්න 071-711-711-1 071-711-711-1 call එකක් දෙන්න.
0: මොන මැච් එක ගහන්නත් අපි හොඳට කාලා බීලා ඉන්න ඕන කියලා තමයි අපි කියන්නේ නේ.
1: මං හිතුවා පිච් එක හරියට තියෙන්න ඕන කියලා.
0: පිච් එක හරියට තියෙන්න ඕන. පිච් එක හදා ගන්න ඕන. කාලා බීලානේ.
1: ඔව්.
0: කාලා බීලා සැපේ සතුටෙන් ඉන්න තමයි හැමදේම කරන්නේ.
1: ඔව්.
0: ඉතින් අපි මොන මහන්සිය දරන්නත් මොන වැඩේ කරන්නත් ඒ විදිහට හොඳට කාලා බීලා ඉන්න ඕන. හොඳට කාලා බීලා ඉන්නවා කියන්නේ මේ රසකාරක දාපු එක එක දේවල් කනවා කියන එකට නෙමෙයි. පෝෂ්‍යදායී විදිහට කැම වේලක් අපි අරගන්නවා කියන එක. අපිට තුන් වේලම සමහර වෙලාවට ගෙදරින් කෑම ටික කාලා ඉන්න බැරි වෙයි. අපිට කන්න පුළුවන් වෙලාවක් තියෙනවනේ එක වේලක් දෙකක් හරි. අන්නේ වේල දෙක හරි හරියට කෑම ටිකක් රසට හදා ගන්න ඕන නම් ගෙදර

0: රස කරගන්න ගුණට හදාගන්න ඔන්න විජය නිෂ්පාදන එකතු කරගන්න අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ළඟම වෙලන්සලින් සුපිරි වෙලන්සලින් වාට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
1: 4:29 වෙලාව සොබනා මේ සතිය එනවා.
0: හා
1: කොහෙට දෙන්නේ?
0: මම බලන්නද?
1: ඔයා බලන්නද? ඔයා බලන්න නෙවෙයි ඉන්නේ.
0: හරි.
1: රවින්ද බලන්න ඉන්නේ.
0: ඕකේ. කැන මියුසික් ගරාජ්.
1: මියුසික් ගරාජ් එකට මේ සතියේ සෙනසුරාදා.
0: අහහ.
1: එනවා.
0: රිද්ම
1: වීරවර්ධන එනවා මේ සතියේ සෙනසුරාදා. ඔන්න ලෑස්තිලා ඉන්න කට්ටිය මියුසික් ගරාජ් එක.

0: ඉතින කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: 75%කටත් වඩා විශ්වාසය දිනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත්. ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
2: ක්‍රිමිරාජ සුවසේව. ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න. තෑගි දිනන්න.
1: ක්‍රිමිරාජ සුවසේව.
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේවට එක්වන්න. සාදර අනුග්‍රහය.
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරිවෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලි ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: වගේද නෑ, ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
6: මම නම් දැන් මානම රිලැක්ස්.
7: අනම්මනම් ගාල වදුනා නේද මේ එක්ස්පර්ට්? හරියටම හරිනේ.
8: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
9: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
10: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනරි දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
11: ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
12: සැප්තැම්බර් 11 කරවිට ජාතික පාසල නෙවිතිගල
13: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
14: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
1: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
0: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
1: රයිනෝ ප්‍රීමියර්.
0: එතකොට යට මැටි කෝටින් එක තියෙන
1: සීනිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
2: අංකයිකේ රූෆින් සස්සිලිම් ෂීට් ලකාණ්ඩ රේඩියෝ ITN.

0: නමයාව අපි මේ කල්පනා කරලා බලන්න සමහර වෙලාවට
1: හරි
0: කණ්ණාඩියකට අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද
1: කණ්ණාඩියකට අපිට කරන්න බඳවත්
0: ඔව් ඒ කියන්නේ ඇහි දාන කණ්ණාඩියක් නෙමෙයි
1: හරි
0: දුර පේන්නේ නැතිවට ළඟ පේන්නේ නැතිවට දාන්න කණ්ණාඩියක් නෙමෙයි මම කියන්නේ
1: ඒ කණ්ණාඩිය නෙමෙයි අපි මූණ බලන කණ්ණාඩි
0: අපි මූණ බලන කණ්ණාඩියට අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් හිතලා බලලා තියනවාද අපි එහෙම හිතලා බලන්නේ අපි ගියා හැඩ බලන එක අපි කරන්නේ
1: ඔව් ඉතින් හැඩ බලනවා තමයි
0: මූණේ හැඩ බලා ගන්න මූණ අඳින ඇඳුමේ ඔය හැඩ බලන
1: හරියට තියෙනවද
0: මිනිස්සෙක්ගේ ඉන්නවද ඈ එහෙම කියලා බලන එක විතරයි
1: ඔව්
0: මං මිනිසු කියනකොට මං කිව්වට මම කැතයි කියලා ඇත්තටම මං කැතද
1: නෑ මේ බලනකො ලස්සනට ඉන්නවනේ
0: එහෙම කියලා මේ බලන එක විතරයි ඔයකින් කරන්නේ අපි හිතන්නේ මේකෙන් මොනවාද හැබැයි ඔක මානසිකව
1: අපිට
0: ලොකු පණීඩ දෙන තැනක් තමයි කණ්ණාඩි ඉස්සරහ
1: කියන්නේ ඔව්
0: හරිද
1: ඉතින්
0: අපිට සමහර වෙලාවට අපි ඇතුළතින් හිත ඇතුළාන්තයෙන් හිතලා බැලුවොතින් කණ්ණාඩියේ ඉස්සරහට ගියහම අපි අපිට සමහර වෙලාවට දුක හිතෙනවා සමහර වෙලාවට
1: සතුට හිතෙනවා
0: අපි කියන්නේ මානසිකව අපිට මේක
1: මනසත්
0: එක්ක ලොකු ගනුදෙනුවක් තියෙන තැනක් තමයි කණ්ණාඩි ඉස්සරහ කියන්නේ
1: නටන්න හිතෙනවා සින්දු කියන්න හිතෙනවා
0: ඒ අර ට්‍රැක් පෑන්න තමයි ඒක ඉතින් කණ්ණාඩි ඉස්සරහට යන්න ඕනේ නැහැ ඒකට
1: කොහොමද එහෙම නැත්තේ
0: තියෙනවනේ නටන්න හිතෙනවා අම්මෝ ඉතින් මේවට මොනවද මං කියන්නේ
1: ඒ ස්කෝලේ ඉස්සර ස්පීච් එකක් එහෙම දෙන්නනකොට ප්‍රැක්ටිස් කරන්න කිව්වහම යන් කියන්නේ කණ්ණාඩි දිහා බලන් ප්‍රැක්ටිස් කරන්න
0: කියන්නේ
1: ඔව්
0: රයිට් හොඳයි
1: ඒකනේ කියන්නේ
0: තර තියනවා කියන්නේ මේවටත් ඉතින් නේද තර තියනවා කියන්නේ හොඳයි
1: මං අර බාධාවක් කරන්න සමාවෙන්න
0: නෑ කිසි බාධාවක් නෑ පුදුම සහයෝගයක් දෙන්නේ කිසිම බාධාවක් නෑ දැන් කියාගෙන
1: අපහසුතාවයක් නෑ නේද
0: අපහසුතාවයක් නෑ කියාගෙන ආපු කතාව මතක නෑ ඒකයි වෙන අපහසුතාවයක් නෑ කි විනාස පහපහසුතාවයක් කිසිම නෑ මං දැන් කියන්න ආපු දේ මට මතක නෑ දැන් මතක් වෙන්නේ කණ්ණාඩි ඉස්සරහ නටනවා කියන එක ඉස්කෝලේ කාලේ අපි නටුමක් පුරුදු වුණාම කණ්ණාඩි ඉස්සරහ නටනවා
1: ඕ දැන් මුල කොහෙද මං පටන් ගන්න ඕන කියලා මතක නෑ නේද
0: මතක නෑ මට ඒක කල්පනා කරන්න
1: නෑ සහයෝගය අතිවිශිෂ්ටයි
0: විශිෂ්ටයි කියන්නේ බුදුම සහයෝගයක් දෙන්නේ
1: හරිද
0: මං දැන් අන්ත කල්පනා කරගත්තා
1: මං
0: කියන්නේ ගියේ දැන් මේක මේ කණ්ණාඩි ඉස්සරහට ගියාට පස්සේ අපේ හැම රැලි වැටිලා තියනවනම් ඊට පස්සේ අපේ කොණ්ඩේ සුදු වෙලා තියනවනම් රැවුල සුදු වෙලා තියනවනම් මේ වගේ දේවල් දැක්කම අපිට දුක හිතෙනවා හැබැයි අපි ලස්සනට ඉන්නවා කියලා අපේ රූපේ පැහැපත් කියලා දැක්කට පස්සේ අපි සතුටු හිතෙනවා
1: ඔව් මම ලස්සනයි කියලා
0: මම වයසට ගියත් මම මේ ලස්සනට ඉන්නවා ෂෝක්නේ එහෙම කියලා සතුටු හිතෙනවා
1: ඉතින්
0: මේ දුක සතුට හැම දෙයක්ම තියෙන තැනක් තමයි කණ්ණාඩි ඉස්සරහ කියලා
1: කියන්නේ
0: ඔයාලට පුළුවන් ඔයාගේ දුක කියන කෑල්ල අයින් කරලා දාලා ඔයාට සතුට කියන කෑල්ල විතරක් කණ්ණාඩි ඉස්සරහ ඉතුරු කරගන්න
1: ඕකේ
0: ඔයාට හඳුන්වා දීලා තියෙන සෙට් ගේන් කියන
1: ප්‍රොඩක්ට් එක
0: ඔයා පාවිච්චි කරනවා නම් හැමදාම තරුණ පෙනුම ලස්සන පෙනුම
1: ඔයාලට
0: තියාගන්න පුළුවන් කණ්ණාඩි ඉස්සරහ.
1: ඔව්. ඉතින් අපි හැමදාම කියලා තිනෝ ෆැඩ්නා ආයතනෙන් ඔන්න හඳුන්වලා දෙන සෙඩ් ගේන් එක ගැන මේක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහටත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා. ඔයාගේ ජීවිතේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනට තිබුණු කාලේ මිස් කරගන්න තු ඒ විදිහටම තියාගන්න ඔයාලටත් පුළුවන්කම තිනෝ දැන් සෙඩ් ගේන් එක පාවිච්චි කරන්න 100% ස්වභාවික අම්ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කළා තියෙනවා. දැන් මේකේම කැප්සූල් එක ගැන මම වැඩිදුරටත් ඔයාලට මතක් කරොත් එහෙම ක්ලස් එතකොට ෆයින් ලයින්ස් ඇතිවීම අඩු කරනවා වගේම සමේ ඉලාස්ටිසිටි එක පවත්වා ගන්න උපකාරී වෙනවා. ඒ වගේම සෙඩ් ගේන් කැප්සූල් එකේ කොලජන් තියෙනවා. ඉතින් වයසත් සමග අඩුවන කොලජන් නැවත නිෂ්පාදනයට වගේම බිඳ වැටීම අවම කරන පෝෂණමය සහය මේ සෙඩ් ගේන් එකෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. විටමින් A, C, E, බයෝටින් සහ අනිකුත් අත්‍යවශ්‍ය පෝෂණත් එක්ක සමේ හිසකෙස් එතකොට නියපොතු මේ හැම දෙයකම සමට හිසකෙස් වලට නියපොතු වලට මේ හැම දෙයකම
0: සමේ හිසකෙස් කොහොමද තියෙන්නේ? සමේ හිසකෙස් තියෙන්නේ දැන්
1: හරි ඉතින් පොඩ්ඩක් වැටලුණා සම හිසකෙස් නියපොතු මෙන්න මේ හැම දෙයක්ම ඔයාලට ලස්සනට තියාගන්න උපකාරී වෙන එකම ප්‍රොඩක්ට් එක තමයි සෙඩ් ගේන් කියලා. කියන්නේ ඉතින් සෙඩ් ගේන් එක කොහෙන්ද ගන්නේ කියලා ඔයා හිතනව නම් ඔන්නාට පුළුවන්කම තියෙනවා සෙඩ් ගේන් එක ගන්න තැන මම මේ මතක් කරලා යන්නේ.
0: ක්‍රම දෙකක් තියෙනවා සෙඩ් ගේන් එක ගන්න. වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් දීලා හරි ගන්නත් පුළුවන්කම තියෙනවා.
1: www.fadna.com කියන වෙබ්සයිට් එකට වට යන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් 0607-678-6000 කියන ෆෝන් නම්බර් එකටත් කතා කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා සෙට් ගේන එක ගැන වැඩිදුර විස්තර දැනගන්න.
0: එවැගේම තමයි වාසනාව උරකා බලන්න

0: හඳහන ලොතරයියක් ගන්න හැමදාම හඳහන බැලුවට වැඩක් නෑ. ඔය හඳහන ලොතරයියක් ගත්තොත් තමයි ඔයාට ධන යෝග
1: මට කරන දේම මම කරනවා අපිටට.
0: ධන යෝග පෑදෙන්නේ මා හඳහන ලොතරයියක් ගත්තොත්. ඒ නිසා
1: හරි ධන ලෝක පාද ගන්න. ඔයත් අදම හඳහන ලොතරයිය මිලදී ගන්න.
0: ළඟම තියෙන ලොතරැයි කූඩේ නැත්නම් ඔයා ළඟට එන කෙනෙක්ගෙන් ලොතරැයි අලෙවි කරන්න එන කෙනෙක්ගෙන් හඳහන ධන යෝගයක් අරගන්න. රයිට්. ඒ වගේම අපි කියන්න ඕන විශේෂයෙන්ම වැයකන රුපියල් 40 හදහන ලොතරැයියට අප දෙන්නේ නැහැ කවදාවත්.
1: රණවිරු සමාජ සේවා වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට එතකොට දැය සංවර්ධනයට උරු දෙන්නෙක් වෙනවාට හැකියාව තියෙනවා ඒ පුංචි රුපියල් 40. ඒ නිසා දැන් හදහන ලොතරැයිය මිලදී ගන්න.
0: 4:45 වෙලාව අපි මේ සින්දුවෙන් පස්සේ ඔයාගෙන කියනවා.
1: ඕකේ.

0: Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල මහනුවර යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක් බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක් නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ
3: අපි වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරීකන් ලද දැන්වීමකි
5: David Pierce Motor Company within රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න

0: හතරයි විනාඩි 57යි වෙලාව. ඉතින් කවුද ඉන්නේ අපිව අහගෙන කියලා බලන්නත් ඕන මේ වෙලාවේ. සිද්ධුවකට එකතු කරගන්න කියලා මැසේජ් කරන අයව ඉන්නවා ටික දෙනෙක් මේ වෙලාවේ මතක් කරන්න.
1: ඕකේ.
0: ධම්මික මැසේජ් කළා තියෙනවා සිද්ධුවක් අහන්න එකතු කරගන්න. ඉන්නවා කියලා කිව්වා අවිස්සාවේල්ලේ වගේම ධර්මරත්න, දිලාන්, මදුශංක ගමගේ ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ. වගේම ඊට පස්සේ අපි යනවා රුවන්වැල්ලට. රුවන්වැල්ලේ නසිත මැසේජ් කරලා තියෙනවා සිද්ධුවක් අහන්න අපිවත් එකතු කරගන්න. ප්‍රමෝද්‍ය, ඒ වගේම උදිත, තරංග, ලක්මාල්, රණිල් අතුරු කට්ටියම ඉන්නවා කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ.
1: ඒ වගේම සඳලංකාවෙන් පූර්ණිමා සෙව්වන් දිනව මේ වෙලාවේ ඊට පස්සේ කුලියාපිටිය පැත්තට යන හදන කුලියාපිටිය නිලක්ෂීනෝ වෙනද වගේම එකතු කරගන්න ඔයාවත් ගලේ කඩේ සරචන්ද ඩයිස් ඉන්නවා. ඊළඟට යනවා බොයගොඩ පැත්තට සුසන්ත, ලසන්ත, සුජා, රුවන්ෂි මේ හැමෝම එකතු කරගන්න කියලා සුමන මැසේජ් එකක් දාලා තියෙනවා. ජගත් රෝහන් ඔයාවත් එකතු කරගන්න, අලුබෝ මුල්ලේ ඉඳන් තමයි එකතු වෙන්නේ. නිමල අයවත් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. එස්එල් ප්‍රනාන්දු බරුදල් පොළ ඉඳන් ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ HKD ගාමන්ට් එක පැත්තට යන හදන HKD ගාමන්ට් එක සෙට් එකම සද්දටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. මාෂා දිල්හානි, කමල් දිශාන්ත, දම්මිකා, විනීතා, චන්ද්‍රලතා, එවගේම ශ්‍රියානි, ඊරංගි, කාන්ති, චාන්දනි, රේණුකා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දැරණිගල ලාභකරී සෙට් එක හුණාලවත් එකතු කරගන්නවා.
0: එවගේම සින්දු අකහන එකතු කරගන්න චතුර මැසේජ් කරලා තිනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. චමින්ද, එවගේම ජයනාත් අතුරු කට්ටියම දෙයන්දර ඉඳලා තමයි මැසේජ් කරලා තියෙන්නේ මේ වෙලාවේ. වැඩගෙන ගමන් අපිවත් අහගෙන සද්දටම ඉවිනින් ඩ්‍රයිව් දාගෙන කට්ටිය වැඩ කියලා. ඔයාගේ මැසේජ් එකත් අපිට එවන්න. මෙන්න නම්බර එක
1: 0743935937 0743935937ට ඔයාගේ වට්ස්ඇප් මැසේජ් එක මේ පැතර කට්ටියක් එකතු කරගෙන මෙවන්න.
0: RDB බැංකුවට ඔයා යනවනම් ඔයාට දැන් ස්ථාවර තැන්පත් සඳහා හොඳ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මාස ගානනුව මේක තව වැඩි කරගන්න පුළුවන්.
1: ඔව්.
0: ඉතින් මාස 3ද 6ද 9ද ඒ ඕන කරන විදිහට තමන්ගේ පොලිය අනුපාතයන් වැඩි වෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක හොඳට පහසුවෙන් ගනුදෙනු කරන්න හොඳ කාර්යක්ෂම සේවාවක් යාලා ලබා දෙන්නත් සූදානම් ඉන්නවා දිවයින පුරාම තියෙන ශාකාජාලය ඔස්සේ.
1: දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි. ඉතින් RDB බැංකුව කියලා කියන වට පොලංකම තියෙනවා. ඒ කැමති විදිහට ස්ථාවර තැන්පතු දාගන්න එක මාස 3 වෙන්න පුළුවන්, 6 වෙන්න පුළුවන්, අවුරුද්ද වෙන්න පුළුවන්. ඒ ඕනම කාලයකට අනුව වට පොලංකම තියෙන RDB බැංකුවත් එක්ක එකතු වුණොත් එහෙම ස්ථාවර තැන්පතු දාගන්න එකට අවශ්‍ය කරන ඉහළම පොලිය දැන් ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඒ නිසා මේ chance එකව miss කරගන්න එපා. දිවයින පුරාම ශාකා 272ක් විහිදලා තියෙනවා. RDB
0: රසට නූඩල්සයක් හදාගෙන කනවද කියන එක තීරණය කරන්න ඕන ඔයා. හරිද? ඉතින් නිකම්ම නිකන් නූඩල්සයක් කාලා ඒකට දැන් හදාගත්තට පස්සේ ඒකට මොන හරි මාළු පිණි දේවල් එකතු කරගත්තොත් විතරයි ඒක රස තියෙන්නේ.
1: හැබැයි
0: විජේ නූල්සයක් ඔයා ගෙනිච්චොතින් ඒක රසට හදාගත්තොතින් ඔයාට ඇත්තටම බෙරි වෙන්න ඇලෙන්නේ නැතුව කන්න පුළුවන් විතරක් නෙවෙයි, ඒක වෙනම රහක් තියෙනවා. හරිද? ඒක නිසා ඒ කියන්නේ මාළු පිණි නැතත් ඒක කන්න පුළුවන්. ලීක්ස් කරට් ටිකක් පොඩ්ඩක් මික්ස් කරගත්තා නම්
1: හරි
0: ඒක නියමෙට කන්න පුළුවන්, රසට කන්න පුළුවන්. ආයි වෙන මොනවත් ඕනේ නැහැ.
1: කෘතිම දේවල් ඇඩ් කරගන්න ඕනේ නැහැ.
0: කෘතිම දේවල් ඕනේ නැහැ. රසකාරක දාන්න ඕනේ නැහැ.
1: හහ
0: අපි කඩෙන් කාලා රසයි රසයි කිව්වට මේවයි තියෙන්නේ මොනවද කියලා අපි දන්නවනේ. ඉතින් එහෙම ඕන නැහැ. ගෙදර හදාගන්න නූල් එකක් ලස්සන රසට හැඩයට කන්න පුළුවන් නේද?
1: හා කැලත් ගිලිනෝ චවිත්.
0: ගාලා රසට හදාගෙන කන්න පුළුවන්.
1: ඕකේ.
0: ගෙදර ගෙනින් තියාගන්න විජේ නූල්ස් එක.
1: ඉතින් ඒ වගේම තමයි ඉන්දියාප්ප ටිකක් හදාගන්න ඕන. රතු ඉන්දියාප්ප වගේම සුදු ඉන්දියාප්ප තියෙනවා විජය කියන නමත් එක්ක. ඒ වගේම කුරක්කම් පිටි, තෝසෙ පිටි අතුළු නිෂ්පාදන රසත් වාට බලංකම තියෙනවා. අපේ රසේ රටේ සම්පත බෙදෙන විජය නමින් මිලදී ගන්න යන ළඟම තියෙන වෙළෙන්සලට, සුපිරි වෙළෙන්සලට ගිහි මිලදී ගන්න විජය නිෂ්පාදන.
0: සුසන්දාව කන්දාවේ පහයි වෙලාවට.

0: මේපැයි මොනම මතක් කිරීම සුරැකිමු මගතොට.
1: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරාගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
0: සුපකමනක් පරිස්සමින් කිහිපෙන්න.

0: Evening Drive with Chamit and Charu.
1: අවස පහයි විනාඩි පහයි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව දැන් වාර්තාවක් නිකුත් වෙලා තියෙනවා. ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සහිත මාසය පසුගිය අගෝස්තු මාසය බව යුරෝපා සංගමයේ කොපර්නික්ස් කාලගුණික විපර්යාස සේවාව සඳහන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් ඇහුවාම ටිකක් ඇඟ සීතල වෙලා යනවා නේද? වෙන්න පුළුවන්නේ.
2: අපි එනම් පහු කරලා තියෙන්නේ එසේ මෙසේ කාලයක් නෙවෙයි.
1: එසේ මෙසේ කාලයක් නෙවෙයි. ඉතින් දැන් කෙසේ වෙතත් එසේ කාලයක් යලි මෙසේ එන්න පුළුවන් කියලත් අවදානමක් තියෙනවා. දැන් මේ මාසේ ඉවරුන්නේ නැහැ නේ තාම. දැන් මේ මාසේ තාම ගෙවිගෙන යන්නේ. මේ මාසේ වාර්තාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ මාසේ කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් දැන් එල්ලෙනව තත්ත්වය තවදුරටත් වර්ධනය වෙනවා කියලා කියන්නේ ඔක්තෝබර් නොවැම්බර් මේ කාල සීමාව ඇතුළතදී යාලි කියන්නේ තව තීව්‍ර වෙනවා කියලා කියනෝනේ. මේක දැන් එල්ලිනෝ තත්ත්වය සුපර් එල්ලිනෝ එකක් වෙමින් තියනවා වෙලා තියනවා කියලා කියන්නේ. මේක අපිට ඍජුව තවම සමහර ප්‍රදේශවලට දැනුන් නැති වුණාට මේකෙන් බැටකන ලෝකයේ සෑහෙන රටවල් ප්‍රමාණයක් තියෙනවා. ජූලි මාසයේදී උෂ්ණත්වයට සමාන අගයක් කියලා තමයි කියන්නේ. 2023 මේ හා සමාන උෂ්ණත්වයක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට වැඩිය අගයක් බවට මේ අගය පත් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස සහ පැසිෆික් සාගරයේ වර්ධනය වන එලිනෝ සංසිද්ධිය ගෝලීය උෂ්ණත්වය මේ විදිහට ඉහළ යන්න හේතු වෙනවා කියලා තමයි කියන්නේ. ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.65කින් ඉහළ ගොස් තියෙනවා කියලා තමයි කාලගුණ විද්‍යාඥයින් මේ වෙනකොට පෙන්වා
2: දෙන්නේ.
1: ඉතින් දේශගුණික විපර්යාසවල දරුණුකම දරුණුතම බලපෑම මේ නිසා විඳින්න මිනිස්සුන්ට වෙන එක වළක්ව ගන්න බැහැ කියන එක තමයි කියන්නේ. මේ මිනිස් ක්‍රියාකාරකම් නිසාම මේවායි පීඩාවත් මිනිස්සුන්ට විඳින්න වෙලා තියෙනවා. ඉතින් ලෝක නායකින් එකඟුණ සෙල්සියස් අංශක 1.5ක සීමාව මේ වෙනකොට පසුකර තිබීම ඉදිරියේදී දැඩි කාලගුණික තර්ජනයක් නැතිවෙන්න
2: බලපානවා
1: කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙනකොට ඒ 2023 තිබුණු අගයත් පහු කරලා ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්ක මේක රෙකෝඩ් එකක් තියලා තියෙන වෙලාවක ඉස්සරහට මොන වගේ කාලගුණික විපර්යාස වලින් අපිට බැටකන්න වේද කියන එක සම්බන්ධයෙන් අපි ඉස්සරහ තියෙන ප්‍රශ්නාර්ථයක්. ඉතින් දැන් හරි අපිට අපි සිදු කරන සමහර මිනිස් ක්‍රියාකාරකම් අවම කරගන්න පුළුවන් නම් මේ පරිසරය පැත්තෙන් අපිට ඒ පරිසරය පැත්තෙන් ඒ ෆීඩ්බැක් එකේ විදිහටම ලැබෙවි.
2: දැන් මෙතනත් පොඩි අපිටත් වග කියන්න වෙලා තියෙනවා. මෙතනත් මේ කියන දේවල් එක මිනිස් ක්‍රියාකාරකණු හේතු වෙලා තියෙනවානේ.
1: පැහැදිලිවම. ඒ කියන්නේ අපි දැන් මේක කාලගුණය, මේක දේශගුණය,
2: මේක වෙනස් වෙන්න පුළුවන්,
1: මේක සබාදහම, අපිට මේ වෙනස් කරන්න බෑ කියලා කාටවත් කියන්න බෑ.
2: මෙතන තියෙනවා.
1: ඔව්, මේකේ කැලක් අපිට අයිති කොටසක් අපි මේක ඉන්නවා. මේ විපර්යාස වෙන්න සහ මේ කාලගුණයේ හැසිරීමට අපිත් මේකේ කොටසක් වග කියන්න ඕන. ඉතින් ඒ නිසා මේ ඒ කොටස අපිට අඩු කරගන්න පුළුවන්.
2: ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙන්නේ නේ.
1: ඔව්, ඒ කොටස අපිට අඩු කරගන්න පුළුවන් අපේ ක්‍රියාකාරකම් අවම කරගන්න ඕන නම්. සමහර අපි මේ නොහිතා අපි සමහර වෙලාවට කරන දේවල්. ඒකින් එකක් තමයි උදාහරණයක් කිව්වොතින් අපි පොලිතින් ප්ලාස්ටික් එලි මහනේ පුච්චනවා කියන එක. ඉතාම දරුණු ක්‍රියාවලියක් කියලා කියනවා පරිසරය පැත්තේ. පොලිතින් ප්ලාස්ටික් අපි ඕන තරම් ගෙවල් වල පුච්චලා දානවා. ඉතින් මහා කුණු කඳුවලට ගිනි තියලා අපි දුමයන් දිහා බලාගෙන ඉන්නවා. මේකෙන් වෙන විපත ගැන අපි කල්පනා කරන්නේ. ඉතින් කාලගුණිකාංශ මේ විද්‍යාඥයින් මේවා සම්බන්ධයෙන් අනාවික පළ කරන පිරිස කියන කතාව තමයි ප්‍රබල බලපෑමක් මේ පොලිතින් ප්ලාස්ටික් එලි මහනේ දහනය කිරීම හරහා මේ වායු ගෝලයට සිද්ධ වෙනවා, පරිසරයට සිද්ධ වෙනවා. ඒ නිසා මේ අකල් වැසි, එතකොට කාලගුණයේ වෙනස් වීම, මේ සියල්ල වෙන්න පුළුවන් කියන කතාව. ඔය එක උදාහරණයක්. ඔතනින් එහාට ගියලා තව ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා ඉතින් මිනිස් ක්‍රියාකාරකම් මේකේ කොටසක් වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. හවස 5:09 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ.

0: Radio ITN.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
8: හවස 5:17
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව.

0: නිට්ටබෝ බස් එකක අපි වහගෙන යනවා කියලා තියෙනවා. කොළඹින්දලා නිට්ටබෝ පැත්තට යන බස් එකක් අපි වහගෙන යනවා කියලා
1: තියෙනවා.
0: රයිට්. රයිල් මහත්තයා, එතකොට කොන්දොස්තර මහත්තයා ඇතුළු බස් එක ගැන හැමෝම ගොඩාක් ආදරේ මතක් කරනවා. මේලා බස් එක කඩවතාරී දිනවා කියලා කිව්වේ.
1: ඕකේ.
0: ඉතින් ජය වේවා පරිස්සමට යන්න. සම්පත් තමයි මැසේජ් එක දුන්නේ. එයායි බස් එකේ ඉන්නවා. කවුරුත් බලන්න එපා දැන් නම කිය.
1: කවුද සම්පත්?
0: සම්පත් කවුද? සම්පත් කවුද?
1: ටිකට් ගත්තද සම්පත්?
0: එම කරන්න බා ලස්සන කොල්ලෙක්.
1: හරි.
0: යාමත් එකතු කරගන්නවා. බස් ගැන හැමෝමත් එක්කම මේ වගේම සින්දුවකට එකතු කරගන්න මමත් ඉන්නවා. වැල්ලවායේ සම්පත් මැසේජ් කළා තියෙනවා. ප්‍රභාත් ඒ වගේම අරුණ එවගේම කවි ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා තමයි මැසේජ් කළා තියෙන්නේ මේ වෙලාවේදී. කෞශල්‍ය මැසේජ් කළා තියෙනවා ගිනිගත් තේරෙන්. ඒ වගේම සුදම් සම්පත් ඒ වගේම නිහාල් ඇතුළු මගේ යාළුවෝ කට්ටියමත් එකතු වෙනවා කියලා තමයි මැසේජ් කළා තියෙන්නේ.
1: මේරු ඉන්නෝ මේ වෙලාවේ මේරු ආව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඒත් එක්කම මතුගම් පැත්තේ යන හදන මතුගමින් පසන් සඳ කළු මින්න ගෙදර කට්ටියම එකතු කරගෙන අපි වැඩ කරන කට්ටියත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්නයි කියලා කියනවා. ඊට පස්සේ දෙවමිනි බාකියා ඉන්නවා මේ වෙලාවේ. ඊට පස්සේ රුවන් ඉන්නෝ වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්නයි කියලා
0: මාළු හොද්දක් හදාගෙන රසට පාන් කෑල්ලක් කන්න තියෙනවා නම් වෙන මොකුත් ඕනේ කියනවටනේ අපි ඉන්නේ. හරි. හැබැයි තේ එක හරියට හදා ගන්න ඕන. රතු පාට උණු වතුර ටිකක් වැඩක්
1: නැහැ.
0: මිරිස් පාටද තියෙන.
1: ගඩොල් කුඩු වැඩක් නැහැ.
0: ගඩොල් කුඩු පාට තියෙන.
1: උණු
0: වතුර ටිකක් වගේ එකකට පාන් කෑල්ලක් ඔබාගෙන කෑවට ඒ රස දැනෙන්නේ
1: නැහැ.
0: ඔයාලට පුළුවන් මාළු හොද්දක්, මස් හොද්දක්, මස් එකක් රසට හදා ගන්නකොට මාළු කරි තුන පහ දිනව, මස් කරි තුන පහ දිනව විජේ නිවසින් ගන්න, විජේ නමත් එක්ක මේක දාලා හදා ගන්න. මේක මේ වැඩේට මාවේනික කරලා හදපු එකක්. ඉතින් ලංකාවේ තියෙන රසම හොඳම කුළුබඩු ටික එකතු කරලා මේ ප්‍රොඩක්ට් එක හදලා තියෙන. නැතුව මේ මස් කරි තුන පහයකට නිකන් වෙන කෘතිම රසකාරකයක් දාලා එහෙමකුත් නෙමෙයි. මාළු කරි තුන පහයකටත් එහෙමයි. මේ එක එක දේවල් අනවශ්‍ය රසකාරක වර්ණකාරක දේවල් නෙමෙයි.
1: ගැළපෙන විදියට හරියටම රසට හදා ගන්න පුළුවන් විදියට
0: කියන්නේ මේ මස් කරි තුන පහයක අපිට ගෙදර හදා ගන්න පුළුවන් විජය ප්‍රොඩක්ට් එකම වෙන්න ඕනේ නැහැ.
1: හැබැයි
0: ඒකට ඕනේ අර ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තියෙනවනේ. මෙන්න මේ දේවල් ටික කියලා
1: අපිට වෙනේව දාන්න ඕනේ. අරක දැම්මහම ඇති.
0: අපිට ඒව හොයාගන්න බෑනේ.
1: ඔව්.
0: අපිට කොහෙද හොයාගන්නේ? ඉඟුරු කෑල්ලක් සමහර වෙලාවට හොයාගන්නේ නැහැ. ඊළඟට සාදික්කා ඔය වගේ දේවල් තියෙනවනේ. එකතු කරගන්න දේවා. ඕ හොයාගන්න ගියාට පස්සේ
1: අමාරුයි.
0: ඔව්. ඒ දේවල් ඔක්කොම එකතු කරලා හදන එකක් තමයි.
1: හා
0: හා. මස් කර තුන පහයක මාළු කර තුන පහ කියන්නේ.
1: විජය.
0: විජය නමත් එක්ක එන්නේ. යාලා හොයලා අපිට හදලා දීලා
1: තියෙනවා. ඔව්. අපිට ලේසි.
0: පුංචි මුදලක් වැය කරලා අපිට අරගෙන හදා ගන්න විතරයි තියෙන්නේ.
1: ඒ
0: නිසා තමයි අපි කියන්නේ විජය නමත් එක්ක එන මේ හරි ප්‍රොඩක්ට් එක අරගන්න.
1: කැමටික රසට ගුණට ඔයා හදා ගන්න නොගන එකතු කර ගන්න මොන කුළුබඩ සන්නාමය වෙන්න ඕනි විජය නිෂ්පාදනා.
0: ඒ වගේම තමයි හදාහන ලොතරැය අරගන්නවා කියන්නේ වාසනාව ඔයා ගෙදර අරන් යනවා කියන එක. හදාහන ලොතරැයක් අද හවසම ගන්න රුපියල් 40ක් වැය කරාට පාඩුවක් වෙන්නේ නැහැ. ඔබට එක පැත්තකින් වාසනාව ලැබුණොත්, ජයග්‍රහණය ලැබුණොත් ඔයා එක පැත්තකින් දෙනුම්. අනිත් පැත්තෙන් ඔයා වැය කරන රුපියල් 40 රටේ සංවර්ධනයට ගොඩක් දේවල් වලට යෙදවෙන නිසා පාඩුවක් වෙන්නේ නැහැ.
1: ඔබේ හදාහන රෙනල්බී හදාහන ලොතරැයිපත් ගලපාගත් 12 වෙනි සුපිරි ත්‍යාගලාභියා 1609 වන දිනුම් වාරේ රුපියල් 136කට වැඩි මුදලක් දිනා ගැනීමෙන් වලපනේ ප්‍රදේශයේ ලිජෝලා අලෙවි නියෝජිත මහතාගේ ටිකට් පත් අතරින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම එන්එල්බී හදාහන ලොතරැයියේ 10,170,170කට වැඩි පිරිසක් බිහි වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ නිසා ඒකත් සතුටින් ඔයාට කියන්න පුළුවන් ආරංචියක්. ඉතින් ඔයාගේ වාසනාව වගේම රණවිරු සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයේ වගේම දයේ සංවර්ධන නැට තුරු දෙන්නෙක් වෙනවා. ආට පුලංකම තිනවා ඒ පුංචි රුපියල් 40. එනිසා ළඟම ලොතරැයි කෝඩුව යන ගමන් එන ගමන් හදාහන ලොතරැයියම වැඩි වැඩියෙන් මිලදී අරගෙන ජයග්‍රහකෙක් වෙන්න.
0: RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. මේ වෙනකොට ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලි අනුපාතය ලබා දෙන්න RDB බැංකුව සූදානම් ඉන්නවා. මාස ගාන 90 වැඩි කරගන්න පුළුවන්. වගේම රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක ශාඛාවන් 272ක් තියෙන RDB බැංකුවත් එක්ක දැන් ගනුදෙනු ආරම්භ කරන්න.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: මුදලාලි, අර අලුත් රූෆින්ග් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්.
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින්ග් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
5: අංකයේ රූෆින් සසීලිම් ෂීට්. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: අවස 5:28 වෙලාව.

0: සල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාඩක් පේන්නම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: හවස 5:34යි.

0: සමහර සම්බන්ධකම් ඇතුලේ ජීවිතයේ ඒගොල්ලන් ඉස්සරහට යන්න තීරණය කළ තෝරගත්ත කෙනා ඔවුන්ගේ පළවෙනිම තෝරා ගැනීම වෙන අවස්ථා හරි අඩුයි. ඒ වගේ තෝරාගැනීම් කීපයක් පහු කළා තමයි සමහර වෙලාවට මේ දැන් කියන තෝරා ගැනීමට ඇවිල්ලා
1: තියෙන්නේ. සෞන්දර්යාත්මක
2: ජිෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හංසමාලා රෙටිකහපොළ සමක සන්තතිය

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ලකන්ඩ රේඩියෝ ITN.
1: පහයි විනාඩි 39 වෙලාව. ලස්සනට හැඩට හැමෝම ඉන්න කැමති, ගැහණු පිරිමි ભેදයකින් තොරව හැමෝම හරි කැමති. වයස ගියාට ලස්සන අපෙන් නැති වෙලා යනවට අපි කැමති නෑ. වයසට යන්න නවත්තන්න බෑනේ. හැබැයි ලස්සන නැති වෙලා යනවා කියන එක වයසට සාපේක්ෂව අපේ පෙනුම අඩු වෙනවා කියන එකට අපි කැමති නෑ. ඉතින් ඒ හැමදාම ඒ තරුණ පෙනුම ලස්සන වාගේ රූප ස්වභාව තියාගන්න කැමති නම් ඔයාට තියෙන පාවිච්චි කරන්න දෙයක්, පාවිච්චි කරන හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක සායනිකව තහවුරු කරපු විශ්වවිද්‍යාල මට්ටමින් මේවායි පරීක්ෂණ කරලා තහවුරු කරගත්ත සෙට් ගේන් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරනවා නම් ඔය පෙනුම ලස්සනට තියාගන්න පුළුවන්.
2: දැන් මේ සෙට් ගේන් එක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට ඔයාලා පාවිච්චි කරන්න පුළුවන්. කබ දින ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තිබුණු කාලේ මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න ඔනාරත් පුළුවන්කම තියෙනවා සෙට් ගේන් එක පාවිච්චි කරන්න. දැන් මේ සෙට් ගේන් එක මිලදී ගන්න කොහොමද කියලා හිතනවා නම් ඔනාරත් පුළුවන්කම තියෙනවා ෆැඩ්නා ආයතනයේ ඒ වෙබ්සයිට් එකට යන www.fadna.com කියන වෙබ්සයිට් එකට වගේම 0.7.678.6000 කියන ෆෝන් නම්බරයකට කතා කළා. ඔයාලට පුළුවන්කම තියෙනවා සෙට් ගේන් ගැන වැඩි විස්තර දැනගන්න.
1: ෆැඩ්නා කියන නම ඇහුවත් මේක හැමදාම අපිට ඉතිහාසය ඉඳලම හැමදාම හොඳ ප්‍රොඩක්ට්ස් වෙළඳ පොළට එකතු කරපු ආයතනයක්. ඉතින් ඒ නමත් එක්ක අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් සෙට් ගේන් කියන්නේ තන්නේ විශ්වාසයත් එක්ක එකතු වුණු නවතම නිෂ්පාදනයක්. මේක අරගෙන පාවිච්චි කරලා බලන්න, රයිට්. ඒ වගේම තමයි අපේ වැඩක් තියෙනවානේ. ඒක ගැන දැම්ම කියනවාද පස්සේ කියනවාද?
2: පස්සේ කියමු. පොඩක් කුතුහලයේ ධනවලයක්.
1: ඔව්, සින්දුවක් අහලා හෙඩ්ලයින්ස් අහලා ඊට පස්සේ අපි කියමු. ලොකු වැඩක් තියෙනවා. තව පුංචි දවස් ගාණක් තියෙන්නේ. අන්නේ වැඩේට ඔයාලට දෙන්න පුළුවන් සපෝට් එක වෙනුවෙන්.
2: ඕකේ. අහගෙන ඉන්න දෙකටම

0: රටට වග කියන රේඩියෝ
1: 5:45.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: සමත

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: දශක දෙකකට පසු ලැබුණු සහනය, හැන්සාන් වලින් ඉවත් කළ වචන, ශ්‍රී ලංකාවේ නිපද වූ උභය ජල යාත්‍රාව, පෝතිකරුවන්ගේ මෙහෙයුම,
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV දනඩ නිධානය නුතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: පහයි විනාඩි 52යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව සිදුව කහන්න මැසේජ් කරන හය ගොඩක් ඉන්න අපි අලගෙනත් කියන්නම්. ඊට කලින් අපි කිව්වා ස්පෙෂල් මැසේජ් එකක් ඔයාලට දෙන්න
1: කියලා. ස්පෙෂල් නිවුස් එකක් කියන්න තියනවා කියලා.
0: මේක දැන් ස්පෙෂල් නෑ හැබැයි.
1: හරි හැමෝම දන්නවා.
0: හැමෝම දන්නවා.
1: ඕකේ.
0: නේද අපි මේක ස්පෙෂල් කරලා කියනවා.
1: කියනවා.
0: රයිට්. හැමදාම අපිට මේක අලුත්.
1: ඔව්.
0: මේ මාසෙ 21 වෙනිදා.
1: ඔව්.
0: කැලින් පොපියුලර් අවෝඩ් සම්මාන රාත්‍රිය පැවැත්වෙනවා. ඉතින් මේ සම්මාන රාත්‍රිය වෙනුවෙන් මේ වෙනකොට අපි දෙන්නව නොමිනේට් වෙලා තියෙනවා.
1: මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් එක විදිහට.
0: අන්නේක. මොස්ට් පොපියුලර් රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් එක විදිහට.
1: ඔව්.
0: අපි සිලෙක්ට් වෙලා නොමිනේට් වෙලා තියෙනවා. ඉතින් දැන් හොයාලට පුළුවන්කම තියෙනවා අපි සම්මාන රාත්‍රියේදී අපිට සම්මානය අරගෙන ඉන්න උදව් කරන්න වෝට් එකක් තියලා අන්නේ වෝට් එක දෙන්න ඔයාලට යන්න පුළුවන් ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එකට. page එකේ උඩින්ම තියෙනවා අපේ නොමිනේට් වෙච්ච විස්තරිත එක්ක ෆොටෝ එකක්.
1: පෝස්ට් එකක් විදිහට.
0: පෝස්ට් එකක් එක්ක. ඒ පෝස්ට් එකට උඩින් තියෙනවා link එක. වෝට් කරන්න ඕන link එක. ඒ link එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් most radio program.
1: radio category එක select කරන්න.
0: radio category එක select කරලා most popular රේඩියෝ ප්‍රෝග්‍රෑම් කපල් කියන එක සිලෙක්ට් කරලා එතනින් අපි දෙන්නව තෝරලා කහකුරුළු දෙන්නෙක් ඉන්න.
1: ඉන්න එකම කහකුරුළු දෙන්න එතන ඉන්න. අපි දෙන්නට වෝට් එක දෙන්න තමයි තියෙන්නේ.
0: තෝරලා ඉවරලා ඔයාලා වෝට් කරන්න තියෙන්නේ වෝට් නවු කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් නම්බර් එකයි මේ ඊමේල් ඇඩ්‍රස් එකයි දාන්න තැනක් එනවා. එතෙන්ට ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකයි දුන්නට පස්සේ ඊමේල් එකට OTP එක යලි ඔබ එතෙන්ට ඇවිල්ලා ටයිප් කරන්න ඕන. OTP එක වෙරිෆයි කරන්න ඕන. අන්න ඊට පස්සේ අපිට වෝට් එක එනවා.
1: ඔව්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ මාසේ 18 වෙනිදා රාත්රි 11:59ට කලින් අපිට වෝට් එකක් දෙන්න. ඔයාලට පුළුවන්කම තියෙනවා ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා උඩම තියෙන පින් කරලා තියෙන post එකේ link එක තියෙනවා. එතනින් ගිහිල්ලා වෝට් එකක් අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අපිට ගොඩාක් අය වෝට් කරලා තියෙනවා.
0: අපි ආයේ අපිට ඔබ ස්ක්‍රීන් ෂොට් අපේ පෝස්ට් එකට මෙන්ෂන් කරලා තියෙනවා.
1: ඒකට ස්තුතියි.
0: Thank you හැමෝටම ආදරේ හැමෝටම. ඉතින් ඔයාලත් අපිට වෝට් එකක් දෙන්න කියලා අපි ඔබ ආදරේ ඉල්ලනවානේ. රයිට්. හැදර මතක් කරන්න ඕන RDB බැංකුව ලංකාවේ අපිට ගනුදෙනු කරන්න තියෙන හොඳ බැංකුවක්. හොඳ බැංකුවක්. RDB බැංකුවට ගියොතින් මේ දවස්වල ස්ථාවර තැන්පත් සඳහා ඉහළ මෝලිය අනුපාතයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක ඔබට ගනුදෙනු කරන්න හරි පහසුයි RDB බැංකුවත් එක්ක.
1: ඉතින් දෙවෙනි ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන RDB බැංකුව කටයුතු කළා තියෙනවා. එතරම්දි මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. එතවන් ඔයාට කැමති විදිහට ගිහිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතු දාගන්න පුළුවන් කම තියෙනවා. යන ළඟම තියෙන ශාකාවර ශාකාවන් 272ක් තියෙනවා දිවයින පුරාම.
0: එවැකෙම විජේ නිෂ්පාදන කැම වේල රස ගන්වන හොඳම නිෂ්පාදන පෙළක් ඔබට හඳුන්වා දෙන්නේ විජේ නමත් එක්ක. අරගන්න විජේ නිෂ්පාදන કૃතිම රසකාරක වර්ණකාරක කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මේ කිසි දෙයක් නැහැ. හොඳම ගුණම පෝෂණීය දේවල් පමණක් එකතු කරලා හදලා තියෙන විජේ නිෂ්පාදන කැම වේලට එකතු කරගන්නේ රසය විතරක් ගැන හිතලා නෙවෙයි ගුණය පෝෂණය ගැන මේ හැම දෙයක් ගැනම හිතලා.
1: අපේ රසය රටේ සම්පත බෙදෙන විජේ නිෂ්පාදන ආදන්නෝ තත්වයෙන් වගේම ගුණාත්මක භවයෙන් උසස් ඒ නිසාම 30 වසරක පාරිභෝගික විශ්වාසයක් දිනාගෙන තියෙන විජේ නිෂ්පාදන ඔයාලට පුළුවන්කම තියෙනවා ලාගිම වෙනසලින් සුපිරි වෙනසලින් විජේ නිෂ්පාදන තෝරගන්න. හැබැයි එහෙම තෝරගනිද්දී අනුකරණ නිෂ්පාදනවලට රැවටෙන්න එපා. හරිම ප්‍රොඩක්ට් එක තෝරගන්න විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන බෙල දී ගන්න.

0: FM 93.5, FM 93.7, La Khanna Radio ITN.
1: හවස 6 විනාඩි 6යි වෙලාව. ඔය ඉවෙනින් drive එක.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ දුතරයින් ප්‍රති සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට
4: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
3: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
5: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ Golden Voice.
7: අපි සොයන්නේ
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
4: හවස 6 විනාඩි 12යි.
8: ඩික්කියම් සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක් කෙයාර් මීළඟ වැඩසටහන
9: සැප්තැම්බර් 11 කරුවිට ජාතික පාසල නෙවිතිකර
10: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
11: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක් කෙයාර් සුරේකිමු මගතොට
12: ಕೃಷಿ ಕ್ಷೇತ್ರಕ್ಕೆ ನವ ಪನಕ ಲಭಾತೆಬಿನ್ ಕಸಾಗಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಗಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನಡತೆ ಒಬೆ ಪಸು ಮೀಟರ್ ಸಹನೆಯಕ್ ಮಸಕಟ ರೂಪಾಯಿ 25,000 ದಕ್ವ ಮಿಲತಿಗೆ ನಿಮ್ ಸಂದಹ ನಯ ಸಹನೆಯಕ್ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಜಾಲಿಯೈ
13: ಒಬೆ ಕೋಟಿಪತಿ ಸಿಹಿನೆಯ ಅದ ಸಬೇವೆಯಿದ ರಾತ್ರಿ 10ಟ ಲಕ್ಕಂಡ ಅಹನ್ನ ಜಾತಿಕ ಲೋತರೈ ಮಂಡಲೆಯ ಸೀಲುಮ ಟಿಕೆಟ್ ಪತ್ತೊಲ ಜಾಗ್ರಾಹಿ ಪ್ರತಿಫಲ ಅದ ರಾತ್ರಿಯೇಮ ಒಬಟ ಕಿಯನ එකම රේඩියෝව ලක්හඬ
14: කෝල් ඩ්‍රයිව් එකට
13: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්
15: ඉවිනින් ඩ්‍රයිව් එක එකදලා ඉන්න වෙලාවේ අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වම අපේ කෑම වේල රස කරගන්න විතරක් නෙවෙයි පෝෂණීය ගුණය ගැන හිතන අයටත් විජේ නිෂ්පාදන කෑම වේලට එකතු කරගන්න ඕන කියන එක අමතක කරන්න එපා. ළඟම වෙළඳසැලේ ඉඳලා සුපිරිවෙන්සල දක්වා ඕනම තැනකින් ගන්න දැන් ඉඩ කඩ තියෙනවා විජේ නිෂ්පාදන. 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක අරන් යන්න විජේ නිෂ්පාදන කෑම වේල රසවත්ම කරගන්න.
16: අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදනවා තෝරගනිදී හොඳම දේ තෝරගන්න ඕනේ. ඒ නිසා වෙළඳපොලේ තියෙන අනුකරණ නිෂ්පාදන වැටරවටේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන තෝරගන්න.
15: ඒ වගේම තමයි ගනුදෙනු කරනකොට විශ්වාසවන්ත තැනක් බලන්න ඕන. ඒ වගේම මුදලට ලැබෙන ආරක්ෂාව ගැන හිතන්න ඕන. මේ වගේ කාරණා සියල්ල ගැන හිතලා ඔයා යනවනම් බැංකුවකට යන්න හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. දැන් මේ දවස්වල හොඳ ඉහළ පොලි අනුපාතයක් ස්ථාවර තැන්පත් සඳහා ලබා දෙන නිසා විශේෂයෙන්ම RDB බැංකුවත් එක්ක ගනුදෙනු ආරම්භ කරන එක මේ දවස්වල නම් වාසිදායකයි කියන තමයි තියෙන්නේ.
16: දෙවෙනි ප්‍රමුඛතම සහායකව රාජ්‍ය බැංකුව විදිහට උන දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයා දන්නවා දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙන RDB නමින් ඒ විශ්වාසයත් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඔයා කැමති විදිහට ඔයාගේ ස්ථාවර තැන්පතුව RDB බැංකුවත් එක්ක ආරම්භ කරලා ඒකට ඉහළම පොලිය ඔන්න දැන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස 6යි විනාඩි 19යි වෙලාව. ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනටම තිබුණු කාලේ මිස් කරගන්න නැතුව මේ විදිහටම තියාගන්නවත් කැමති නේද? ඔන්න එහෙනම් එහෙම කැමති අයට තමයි සෙට් ගේන එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන්නේ. පාවිච්චි කරන්න අවසන් විනාඩි 20යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවසහය විනාඩි 23යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න. ඉවත් වෙන
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1131
4: හරි එවනම් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ගොඩක් වෙලා අපිත් එක්ක හිටියා. ඉතින් පරිස්සමට ගෙදර යන අයත් එක්ක අපිත් ගෙදර යන්න හදන්නේ. අයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්න. සුබ දවසක්. මම චවි.
1: ගිහින් එන්න ඔයාලට සුබ දවසක්. මම චාරු.

0: drive with Chomit and Charu.
1: Sama anugrahaya.
2: Marksman samuha vyapare vithin gen vabitha harina dan navanimavakin ena domaso entry wikiti meyantreka sadambar himikaru yukubanna. Adumamutana 2117 579 579.
3: Mamanan dem marama relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: එල්බි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරයිය එල්බි හඳහන ඔබත් අදම එල්බි හඳහඩ බලාගන්න
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
4: යුත්තකෙන් ඔයාගේ ෆියුචර්කට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට් වෙන බැංකින් පාට්නර් RDB යුත් ප්ලස් කිනුමා
5: ප්‍රවෘත්ති සිරස්තල
6: ඥානසාර හිමිට මෛත්‍රී දුන් ජනාධිපති සභාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කරයි දශක දෙකක් රාජ්‍ය වතු සමාගම් සේවකයන්ට ලැබුණු ව්‍යවස්ථාපිත හිඟමුදල් ගෙවීම ඇරවේ. ලෝක යුද කැටුම් සහ ආර්ථික අර්බුදම් වේ රටේ ආර්ථික ස්ථාවරයේ ශක්තිමත් බව මහා බැංකු අධිපතිගෙන් ප්‍රකාශය. වරප්‍රසාදවලට මුවාවී අගමිනිසුරුන්ට අපහාස කළ විපක්ෂයේ වචන හැන්සාට් වාර්තාවෙන් ඉවත් කෙරේ. මෙරට නිපද වූ උභය ජල යාත්‍රාව යුරෝපයට. ඉන්දු ලංකා සම්බන්ධතා ශක්තිමත් කරගත් ඉන්දිය ආරක්ෂක ඇමති පිටත්වයයි. හෝතී කැරලිකරුවන්ගේ මෙහෙයුම.
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
6: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලුගුණත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් පොදු සමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා. 2016 ජනවාරි 25 වනදා හෝමග මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නලිගොඩ නඩුව විභාග වෙමින් තිබියදී ඥානසාර හිමියන් අධිකරණයේ අවසන් නොගෙන ඇමතීම සහ අධිකරණ බාධා වන අයුරින් හැසිරීම තුළින් අධිකරණයට අපහාස සිදු කළ බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් එවක හෝමග මහේස්ත්‍රාත්වරයා අභියාචනා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ විභාග කළ එවක අභ්‍යාචනාධිකරණ විනිසුරු ප්‍රීති පත්ම සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ට 2018 මැයි 24 වනදා ඥානසාර හිමියන් වරදකරු කරමින් බරපතල වැඩ සහිත වසර 19ක සිරදඬුවම් නියම කර වසර 6කින් ගෙව යා යුතු බවට නියෝග කර තිබුණා. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති සමාවක් මත උන්වහන්සේ බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණා. ඉතේරෙහිව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුවයි පොදු සමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළේ. මෙම නඩු විභාගයේදී සමාව ප්‍රධානය කිරීමට හේතු කරුණු පැහැදිලි කිරීමට අසමත් වී ඇති අතර ඒ තුරින් ජනාධිපතිරයා සිය බලය අතික්‍රමණය කරමින් සමාව ප්‍රධානය කර ඇති බවයි තීන්දුවේ සඳහන් වන්නේ. රාජ්‍ය වැවිලි ආයතනවල සේවය කර විශ්‍රාම හිඟ ගිය හා දැන්ට සේවය නිරත 7000කට අධික පිරිසකට වසර 25කට පසු ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යාංශය පියවර ගත්තා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් මෙම හිඟ මුදල් ගෙවීම සිදුවන අතර 2026 සහ 2027 වර්ෂයේ සඳහා ඒ වෙනුවෙන් රාජ්‍ය රුපියල් බිලියන 11ක් පමණ මුදලක් වෙන් කර තිබෙනවා. උඩට තේවතු ආශ්‍රිත කම්කරු ජනතාව සඳහා ගෙවිය යුතු හිඟ පාරිතෝෂිත මුදල් ලබා දීමේ ජාතික වැඩසටහන පැවැතුනේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී. ඒ අනිල් ජයන්ත සහ සම්මත විද්‍යාරත්න අමාත්‍යරුන්ගේ ප්‍රධානත්වයෙන් පළමු අදිර යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවය කළ ප්‍රතිලාපින් 164 දිනකු සහ වතු සංවර්ධන මණ්ඩලයේ 87 දිනකු ඇතුළු 303 දිනකු සඳහා ප්‍රතිලාභ හිමුණා. එහිදී අදහස් පළ කළ අමාත්‍ය අනිල් ජයන්ත

0: මහතා
1: සේවකයෝ විවිධ ආයතනවල වැඩ කරනවා. ඔගොල්ලන්ගේ ශ්‍රමය තමයි අවසානයේදී බහණ්ඩා සේවා බවට පත් වෙන්නේ. ඒ ශ්‍රමය තමයි රටේ ආර්ථිකය වෙන්නේ. ඒ ශ්‍රමය තමයි ආර්ථික වර්ධනය වෙන්නේ. මේ අප රටේ දියුණුවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒ සේවක ප්‍රජාව පැත්තෙන් ගත්තාමත් අපි හොඳටම දන්නවා වතුකරය මේ වැවිලි සමාගම්වල වැඩ කරන ප්‍රජාව ඉතාම දුෂ්කර තත්වයන් යටතේ වැඩ කරන්නේ. අවුරුදු 25කට වැඩි ඉතිහාසයේ දැන් ඒගොල්ලන්ට ගිවා ගන්න මූල ශක්තියකුත් නැහැ. එන මොකක්ද කරන්නේ? වෙන සමාගම් ටික වහලා දානවද? ඔබට මේ අයිතිය නැති කරනවද? නැහැ. අපි ඒ වෙනුවෙන් අපි අනෙක් පැත්ත සාකච්ඡා කළා. කොහොමද මහා භාණ්ඩාගාරයේ අපි මේ ඉතුරු කරගන්නා මුදල් මූල්‍ය විනය හරහා ඒ මහා භාණ්ඩාගාරයෙන් මේ මුදල් ටික ලබාගෙන යමාත්‍යංශ මැදිහත් වෙලා මේ වැඩ කටයුත්ත සිද්ධ කරන්නේ. ඒ සඳහා රුපියල් බිලියන 11ක් වෙන් වෙනවා 26 සහ 27 වර්ෂ දෙකට. මේ අපේ ආණ්ඩුව වැඩ කරමින් ඉන්නේ සමාජ පරිවර්තනයක් වෙනුවෙන්.
0: අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාද අදහස් පළ කළා.
2: මං දැක්කා මානවිකම් කවුන්සිල් එකේ ප්‍රධානියා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරලා තිබ්බා. ඒකෙදි ඔවුන් නම් කියනවා ජාත්‍යන්තරයේ පිළිරැව් දෙන්න. මේ රටේ මානවිකම් උල්ලංඝනය වෙලා තියෙන්නේ, අයිතිවාසිකම් අහිමි කරලා තියෙන්නේ රාජපක්ෂවරුන්ගේ යුගයේ, වික්‍රමසිංහ යුගයේ කියලා ජාත්‍යන්තරයේ නම කියවෙනවා. ජාත්‍යන්තරයේ සමුළුවේ සාකච්ඡා වෙනවා ශ්‍රී ලංකාවේ නව පාලනය යටතේ මෙරටේ ජනතාවගේ අයිතිවාසිකම් ක්‍රමක්‍රමෙන් ලබා දෙමින් තිබෙනවා. ආර්ථිකයේ ශක්තිමත් වෙමින් තිබෙනවා. වංචාවට දූෂණයට එරෙහිව ක්‍රියාමාර්ග අරගනිමින් තිබෙනවා කියලා ජාත්‍යන්තරයේ සතුට ප්‍රකාශ කරනවා. මම දැක්කයේ පොදුජන පෙරමුණේ මහලේකම්වරයා නීතිඥෙක් සාගර කාර්යවසම් කියනවා බුදුන් වහන්සේ අඟුලිමාලටත් රහත් වෙන්න අවස්ථාව දුන්නා, වැරද්දක් කරත් වැරද්දට සමාව දුන්නා කියලා. දැන් සාගර කාර්යවසම් දැනගන්න ඕනේ අඟුලිමාල ඇඟිලි කපකපා ගියේ ගුරුවරයා දීපු වැරදි ඉල්ලීමක් වැරදි විදියට එක්ක තේරුම් ගැනීමක් එක ගියා. අඟුලිමාල ජාතික ධනෙ හොරකම් කරලා නැහැ. මහජන දේපොළ හොරකම් කරලා නැහැ. අඟුලිමාල ට්‍රිලියන ගානේ සල්ලි අරගෙන නැහැ. එකක් මම සතුටු වෙනවා. සාගරකාරී වසම් පිළිගන්නවා අඟුලිමාල හා සමානම වරදක් රාජපක්ෂවරු කරලා කියලා. කියන්නේ අඟුලිමාලට සමාව දුන්නා නම් මෙයාටත් බැරිද කියලා අහන්නේ. ඒකනේ තියෙන්නේ. අපිට කියන්න තියෙන්නේ මෙහෙම. නිවනට දොර ඇරලා දෙන්න ක්‍රමයක් නැහැ. අධිකරණේ මොකක් හරි දොරක් ඇරලා දෙයි කියලා. දැන් කාටත් නීති සමානයි. මම දැක්කා උදේ ගම්මන්පිල අනුවන කතාවක් කියනවම දැක්කා. මේක අල්ලසක් නෙවෙයිලු, මේක පරිත්‍යාගයක්ලු. ඒක පිළිගන්නවා ගම්මන් පිලත් නීතිඥෙක්නේ අරගෙන තියෙනවා කියලා. දැන් ඔබ තමුන්නාන්සලගේ පාරිතෝෂිකය නොදීපු පාලකයෝ කොහොමද අරගෙන තියෙන පාරිතෝෂික ප්‍රමාණය? පාරට බහින් නැතුව, කඳුළු ගෑස් කන්න නැතුව, හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව, උද්ඝෝෂණ කරන්න නැතුව ලංකා ඉතිහාසයේ වතුකම් කරුවන්ගේ වැටුප ඉතිහාසයේ වැඩිම මුදලකින් වැටිපඩු කරලා දොන්නේ මේ 2026 ජනවාරි ඉඳන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවෙන් කියන එක මං ඔබ තමුන්නාන්සලට මතක් කරන්න කැමතියි. මං අහනවා තොණ්ඩමල්ලට, මං අහනවා දිගම්බරන් ලගින්, මං අහනවා මනෝගණිෂන් ලගින්, මං අහනවා රාජපක්ෂ ප්‍රේමදාස වික්‍රමසිංහ ලගින්, නුබලාටත් මේ යුතුකම් වගකින් ඉෂ්ට කරන්න පුළුවන් කමක් තිබ්බේ නැද්ද කියලා.
0: ජනතාවද සියපසාදේ පළ කළා.
3: සන්තෝසයි. අවුරුදු 17ක්ම නැතෝ හිටියා.
4: අපි ගොඩාක් සතුටු වෙනවාද? මේවා ගුස්සයක් තියලා අපිට මේ වගේ මුදලක් අපිට ලබා දුන්න එක අපි නම් ඉරිණකින්වත් හිතුවේ නැහැ මේ වගේ ලැබෙයි කියලා. ඒ වුණත් මේ සැරේ නම් ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙන්න අපිට මේ මුදල් ලබා දෙනවට ගොඩාක් ස්තුති, ගොඩාක් පින්.
5: මගේ අවුරුදු 13ක් විතර මම සේවකයෙක්. අද සල්ලියකින් ලැබෙන එක මට බොහොම සතුටයි.
6: අවුරුදු 17ක් වැඩ කරුවා. මේ මුදලක් අපි මේ ජනාධිපතිතුමාගේ මේ මුදල පිට ලැබුණේ. වෙන කවුරුත් අයම උනන්දුවක් අත්තේ නැහැ.
7: ඊට ඉස්සලා හිටපු ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂලා ආණ්ඩුවේ ජනාධිපති ඉන්නකොට අපිට කිසිම සැලකිල්ලක් තිබුණ නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි අපිට මේ සැලකිල්ල දෙන්නේ. තොන්නමල්ල මාතුලා හිටියට මොකද ඒ ඔක්කොම සැලකිල්ල දුන්නා අපිට. මොනවද ලැබලා දුන්නේ? පේචස් අතක් දෙන්නම් කියලා ගෙවල්වල තරියට අදලා දුන්නා අපිට.
0: භූදේශපාලන අර්බුද, වෙළඳ ආතතීන් සහ අනපේක්ෂිත බාහිර කම්පන හමුවේ ලෝක ආර්ථිකයේ අභ්‍යෝගාත්මක තත්ත්වයකට පත්වෙති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා. මෙවැනි පසුබිමක රටක ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීම වැදගත් වනවා. වර්තමානයේ ආර්ථිකව සිදුවන බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ. ඒ මහ බැංකු ආයෝජන කළමනාකරණ දෙපාර්තමේන්තුව සංවිධානය කළ 2026 සංචිත කළමනාකරණ සමුළුව ආරම්භ කරමින් ආසියා යටතල පහසුකම් ආයෝජන බැංකුවේ භාණ්ඩාගාරික ඩොමිනිකෝ නාඩිහිලි මහතා ආර්ථික දේශනය පැවැත්තුණා.
8: වර්තමාන ලෝකයේ භූදේශපාලනික බෙදීම් උපායමාර්ගික තරඟකාරීත්වය වෙළඳ ආතතීන් සහ අනපේක්ෂිත අර්බුදවලින් යුත් අභියෝගාත්මක පරිසරයකට පත්ව තිබෙනවා. මෙවැනි තත්ත්වයන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපළ වෙත ඉතා කෙටි කාලයකින් බලපෑමෙල්ල කළ හැකි. 2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය මගින් ප්‍රමාණවත් විදේශ සංචිත නොමැතිවීමේ බරපතල ප්‍රතිවිපාක අපට පැහැදිලි වුණා. එවැනි තත්ත්වයකදී ආනයන සීමාවීම, ණය ගෙවීම් අපහසු වීම, විනිමය අනුපාතික සහ උද්ධමන පීඩන වැඩිවීම මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසයද පහළ ගියා. එබැවින් ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීම සුකෝපභෝගී අවශ්‍යතාවක් නොව රටක සමස්ත සාර්ව ආර්ථික ස්ථාවරත්වය සඳහා අවශ්‍ය කරුණක්. අර්බුදෙන් පසු ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අතර ආර්ථිකය සහ බාහිර අංශය 2022-2023 කාලයට සාපේක්ෂව වඩාත් ශක්තිමත් වෙලා තියෙනවා. කොමුණත් විදේශ සංචිත ගොඩනැගීම අඛණ්ඩව ඉහළ යන ක්‍රියාවලියක් නොවන අතර බාහිර කම්පන මගින් ඒවා ඉතාමත් ඉක්මනින් අඩුවෙන්න පුළුවන්. එබැවින් අර්බුදයක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙන්නේ නොව ඊළඟට කුමන හෝ අර්බුදයක් කවදා වේදැයි කිසිවෙකුටත් නිශ්චිතව දැනගත නොහැකි නිසා ප්‍රමාණවත් විදේශ සංචිත පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙම අත්දැකීම් මගින් අපි අවධාරණය කරන්න කැමැති.
9: Experience of recent years has reminded us one of fundamental truth. We do not build resources because we expect a crisis. We build resources because we cannot know when the next crisis will come. And in increasingly uncertain world, the value of that preparedness has never been greater.
0: පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් අඛණ්ඩව අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ සිදු කරන අපහාස සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී නියෝගයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.
10: දැම්මම අධිකරණයේ ස්වාධීනත්වයට අර්බුදයක් එන මොහොතක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා බලහත්කාරයෙන් විනිසුරුවරුණු තකමැති වෙද්දී බලහත්කාරයෙන් මේක කරන්න හදනවා. මේක එක පැත්තකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන අදහස ඇතුළෙම තියෙන්නේ තමන්ට තමන් පිළිබඳව තීරණ ගන්න බෑ.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් අබේවික්‍රම මහතාද අදහස් පළ කළ අතර කාර්යක සභා සභාපතිවරිය මෙහිදී නියෝග කළේ අදාළ අපහාස වන ප්‍රකාශ සියල්ල හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.
11: අධිකරණය පිළිබඳව විශේෂයෙන්ම අගරු අග්‍රවිනිශකාරතුමා පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරමින් මම හිතන ලදරු වලිප්පුකාරයෝ විශාල අපහාසයක් සිද්ධ කරනවා. මේ ඔහුගේ මම හිතන්නේ මේ කතාවල අඩංගුව හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්න කියලා මම ගෞරව
12: ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. දිගින් දිගටම කතා පවත්වනකොට විශේෂයෙන් අධිකරණයට පුද්ගලයන් විදිහට අපහසු වෙන ආකාරයෙන් කතා කරන්න එපා කියලා, ඒ වගේම ඒ වැනි කතා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. අදාළ නොවන වගන්ති
11: අවාසනාවකට අපේ රටේ තියෙන සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය පිළිබඳ හොඳ දර්ශකයක් තමයි මේ විරුද්ධ පක්ෂයේ අද ඉතුරු වෙලා ඉන්න මේ වගේ ලදරු වලිප්පුකාරයන්ගෙන් පේන්නේ. අවශේෂ දැනට ඉතුරු අද නන්නත්තර වෙලා තියෙන තමන් කතා කරන්නේ මොකද්ද කියලා දැන අග්‍ර විනිශ්චකාරතුමාගේ තියෙන ප්‍රධාන වගකීම අධිකරණ සේවා කොමිස සභාවට නායකත්ව දෙන එක නෙවෙයි. තමන් දන්න දේවල් කතා කරන්න, නොදන්න දේවල් කතා කරන්න නැතුව මේ වගේ සමාජයක් තමයි අපිට පරිවර්තනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.
0: එල්නූ තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් යොමු කළා. ඊට අමාත්‍ය බිමල් රත්නායක මහතා පිළිතුරු ලබා දුන්නා.
13: නවතම දත්ත අනුව නියඟය හේතුවෙන් බලපෑමට ලක් වූ ජනගහනය කුපමණද? එය තවදුරටත් වර්ධනය වීමට ඉඩ ඇතැයි අනුකමිටුව සක්සේරු කරන්නේද? එල්නීනෝ ලානීනා ප්‍රශ්නයත් සමග එන්සෝ, ඒ වගේම IOD එකකට කියනවා එල්නීනෝ සදර්න් ඔසිලේෂන් කියලා, අනිත් එකට කියනවා ඉන්දියන් ඕෂන් ඩයිපෝල් කියලා. මේ තත්ත්වයන් තුළ බලපෑමට ලක් වෙන පුද්ගලින් ප්‍රමාණය කුපමණද?
14: ඔබතුමා මේ දක්වන උනන්දුවත් අපි අගය කරනවා. මොකද UN ක්ලයිමේට් ඕගනයිසේෂන් එකත් වර්තමාන එල්නීනෝ තත්ත්වය ගැන කන්ෆර්ම් කළ තිබෙන්නේ ගරු කතානායකතුමනි 2026 ජුනි 2. ඔබතුමා එක මාස 6කට කලින් ඇත්තරම ඉදිරිපත් කළ තිබීම අපි ඉතාම විශේෂ දෙයක් කොට සලකනවා.
0: අමාත්‍ය ධම්මික පටිබිඳි මහතා පානීය ජල පහසුකම් සැපීම ඇතුළු කරුණු පිළිබඳවයි අදහස් පළ කළේ.
15: විශේෂයෙන්ම මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සාහන සේවා මධ්‍යස්ථානය, ජාතික ජල සම්පාදන මණ්ඩලය, මේ සඳහා විශේෂම නියඟ තත්ත්වය සඳහා පූර්ව සූදානම් සිදු කරමින් අයින්පසු නියඟය සඳහා පානීය ජල පහසුකම් ගැටලුව මතු වූ දිස්ත්‍රික්කවලට පානීය ජල පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සලසනු ලැබුවා. අද වෙන විට දිස්ත්‍රික්ක 8ක අම්පාර අනුරාධපුරයේ බදුල්ල මඩකල්පුව මාතලේ මොණරාගල පොළොන්නරුව රත්නපුර කියන දිස්ත්‍රික්ක 8ේ පාරිශීලකම් කොට්ටාස 36ක පානීය ජල ගැටලුව මතුලවා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ නිසා පවුල් 47,368ක් පුද්ගලයින් 154,167ක් නාපදාවට පත්වලා තියෙනවා. නමුත් මේ වන විටත් පවුල් 40,945කට සහ පුද්ගලයින් 132,748 දෙනෙකුට ඒ පානීය ජල පහසුකම් ලබා දීම සඳහා අවශ්‍ය කරන මැදිහත්වීම් සිදු කරලා තියෙනවා. ඒ වගේම තමයි මීට කලින් එක් පුද්ගලයෙක් සඳහා වෙන් කළ ජල ප්‍රමාණය ලීටර් 6ක්. නමුත් අපි එම ජල ප්‍රමාණය ලීටර් 15 දක්වා ඉහළ දාලා තියෙනවා. ඒ අනුව විල්පත්තුව යාල බූන්දල උඩවලව කුමන යන ජාතික වනෝද්‍යානවල වනසඳුන්ට ජල සම්පාදනය සඳහා මැදිහත්වීම් කළා තියෙනවා.
0: එළිනු තත්ත්වෙන් පීඩාවට පත්වෙති පිරිස්වලට අවශ්‍ය පහසුකම් සැලසීමේදී පවතින චක්‍රලේඛ වෙනස් කරමින් ඊට මැදිහත් වන බව අමාත්‍ය සුසිල රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
16: ඒකෙන් භූගත ජලය ජල මුල 59කින් ගන්නවා දිවයින පුරා දල වශයෙන් ගණ මීටර 77000ක් විතර. මේ භූගත ජල මූලාශ්‍ර තමයි යම් මට්ටමකට තරජන ඉලක්ක වෙලා තියෙන්නේ. ඒ වගේම ජලාශ වලින් ජලය ලබා ගන්නවා ජල මූලාශ්‍ර 59කින් දිනකට දල වශයෙන් ගණ මීටර 712000ක් විතර. ගංගා, එළදොළ සහ වෙනත් ජල මූලාශ්‍ර වලින් දල වශයෙන් ගණ මීටර 122000ක් විතර දවසකට ලබා ගන්නවා. මුහුදු ජලයෙන් ජලය ලබාගෙන පිරිපදු කරන ප්‍රධාන ව්‍යාපෘති තුනක් තියෙනවා ජල සම්පාදන මණ්ඩලය යටතේ. මේ මූලාශ්‍ර සැලකුවාම දැනට ගැටලුවක් ඇතිලා තියෙන මේ භූගත ජල මූලාශ්‍ර සහ විශේෂයෙන්ම මොණරාගල දිස්ත්‍රික්කයේ මම ඉස්සලා කිව්වා වගේ මඩකලපුවේ උන්නිච්චයේ වැවේ ඒ ජලාශයෙන් තමයි තියෙන්නේ. අනිත් ජල මූලාශ්‍ර වලට දැනට ගැටලුවක් නැහැ. වර්ණාගර දෙපාර්තමේන්තුව අද දිනේ ප්‍රකාශයට පත් කරා ඔවුන්ගේ තිබෙන ප්‍රධාන ජලාශ වල ජල මට්ටම 34ක මට්ටමක පවතිනවා කියලා. මේ වෙනකොට කෘෂිකර්මාන්තය සඳහා ජලය නිකුත් කරන එක අවසන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තියෙන ජල ධාරිතාවන් සැප්තැම්බර් මාසයේ අවසන් වෙනකන් පානීය ජලය කටයුතු සඳහා පවත්වගෙන යන්න කළමනාකරණය කරන්න ප්‍රමාණවත් කියන එක තමයි වර්ණාගර දෙපාර්තමේන්තුව අපිට දත්ත සහිතවම පෙන්වා දෙන්නේ. ඒ වගේම මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙන ජලාශ පද්ධතියේ ඉහළ සිට පහළ දක්වා වෙන ජලාශ පද්ධතියේ දල වශයෙන් 50%කට වැඩි ජල ධාරිතාවක් කරන් දෙනවා. ජලාශ වලින් ජලය ලබාගෙන පිරිපාදු කරණේට දැනට බාධාවක් ඇති වෙලා නැහැ. ගැටලුවක් ඇති නොවේයි අපි හිතනවා.
0: මෙරට ඉතිහාසයේ පළමු වතාවට ගොඩබිම් මෙන්ම මුහුදේ එකලෙස ධාවනය කළ හැකි උභය ජල යාත්‍රාවක් යුරෝපයට අපනෙන කිරීමේ ඓතිහාසික සමාරම්භ උත්සවය අද පැවැත්වුණා. ඒ කුකුළු නිදහස් වෙළඳ කලාප පරිශ්‍රයේදී නව කර්මාන්තහා අපනයන පුනරුද ප්‍රතිපත්තියට සමගාමීව ඕෂන් වෝඒග ඉන්ටර්නැෂනල් ආයතන නිෂ්පාදනය කළ මෙම යාත්‍රාව යුරෝපයට අපනයන කිරීමේ සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ අමාත්‍ය සුනිල් හඳුනිති මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ මෙරට නාවික නිෂ්පාදන ශිල්පයේ දෙවැන්ත පෙරලියක ආරම්භයක් බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ශ්‍රී ලංකාවේ සංචාර නිරත ඉන්දිය ආරක්ෂක මාත්‍ය ශ්‍රී රාජ්නාත් සිංහ මහතා මෙරට පිහිටි ඉන්දිය සාමසාධක හමුදා ස්මාරකයේ වෙත ගොස් පුෂ්පපහර පුද කළා. ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමගද සාකච්ඡා කළා. දෙරට අතර සහගිතාවේ තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා මේට සංචාර නිරතව සිටින අතර ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙත්තේ වසර 38කට පසුවීමද විශේෂත්වයක්. දෙරට අතර ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපී හවුල්කාරිත්වය මෙන්ම ඓතිහාසික සම්බන්ධතා අනුන වශයෙන් ප්‍රතිලාභ සැලසෙන ආකාරයෙන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. විෂමාත්‍රව උදර මැඩලීම සඳහා ආරම්භ කර ඇත්තේ ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළා. ඉන්දිය සාගරයේ මද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින් විෂ මද්‍රව්‍ය මැඩලීමේ කටයුතු සඳහා ඉන්දිය සහය අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. දෙරට අතර සහගිතාවේ ශක්තිමත් කරන නවගියුසුම් තුනක් හෝමාරු කිරීමද සිදුනා. ඉන්දිරාජයේ ප්‍රධානයකට අනුව කොණ්ඩෑගල සහ මඩකලපු දිස්ත්‍රික්කවල ස්ථාපනය කළ බේලි පාලම් තුනක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දිය ආරක්ෂක මාත්‍ය ශ්‍රී රාජ්නාත් සිංහ මහතා මාර්ගගත තාක්ෂණ ඔස්සේ එක්ුණා. සංචාර නියමවා ඉන්දිය ආරක්ෂක අමාත්‍යවරයා පස්සුරුවේ කරුණාගෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ක්ලීන් ශ්‍රී ලංකා ස්වාධීන උපහානිය සමග එක්ව පවත්වන ටේකියා සුරකම් වගතුරේ වැඩසටහන් මාලාවේ දෙවන අදිරේ 17 වන වැඩසටහන බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්ුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත ගිහාන් ගේත් ඉෂේර.
17: තේකයා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ අපි 17 වන වැඩසටහන අදවසේදී මේ විදිහට අතිසාර්ථකව නිමාවට පත් කළා. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ අධ්‍යාපන කලාපයේ බලංගොඩ ආනන්ද මෛත්‍රී විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරා ගන්න ලැබුවේ. පාසල අවට දුවා දරුවන් අදවසේදී 850කට අධික සංඛ්‍යාවක් මේ වැඩසටහන සඳහා සහභාගී වුණා. ඔවුන්ට මාර්ග භාවිතය පිළිබඳ දැනීම සම්බන්ධයෙන් අපි ප්‍රායෝගික වගේම න්‍යායාත්මකව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානය මගින් මාර්ග අනතුරු සංදර්ශනය පැවැත්වුණා. ඉන් අනතුරුව මේ දුවදරුවන්ට අවශ්‍ය කරන මාර්ග භාවිතය පිළිබඳව දැනුම ලබා දුන්නා. අපි මේ දුවදරුවන්ට අදවසේදී ඉතාමත් වටිනා සහතික පත්‍රයක් ලබා දීමට රත්වාදිනුපාණි මාධ්‍යාලයේ තේක්කයා කණ්ඩායම විදිහට අපිට හැකියාව ලැබුණා. මේ වැඩසටහන සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ෆෑපස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. අපි හෙට දවසේදී නිවිතිගල කරවිඩු ඡාතික පාසලේදී හමු වෙමු. බලාපොරොත්තුෙන් සමු ගන්නවා බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය විද්‍යාලයේ සිට ප්‍රවෘත්ති වෙනුවෙන් රවින්ද්‍ර ප්‍රියදර්ශන සමගින් මම ගිහන්ගේ
0: විද්‍යාලයේ විදුහල්පතිනි සන්ධ්‍යා සිසිලානේ පල්ලියගුරු මහත්මියගේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් පළ කළා.
18: ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය පොලිස් දෙපාර්තමේන්තුව එකතු වෙලා දරුවන්ට ඉතා වටිනා වැඩසටහනක් අද දිනය තුළම මේ පාසල පසුබිම් කරගෙන පැවැත්තුවා. අනතුරු වළක්වන්න ඔබේ මේ වැඩසටහන ඉමහත් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.
0: 2023-2025 කාල සීමාවේ භාණ්ඩ අනිනිකන බව පවසමින් ඇමරිකා ඩොලර් මිලියන 80ක මුදලක් විදේශගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා. මර්දාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු එම මුදල් විදේශගත කර ඇති බවටයි තොරතුරු හෙළිවුණේ. මූල්‍ය අපරාධ කොට්ටාසය මගින් සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට තිබෙනවා. විෂය මද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමේ රටම එකර ජාතික ක්‍රියාන්විතය සාර්ථකව සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කළා. ඒ රටම එකර වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්
19: 2024 25 26 වසරවල අපිට මෙරටට ගෙන්වාගත් රතු නිවේදන සැකකරුවන් 43ක් දක්වා ඉහළ යනවා. ඒ වගේම 2024 25 26 වගේ වසරවල රතු නිවේදන නොමැතිව ගෙන්වාගත් සැකකරුවන් ගණන 38ක් දක්වා සඳහන් වෙනවා. තවත් රතු නිවේදන 95ක් සඳහා සැකකරුවන් විදේශගතව සිටින බව අපි දැනුම් දෙනවා. ඔවුනුත් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙනීමට කටයුතු කර සිටිනවා. 2025 ඔක්තෝබර් 30 සිට පෙරදින දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 2277ක් ග්‍රෑම් 524, ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 3172ක් සහ ග්‍රෑම් 0.52ක් පොලිස් බහරට අරගෙන තියෙනවා. ඒ වගේම කොකේන් කිලෝග්‍රෑම් 293ක් ග්‍රෑම් 872ක් පොලිස් බහරට අරගෙන තියෙනවා. ඒ වගේම ගංජා කිලෝග්‍රෑම් 9512ක් සහ ග්‍රෑම් 310ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. 2026 මේ කාලය තුලදී මිලියන 1104ක රන් අබරණ යාන වාහන මිල මුදල් ඉඩම් බෝට්ටු මේ සියලුම දේපල රජය සතු කර ගැනීම සඳහා මූලික ප්‍රවේශය ගත්තා. මේ මද්‍රව්‍ය ව්‍යසනය නිසා 2025 වසරේදී පිරිමි 172ක් ස්ත්‍රීන් 3 දෙනෙක් සිය දිවි හානි කරගන්නට කටයුතු කළා තියෙනවා. 2026 වසරේදී මේ වන විට 11 දිනක් මිය පරලෝ ගිහිලා තියෙනවා, විශේෂයෙන් මේ මත්කුඩු ව්‍යසනය හේතුවෙන්. 2025 ඔක්තෝබර් 30 දින සිට ළමුන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත පිරිමි ළමුන් 8932ක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම ගැහණු ළමුන් 173ක් ලෙස සඳහන් වෙනවා.
0: එම මාධ්‍ය හමුවේ කෝරේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහිවා මහතා ප්‍රකාශ කළේ මද්‍රව්‍ය ජවාරම්කරුවන් මද්‍රව්‍ය ප්‍රවාහනය කරන මාර්ග වෙනස් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.
20: ශ්‍රී ලංකා රේගුව හැටියට පසුගිය මාසයේ, ඒ කියන්නේ අගෝස්තු මාසයේ අපි සිද්ධ කරලා තියෙනවා අත්අඩංගුවට ගැනීම 4ක්. ඒ 4 අපි පහුගිය කාලේ දැක්ක රටාවන්ට වඩා මදක් වෙනසක් දැකලා තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවෝ පැමිණෙන මාර්ගවල යම් වෙනසක් මේ කාලේ අපි දැකලා තියෙනවා. මෙතන තව එක විශේෂයක් තියෙනවා. මේ අපිට හම්බෙලා තියෙනවා මේ කුරිය පාර්සල් මාර්ගයෙන් එන හෂීෂ් මර්ජුවානා කාණ්ඩේ ඇට වගා කිරීමේ උත්සාහයකුත් තියෙනවා. ඒ වගේ නව දේවල් වලටත් මං හිතන්නේ මේ ජාවාරම්කාරයෝ යොමු වෙන බවක් පේන්න තියෙනවා. ඉතින් දැනට අපි කෑන යන්ත්‍ර තියෙන්නේ භාණ්ඩ පරීක්ෂා කරන්න විතරයි. ශරීර පරීක්ෂාව කිරීම සඳහා අවශ්‍ය කරන නවීන ස්කෑන යන්ත්‍ර සවි කිරීමටත් රේගුව හැටියට කටයුතු කරගෙන යනවා.
0: නොවැම්බර් මස පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කළහොත් වැඩිහිටි සෑම ඇමරිකා ජාතිකයකටම ඩොලර් 5000ක ත්‍යාගයක් ලබා දෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වී තිබෙනවා. කෙසේ වෙතත් එම සැලැස්ම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔහු අදහස් පළ කර නැහැ. ඩෙමොක්‍රටික් පක්ෂකයන් පවසන්නේ ඒට කළ නොහැකි පොරොන්දුවක් බවයි. ඇමරිකා රජයේ ඩොලර් ට්‍රිලියන 1.3ක් පමණ බෑවන ජනාධිපතිගේ පොරොන්දුව ඉටු වේද යන්න පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. මේ අතර යේමනයේ ගැටුම්කාරී වාතාවරණය උත්සන්න වී තිබෙනවා. පැය 12ක් තුළ සෞදි ගුවන් ප්‍රහාර 54ක් එල්ල වී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් හූතිවරුන් ඓතිහාසික මෝචා වරාය නගරයේ පාලනය අත්පත් කරගෙන තිබෙනවා. බාබෙල් මන්ඩේස් හමුදා සමුද්‍ර සන්ධියේ බලය තවදුරටත් තහවුරු කරමින් සිටින බවටයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. පාකිස්තාන් දෙරෙහි තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම ලකුණු 299ක් රැස් කරගෙන සිටිනවා. කඩලු 6ක් බිඳවැටුණා. එමිලියෝගේ ලකුණු සංඛ්‍යාව 60යි. හැරි බ්‍රෝක් ලකුණු 75ක් ලබා ගත්තා. පාකිස්තාන කණ්ඩායම සිය පළමුව වෙනුවෙන් රැස් කළේ ලකුණු 133ක් පමණයි. සවුඩ් ෂකී ලකුණු 43ක් ලබා ගත්තා. ජොස් ටංග ලකුණු 42කට කඩලු 4ක් බිඳහැලීමට සමත් වුණා. ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල. ඥානසාර හිමිට මෛත්‍රී දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයේ බල රහිත කරයි. දශක දෙකක් රාජ්‍ය වතු සමාගම් සේවකයන් නොලබුණු ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීම ඇරඹේ. ලෝක යුද ගැටුම් සහ ආර්ථික අර්බුදාමයේ රටේ ආර්ථික ස්ථාවරයේ ශක්තිමත් බව මහබැංකුවේ අධිපතිකෙන් ප්‍රකාශය. හෝති කැරලිකරුවන්ගේ මෙහෙයුම. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. ලලිත හමුවෙමු හෙට පෙරවරු 9ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
21: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6 විනාඩි 58යි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ඥාන සම්ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: ඉරක් නැතුව මේ ලෝකෙට අපිට පැවැත්මක් නැහැ කියලා අපි හොඳටම දන්නවා. හැබැයි සාපේක්ෂව ගත්තොත් හඳට තරම් ඉරට කවිගී ලියවිලා නැහැ. හඳ ගැන කතා කරද්දී ගැහැණු ළමයින්ගේ මුහුණ ගැන, එහෙම නැත්නම් පරිපූර්ණ භාවයේ ගැන කියද්දී මේ වගේ ගොඩක් තැන්වලදී හඳ උදාහරණයට අරගන්නවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරේ සමහර දේවල් තියෙනවා වටිනාකම් කොච්චර තිබුණත් ඒව දැනුණ උනාට අපි හිතේ තියාගෙන ඉන්නවා. අපි නැතුව බෑ කියලා දන්නවා. ටිකක් ප්‍රකාශ කරන්න යද්දී මොකක්දෝ අඩුපාඩුවක් තියෙනවා. ඒක වචන කරන්න, එහෙම නැත්නම් ඒක අගය කිරීමක් කරන්න, පෙරලා ඒකට මොකක්ම හරි ඇගීමක් ලබා දෙන්න යම් කිසි අඩුවක් තියෙන තැන් අපේ ජීවිත ඇතුලේ කොච්චර තියෙනවද. ඉතින් ඒ ගැන හිතන්න කියන ආරාධනාවත් එක්ක අපි අදත් ආදරෙන් මේ සඳදිය දහර යටදී ඔබව හමු වෙනවා. ඉතින් නැහුණනේ අපිට හඳින් තොරව වැඩසටහනේ මේ පැය දෙක ගත කරන්නත් පුළුවන්කමක් නැහැ. එහෙම නේද?
1: ඔව්. මොකද දැන් මොනිකා ඔබ කිව්වා වගේම අපි හඳට කැමති වෙන බොහෝ දේවල් අතර අර සෞම්‍ය භාවයේ සුවසිතස හදවත මුදු ලෙස සරසන්න පුළුවන් සෞම්‍ය ගුණයත් අරගෙන එනවා. ජීවිතයේදී අපිට හැම වෙලාවකදීම කාගේ හරි හිතකට ඒ හඳේ එළිය වගේ සෞම්‍ය ගුණය ලබා දෙන්න පුළුවන් නම්

0: සන්තතිය දහරයට අද අපි සුන්දර හමුවීම අනුප්‍රාක දායකත්වය අපට ලබා දෙනවා. අංකගේ ඩෝම බීකොටන යන්ත්‍රය ලංකාවට ගෙන්වා පෙදාහරෙන මාක්ස් පෙන් හල්ඩිංස්. දැන් මාක්ස් පෙන් හල්ඩිංස් වෙතින් ඩෝම කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රය, කැඩුණු සහල් වෙන්කර ගැනීමේ යන්ත්‍රය, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන සෙලුම යන්ත්‍රෝපකරණ එකම වහලක් ඇටින් ඔබට ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනවා. ඒ වගේම මේ යන්ත්‍රය ඔබට අවශ්‍ය ධාරිතාවයන්ගෙන් ඔබට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අංක 31 ඇල්හෙන පර මහරගම ලිපිනේ මාක්ස් පෙන් හල්ඩිංස් ප්‍රධාන කාර්යාලය තියෙනවා. එම නැත්නම් කෝල් එකක් දෙන්න මෙන්න නම්බර් එක 011 6779 579. ඒකම ඔබට මතක් කරනවා අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙන NLP ගැන, ධන නිධානය ගැන. මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්වු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශූරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට NLB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය, ඒ වගේම දිවින පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
0: අපි සඳ දිය දහරයට තියදත් හමු වෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංස මාලා රිටිකහපොල. අපි සඳ ගැන කතා කරගෙන BNS එක පායායන සඳවත්ත කොච්චර මනරම්ද කියලා බලන්නයි අහන්නයි තමයි මේ යන්නේ අද මුලින්ම.
2: ඔව්, දැන් මේ ගීතේ මොනිකා තියෙන ලොකුම විශේෂත්වය තමයි ඔහුට ඇයව සිහිපත් වෙනවා. ඒ සිහිපත් වීම සිද්ධ වෙන්නේ හඳ දැක්කම. හඳ කාන්තාවක්ම කරලා තිනවා සඳවතී කියලාම කියනවා. එතකොට දැන් මේ අනියම කියන්නේ කෙලින්ම නොකිය වෙනත් විදිහේ ක්‍රමයක් එන ඔබ සඳ වගේ කියන්නේ නැතිව හඳ පායගෙන එනකොට තනිකමක් දැනෙනවා,
0: සීතලක්
2: දැනෙනවා. ඒ කියන්නේ නොකිය කියනවා මේ හඳ දැක්කාම මේ සියල්ල දැනෙන්නේ ඇය
0: ළඟ නැති අඩුව දැනෙන නිසා.
2: ඒ දැනෙන අඩුව ඒ වගේම ඇය සඳ වගේ කියලා කියන එක කියලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම කතන්දරේ කියන ගමන්ම කියන්නේ ළඟින්ද මහා සංසාරයේ වෙලෙන. එතකොට මේ ඇය ඔහුගේ ළඟ ඉඳගිය මේ වෙලෙන්නේ මේ මොහොතේ නෙමේ, පුරුදුයි. ඉතින් හැම සංසාරේ පුරාම හැම ආත්මිකම ආවා වගේ හැඟීම ඔහුට දැනෙනවා. ඒකට හේතුව තමයි මොනික සමහර වෙලාවට අපි සමහර සම්බන්ධකම් ඇතුලේ ඉස්සරහට යන්න තීරණය කළ තෝරගත්ත කෙනා ඔවුන්ගේ පළවෙනිම තෝරා ගැනීම වෙන අවස්ථා හරි අඩුයි. ඒ වගේ තෝරා ගැනීම කීපයක් පහු කළා තමයි සමහර වෙලාවට මේ දැන් කියන තෝරා ගැනීමට ඇවිල්ලා තියෙන්නේ. ඒ එන්නේ ඒ කොයි යම් හරි තැනකදී මේ හුරුපුරුතුකම එයාගෙන් දැනුණු හින්දා. මම මේ කියන්නේ ධනය නිලය බලය හින්දා තෝරා ගැනීම නෙමෙයි, සම්පූර්ණ මාදරේ. සමහර අය දුක් වෙන ඔයාව තමයි මගේ ජීවිතේට ලැබෙන්න හිටපු කෙනා, ඒ උන්ට අතෑරුණා කියලා ඒ අතෑරෙන්නේ ඒ හුරුපුරුතුකම තමගේ ජීවිතේට නොතුණු හින්දා. දැන් මෙතනදී ඔහු කියන්නේ ඒකයි සසර පුරා ළඟ හිඳිමි කියන ප්‍රතිඥාවක් දෙන්න තරම් ඇයව හුරුපුරුදු ගතියක් ඔහුට දැනෙනවා. නොහඬනා දිනක් නොතිබුණාද මන්දා. ඉතින් මේ වෙන්වීම, මේ ඈත් ළඟ නොසිටීම තුළ ඔහු විඳවපු විඳවිල්ල තමයි ඔහු මේ කියන්නේ. මේ මහමෙරක් තරම් වාවාගෙන ඉන්නවා. මේ කියන්නේ ඕනෑම සබඳතාවකදී ප්‍රේමයේදී ඉස්සෙල්ලා කතා කරන්න ඕන, මුලින්ම දකින්න එකද කරන්නේ, ඊට පස්සේ කතා කරන්න ඕන. කතා කිරීම නම් ඉවරයක් වෙන්නේම නැහැ. ඔය මේ සාමාන්‍ය ඔහොම කතා කරන මිනිස්සු විවාහ වුණාම මං කියන්නේ අර දුරකතන සමාගම් හිතනවා මේකට මොනවා වෙලාද කියලා. ඒ තරම් කතා කරලා
0: ඉච්චකට පාඩුව දැනෙනවා.
2: ඇයි ඊට පස්සේ ගෙදර ඉඳන් කතා කරන්නේ? ඒ තරම් කතා කරන්න ඕන. ඊට පස්සේ
0: හැබැයි සමහර වෙලාවට අර ගෙදර ඉඳන් කතා කරනවා කියනකොට ප්‍රමාණාත්මකව ගත්තොත් අර ඉස්සර කතා කරපු තරමට සාපේක්ෂව හරි අඩුයි වෙන්නත් පුළුවන්.
2: සමහරලාට කියනවා විතරම තමයි උත්තරක් නැහැ වචනවලට. ඒ කියන්නේ ඒ සියල්ල අර තමා සතු කරගන්න කලින් සිද්ධ වෙන සන්නිවේද ක්‍රමවේද. අර දැකලා කතා කරලා ඒකත් මදි වුණාම තමයි හිතුණු ළඟ ඉන්න ඕනේ. දැන් මේ ගීතෙත් කියන්නේ එකයි ළඟ හින්ද ඉන්න කියනවා. ඔබ ළඟ නෑ කියලා ඇති වෙන වේදනාව ගීතේ පුරාම තියෙනවා. ඒ අර දැකීමෙන් කතා කිරීමේ ඊළඟ පියවර තමයි ළඟින්ම තියාගන්නේ. ඒ ළඟින්ම තියාගැනීම අපි සමාජ සම්මතය ඇතුළේ විවාහය කියන දක්වා යනවා. හැබැයි විවාහයෙන් ළඟින් තියාගත්තට පස්සේ කතා කරන එකත් අතර වෙනවා. ඉන්න එකත් අතර වෙන තරමටම මේ සබඳතා දුරස්ත වෙන්න ගන්නවා. එතකොට අර අපිට ළඟ අපේම කරගන්න බාධා තියෙති තමයි අපිට වැඩියෙන්ම ඒ සම්බන්ධකම හොන වෙන්නේ. මේ ගීතේ පුරාමත් ඒ හැම මොහොතකම තමල් ළඟ නොසිටීම නිසා තැවෙන පෙම්වතෙක්ගේ සිතවිලි හමු වෙනවා.

0: සෞන්දර්ය ආත්මක වියමන සඳ දිය දහර
1: සිත කියන්නේ ස්වභාවයෙන්ම සසල වෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේදී කතා බහේදී වැඩිපුර කියන්නේ කාන්තාවන්ගේ හිතේ තමයි මේ චංචල ස්වභාවය හරි වැඩි කියලා. නිරන්තරයෙන් වෙනස් වෙන ස්වභාවය. හැබැයි ඉතින් එහෙම ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ගත්තහම අපේ හිතේ සැබෑම ස්වරූපය තමයි සැලීම සසල වීම. ඉතින් ඒ වුණාට අපි තීරණ ගන්න ඕනේ සැලෙන එහෙම එහෙ වැළෙන හිතකින් නෙවෙයි නොසැලෙන හිතකින්. එහෙම ගන්න තීරණවල ස්ථාවර භාවය සාපේක්ෂව වැනි ගන්න තීරණවලට වඩා වැඩි ස්ථීර බවක් තියෙනවා. ඉතින් කලින් ගීතයේදී නොසැලෙනා සිතින් නෙලා ගන්න තිබෙනා කියලා අපිට අහුණා. අපි ඊළඟට අහන්න යනවා යොහාන් අර්ජුන එදා ගායනා කළ ගීතයක් අද පූර්ණ සචින්තගේ හඬින්. නොසැලෙන්න කඳුලක් දැසින් ඔබ මා කෙරේ.
2: මම වෙනුවෙන් ඔයාගේ ඇහෙන් කඳුලක්වත් සැලෙන්න එපා කියලා කියන තරම් ඒ පෙම්වතා මේ වෙන්වීම තුළ ඇයගේ යහපත ප්‍රාර්ථනා කරමින් තමන්ම දරා ගන්නවා. මට මතක් වෙනවා කාංචනා අමිලානිගේ කාල රේඛාව කියන කවි පොතේ අතීතයේ දොර කවුළු හරින විට කියලා කවි පන්තියක් තියෙනවා. ආදරේ විසකුරුව සිරුරේ යම් තැනක තියෙනවා. ගොඩ බෙහෙත් විටින් විට වැටෙනවා. ගොඩ ඉන්න පුළුවන්. ඒත් විස නසන්න කල්යාවි. බැලූ බැලූ හැම කෙනෙක්ම කොඳුරමින් කියනවා. ප්‍රතිඵලය මම දැන් දන්නවා. නොදන්නා වගේ හැම රෑම විහිළු කර නිදනවා. දැන් මෙහෙම ආදරේ විසකුරුව සිරුරේ යම් තැනක තියෙනවා කියන එක්වරක් හෝ ඔබ කාට හරි ප්‍රේම කළොත් ආදරණීය හැඟීමක් සිතුවේ ඇති වුණත් ඒක අර විස නසන්න කලනා වගේ ලේසියෙන් අමතක කරන්න බෑ. කාලයක් යන්න ඕනේ. සමහර මතක අපි ඒ සිද්ධ වෙන අවස්ථාවේදී දරා ගන්න බෑ. මෙච්චර ලස්සන කාලයක්නේ දැන් අපිට නැති වෙන්නේ වෙන් වුණාම කියලා. ඒක නිසා අඬහවැල පෙනවා, දුක කියනවා, තමන්ගේ මුළු ජීවිතේම අවුල් කරගන්නවා හැම වෙනම. හැබැයි තව කාලයක් ගියාම අපිට ලැජ්ජත් හිතෙනවා එහෙම මතක් කරද්දී අයියෝ අච්චර මූඩ වැඩ කළාද කියලා.
1: හැබැයි ඒ කාලෙදී එහෙම අපිට දැනුනේ නැහැ.
2: ඒකට හේතුව අර කාලයක් යද්දී අපේ හිතේම සමහර මතක අමතක කළා දානවා. එහෙම අමතක කළා වුණත් මොනිකා අර ඒ අවස්ථාවවලදී අපිට දැනෙච්ච හැඟීම ඒ විදිහටම හිතේ තැම්පත් වෙලා තියෙනවා. එහෙන් තමයි මම පෞද්ගලික මාස ගීතයක් මේ ගීතේ 90 දශකයේ ඉතා ජනප්‍රිය වෙච්ච ගීතයක් අද මේ ගයන කටහඬනොත් ඒ ගීතයට උපරිම සාධාරණ ඉෂ්ට වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන් මොනිකා. 90 දශකයේදී මේ කැසට් යුගයත් එක්ක ආව සංගීත ප්‍රතිනිර්මාණයේ ඇතුළට වඩා ප්‍රතිනිර්මාණයට වඩා වෙනස් භාවමය හැඟීමක් මේ අලුත් ගීතය ඇතුලේ තියෙනවා. දැන් ඔහු මේ ගීතේ කියන්නේ මේ පෙම්වතා කියන්නේ අර අතීත කතාව මාහා මේ මල් මාවතේ ආවා ඔබ සිතුසේ ඔබ හිතපු විදිහටම මේ ප්‍රේමය කියන මල් මාවතේ ආවේ. එතකොට කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි දැන් ඒක හරියට සිහිනයක් වගේ මායාවක් වගේ ඒ මායාව කියන ඒ ආවේ ඔයාද කියලා හිතාගන්න බැරි තරම් වේගයෙන් ඔබ කියලා ඉතාම කෙටි පද පෙළි කීපයක් ඇතුලේ සමස්ත ප්‍රේමයක් ඇතිවීම සහ ඒ ප්‍රේමයේ බිඳ වැටීමත් ඒ බිඳ වැටීම දරාගන්න එක් බිඳ වැටුණු පාර්ශවය ඒ කියන්නේ විද්ධිතාවවට පත්වෙච්ච පාර්ශවය දරන උත්සාහයක් මේ ගිය පුරාම ගායනයේත් සංගීතයේත් පදප

0: ආනන්ද රාත්නක වියමන සඳ දිය දහර.
1: රිදවීම කියලා කියන්නේ අපි කවුරුත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. අපි කැමැත්තෙන් කාටවත් කියන්නේ නැහැ මාව රිදවන්න කියලා. කමක් නැහැ කියලා. හැබැයි සමහර වෙලාවට ඒ රිදවීමෙත් සීමාව ඉක්මවා ගිහින් තියෙන වෙලාවල් වලදී අපිට ඒක නොදැනෙන්න පුළුවන්. කොයිතරම් රිදෙව්වත් නොදැනෙන මට්ටමට සමහර දේවල් අපේ ජීවිතේට අපි කියන අවශෝෂණීය වෙලා ඊට පස්සේ ඒක දැනෙන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම රිදවිලක් වෙන්නත් පුළුවන්. රිදවන්න සැමදා හඬනා හද මේ වගේ කියලා කලින් ගීතේදී අපිට ඇහුණා. හැබැයි චන්දසෙන් හෙට්ටිආරච්චි කියනවා රිදවන්න ආයේ හමුවන්න එපා කියලා.
2: හමු වෙනව නම් කමක් නැහැ. හැබැයි හමු වීම නිසා රිදවීමක් සිද්ධ වෙනව නම් ඒ හමු වීම සිද්ධ වෙන්න එපා. එහෙම හමු වෙන්නවත් එපා කියලයි ඔහු කියන්නේ. දැන් අපි සමහර සම්බන්ධකම් ඉවරුණාට පස්සේ බලන් ඉනවා වැරදිලා හරි හම්බ වේවිද, නිකමට හරි කතා කරන්න ලැබෙයිද, අඩු ගන්න දකින්නවත් ලැබෙයිද. දැන් එයා මොනවා කරනවද දන්නේ. අපි හිතනවා අපි නැති වුණාට පස්සේ යාගේ ජීවිතේ සම්පූර්ණ වෙලා නැතුව ඇති, අපිව මතක් වෙනවා ඇති. අපි එහෙම හිතාගෙන තමයි ඒ සම්බන්ධකම දිහා බලන්න ගන්නේ. හැබැයි එහෙම හමු වෙලත් ආයේ පටන් ගත්ත තැනටම නම් යන්නේ ඒකේ තේරුමක් නැහැ. මොකද අවසානයේ කොහොම කළත් වෙන්නේ රිදවීමක්. මොකද ඇය ඔහුව දාලා යන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද කියලා කිව්වේ නැති වුණත් ඇයයි මේ සබඳතාව ඉවර කරලා යන්නේ. ඒ ඉවර කරපු නිසා හැමදාම ඉවර වෙන වාරයක් ගානේ ඔහුට සිද්ධ වෙනවා නැවත නැවතත් මේ හිත හදා ගන්න. දැන් මේක ලේසි වැඩක් නෙමෙයි මොනිකා. මොකද සෙල්ලම් බඩුවක් හරි දෙයක් නෙමෙයි මේ හැමතිස්සෙම
1: කැන්න ගන්නට හදන්නේ.
2: ඕ ඒක පහසු නැහැ. ඉතින් මේ මානසික තුවාල පෑරෙන්න දැන් අපි අතක අපි ශාරීරික වෙන තුවාලයක් නම් අපි දන්නවා පෑරනකොට පෑරනකොට කොච්චර අමාරුද. අපි බෙහෙත් දාලා තුවාලය හොඳ කරගන්න යන්නේ. දැන් මානසික වෙන තුවාලය අපි දන්නවා තුවාලයක්නේ. ඒක පෑරනකොට බෙහෙත් දාගන්නත් අපිට විදියක් නැහැනේ. භෞතිකව කරන්න බෑ.
1: සහ ඊළඟ කාරණාව අපිට මානසිකව තුවාල වෙලා තියෙනවද කියන එක හරියටම තේරුම් ගන්න අපි ළඟ ඉන්න හැමෝටම එකම විදිහට නොහැකි වෙන්න පුළුවන්. ඒක තමයි බරපතල මාර්ගපදය. ඒක නිසියාකාරව අධ්‍යයනයක් තියෙන ඉහා සම්බන්ධ කෙනෙකුට හැරෙන්න මානසික තුවාල බාහිරට පේන්නේ නැති වෙන අවස්ථා තියෙනවා. ඉතින් එතකොට ඉතාම ගැඹුරට ගිහිල්ලා ඒ තුවාල මහා විනාශයන් බවට පත් වෙනතුරු නොදකින්න තියෙන ඉඩත් වැඩි.
2: මේ ගීතය දෙවෙනි අන්තරා කොටසෙන් කියන්නේ ඔහු ඒ දැඩි තීරණයෙන් ඉන්නා මදු මීවිතෙන් මා දෙලවන් තෙමන්න. නමුත් බහුතරයා මේ හිත හදා ගන්න බෙහෙතක් විදිහට තමයි ඔවුන් මත්පැන් දකින්නේ. නිසා මේ පෙම්වතා උත්සාහ කරනවා කියලා තමන්ටම ප්‍රතිඥා දෙමින් තමන්ටම කියාගෙන කියනවා මම නම් එතෙන්ට යන්නේ නෑ ඔබ මාව දාලා ගියාට. හැබැයි මං ඔබ හින්දා ඔබේ ආදරය වෙනුවෙන් හඬන්නේ නැහැ කියලා. අපිට කියන්න බෑ මොනිකා මෙහෙම සම්බන්ධයක් ගොඩනගන සදාකාලිකව මේක තියාගන්න කියලා. නොගැලපෙනව නම් යන්න ඕන හොම් ප්‍රශ්න තියෙනවා. හැබැයි අපිට යෝජනා කරන්න වෙන්නේ අම්මල තාත්තලටත් මේ හැමෝටම පුංචි කාලේ ඉඳන්ම දරුවෙක් හදද්දී දරා ගන්න කියලා දෙන්න. එහෙම නැත්නම් මේ දරුවෝ අවසානයේ නතර වෙන තැන හිතාගන්න බෑ අච්චර කැපකිරීම කරපු දරුවා මෙහෙම දරුවට මෙහෙම වුණේ ඇයි කියලා කාටවත් බැනවැදිලවත්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya, NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Mama nan dan maarama relax.
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: පේනවා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ
6: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ
5: කොහොමද බෙරිවිලා
6: විතර නෙවෙයි මේ ඇලිලා
5: තුමයි මේ කඩල බලන්නකෝ
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478 පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දෙවසර තුළ ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දෙන්න

0: හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වෙස්ට් මෝටර් පම්ප් අමතන්න 0777 777 7374.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
0: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්.

0: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
5: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLP දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
6: FM 93.5, FM 93.7, ලකන්න Radio ITN. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
7: සංසන්දිය දහර සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩ රටින් අලෙවි කළ ලොතරැයි පතකෙට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
7: ලකන හගෙන ආදරෙන් ඔබ සඳ දිය දහර හගෙනයි ඉන්නේ. ගීතයෙන් ගීතයට අපි වචන ගලපමින් පද ගලපමින් අදහස් ගලපගෙන යන ගමනක් මේ. කලින් ගීතයේදී වගේ මේ ගීතයේ තිත් අපේ පෙම්වතුන්ගේ පාර්ශවයේ කියන අපේ පිරිමි පාර්ශවයේ හිත රිදව ගන්න දරා ගන්න තියෙන ඒක බැරිකම කියලා කියන්න බෑ. ඉවසලා බැරිම තැන වුණාම ආයෙනම් එපා කියලා කියන මට්ටමට එනවනේ. ඒ වගේ අදහසක් තමයි ඊළඟටත් අපි අහන්න යන්නේ. පුන්සිරිසස තමයි ගීතය ගායනා කරන්නේ. අයදින්නේ නෑ ඔබේ ආදරේ මින් මතුවට කිසිදා කියලා තමයි කියන්නේ. අයෙල්ලන්නේ නෑ කියලා කලින් ගීතේදී අපිට හුණේ අයදින්නේ නෑ සෙනෙහේ ඔබේ. ඒත් ඉතින් මේ කතාවම තමයි.
8: ඔව්, ඒ කියන්නේ ආයාචනය

0: කරන්නේ නෑ කියන තීරණය අරගෙන තියෙනවා කලින් ගීතයේ පෙම්වතා වගේම මේ පෙම්වතාත්. මොකද මේ මෙහෙම තීරණ ගන්න හරි අමාරුයි කියන එක මොනික අපි මේ වැඩසටහනේදී මිටත් කලිනුත් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ පහසු දෙයක් නෙමේ තීරණය ගන්න. මොකද මේ වගේ වෙලාවකදී අර මානසික බිඳවැටීමත් එක්ක උන් හිටි තැන් පව අමතක වෙනවා. පුඩාකලට ආදරේ සම්බන්ධයෙන් මිනිස්සු තනතුරු තාන්න මාන්න නිලතල තමන්ගේ තත්ත්වය සියල්ල අමතක කරන අවස්ථා තියෙනවා.
1: ඒ හැම දෙයක්ම අහිම් වෙලා ගියාට පස්සෙත් සමහර වෙලාවට ඒත් කමක් නැහැ කියලා ආදරේ මත් තැමින්න මිනිස්සු අන්තිමට එච්චර කැපකිරීම කරාට පස්සෙත් ඒ ආදරේ අහිම් වෙලා ගියාට පස්සේ
0: සියලු දේ මේ අයට අමතක වෙලා යන තැන් තියෙනවනේ. ඒවා අපි දකිනවා අපි අහුවත් නව කතා ගැන කතා කරද්දී නොගැලපෙන විවාහ ප්‍රේම සම්බන්ධකම් වලට යන තැන්වලදී ඒ හැමතැන ලොවීනා වගේ එකක් ආදරන්දරයක් ගැන කතා කරද්දී මේ තැන්වලදී ඒ අයට දැන් අපි පැබ්ලෝ නෙරුඩා ගැන කතා කරපුවාම නෙරුඩාගේ ජීවිතයේ පස්ටල කිතු කරපු සම්බන්ධයකට ඔහු පෙළඹෙන්නේ ඒ හැඟීම හොට දරා ගන්න බැරි හින්දා. ඉතින් ඒ වගේ අවස්ථා ඔවුන් පසුපසින් ගිය කතාවක් නැහැ. හැබැයි ඒ ආදරය ඉස්සරහා හැමෝම තමා සතු කර ගැනීමේ හැඟීමුඩ මානසිකව වැටෙන තැන් තමයි. දැන් මෙතනදී ඒ තීරණය අරගෙන තියෙන අය දින්නේ නෑ ඔබේ ආදරෙ මින් මතුවට කිසිද
1: ආයි නන්නේ.
0: ඒ කියන්නේ එත්තකම් ආයදලා තියෙනවා. එත්තකම් පුළුවන් තරම් පස්සෙන් ගිහිලා බාල්දු වෙලා වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ. අවසානයේ ඔහු තීරණයක් අරගන්නව නෑ මම නම් මීට පස්සේ කරන්නේ නෑ. අපිට අන්නෙම මීට පස්සේ කරන්නේ නෑ කියන තත්වයට වැටෙන්න පුළුවන්කම තියෙනවා නම් අඩුම තරමේ එතනින් එහාට ජීවිතේ වෙන පාරකට අරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. තේහින්ද මොහු කියනවා ඔබගේ හදවත මම කවදාක්වත් මෙහෙම පිටිපස්සෙන් ඇවිල්ලා ඔබට වද දෙමින්. එතකොට ඒ මනුස්සයාට කරදරයක් වෙනවනේ. මොකද ඔහු දන්නේ නැහැ මොකද්ද මේ සම්බන්ධය දුන්නේ කියලා. ඔබ වෙන කෙනෙකුට බහදී ඇතිවග මට නොකියා ඇයි නිහඬ වුණේ. ඇයගේ පාර්ශවයෙන් වරද්දක් වෙලා තියෙනවා. ඒ ඇය කියලා නෑ ඇයට වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඒ නිසා ඔහු ඇය ගැන හිතමින් ඉන්නවා. ඔහු හිතාගෙන ඉඳලා තියෙනවා ඇයව තමාගේම කරගන්න. ඒ නිසයි මිහිරිය ඔබේ අත ගන්නට කල් බලමින් මා මුලා වුණේ. සමහර වෙලාවට ඒ තරම් ලොකු සිහින මන්දිරයක් මවන්න ඇතේ කියලා නොහිතද සමහර අය ඉන්නවනේ. අපි ආසයි තමන්ගේ හොඳම මිතුරා විදිහට පිරිමි ළමයි තියාගෙන ඉන්න බොහෝ ගෑල් ළමයි ඉන්නවා. මොකද ඒ සමාගමේට කැමති. හැබැයි විවාහයට නෙමෙයි. විවාහයට කිපාතනා කරන කෙනා එක්ක අර හොඳම මිතුරා කියන සමාගමේ ඉන්න බෑ. ඉතින් හැබැයි ඔහු දන්නවා ඇය කියන හිතා මතාම මේක කළා කියන එක ඔහුටත් පිළිගන්න අමාරුයි කියලා තේරෙන ඊළඟ අන්තරා කොටසදී ඔබ සියුමැලි හද සසල කළා නම් ඔහු පිළිගන්න ඇය සියුමැලි කියන එක. එහින්දා ඒ ආදරේ ඒ වෛරය නොවන වචන බලන්න මොනික සමා වෙන්න කියලා අය කියනවා. ප්‍රියලඳුනේ කියලාමයි කියන්නේ ඔබට සුබ පතා ඔබගෙන් සමුගන්නම් කියලා ඔහු කියන්නේ. ඔහුගෙත් හිතේ ඇය කෙරෙහි තියෙන ඇයට වෛර කරන්න තරම් සිතුවිල්ලක් උපදවා ගන්න නොහැකියාව හින්දා.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
1: අපි හරිම කැමතින මේ ආමන්ත්‍රණයට ලඳුන් විදිහට ප්‍රිය ලඳුනේ කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙනවන අපි තවත් කෙනෙකුට ප්‍රියංකර දසුනක් වෙන්න ප්‍රියංකර අදහසක් ඇති කරන කෙනෙක් වෙන්න ජීවත් වෙන තමයි කැමති. ඒකනේ උදේ වැඩට යන්න පාසලට යන්න කලින් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා පුළුවන් තරම් හැඩ වැඩ වෙන්නේ. ඉතින් ජීවිතේ එහෙම දවස්, එහෙම වෙලාවල්, එහෙම අවස්ථා තියෙන්න ඕනේ. ඒක උදේ තමයි ජීවිතේ ලස්සන වෙන්නේ, අලස් වෙන්නේ. ප්‍රිය ලඳුනේ සමා වෙන්න කියලායි පුන්සිරි සොයිස කිව්වේ. ෆීලික්ස් ඇන්ටනියද කොට කියනවා, ආදර ප්‍රිය ලඳුනේ මට මුළු ලොවම ඔබයි, ඔබගේ ආදරයයි.
2: ඕ මොනිකා, අද වෙනකොට නම් මේ වචන නිකන් හරියට ගොඩේ වගේ කියලා හිතරුව ඇති කවුරු හරි ප්‍රියලඳුනේ කියනවට. හැබැයි මේ යුගයේදී ඉතාම ගැහැණියකට කරන්න පුළුවන් ඉතා ගෞරවාන්විත ආදරණීය ප්‍රකාශයක් වෙලා තියෙනවා.
1: මේ පරම්පරා කිහිපයකට කලින් කළ ආමන්ත්‍රණයක්.
2: ඉතින් ඔහුට ඔහුගේ හිතේ ඇයගෙන ඇඳෙන සුන්දරම මතක සටහන් ටික තමයි මේ පද රචනාව තුළ පෙළගස්සලා තියෙන්නේ. මට මතකෙනවා මොහන් රජ් මඩෙවලගේ නිල් කටරල් කියන කෘතියේ මෙහෙම ප්‍රකාශයක් තියෙනවා. ගෑණියෙකුට දරාගන්නම බැරි හැඟීම මොකක්ද දන්නවද? මොකක්ද? එයා මිනිහෙකුට ආදරය කරනවට වඩා ඒ මිනිහා එයාට ආදරය කරනවාය කියලා දැනෙන හැඟීම. අන්න ඒ හැඟීම එයා මේ ගීතේ පුරාම තියෙන කොයි තරම් ආදරයක් ඔහුගේ හිතේ තියෙනවද? කෝමල දෑසින් වත කමලේ සිතවිලි විහඟන්න අවදි කළේ. ඇයගේ මුහුණ දකින මොහොතේම ඔහුගේ පෙම් සිතුවිලි අවදි වෙනවා. ආදර රැහෙනින් හද බැඳුනේ පැතුවිල සින්දෝ පෙර බව. දැන් මේ සම්බන්ධතා ඇතිවීම තව කෙනෙකුට බැහැ කියන ගෑනු ළමේ තමන්ට හා කියන්නේ ඇයි කියන එක කොච්චර හිතුවත් හිතාගන්න බැරි වෙනවා මේ යෞවන ප්‍රේමය ඇතුළේදී. මොකද ඒ වෙලාවේදී ඔවුන්ට ධනය, නිලතල මුකුත් නැහැනේ. සාමාන්‍ය පාසල් ප්‍රේමයක් කියලා හිතන්නකෝ. සමහරලාට දැන් සමහර පුංචි ළමයි දැන්ට ඔයින සමහර ගෑන් ළමයි කියනවා මොකක් හරි කම ඔයා අපිට මතක නැහැ කවුද කිව්වේ කියලා. ඔයා පොඩ්ඩක් බලාගෙන මේ ඔය ඉස්කෝලේක ළමෙක් කියවම ඊය මං ඒ ස්කෝලේ ළමයකට නෙමෙයි කැමති කියලා නිකන් ලොකු ස්කෝලේක පිරිපිලා මේ යන ස්කෝලේක ළමයි කියන්න තරම් මේ පුංචි ගෑල් ළමයි පිළමිලා තියෙනවා. එහෙම මුකුත් නැතිව කැමති වීම තුළ පිරිමි ළමයා තුළ තියෙන වික්ෂිප්තතාවය මේ ගීතේ තියෙනවා. එහෙනම් එතනදි උත්තර හොයාගන්න හදන්නේ මොනිකා මේක නම් මොකක් හරි සංසාරේ පතාගෙන එනවා කියලා. මෙන්න මේම සංසාරේ පතාගෙන එනවා කියලා හිතලා බැඳුණු ප්‍රේම සම්බන්ධකම්ම තමයි මොනිකා මේක නෙමේ සංසාරය අපිට වැරදිලා කියලා අතහරිමින් අතහරිමින් නැවත නැවත බැඳෙමින් හරි කෙනා හොය හොය යන්නේ කිවරයක් වෙන්නේ නැහැ. විවාහ වුණාට පස්සෙත් එහෙම හරි කෙනෙක් ඉන්නවා කියලා වෙනත් බැඳීමකට යන අවස්ථා ඕනෑතරම් මේ සමාජ

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: යොවුන් වසන්තේ පවන් සැලෙන්නේ අපට නොවේදෝ කියලා ෆීලික්ස් ඇන්ටන් ඇහුවේ. අපි ඊළඟට අහන්න යනවා යොවුන් වසන්තේ දුහුල් වලාකුලේ ගීතය. දියමන්තී චිත්‍රපටයට මේ ගීතය ඇතුළත් වුණේ. ගීතය ලිව මහචර සුනිල් ආරියරත්න, ඩී.ආර්. පීරිස් සංගීතවත් කළේ. ආචාර්ය නන්දා මාලිනිය ගීතේ ගයන්නේ යොවුන් වසන්තේ දුහුල් වලාකුලේ.
2: අර යෞවනයේ තියෙන සෞන්දර්යාත්මක හැඟීම ඒ අපිට දැන් මේ මොහොතනකොට අපේ අතින් ගිලිහිලා තියෙන. හැබැයි අපි අල්ලලා බදා ගන්න ආසාවෙන් ඉන්න කාලේ තමයි සිහිපත් කරන්න මොනික. මට හිතෙනවා ලංකාව වගේ රටක මේ යෝන් ප්‍රේමයට ආයුෂ නැති තරම් කියලා. මොකද හැමතිස්සේම ඒකට උකුසුවැස් වැඩින ස්කෝලවලින් කැමතිත් නෑ, ගෙවල් වලින් කැමතිත් නෑ. අම්මලා තාත්තලා බලන්න ඉක්මනට ඉකනේ අපේ තරුණ කාලය යෝන් කාලයයි පන්ටිවර වෙලා. දැන් මේ මුළු ගීතේ පුරාම ඒ හැඟීම කියවෙනවා. මේ යෝන් වසන්තය කියලා දුහුල් වලාකුලේ තමයි රැක් දුහුල් වලාකුලට තමයි අර බැඳී මේ හැම තියෙන සම්බාධකයකින්ම මිදිලා පාවී අනු මැන කියලා කියන්නේ ඉගිලිලා යන්න කියලා කියනවා. ඒ වචන බලන්න දිලිස්සෙන කඳුලේ කිරණින් නැවි සිඟිති ආදර දූපතක තනිවි. ලොකු කතන්දර ලොකු බලාපොරොත්තු මුකුත් නැහැ. හැමෝගෙම වෙන් වෙච්ච මේ බාධක වලින් නැති හැබැයි කඳුලෙන් තමයි ඉන්නේ. මොකද ලේසි නැහැනේ අවසර ගන්නවට. සමහරලාට කියන්නේ කොහේරි ට්‍රිප් එකක් යනකම් අම්මලා කියනවා නෑ කසාද බැන්දට අවශ්‍ය යන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම වුණාමත් එක්කයි යන්නේ. මම දැක්ක කොහෙන්තර කියලා දිනු මම ඩිවෝස් වෙනවා. මට දැන් කොහොමද ට්‍රිප් එකයි යන්නේ මාව කියලා. දැන් එහෙම ගෑනු ළමයින්ට වෙන අවස්ථාවක් තියෙනවා. කොහොම කළත් අර ආරක් දැඩි ආරක්ෂාවට නම් ඇයට උමනා කරන ආදරණීය ඒ සතුටු වීම පුංචි පුංචි මතක තබා ගැනීම වලට යන්න ඉඩක් නැහැ. ඒ නිසාම කියනවා ගංගාවක්සේ ගලා බහින්න කියලා. මේ හැම බාධකයක් මැද්දෙම අර ලස්සන සෞන්දර්යය ජීවිතයට එකතු කරලා. ඒ ජීවිතය හරිම සුන්දරයි. හසරලි ගවසාතුරු මුදුනේ මේ ගස්වල හසරන්නේ හැම තිස්සෙම අර අලුත් වෙනස් විදිහකට කියලා තියෙනවා. සිනහවෙන් සතුටෙන් පිපෙන ජීවිතය. හැබැයි වගේම කල්පනාවෙන් හැම දෙයක් ගැනම සිහිපත් කරලා තියෙන්නේ. ආස්කංගේ දියඹ දිගේ තරු අහුරක් වගේ ඇවිලෙන්න කියන්නේ දිස්ට දෙන්න. මේ යෞවන කාලයේ දැනෙන දිස්නේ තමයි අපේ ජීවිතේ මතක තියාගන්න පුළුවන් අලුත් ලෝකයක් එකතු කරන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දියතර
1: නිරන්තරයේ සිනාසෙසේ ගංගාවක්සේ ගලා වසුදු මැන කියලා ආචරණන්ද මාලනී කිව්වේ. චන්දන ලිනාරච්චි මෙහෙම කියනවා, සමහර හමුවීම් වලදී අපිටත් මෙහෙම හිතෙන අවස්ථා තියෙනවා. පමා වැඩි ඔබ පමා වැඩි මට මුණ ගැස්සුනේ ඔබ පසුවි. ගීතය ඇතුළ තියෙනවා ඔබ සිනාසෙසී එන වසන්තකේ.
2: ඔබ සිනාසෙසී එන වසන්තකේ කියන්නේ වසන්තයේ එන්නේ සතුට ආරං. ඒකයි සිනාසෙසී එනවා කියන එක. අපිට අපි ආසම කාලය ද අපිට නම් එක දැනෙන්නේ වසන්තෙද ගිම්හානෙද කියලා ඔක්කොම එක වගේනේ. නමුත් මේ ඍතු භේදයේ තියෙන ආය වසන්ත එනකම් බලන් ඉන්නේ නොයිවසිල්ලේ. ඔහුගේ ජීවිතේට අන්න ඒ වගේ වසන්තයක් අරන් එන කෙනෙක් තමයි අය. ඉතින් ඒ නිසා හැබැයි මෙතනත් ගැටලුවක් වෙලා තියෙනවා.
1: ඇය හමු වෙලා තියෙන්නේ බොහොම පමා වෙලා.
2: කලින් අර සංසාර සබඳතාවක් වෙන්න ඇති මෙයා සසරේ පතාගෙන ඉනවා කියලා හිතලා කෙනෙක්ව තමන්ගේ ජීවිතයට එකතු කරන් තිනවා. පස්සේ තමයි අනේ මේ එයා මට වැරදීමක් වෙලා හුරු පුරුදු කෙනා වෙන කෙනෙක් කියලා දැනෙන්නේ. ඉතින් ඒඳ ඔබ මුණගැසුනේ පසුවී කියන එක ගැන ඔහුට තියෙන පසුතැවිල්ල ගීතේ පුරාම තියෙනවා. අර අපම කියන මොනික අපි හැමතිස්සෙම ප්‍රශ්නකට උත්තරයක් හොයන්නකොට සංසන්දනය කරනවා.
1: අපි මේ වැඩසටහනට කලින් කතා කළා මේ ගැනනේ.
2: ඔව්, ඒ සංසන්දනය තමයි අපි හැමතිස්සෙම කරන්නේ. දැන් ඔහු ඒ සංසන්දනය කරන්නේ ඔහුගේ ජීවිතයට එකතු වෙච්ච ඔහුගේ භාර්යාවත් එක්කලා. මෙයා අතරමැදදී ආව ගැහැණු ළමයාව වසන්තයක් විදිහට දකිද්දී ඔහුගේ ජීවිතයේ අර ප්‍රතිඥාව දීලා නීත්‍යානුකූල අත්සන් කරපු කෙනාව ඔහුට පේනවා ඇය මුලාවක් ගිම්හානයක් කියලා. ඔහුගේ සිත නිරතුරුවම පසුතැවෙනවලු ඇය නිසා. ඇය අමාව කියරලු අහස මෙනි සොමි සදන නිතිය ඔබ තාරපති. දැන් ඔහුගේ ජීවිතයේ තියෙන්නේ ඇය මේ අලුතෙන් ආව ඔහුගේ වසන්තයක් විදිහට පෙන ගෑනු ළමයා කියන හඳ නැති වුණාම කළුවර වෙච්ච අහස. මොකද ඒ කළුවර වෙන්නේ ඒ අමාවක හසයිති වෙලා තියෙන්නේ ඔහුගේ භාර්යාවට. ඇය නියඟයක් කියලා කියනවා, ඔබ නිල් මැණිකක් වගේ කියලා කියනවා. මේ මොන දේ වුණත් එකට විවාහ ජීවිතයක් ගත කරලා එක ගෙයක් බෙදාගෙන ජීවත් වෙන එක පහසු දෙයක් නෙමෙයි. ඒක හරිම අමාරුයි. ඊට පස්සේ එක් පාර්ශවයකට විතර දුස් කියන එක නම් වැරදියි.

0: විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: FM 93.5 FM 93.7 ලකන Radio ITN
7: සඳතිය දහරයට අද අපේ සොඳුර හමුවීම ගීතෙන් හදවත හිත සුවපත් කරගන්න දිනදා ජීවිතයේ තියෙන මහා සංකීර්ණ දේවල් අතරමැද තමයි ඔබ විරාමයක් විවේකයක් හොයාගෙන අපි ළඟ නතර වෙන්නේ කියලා අපි දන්නවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොළ ආදරණීය සහභාගීත්වය අද සඳදිය දහර වෙනුවෙන් දැන් මේ ප්‍රමාදය කියලා කියන දේ සාමාන්‍යයෙන් අපි කියනවානේ ප්‍රමාදය පසුත වෙන්නට හේතු වෙයි කියලා. චන්දරලී නාරච්චිත් කිව්ව පමා වැඩි මට මුණ ගැස්සුනේ ඔබ පසුයි කියලා. නිරංජලා සරෝජනිත් කියන්නේ මේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ පමාවි මෙසේ අප ඇයි හමුනේ අතීතයේ අප හමුවා නම් කියලයි කියන්නේ.
8: ඒ කතාවමයි. ඔව් හරියටම අර චන්දන ලියනාරච්චි ගයපු ගීතයේ පුරුෂයාගේ ආත්ම ප්‍රකාශනයේට ගැහණියක ඒ ඔහුගේ භාර්යාව දුන්නු පිළිතුර වගේ කියලා හිතෙනවා මොනිකම් මේ ගීතය අහද්දි. මට ඊට කලින් මං කැමැතිය පුට ගන්න ටිම්රාන් කීර්තිගේ මధుරාවතී නම් තරු රටාව කියන කාව්‍ය සංග්‍රහයේ ෆැමිලි නිවහන කියන කවි පන්තිය. ලෝකේ ලස්සනම වචනේ ෆැමිලි. සතුට තියෙන්නේ එතන. මිත්‍රයෙකු තව විතක් පිරුවා. තරමකට වැදුනා. ඔව් ලස්සනම වචනේ ෆැමිලි. තේරෙන සිංහලෙන් පවුල. ෆැමිලි දෙකකම ලස්සන බලන හිතනවා කොමගේ සතුට. වීදුරුව පොළවේ ගැහුවේ හදවතකි බිඳුන. ඔයාලා බොන්න. ඇඟිලි නොකැපෙන්න බිඳුනු කටු අස්කරන එක තමයි පවුල. මහලු වේටර් සිනාසේ අලුත් වීදුරුවක් කෙනෙන. දැන් ෆැමිලි කියන එක ගැන කියන කන්නේ තියෙන්නේ සතුට එතන තියෙනවා කියලා එක්කෙනෙක් කියනකොට තව එක්කෙනෙක්ට අර පමා වෙලාවක් කෙනෙකුත් පිළි අරගෙන ෆැමිලි දෙකකම ලස්සන බලන කෙනෙකුත් ඉන්නවා. ඒ අතර පවුලෙන් වෙන් වෙලා තමාව දාලා වෙන කොහේ හරි කුටුම්බයක් අලුත් ලෝකයක් හදන්න ඉගිලිලගේ සහකාරිය හින්දා බිඳුනු හදවතකුත් තියෙනවා. ඉතින් මේ තුන් කොල්ලම අපිට හම්බෙනවා පවුල කියන එක ගැන කතා කරද්දි. හැබැයි ඒ තුල තියෙන ඥාන ගවේෂණයට ගත්තොත් ඒ හොඳම උත්තරය දීලා තියෙන්නේ ජීවිතය කියන පොත කියවලා අත්දැකීම් ලැබපු මහලු වේටර්. ඔක් කියන්නේ මොකද්ද? ඇඟිලි නොකැපෙන්න බිඳුනු කටුවස් කරන එක තමයි පවුල. කැපුණොත් ලේ ගලනවා සහ ඉවරයක් වෙන්නේ නැහැ. එහෙම තියෙද්දි අර පුරුෂයා තමන්ගේ පවුලේ තිබ්බ අඩුපාඩු ගැහණියගේ අඩුපාඩු අපිට කලින් ගීතයේ සම්පූර්ණයෙන්ම කියලා තියෙද්දි මේ ගැහණිය කියනවා ඇයටත් එහෙම හිතෙනවා ඇයි අපි පමා වෙලා හම්බුනේ අපි මීට කලින් හම්බ වෙන්න තිබුණා නම් මම ඔහුට හිමි වෙන්න කලින් මට ඔබව හමුණා නම් මම වැරදි තීරණයක් මේ අරන් තියෙන හුරු පුරුදු සංසාර සෙනෙහස කියලා. ඇයට තියෙන ගැළපීම ඇය හඳුනා ගන්නවා. ඔබේ නෙතින් වදනින් ඔබේ සිත හඳුනාගත්තා කියලා ඇය කියනවා. ඒ අතර ඇය දෝෂාරෝපණයක් එල්ල කරනවා. යුග දෙවි මග මා නොලත් සෙනෙහසින් ඔබේ උණුසුමේ මොහොතක යලි දූපන්නෙමි. එතකොට මේක මේ නිකම් බලලා කතා කරලාට වඩා පොඩ්ඩක් එහාටත් ගිහිල්ලා මේ ඇය ප්‍රාර්ථනා කරගෙන ආව කුලගේ ඇයට ලැබිලා නෑගේ විවාහක පුරුෂයාගේ. ඒ නිසා ඇය ගිහිල්ලා වෙනත් උණුසුමක් හොයන්න. රැයේ සිහිනයෙන් ඔබගේ ලොවේ රැඳෙන්නෙමි. ඇය රැයට හීනෙන් ඉන්නේ. ඒ කියන්නේ භෞතික කායයෙන් ඉන්නවා සැමියාගාව. හැබැයි හිත තියෙන්නේ, හිතේ ජීවත් වෙන්නේ, ආදරය කරන්නේ, සැලල කරන්නෙම මේ ඇයගේ ජීවිතයට ආව මේ අලුත් පෙම වන්තයා ගැන හිතලා. හදේ සුසුම් සුළඟින් යලි එයින් මිදෙන්නෙමි. ඒ කියන්නේ ටික වෙලාවක් ගියාම ඇය ආපහු මේ යථාර්ථයට එනවා. ආහම තේරුම් ගන්නවා මේ තියෙන්නේ ඇගේ හින ලෝකෙ නෙමෙයි කියලා. මේ ලෙස ඔබ මා ගියද වෙන් වෙමින් අර හැමෝම කියන
7: ඊළඟ ආත්මයට කතාව අරගෙන
8: යවරයි. ඊළඟ ආත්මෙත් ඔකම තමයි වෙන්නේ. පළවෙනියට එන එක්කෙනාට හා කියලා හුරු පුරුදුයි කියලා හිතලා සංසාර එකතු වෙනවා. අරයා එන්නේ පස්සේ. පස්සේ හම්බුනාට පස්සේ හිතෙනවා අනේ මෙයාව මට හම්බුනානේ කියලා. ඔක තේරුමක් නැහැ මොනිකා. ඉතින් ඔහොම හම්බ වෙන එක්කෙනා හුරු පුරුදුයි කියලා හිතාගන්න ගියොත් මේ ගමන යන්න වෙන්නේ නැහැ.
7: හැබැයි නතර වෙයිද?
8: නතර වෙන්නේ. ආශාවන් ඉවර කරගන්න බැරි තාක් ගමන යන්නම වෙනවා.

0: සෞන්දර්යාත්මක වියමන සඳදියදහර සඳදියදහර
1: මනවීය ප්‍රමේ සෞන්දර්යාත්මක වියමන සඳදියදහර ආදරෙන අහගෙන ඉන්න ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය දහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවැත්තු ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කර යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙවෙන පුරා විහිදී තිබෙන එනල්වී අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සංවල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය එන්.එල්.බී. කුඩා වීකෙටීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුනා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-7-679-579 නම්බරයකට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදියතර
0: සඳදියතර
1: භාෂාව අපි යොදාගන්නේ අපේ අදහස් සංනිවේදනය කරන්නනේ. ඒ භාෂාව භාවිත කරන විදිහ තමයි අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි අපි කියන්නේ කතා කරද්දී වචන වලින් ගහන්නේ නැතුව වචන වලින් ආදරය කරන්න කියලා. එහෙම වචන වල තමයි කියන්නේ මුදු වදන් කියලා. ඒවා තමයි මිනිස්සු ජීවිත කාලය පුරාම බලාගෙන ඉන්නේ. සමහර වෙලාවට ජීවිතයේ වයස ප්‍රමාණාත්මකව ගත්තාම වයස සෑහෙන කාලයක් ගත වෙලත් එකම එක ආදරණීය වචනයක් වෙනුවෙන් මඟ බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. කලින් ගීතයේදී ඔබේ මුදුවදන් පවසන හැඟුම් හැඳින්නෙමි කියලා නිරංජලා සරෝජනී කිව්වේ. මේ ගීතයේදී රෝකාන්ත නිහඬ මාවතේ පාළු නිවහනේ අවිහිංසක යුවතියකගේ කතාවක් අපිට කියන්න උත්සාහ කරන්නේ. එතනත් වෙලා තියෙන්නේ ඒ කතන්දරේම තමයි, ඔබේ මුදුවදන් අතරම මුල් පෙම බොඳ වී යන්නේ.
2: දැන් වචනයකට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? කතා කරන විදිය වෙනස් කරගත්තොත් මොනිකා ලෝකයක්ම තමන්ගේ පාමුල රඳව ගන්න පුළුවන්. දැන් ඔබ මේ ප්‍රාතිහාර්ය පාන්නේ ඔබේ වචන සහ ඒ වචන කියන විදිහ අනුව. තේඳ කටහඬයි තාම වැදගත් වෙනවා. ඒ කියන්නේ සරලම කිව්වොත් පිහිපාරවල් නොවි ඒ වචනවලින් මල් පෙති පා කරන්න පුළුවන් නම් අපිට මේ ලෝකෙින හැමෝගෙම හිත දිනා ගන්න පුළුවන්. ඒකම තමයි මෙතන වෙන්නේ. ඇය ඉන්නේ නිහඬ මාවතක පාළු නිවහනක. ආරම්භයේදී විස්තරය කරලා ඉවරයි. යුවතියක් තව හිංසකයි. එයත් තනියෙන් ඉන්නේ. දැන් ඒකට හිතනවා නිහඬ සද්දයක්වත් නැති ගෙදරක පාළු නිවහනක එච්චර හිංසක කෙනෙක් ඉන්නේ කොහොමද කියලා. හැබැයි ඔහු හොඳට දන්න ගියා. ඒ කියන්නේ කාලයක් තිස්සේ මේ ගේ ඔහු
1: දන්න තැනක්
2: සතහන් කරගෙන තියෙනවා මනසේ. නොසිතූ ලෙස මගේ මුළු දිවියම ඔබ රුව තුල සංගවා හිසිරගත කරවයි. එතකොට අවිහිංසක රූපය තමයි ඔහු ප්‍රාර්ථනා කරමින් ඉඳලා තියෙන රූපය. දැක්ක ගමන් ඔහු ඒ රූපේ සිරගත වෙලා. ඒ සිරගත වීමට තවත් හේතුවක් වුණා. ඒ තමයි ඇගේ කතාබහ. ඇගේ රූපේ විතරක් නෙමෙයි අතීතයේ කලින් මේ හමුවීම වෙලා
1: තියෙනවා.
2: ඒ වගේම වෙන් වෙලා. හැබැයි අර අපි මුලින් කිව්වේ එක වේදනාවක් නම් ආය හම්බවෙන්න එපා කියලා කිව්වේ. මෙතන කියන යලි සමු ගන්නද මෙල්ලසින් හමුවේ. දැන් චන්ද්‍රසින හෙට්ටිආරච්චි ගායනා කරපු ගීතෙදි පැහැදිලි තීරණය කරනවා හමුවෙන් ලිද වෙනව නම් අපු හම්බ වෙන්න ඕනේ. අපි මේක නවත්තමු කියන එක. ආය හම්බ වෙන්න ඕනෙම නැහැ. දැන් මෙතනදි කියන යලි සමු ගන්නද උට තියෙනවා පොඩි කුකුසක්. මේ හමු වෙනව වෙන් වෙනවා. කිසිදාක මාව ඔබට ලැබෙන්නේ නැහැ කියලා දැන දැන ඇයි නැවත නැවත කතා කරන්නේ? ඇයි නැවත නැවත හමුවන්නේ? ඒ කියන්නේ මේ යුවතියගේ පාර්ශවයේ මේ අතහැරලා නැහැ මේ වැඩේ. කියන ඔහුව අතහරින්න ඇයි සූදානම් නැහැ. මොනම ආකාරයෙන් හරි ඔහුව තමන්ගේ වසඟයට ගන්න තමා සන්තක කරගැනීමේ බලාපොරොත්තුව ඇය තුළ තියෙනවා. ඒ සඳහා ඇයට තියෙන ලොකුම අවියාවිද දෙකක් තියෙනවා. එකක් ඇගේ අවිහිංසකම රූපය අවිහිංසක රූපය අනිත් එක මොදුවද. මොකද පිරිමියෙක්ව වෙනස් කරන්න පුළුවන් මෙන්න ගෑණියෙකුගේ වචනවලට. ඉතින් ඔහු අර සංසන්දනයේදී ඇයට වඩා ආකර්ෂණය වන්නේ මේකයි. හැබැයි මෙතන වැරද්දක් වෙනවා. ඒ තමයි ඔහු යන්න හදන්නේ ඒ කියන්නේ භාර්යාව කරගන්න නෙමෙයි අයව මුල් පෙම ගිලිහිලා ගිහිල්ලා ඒ කියන්නේ කුටුම්භේ භාර්යාවට තියෙන ප්‍රේමේ ගිලිහිලා ඇත් එක්ක මේ අලුතෙන් හදාගන්න බැඳීම පොදු සමාජය සම්මත කරගත්ත සබඳතාවයක් නෙමෙයි. ඒ කියන්නේ කොහොම වුණත් අර තමන් නිවසන ජීවිතයේ ඇතුලේ තියෙන මුදු වදන් නැති වෙනකොට ආදරණීය වදන් හොයාගෙනනවා. මිනිසු කියන්නේ සත්තු. සත්තුත් යන්නේ ආදරයක් ලැබෙන ආදරණීය වචනයකට ආදරේ.

0: ආධර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: තහනම් කියලා බෝඩ් එකක් ගහලා තිබ්බහම අපිට හරි කුතුහලයක් තියෙනවා. තහනම් කරලා තියෙන්නේ ඇයි, මොනවද තියෙන්නේ? තහනම් කියලා බෝඩ් එකක් ගහලා තිබ්බ පළියට අපි එහෙම නතර වෙනවද කියලා ප්‍රශ්නයක් දැනෙනවා යා. මේ වගේ කාරණාවලදී කලින් ගීතයේදී රෝකාන්ත තමයි කිව්වේ මේ තහනම් පෙමකට මෙලෙසින් ලියවෙන්නේ කියලා. නිරෝෂා විරාජනීගේ කතාව ඊට වඩා වෙනස් කතාවක් ඇගේ හඳින් අපිට ඇහෙන්නේ. ඉගිලෙන්න තහනම් නම් දුරක්, ඇයි දුන්නේ මට අත්තටු දෙකක්.
2: තහනම් කියලා එපා කියලා කියන දේවල්මයි අපි කරන්නේ. එපා කිව්වොත් ඒකම කළම තමයි නතර වෙන්නේ. ඒකෙන් ඇතුල් වීම තහනම් නම් බලන ඇයි මෙතෙන්ට ඇතුල් වෙන්න එපා කියලා. දුම්බීම තහනම් කිව්වොත් එතනින්ම දුම්බනෝ. ස්ට්‍රික්ට්ලි ප්‍රොහිබිටඩ් කියලා ඉංග්‍රීසියෙන් ගහුවත් අඩක් නෑ. කොහොම හරි කරන්නේ ඒකම තමයි කරන්නේ. ඒක තමයි අපේ තියෙන වෙස්සපි ස්වභාවයෙන්ම එපා කියන දේවල් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි කලින් අහපු ගීතයේදී ඔහු දැනගෙන යන්නේ මේ ගමන, ඔහුට ඔහු මුළු ගීතය පුරාම ඒකට යොමු වෙන්න සාධාරණ හේතු ටිකක් වෙන්නවා. හැබැයි අපි දැන් අහන්න යන ගීතයේදී සාධාරණ උත්තරයක් ලබා දීලා තියෙනවා. මෙහෙම දෙයක් දීලා තහනම් කරන එක වැරදි. ඉගිලෙන්න තහනන්නම් අත්තරු දෙන එකේ තේරුමක් නැහැ. දැන් පැස්පරාටත් අත්තරු දීලා තියෙනවා, ඉගිලෙන්න බෑ. ඔවුන්ට දුර ආකාශයට යන්න පුළුවන් තත්ත්වයෙන් ඔවුන්ගේ ශාරීරික ස්වභාවය සකස්සලා නැහැ. ඒ ප්‍රශ්නේ අහනවා මෙතන කියන්නේ ඇයගේ ජීවිතය සීමා කරලා තියෙනවා. ඒ සීමාවට එරෙහිව ඇය නගන හඬ තමයි අපිට ගීතේ පුරා වැහෙන්නේ. අපි ලිව්වි ලස්සන කවි දෙකක්, මගේ වෙන්නේ ඇයි එක කවි පෙළක්. ඒ පැහැදිලිවම ඉරි ගහලා තියෙනවා මෙන්න මේ දේවල් ඔබට කරන්න පුළුවන්, මේ දේවල් බලන්න බෑ. මේ සම්බන්ධතාවට උන් එකඟ වෙනකොට හිතන්නේ හැම දෙයම බෙදා හදාගෙන ජීවත් වෙන්න. එතකොට කිසිම වෙලාවක සාමූහික බවක් නිසා මේ කොටස ඔයාගේ, මේ කොටස මගේ කියලා එකක් නැහැ.
1: වෙන් කිරීමක් තිබිලා නැහැ.
2: නමුත් කාලයක් යද්දී අන්න අර කියන සීමා මායිම් ටික එන්න ගන්නවා. පෙම්වන්ත හිතටත් යට ඉඳන් පෙන්වන්න අවියක් ඔබ අරන්. මට ගන්න හැකි ඉර හඳ වුණත් ඔබ දන්නේ නැහැ ඒ බව තවත්. ඒ තරම් ගැඹුරෙන් ආදරය කරන ප්‍රේමයක් ගාවදී මොනිකා ගැහැණියකට කරන්න බැරි දෙයක් නැහැ. ඕන් නෑම විදිහකට කරන්න තමයි. කියන්නේ ඒ සීමාවන්ට යටත් වෙන්න පුළුවන්. එපා කියන දේවල් වලට යටත් වෙනවා ගැහැණු. සියලුම තමන්ගේ අනාගත බලාපොරොත්තු සියල්ල අතහැරලා අර සාමාන්‍ය ගෘහණියක් වෙලා ගෙදර ඉන්නේ. හැබැයි ඕන්ට ඇගීම දෙන්න ඕනේ. ඕන් අතහරින්නේ ලේසිපාසු ජීවිතයක් නෙමෙයි. ඒක තමයි කියන්නේ මට ගන්න හැකි රහඳ වුණත් කියලා. ඇයට ශක්තිතාව තියෙනවා. හැබැයි මේ කියන දෙයට සාධාරණ උත්තරයක් ඕනේ. ඒ නිසා ඇය කියන්නේ කොච්චර ඔහු මේක සාධාරණේ කරන්න ලං කරන්නේ මලක් නෙමේ, මල් පෙති. මල් පෙති වලින් ආදරේ සුවඳ දැනෙන්නේ නැහැ. ඔබ ආදරේ නම් කාට හරි හරියට මේ ආදරේ දනවන්න, ඒ ආදරේ දරනොත් ඔබ වෙනුවෙන් සියල්ල අතහරින්න අනිත් පාර්ශවයේ සූදානම්.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: වෙන්වීම හමුවීමක් අග තියෙනවා කියන එක දැනගෙන තමයි අපි හමුවෙන්නේ. ඒ වගේම තමයි වෙන්වීමක් ළඟ නැවත හමුවීමකට බලාපොරොත්තුවක් තියෙනවා කියන එකත් අපි පිළිගන්න සත්‍යයක්. සාධාරණයි අපි වෙන් කළත් කියලා නිරෝෂ කිව්වේ, ඒකට හේතු තිබුණා. මේක එහෙම වුණා නම් ඒත් කමක් නැහැ කියන තැනට එනකල් ඇගේ හිත දරා ගැනීමම හුරු කරගෙන ඉඳලා. ඒ නිසාමයි අන්තිමේ අය අතහරින්නේ. සාධාරණයි අපි වෙන් කළත් කියලා. ශෙලි වජයන්ත කියනවා, ලෝකයක් බලාගෙන ඉන්න හින්දා අපි වෙන්

0: බුද්ධිමත් වෙලා තියෙනවා. පස්සේ ඔබ හමුන්න කලින් අම්බ වෙන්න තිබුණා මට මෙහෙමුණා කියන ඒ දේවල් කියන්න යන්නේ. හරියට මේ දේ වෙනකොට තේරුම් අර තමන් යන පාර මේක නම් මේ පාර යන්න බැරි නම් අයින් වෙන එක හොඳයි කියලා කියද්දී අපි දැන් අහන්න යන ගීතයේදී ඔවුන් වෙන්නේ සිත් එකට බැඳිලා අර සාමූහික සබඳතාව තියාගෙන දෙන්නම එක්කෙනෙක් කිටතන ඉඳගෙන එහෙනම් මුළු ලෝකේ බලා ඉන්න හින්දා අපි තවම අපේම වෙලා කුල්ලගෙදරකට ගියේ නැති නිසා අපි පරිස්සම් වෙන්න ඕන. ඒ වෙන්නේ අපි නැවතත් ආයෙ හම්බ වෙන්න ඕන. මොකද වැඩිහිටියෝ මේ යෞවන ප්‍රේමය ගැන තමයි මේ කතා කරන ශෛලිගේ ගීතවල බොහෝ තියෙන්නේ. මේ යෞවන ප්‍රේමය, ඒ යෞවන ප්‍රේමය ආරක්ෂා කරගන්න හරිම අපහසුයි. මොකද හැමතිස්සෙම මේ යෞවන යෞවනියන් ආරක්ෂා කරන්න ස්වභාවයෙන්ම දෙමව්පියෝ, ගුරුවරු, අහලා පහලා මිනිස්සු ඒ වෙලාවේ පෙරමුණ අරන් බලන් ඉන්න. මොකද ඒගොල්ලෝ හිතනවා මේ අය මේ යෞවන යෞවනියන් කියන්නේ ජීවිතය පිළිබඳ බරපතලක් නැති තීරණ ගන්න බැරි අය.
1: ඒ අය වෙනුවෙන් අපි ඉන්න ඕනේ ළඟින් කියලා පරමාර්ථයයි තියෙන්නේ.
0: සියලු දෙනාම ඉන්නවා. ඒ නිසාම මේ පෙම්වතා හරියට පරිස්සම් වෙනවා. ඒ හින්දා කවුරු මොනවා කිව්වත් එක හිතින් අපි ඉන්න ඕන. හොඳම දේ තමයි පුළුවන් තරම් අර බාධා අවම කරගන්න අපි පරිස්සම් වෙන. නොනැති තීරණයක් කර දකින්න නෑ කී කියා කවදාද ආයෙන්නේ කියලා ප්‍රාර්ථනාව තියෙනවා. එනට ඒක දරාගෙන ඉන්නවා. මොකද මේ වෙලාවේ කැමැත්ත හින්දා දේවල් කරන්න කියලා සදාටම ඔබ නැති කරගන්න ඔහු සූදානම් නැහැ.

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ටෙක්කියා සුරකිමු මකතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 11 කරවිට ජාතික පාසල නෙවිතිකර
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්කියා සුරකිමු මගතොට.
6: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
9: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතුරයි. රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: FM 93.5 FM 93.7 ලකන Radio ITN
13: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
14: සඳදිය දහර සඳදිය දහර අදරෙන් ඔබ අහගෙන ඉන්නේ. අද සඳදිය දහරේ අපි මේ ගීත කතාවේ අවසන් අර්ධයට තමයි ඇවිල්ලා ඉන්නේ. වෙනද වගේම අදත් ශ්‍රජාවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ සිංහල සජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රෙටිගහපොළ ගෞරවනීය සහභාගීත්වය සඳදිය දහර වෙනුවෙන් අතුල සමිතා දෙදෙනා ටික කාලකට කලින් ගැයුව ගීතයක් මේ. ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයත් එක්ක ගලපගෙන බොහෝ දෙනා මේ ගීතය ගැන කතා කරන්න විචාර කරන්නට උත්සාහ ගත්තා. සාමාන්‍යයෙන් ඕනෑම යුවලකගේ ජීවිතයේ මේ විදිහට වෙන්වීමක් වුණහම අපි ඒක දෛවයේ සරදමින් වුණා කියලා තමයි හිතන්න කැමති. ඉතින් එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් ඒක වෙනවනේ කියලා අපි කොහොමරි හිත හදාගන්න උත්සාහ කරන. හැබැයි ඒ උත්සාහය හරි වටිනවා. එහෙම හරි උත්සාහ කරලා අපිට හිත හදාගන්න පුළුවන් නම් කලින් ගීතයේදී අපි හමුවන්න ඔබේ දසුන් මග බලාගෙන ඉන්නේ කියලා ශරි වජයන්ත කිව්වා ඇහුවා. මේ ගීතයේදී නම් කියන්නේ හමුවන්න බැරි ලෙසම දුරකට වුණත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම්. ඒ කියන්නේ දැන් හමුවන්න බැරි තරමටම දුරස්සලා හිටියත් අතීතේ ඔබ තරම් මේ විදිහට පෙම් කරපු කෙනෙක් මට වර්තමානයේ හමු වෙලා නැහැ.
15: ඔය අපිට නිරෝෂා විරාජනී ගයෝ ගියේ මතක් වෙනව මොනිකා? ඇය ගොඩාක් හේතු සාධක හිතලානේ කියන්නේ මට ඔබෙන් අත්තලක් ලැබුණෙත් නැහැ, උදව්වක් ලැබුණෙත් නැහැ, මොහොත් නැති හින්දා මට කොහෙවත් යන්න දුන්නේ නැහැ සාධාරණයි කියලා. අන්න ඒ ඇයට ඒ අතහැරුණු ප්‍රේමය ගැන පස්සේ කරපු සිහිපත් කිරීමක් වගේ මොනිකා මේ ගීතේ. ඒ දෛවයේ සරදමින් කියන මේ තේරුම් ගන්න බැරිව වෙච්ච වෙන්වීම, ඔවුන්ට තේරුම් ගන්න බෑ ඔවුන්ගේ දෛවයේ සරදම් කරන්න මේ තමන්ගේ අවබෝධයක් නැතිකම හින්දා අනවබෝධය නිසා තමයි බොහෝ සබඳකම් ඇත්තටම ගැලපෙන සබඳකම් අපි බිඳ දමා ගන්නෙ. සමහරලාට මීට වැඩිය හොඳ කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ පස්සේ කවගේ හරි දර්ශනයක් නිසා පමා වැඩි කියලා හිතනවා වෙන්නත් පුළුවන්. ඔහොම වෙන්න පුළුවන්. ඒත් කියනවා හුරු පුරුදු තනිකමින් හිත පිගිල සත්තකින් වැරද්දක් වුණා නම් සමා වෙනවද මගෙන් කියලා දැනුයි අහන්නේ මොනිකා. කලින්ම මේ සබඳතා ඇතුලේ සමා වෙන්න කියන වචනේ මදිකමක් නෙමේ මොනිකා. ප්‍රේමයේදී නෙමේ ඕනෑම තැනකදී අපි ලෑස්ති නැහැ සමා වෙන්න කියන වචනේ කියන්න.
14: අර මේ ගොඩක් ජනප්‍රියතර පත්තුණු හිඳි චිත්‍රපටයක් දෙනවා සනම් තෙරිකසම් කියලා. මේ චිත්‍රපටේ හරියට ওই වචන දෙක ගැන කතා වෙනවා. ප්‍රධාන නිලිය මෞරා හොකෙන් ඉන්නේ පකිස්තාන නිලියක්. ඒ දැන් රංගපානේ නෑ බොලිවුඩ් සිනමාවේ. හර්ෂවර්ධන රාණේ තමයි අනිත් ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. ඔහු වෙනුවෙන් ඇය පොලිස් නිලධාරියෙක් ළඟට ඇවිල්ලා මම හිතන චිත්‍රපටේ බලපු අයට නම් මතක ඇති අවස්ථාවක් දෙන්න එයාට සෝරි ඐ ලව් යූ කියලා කියන්න මේ වචන දෙක කියන්න දෙවෙනි අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි හිරේ දැම්මුතින් කියලා කියන. එතකොට පොලිස් නිලධාරියා ඉතාශනිකව අතීතයටන ඔහුගේ බෙරිඳත් මේ විදිහට තමයි ජීවිතය ගැන හිතලා තියෙන්නේ. සෝරි ඐ ලව් යූ කියන වචන ඒ මොහොතේ ප්‍රකාශ කළ යුතුයි ජීවිතයක අර්ථය හරියටම තේරුම් අරගන්න සම්බන්ධතාවලට වටිනාකමක් දෙන්න කියන කතාව. ඉතින් ඒ හින්දා නියමිත වෙලාවදී සමා වෙන්න ස්තුතියි ආදරෙයි කියලා කියන්න පුළුවන් නම් කොච්චර හොඳයි.
15: හැමදෙස්සම අපි ගාව කාරණා තුනක් තියෙනවා මොනිකා. නොමිලේ නිකම්ම දෙන්න පුළුවන් දේ එකක් හිනාව. ඔබට කාගේ හරි හිතක් සුවපත් කරන්න පුළුවන් සිනහවකි. ඊළඟට මොනම දෙයකට හරි අපිට අපේ ලොකු කම්සියක් අමතක කළා. අපි මිනිස්සු මැරෙන මිනිස්සු කියලා සිහිපත් කළා සමා වෙන්න කියන වචන කියන්නේ. එහෙම වුණා නම් හමු වෙන්න බැරි ලෙසම දුරකට වුණත් කවුරුත්ම පෙම් කෙරුවේ නෑ ඔය තරම් කියලා කියන්න වෙන්නේ. සමහර වෙලාවට මේ වෙලාවේ අපිට කරදරයක් කියලා හිතෙන සමහර සම්බාධක සීමා කිරීම වල තියෙන ආදරය කියලා අපි තේරුම් ගන්නකොට මොනිකා අපේ ජීවිතේ හොඳම අවස්ථায় හොඳම අයයි අපි නැති කරගෙන ඉන්න පුළුවන්. ඒ අවබෝධය දෙන්නේ ඇත්තටම අපි හුඟක් දේවල් අවබෝධ කරගන්නේ නැති නිසා. ඒ අවබෝධයට යන්න හොඳම දේ අපි තුල තියෙන අර අපිවම පරයා නැගෙන ලොකුකම නැති කරගන්නේ.

0: ජීවිතයක් හමාර වෙනවා කියලා කියන තැන, නිමාවට පත්වෙනවා කියලා තියෙන තැන. අපි එච්චර කියන්න අකමැති වචන මරණය, මියැදෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් තමන්ගේ කරගන්න බැරි වුණහම සම්බන්ධතාවයකදී කෙනෙක්ව ප්‍රාර්ථනා කරනවා මියැදෙන්න පෙර ආයකව තවක් හරි මුණ ගැහෙන්න ලැබෙන්න කියලා. අපිට කලින් ගීතයේදී ඇහුණා එහෙම මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුණොතින් හිනහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් කියලා කිව්වා. මොමුණන්න වදනක් පෙරසේම ලංවී මියැදෙන මතකයේ වගේ කියලායි බන්දුල විජේවීර සමුගන්න මොහොතකට පෙර එක වතාවක් හිනහෙන්න කියලා මේ ආයචනා කරන්නේ.
1: අපි කලින් ගීතයතර තියෙන සංසන්දනයේ හින්දානේ දැන් මේ අතහැරලා ආවතන මීට වඩා හොඳයි කියලා හිතෙන්නේ. ඒ පසුතැවීමනේ මැරෙන තුරාම අරගෙන යන්න වෙන්නේ. තමන් කායිකව මිය ඇදෙන මොහොත දක්වාම මේ පසුතැවීමෙන් ගැලවෙන්න බෑ. ඒ වගේම මතකයක් මිය ඇදෙන්න පුළුවන්. කාලයත් එක්ක ආදරයෙන් තුරුළු කරගත්ත සතුටෙන් හිටපු මතක ඡායාවක් විදිහට නොපෙනෙන අවස්ථා තියෙනවා. එහින්දයි මේ ගීතය කියන්නේ සමුගන්න මොහොතකට පෙර එක වතාවක්. ඉස්සර ගීතෙත් තමුණ හිනහෙන්න පෙර වාගේ යන්තම් හොරේ. ඒ කියන්නේ මේ අවසාන ඡායාරූපේ විදිහට හිතේ රාමු කරගන්න මේ හිනාව විතරක් දෙන්න කියලා කියන්නේ මොනිකා. ඒකයි මං කිව්වේ මේ හිනාව කොච්චර වටිනවද. අපි අඬන මූණු තමයි ජීවිතය තුළේ රාමු කරගන්නේ. අපි සතුටෙන් හිටපු දවස් අතේ ඇඟිලි වලටත් වඩා අඩු වෙන්න පුළුවන්. වැඩියෙන්ම අපි මතක තියාගන්නේ දැන් දුකෙන් හිටපු දවස්. ඇත්තටම අපි අමතක කරන්න ඕනේ දුකෙන් හිටපු දවස්නේ. සතුටේ වනේ මතක තියාගන්න. එතකොට අපි රාමු කරගන්නෙම අර දුක හිතන කතන්දර ටික විතරයි. ඒකයි කියන්නේ මුමුණන්න වදන පෙරසේම ලංවේ. මේ පෙරසේම ලං වෙලා මුමුණන්න කියන්නේ මොනිකාර අපි කලින් ගීතවල අහපු මුදු වදනක් තමයි. පිහිපාරවල් වගේ වචන නෙවෙයි. එහෙනම් ඔහු කියනවා අවසන්ව යන මතක හද වේදනාවෙන්ම සතපන්න ලය මත මගේ ඒ මතක කොච්චර වේදනාව නම් මගේ හදවත මත මගේ ලය මත සතපවන්න. මොකද ඒ මතක තමයි මාව ජීවත් කරන්න ඉතුරු වෙන්නේ. ඒ අතර මට වාගෙන් අහන්න තියෙන එකම දේ තමයි දිවිමන් තලාවේ මා පරදවාලන්න ඔබ කිමද මට පෙම් කළේ කියලා. මෙහෙම දෙයක් ඇයි ඔබ මට කළේ කියලා මේ ගීතය ඉතාම ලස්සන ගීතයක් වැඩි ඇහෙන්නේ නැති මේ අදහසමයි මේ මෑතකදී ඉතා ජනප්‍රිය වුණු අපි පළවෙනි වැඩසටහනේ මේ ගීතය ගැන කතා කරා. සුමිනි උපයංගනී ගායන ගීතයක තියෙන මේ විදිහමයි ඔබ කිමද මට පෙම් කළේ කියලා වෙන විදිහකට අහනවා.
0: නුඹයි ආවේ මා සොයාගෙන ආදරේ කවි ලියන්න මගේ හිත ළඟ නතර උනේයි කවදා හරි මට කියන්න.
1: පසුතැවෙන්නේ නැති වෙන්න සබඳතාවන් පවත්ව ගන්න අමතක නොකර සිනහවන් එකිනෙකා දරා ගැනීම සහ සුන්දර වචන පමණක් හුවමාරු කරගන්න.

0: සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර සඳදිය දහර
1: සැබෑම අත්දැකීමක් පාදක කරගෙන ලියවිච්ච ගීතයක්. කාලෙකට කලින් බදල විජේවීරයන්ගෙන් පෞද්ගලිකවම මේ ගීතය ගැන ඇහුවාම තමයි මේ කතාව දැනගන්න ලැබුණ. අපි කලින් ඇහුව ගීතය ගැන මනල ජයසේකර රචනා කරලා තිබුණේ. ගීතයක් තැනක කියවෙනවා, සුසුමකට ලංවෙන්න කඳුලක රිදුම් දෙන්න ඇයි ආදරින් හමෝනේ කියලා. ජගත් වික්‍රමසිංහ හදවතට ලංවෙන්න කාටත් හොරා කියලා ආරාධනා කරනවා. රන් තාරකාවන් දෙලන රැයේසේ පාලිකාවන් පිප්පෙන පැයි.
2: ආදර කතා පටන් ගන්නකොට හිතෙන්නේ ඒවා කෙලවර වෙන්නේ සතුටු සිනා ලං කරලා නෙමේ, සුසුම් කඳුලලි ලං කරලා කියලා. එහෙම දැනගෙන වුණත් ඒක හිතන්නේ නැතුව තමයි ජගත් වික්‍රමසිංහ ගැන මේ ගීයේදී හදවතට ලං වෙන්න කියලා ඇයට කියන්නේ. මොකද මේ හදවතට මේ ප්‍රේම කතා ලං කර ගැනීමෙන් ලැබෙන වේදනාව 50%කවත් හදවතේ ඉඩක් ඉතුරු නොකළත් මොනිකා අපිට අමාරු වෙනවා මේ දුක දරා ගන්න. මට මතක් වෙනවා මහචරි ලියනගේ අමරකීර්ති හෙවණැල්ල වී පවතිමි කියලා කවි සංග්‍රහයක් පළ කරනවා. එහි එන එක කවියක්, මුහුද රළු වී දඟලන තැන සයුර නිසයුරව නිසල වූ පැය, බහින හිරු සයුරු බඳ රන් සලු ඔතන තැන, හා නළුවන තැන නැගිනහිරු එරන් සලු සිඳ බිඳ හිමිදිරිය සාදන තැන, සෑම තන අග පිණිබිඳුවක්ම නොපෙනී යන්න පෙර පුංචිහිරු එලියක් පිණි ගැබ රඳන තැන, ගොරගොර රැල්ල නැග දවසේ සුවය ගැන වාලුකා මාලිකා බිනින තැන, ඒ සෑම තැනකම සෑම ඉඟි අරුතක්ම අල්ලන තනි වචනෙ මට දෙන්න, යොදන්නට නොහැක මට ඇගේ නම ඒ වචනෙ වෙනුවට, සියලු භාෂාවල සියලුම වචන අසමත්ව ගිය තැන යොදමි මම ඒ නම, ඇගේ නම හංගන්න හොඳම වචනේ මට දෙන්න. මේ කියපු හැම සංසිද්ධියක් ඇතුලේ හිතර දෙන්න සතුටුම අවස්ථාවල්, චමත්කාර ජනක අවස්ථාවන් තමයි ඔහු විස්තර කරන්නේ. ඒක ඔහුට සමාන කරන්න වචනයක් නෑ. ඒ වචනේ හා සමාන වෙන දේ තමයි ඇය. ඒ තරම් ප්‍රේමයක්, ඒ ප්‍රේම නිසා හදවතේ දැල්වෙච්ච සතුටක් ඔහුගේදී තියෙනවා. ඒ නිසායි ඒ වෙනුවෙන් නමක් ඉල්ලන්නේ. සියලුම වචන එකතු කරලා වුණත් ඒ කොටස කියන්න බෑ. හැබැයි ඒ තරම්ම ඒ සියල්ලෙන් තමන්ට දැනෙන හැඟීම, දැනෙන අනිත් කාරණාව තමයි ඇය. ඉතින් එහෙම ඇය ඒ වගේ ඉන්න කෙනෙක්, ජීවිතේට එහෙම කියලා හිතාගන්න කෙනෙක්, අන්ධකාරයම ඉතුරු කරලා කළු අඳුර විතරක් ඉතුරු කළා ගියාම, ගීතේ කියන්නේ මා දෙනත අඩ අඳුරේ රඳවා තියා සඳවතිය පාවී ගියා, පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවා මේ හැටිම නපුරුයි කියලා. එහෙම ගියාම පිළිගන්න බැරි වෙන එක ස්වභාවිකයි මොනිකා. මොකද සාමාන්‍ය කෙනෙක් ඉන්න තැනට වඩා ඉහළ තත්ත්වයකට ඔසවල තියලා ඉවරයි අපි ආදරේ ඉඳා. ඊට පස්සේ ඒ කරන කියන දේවල් ගැන වික්ෂිප්ත බවක් අපිට තියෙන්නේ. මොකද අපිට අදාහ ගන්න බෑ
1: මෙහෙම වෙනවද කියලා.
2: මෙහෙම වෙනවද කියලා. ඉතින් ඒ හින්දා මේ පෙම්වතා බලාගෙන ඉන්න මා උන්නේ දොර කවුළු හැරදා තියලා අඩුම තරමේ. ඇය එන්නේ නෑ, ඇගේ බැල්මක් ඇගේ කටහඬක් නැති හින්දා හිත පීඩාවන් නිවා ගන්න ඇගේ සුවඳවත් ලැබේවි කියලා. ඒත් මුළු රෑම ගෙවිලා යනවා විතරයි තවදුරටත් ඒ ප්‍රේමය මතකයක් විතරයි. මේ සඳදිය දහර ගලන මොහොතෙත් ඔබේ හිතට ඒ බඳු සුවඳ මතකයක් ලං වෙනවනම් ඒ ආදරණීය මොහොතවල් සිහිපත් කරන්න වෛරයට වඩා හිත සුවපත් කරන්න පුළුවන් ආදරයට විතරයි.
1: අපි එහෙනම් ඒ ආදරෙත් එක්ක ආයෙමත් හමු වෙමු සඳදිය දහර යටදී. ආදරෙන් ප්‍රාර්ථනා කරන්නේ ඔබට සුබ රාත්‍රියක්. රංජන් පුෂ්පකුමාර සමඟ මම මොනිකා සේරසිංහ.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳට මෑති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු බලන අදම අවතන්න 0111 679 579

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ
1: නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්

0: අසන්ද
1: යාත් ඇයි කියන්නකෝ නංගි කතා කරන්න ඇත්තේ. එයා මැරිලද?
2: සත කරන්නේ බබුතේ පොඩක් කටවහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
3: ඉතින් තමුසු කොහොමද ලෝ අවුරුදු ගානක් මෙව්ව මෙහෙම ඉවසගෙන හිටියේ? මුත් එක ජීවත් උනේ. ඇත්තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා.
2: මටත් එන්නවා මංගනේ මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයෝ දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවිබිමට කදිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
5: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ උණුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච්ලයිට් නයිට්
6: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 සර්ජ්ලයිට් සමාජ ගවේෂණය.

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ලොවක් සනසන ඔහු.

7 ලකන්න රේඩියෝ ITN ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: එලවරාත්‍රි 10යි ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දී අපිට එන වගකීම් යුතුකම් ඊට පස්සේ අපිට සපුරන්න තියෙන එක එක ටාගට්ස් වැඩි වෙනවා. මේ ටාගට්ස් වැඩි වෙද්දී අපිට හිතෙනවා අයියෝ වාසනාවක් තිබ්බනම් හොඳයි නේද කියලා. වාසනාවක් කරගුණා නම් හොඳයි නේද කියලා. එහෙම තැනකදී ඔයා වාසනාව චෙක් කරලා බලනවා නම් ගන්න NLB ටිකට් එකක්.
1: අයිබෝන් වාසනාවන්ත ඔබ දකින වාසනාවන්ත සිහින වලට විශ්වාසයෙන් තැනක් ලැබෙන හොඳම තැන NLB ජාතික ජයවරණය. සුපුරුදු පරිදි මුල ternary වර 8කින් ඔබ දකින වාසනාවේ සිහිනයට ඉහළම අගයක් දෙන්න අපි අදත් සෝදානම්. NLB අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නේ හැමදාමත් වාසනාව ගැන සුබ පණිවිඩම තමයි හිතවතුනි. ඊයේ රාත්‍රියේදී මහජන සම්පතලතරයෙන් මේ වසරට 15 වන සුප්‍රීත්‍යාගලාභිය අපි බිහි කළා. සමස්තයක් ලෙස මේ දක්වා NLB අපි සුප්‍රීත්‍යාගලාභින්ම 37 දෙනෙක් බිහි කර අවසන් ඔබට ඒ නිසා අදත් සුබ පැතුම් අපෙන්. තවත් පණිවිඩයක් තියෙනවා හිතවතුනි ඔබට මතක් කරන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික්කයේ අලෙවි සහායකවරුන් වෙත රක්ෂණ ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන අද දවසේදී අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඒ අවස්ථාවට අම්පාර ප්‍රාදේශීය ලේකම් තිලින වික්‍රමරත්න මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ අම්පාර දිස්ත්‍රික් අලෙවි නියෝජිත සහභාගී වුණා. අපි සූදානම් එහෙනම් අදත් ඔබට හිමි වාසනාව ඉතාමත් ඉක්මනින් ඔබේ කරන්න. ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිර්වාර්තාව අද අපිට ලබා දෙන්නේ ගයන් ක්‍රිෂාන්තිද සිල්වා මහත්මිය, එය අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් අරුණ සංජය ජයරත්න මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී HGD වීරකෝන් මහතා. අපි අදත් මුලින් මදින් මදින්නේ NLB ජය. අපි මේ දැන් තෝරන වාසනාවන්ත අංක ඔබ අද මිලදී ගත්ත NLB ජය ලොතරැයි පත්තේ මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් බොහොම පහසුවෙන් අතරසල්ලි ඔබට දිනා ගන්න පුළුවන්. NLB ජය වාසනාවන්ත 574 වන දිනුම් වාරය දැන් NLB ජය අද ඉංග්‍රීසි අක්ෂරයේ M වාසනාවන්ත අංක 2324. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ ධර්මදට දායක වන ඔබේ මුලතරයි NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභින් 337 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාගලාභින් 8,512 දෙනෙක් බිහි කළා. අපි today selected english letter is m and the winning numbers are 2324. අද දිනුම් වාරය 574 රුපියල් 105ක් ඔබ දිනා ගත්තා. එළතර පත අලෙවි කලේ ගම්පොළ අලෙවි නියෝජිත නානක පීරිස්. වසනාවන්තයන් 39 දෙනෙක් අද රුපියල් 50,000 බැගින් දිනා ගත්තා. සමස්ත ජයග්‍රහකයන් 81,058 දෙනෙක් අතර රුපියල් 69,2360ක මුදලක් අපි බෙදා දුන්නා. අමතක නොවන වාසනාවන්ත දිනුම් වාරයක් බලන්න මිලදී ගත්ත හඳහන ලොතරැයිපත් වල දිනුම් වාරය 1615 ලෙස සඳහන් වෙනවද කියලා මුලින්ම තවත් තෑගි වැඩි වුණ නීත දනයෝග හඳහන අද වාසනාව ඔබට හිමි කර දෙන්න අපි සූදානම්. හඳහන අද ලග්න සංකේතයේ මීන මෙන්න පළමු අංකය අංක 13, අංක 12, අංක 54, අංක 32. ශ්‍රී ලංකාවේ නාමය ලෝපතර කරවන ක්‍රීඩා ශිෂ්‍යය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිටවූ ක්‍රීඩා අරමුදලට දායකත්වය ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙනට පිහිටවූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳ හනලතරයෙන් මේ වසරට සුපිරිත්‍යාගලාභින් 12 දෙනෙක් බිහි කර අවසන්. Today selected zodiac sign is Pisces and the winning numbers are 13, 12, 54 and 32. රුපියල් 10ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත රතරපත ඔබට අලෙවි කලේ වාරි පොළ අලෙවි නියෝජිත සමීර සිරිවර්ධන. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් 139,954 දෙනෙක් අතර රුපියල් 95,89,520ක මුදලක් අපි බෙදා දුන්නේ හඳහන ඔබේ ලොතරැයියෙන්. හෙට හඳහන ලොතරැයියක් මිලදී ගන්න ඔබ දිනන සුපිරිත්‍යාගය රුපියල් 32,33,426යි සතසුවක්. හැමදාමත් රටටම සෙත සදන හැමදාමත් එක වගේ ඔබව දිනවන සත් දිනම ඔබට ජයනියත ඔබේ ලොතරැයිය ගොවිසෙත මේ වසනාවන්ත 4548 වන දිනුම් වාරය. හරි එහෙනම් අපි යමු ගොවිසෙත දිනුම් මැදීමට. ජූ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. මෙන්න ගොවිසෙත්ත පළමු ජයග්‍රාහි අංකය අංක 50, අංක 74, අංක 45, අංක 20. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකබ්බත් අරමුදලට දායක වන ගොවිසෙත්ත ලොතරැයියෙන් මේ වසරට සුපිරිත්‍යාග ලාභීන් දෙදෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභීන් 75 දෙනෙක් ඔබ අතරට අපි එකතු කළා.
2: Today selected English ladies, you and the winning numbers are 50, 74, 45 and number 20.
1: ගොවිසෙත්තෙන් අද රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවි කළා. තිමිරිගස්සේ අය අලෙවි නියෝජිත SVAIS බණ්ඩාර ජයංක පහක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන රුපියල් 250,000 බැගින් අද වාසනාවන්තයින් 6 දිනක් දිනාගත්තා. ඒ ලොතරැප්පත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් AS විජේසිංහ පිට්ටුගල, K විජේසිංහ ගලෙන් විදුරු වැව, W චන්ද්‍රපාල මහව, P අමරා රාජකරුණා හලාවත, TF ඩේන් කොටිකාවත සහ අමිල පැතුම් දඹුල්ල සමස්ත වාසනාවන්තයින් අද 129,604 දෙනෙක් අතර රුපියල් 1,13,580,000 මුදලක් ගොවිසෙතෙන් මේ දැන් ඔන්න අපි බෙදා දුන්නා. හෙට ගොවිසෙත සුපිරිත්‍යාගයේ දිනා ගන්න බලාගෙන ඉන්න ඔබ වෙන්න පුළුවන්. අමතක නොකර මිලදී ගන්න හෙට එහෙනම් ගොවිසෙතක් මෙන්න සුපිරිත්‍යාගයේ රුපියල් 825,079,138,76. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැය්‍ය කියන්නේ කතා දෙකක් නෑ. ඔබ ගන්න ඕනේ ටිකට් එක සුබ දවසක් ලොතරැය්‍යෙන් දැන් බොහොම පහසෙන් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් අතුරුපැදි හෝ මුදු රුපියල් ලක්ෂ 5 තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 තෑගි දිනා ගන්නත් පුළුවන්. ප්‍රවර්ධන ත්‍යාගාංකේ බොහොම පහසුවෙන් ගලපගෙන රුපියල් 25,000 මුදල් තෑගිත් ඔබට දිනා ගන්න පුළුවන්. තව මුදල් තෑගි රසක් අලුත් වෙන සුබ දවසක් ලොතරැය්‍යෙන් බොහොම පහසුවෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබම වෙන්නයි අපේ ප්‍රාර්ථනාව. වාසනාවන්ත 422 නම්වරය අපි ආරම්භ කරනවා. සුබ දවසක් ලොතරැයියේ සුබ ලග්න සංකේතය තුලා පළමු සුභාංකය අංක 27, දෙවන සුභාංකය අංක 38, තුන්වන සුභාංකය අංක 64. සුබ දවසක් ලොතරැයියේ අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 7127. රට සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකබද්ධ අරමුදලට ඍජුම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් ලක්ෂ 5 හෝ ඉලෙක්ට්‍රික් අතුරුපැදි ජයග්‍රහකින් 318 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,654 දෙනෙක් බිහි කළා.
2: Today selected zodiac sign is Libra and the winning numbers are 27, 38, 64.
1: රුපියල් ලක්ෂ 5 බැගින් හෝ ඉලෙක්ට්‍රික් අතුරුපැදි බැගින් වසනවන්තයෙන් දෙදෙනෙක් දිනා ගත්තා. ලොතරැප්පත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් PA මාලිනී පෙරේරා බෝලවලාන, ශිරාණි රේණුකා, දෙහිමල් වත්ත. අද වසනවන්තයෙන් 5 දෙනෙක් රුපියල් 50,000 බැගින් දිනා ගත්තා. මතකයිනේ ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන්. අද වසනවන්තයෙන් 42 දෙනෙක් රුපියල් 25,000 බැගින් දිනා ගත්තා. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් අද 113,559 දෙනෙක් අතර රුපියල් 1,40,540 මුදලක් බෙදා දුන්නා. ඔබ නිසැකවම දින NLB ජාතික ජයවරණය මෙතැන් සිට ඔබව දිනවන සෝදානමින් ඉන්නවා චිතාර සමගින් විදුෂන්.
2: මීළඟට මෙගා පවර් වාසනාවන්ත ඔබේ හැම හීනයක්ම හැබෑ විය යුතුමයි. NLB අපි ඔබ වෙනුවෙන් දකින එකම සිහිනයත් එයයි. මෙගා පවතුලින් කෝටි 23ක කෝටි 47ක දැවන්ත සුපිරිත්‍යාග ඔබට ලබා දීමින් පසුව මේ සූදානම් වෙන්නේ අද කෝටි 31 වාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන්නයි. සාමාන්‍යයෙන් සුපිරි මෝටරයක් කියන්නේ හැමෝගෙම හීනයක්. ඉතින් NLB අපි සූදානම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටරය ඔබටම ලබා දෙන්න. ඉතින් අදත් සුපිරිත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න. මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රහි 2654 වන දින වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ F. අද දවසේ සුපිරි අංකය අංක 20. අද දවසේ පළමු ජය අංකය අංක 48. දෙවන ජය අංකය අංක 11. තෙවන ජය අංකය අංක 32. අද දවසේ අවසන් ජය අංකය අංක 22. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන මෙගා පවර් ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 67 දෙනෙක් දී කළා.
3: Today selected English letter is F. Super number is 20. The winning numbers are 48, 11, 32 and 22.
2: ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජය අංක තුනක් ගලපාගෙන රුපියල් ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සිව් දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින් චමින්ද පෙරේරා බණ්ඩාරගම HSC ප්‍රේමරත්න කිරිවත්තුඩුව TBSP සේනානායක මාකොල TD10 වැල්ලම් පිටිය ඒ අනුව අද සමස්ත වාසනාවන්තයින් 128,144 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 81,58,160 මුදලක් මෙගා පවතුලින් මේ දැන් අපි බෙදා දුන්න නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙක්ම ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතුලින් හෙට ඔබේ වන මෙගා පව මෙගා සුපිරිත්‍යාගය රුපියල් 30,55,26,098 පව සුපිරිත්‍යාගය රුපියල් කෝටියක් එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගය සුපිරි මෝටර් රථයක්. රුපියල් කෝටි 8 ඉක්මවා ගිය සුපිරි ත්‍යාගයක් කියන්නේ ඇත්තටම නිදහණයක්. ඉතින් අද ඒ වාසනාව බේ කරන්න ජාතියේ මහ ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2336 වන දිනුම් වාරයට දැන් අපි සූදානම්. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ S. පළමු ජයංකය අංක 22, දෙවන ජයංකය අංක 31, අද දවසේ තෙවන ජයංකය අංක 82, අද වාසනාව බේ කරන අවසන් ජයංකය අංක 17. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරිත්‍යාගලාභීන් 3 දෙනෙක් විශ්වලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 41 දෙනෙක් බිහි කළා.
3: Today's selected English letter is S. The winning numbers are 22, 31, 82 and 17.
2: අද ධන නිධානයෙන් දිලක්ෂපති වාසනාවන්තීන් 3 දෙනෙක් අප බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා. මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් චින්තා ආයෝජනී හොරම්පැල්ල, අනුර බණ්ඩාර සංගරාජපුර, ලලිත විජේසුන්දර කොළඹ කොටුව. එයනම අද සමස්ත වාසනාවන්තීන් 94,840 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ රුපියල් 58,42,560 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරිත්‍යාග ඔබට ලබා දුන්නු ජාතියේ මහ ධන සම්පත ධන නිධානයෙන් හෙට ඔබේ වන නිධානයේ වටිනාකම රුපියල් 8,32,50,750,740ක්. මහජන සම්පතින් සුපිරි ත්‍යාගලාභියෙක් බිහි කරලා හරියටම පැය 24යි. අද වාසනාවන්තයා ඔබ වෙන්න පුළුවන්. ඉතින් අද වාසනාව වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ලොතරැල්ලව රජ කිරුළ මහජන සම්පත ජයග්‍රහී 6306 වන දිනුම් වාරයයි. අද රුපියල් කෝටි 2ක සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න මේ ආරම්භ කරන්නේ මහජන සම්පත අද දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ Q ජය අංක 9, 8, 9, 6, 6, 6. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේව පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 276 දෙනෙක් බිහි කළා.
3: Today's selected English letter is Q. The winning numbers are 9, 8, 9, 6, 6 and 6.
2: අද මහජන සම්පතින් තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ බකමූණ NLB අලෙවි නියෝජිත KS ලියනගේ විසින්. එත් එක්කම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 23 දෙනෙක් අද අප බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා වික්‍රමගේ කුසුමාවති දෙනියාය, කේ සිසිර කමරපිටිය, WAS ඉන්දික පෑලියගොඩ, KMC අබේසේකර මොනරාගල, IGD චන්දිමාල් බෝගාගොඩ, LP චන්ද්‍රපා පන්නල, ප්‍රියංගිකා කළුසන්ත්‍රි නාගස්තැන්න, KW සරත් පුත්තලම, MG තිලකරත්න මීගොඩ, KAJ ප්‍රනාන්දු පොත්තුවිල්ලුව, TD ජේන් වැල්ලම්පිටිය, IDී සිරිපාල කුරවිට, AD ගුණසේකර රත්නපුර, සන්තන කුමාරි මූතූර්, වයි යෝගදීපන් මන්නාරම, හේමලතා විජේසිංහ මඩවල උල්පත, කේ තිලකරත්න මීගමුව, මල්ලිකා විමලසේන දොම්පේ, නිල්මිණි චෛතලක බියගම, W වන්නිගේ වේයංගොඩ, WDSD වීරසේකර අත්තනගල්ල, ගාමිණී වික්‍රමසිංහ රිදීගම, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය. එයනුව අද සමස්ත වාසනාවන්තීන් 275,593 දෙනෙක් අතරේ රුපියල් 2,23,19,401 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්නා. එහෙමනම් ලොතරැල්ලව රජ කිරුළ මහජන සම්පතින් හෙට ඔබේ වන දැවැන්ත සුපිරි ත්‍යාගය රුපියල් 2,04,90,480ක්. I අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින්. අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයක හතර. ඒ අනුව අද සම්පත 881 වන මේ දින වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය Q. ජය අංක 9 6 6 සහ 6. අද සම්පත winning English today's Q and the winning numbers are 9 6 6 and 6. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජය අංක 4ත් සහිත කොටපෙළිය නිවැරදිව ගලපාගෙන රුපියල් 150,000 බැගින් තිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් උපචල විකලා ලාලුනී ලියනගේ මීගම කොච්චි කඩේ මදන මහරජන් වවුනියාව කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒත් එක්කම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 50 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පතින් රට පුරාම වාසනාවන්තින් අතරේ රුපියල් 1,21,22,240 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. දවස් 24න් වාසනාවන්තම විනාඩි 30 NLB ජාතික ජයවරණෙන් අද රට පුරාම වාසනාවන්තින් 989,843 අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,64,80,460 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් හෙටත් මේ ආකාරයෙන් ඔබට වාසනාව රැගෙන එන්න අපි පොරොන්දු වෙනවා. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය NLB.
4: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමිනි සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමිනි ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකිය.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

බාධහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයාණන් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්නිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්නිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

දුක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරු

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත් වී සැටි මට පේනවා. ඒ හැමත සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද! ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද! මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද! පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවේ පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේින්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේින්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේින්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු වසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාව, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ යේ මෙනෙහි කිරීම තුලින්, ඔබ යේ සජ්ජායනා කිරීම තුලින්, ඔබ යේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහාණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක සාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 හතෙන් ලක්හඬහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වේ. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සත්